0: Свята Pocket Money.
1: පහයි විනාඩි 35යි දැන් වෙලාව. ඔන්න අද පළවෙනියටම කවුද පොකට් මනී දිනන්න කියලා බලන්නයි අපි මේ ලෑස්තිය.
2: අපි අන්න හදන්නේ වැල්ලම් පිටියට. වැල්ලම් පිටියෙන් ඉන්නවා චොහන් සහ දනුලි. අද දවස් අපිත් එක්ක තරග කරන්න. ගුඩ් මෝර්නින්.

0: උඩරට රාජධානිය ශ්‍රී ලංකාවේ අවසාන ස්වාධීන සිංහල රාජධානියයි. මේ රාජධානී රජවරු නව දෙනෙක් පාලනය කළා. ඒ ක්‍රිස්තු වර්ෂ 1597 ඉඳලා 1815 වෙනකන්. අපි අහන්නේ උඩරට රාජධානි සමයේ වැඩිම කාලයක් පාලන බලය මෙහෙවූ රජතුමා කවුද? 1. දෙවන රාජසිංහ රජතුමා. 2. පළමු වන විමල ධර්මසූරිය රජතුමා.
1: ඔයාගේ උත්තරය හරි. රුපියල් 250ක් දිනා ගන්නවා ශෝහන්ස. අපි යමු දෙවැනි ප්‍රශ්නෙට.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විශ්වෙන් තමයි ඔන්න දෙවැනි ප්‍රශ්නය අපි හදලා තියෙන්නේ. නෙට්බෝල් කියන්නේ කාන්තාවන් අතර ජනප්‍රිය ක්‍රීඩාවක්. වේගවත් බව, ඒ වගේම කණ්ඩායම් බව මේ ක්‍රීඩාව ඇතුළත තියෙන දෙයක්. 1890 ගණන්වල තමයි නෙට්බෝල් පටන් ගත්තේ. මෙන්න ප්‍රශ්නය. නෙට්බෝල් ක්‍රීඩාවේදී වරකට ක්‍රීඩා කළ හැකි ක්‍රීඩිකාවන් ගණන කීයද? 1, 7, 2, 9.
1: අතේ තිබ රුපියල් 250ක් කරගත්ත දෙවැනි ප්‍රශ්නෙට හරි උත්තරේ දීලා අපි යමු ජොහන්ස හෙනන් තුන්වැනි ප්‍රශ්නෙට.
0: භූගෝල විද්‍යාව පාඩමින් තමයි ඔන්න තුන්වැනි ප්‍රශ්නය ඔයාට ලැබෙන්නේ. සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක 8ක් තියෙනවා. ඒවා සූර්යාගේ ඉඳන් දුර අනුව පිළිවෙලට බුධ, සිකුරු, පෘථුවිය, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන්. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් බාහිර ග්‍රහලෝකයක් වන්නේ කුමක්ද? 1. අඟහරු. 2. බ්‍රහස්පති.
1: හරි උත්තරේ වෙන්න ඕනි දෙවැනි උත්තරේ බ්‍රහස්පති. එතකොට අඟහරු කියන්නේ අභ්‍යන්තර ග්‍රහලෝකයක්. අතේ පොකට් මනි රුපියල් 500ක් තියෙනවා. දැන් බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන් ජොහන්සා. යනවද බෝනස් ප්‍රශ්නෙට? හරි උත්තරේ දුන්නොත් 505 ගුණයක් කරගන්න පුළුවන්. හැබැයි උත්තරේ වැරදුනොත් 500-250ක් වෙනකන් අඩු වෙනවා.
0: පරිසර දිනය හැම අවුරුද්දකම ලෝක පුරාම සමරන, පරිසරය ආරක්ෂා කරන්න මිනිස්සු උනන්දු කරන සහ දැනුවත් කරන ජාත්‍යන්තර දිනයක්. දින තීරණය කළ 1972 ස්ටොක්හෝම් සමුළුවේදී. මෙන්න ප්‍රශ්නය. ලෝක පරිසර දිනේ කවදාද? 1. ජුනි 5. 2. මැයි 5. අපිට උත්තරය ආයේ කියන්න.
1: චොහන්ස ගැතේ රුපියල් 500ක් පොකට් මනී තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා 505 ගුණයක් කරගෙන රුපියල් 2500ක් දිනා ගන්නවා.
0: ඊළඟ ඉස්කෝල ගිහලා යාළුවන්ටත් අද දවසේ පොකට් මනී දිනලා කියලා කියන්න ඕනේ, හරිද?
1: ජය වේවා.
2: දැනුමින් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0.714-151-151 දැන්ම WhatsApp කරන්න.
3: සියපා පොකට් මනී අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.

0: පිරෙන සියත.
1: අර සුනාමි කියන තියෙන්නේ ඒකත් වාහනයක්ද?
2: මොකද්ද කිය?
1: ඇයි අර අපේ පැත්තේ දෙනවා වෙල් වල වැඩ කරනකොට.
2: ඔයයන් අපිට මැසිව.
1: ඔව්.
2: චාලියන් ලියාගන්න අර හෙට්ටිපොල ඩික්ෂනරි හදනවානේ අපි දෙන්න එකතුවල අමත්තලා වගේ තව එකක්.
1: මමත් ඉතින් ආයෙ විහිළු කරන්න නම් දක්ෂයි.
2: හරි දක්ෂයි. ඒකත් ලියාගන්න හෙට්ටිපොල මේවට කියන්නේ විහිළු කියලා.
3: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
4: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
5: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
6: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
7: සෙනසුරාද උදේ 8ට
8: ඇයි මේ ළමයාට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ?
9: ડોක්ටර් කිව්වා මට බේකරි යාම කන එක නතර කරන්න කියලා.
8: ඉතින් ළමයා බේකරි එක වැඩ කරද්දි මේ ළමයාට බේකරි යාම තව තව කන්න හිතේනේ.
9: අපෝ නෑ මේ පේන්නේ මේවා හදන හැටි දැක්කම බල්ලෙකුට උනක් කන්නේ පා වෙනවා.
8: මොකක්?
10: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
12: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ සර්.
11: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
13: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
14: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
15: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: Свята Pocket Money.
1: පහයි විනාඩි පනස් එකයි. අද ඔන්න දෙවනියට තරම් කරන්න කෝද කියලා බලන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ.
2: මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා ගම් පහ ඉඳලා ඉතුල්ලා ඉරන්දි. ගුඩ් මෝර්නින් ඉතුල්ලා.
3: ගුඩ් මෝර්නින් සේත.
1: ඉතින් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා ඉතුල්ලා. එතකොට මේ ප්‍රශ්න හතරට උත්තර දෙන්න තප්පර පහක් තියෙනවා. මේ තප්පර පහ ඇතුළත හරි උත්තරේ හරියට තෝරගත්තොත් ඔයාලට රුපියල් 250න් පටන් අරගෙන රුපියල් 5000ක් වෙනකන් පොකට් මනි දිනන්න පුළුවන්. ලැස්ස දබියෝගේ බාර ගන්න.
3: ලැස්ති.
2: අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: ඔන්න ඉස්කෝලේ 6 වසරේ ඉතිහාසයේ පාඩමින් තමයි අපි පළවෙනි ප්‍රශ්නේ අහන්නේ. හරිද? ඉතිහාසයේදී මැටි භාවිතා කරමින් සකපෝරුවක් ආධාරයෙන් වලන් මුට්ටි අලංකාර විදිහට නිෂ්පාදනය සිද්ධ වුණා. කෑගල්ල, මාතර, ගම්පහ, ගාල්ල වගේ දිස්ත්‍රික්ක මැටි කර්මාන්තයට ප්‍රසිද්ධයි. මෙන්න අපේ ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ මැටි භාජන තැනීම ගැන සාක්ෂි මුල් වරට හමුවන්නේ 1. ප්‍රාග් ඓතිහාසික යුගයෙන් 2. පූර්ව ඓතිහාසික යුගයෙන්
2: හරි උත්තරේ වෙන්න ඕනි ඉතුල්ලා ප්‍රාග් ඓතිහාසික යුගයෙන්. හරි, තව ප්‍රශ්න දෙකක් තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව පාඩමින් තමයි ඔන්න 6 වසරේ අපි දෙවෙනි ප්‍රශ්නය හදලා තියෙන්නේ. සිංදු නිම්න ශිෂ්ටාචාරය සිංදු ගඟා ආශ්‍රිතව බිහි වූ පැරණි නාගරික ශිෂ්ටාචාරයක්. මෙහි ප්‍රධාන නගරය වුණේ හරප්පා සහ මොහෙන්ජොදාරෝ. මේ ශිෂ්ටාචාරයේ ජනතාවගේ ප්‍රධාන ජීවනපාය කෘෂිකර්මාන්තය හා වෙළඳාමයි. අපි අහන්නේ සිංදු නිම්නයේ පිහිටා ඇත්තේ කොහෙද? 1. ඉන්දියාවේ. 2. පාකිස්තානයේ.
2: හරි උත්තරේ දීලා රුපියල් 250ක් ඉතුල්ලා දිනාගෙන තියෙනවා. අපි යමු ඉතුල්ලා තුන්වෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමින් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. බැක්ටීරියා කියන්නේ ඇහැට පේන්නේ නැති තනි සෛලයකින් හැදුණු ජීවීන් කොටසක්. මේ වන්වීක්ෂයෙන් පමණක් දකින්න පුළුවන් තරම් කුඩායි. පස්, ජලය, ආහාර සහ මිනිස් සිරුරේ ඇතිවන ඇතැම් ස්ථාන්වල මේ බැක්ටීරියා ඉන්නවා. වෙන ප්‍රශ්නය, බැක්ටීරියා මගින් මිනිසාට වැළඳෙන රෝගය මේ අතරින් 1. ඩෙංගු, 2. ක්ෂය රෝගය.
2: ප්‍රශ්න දෙකකට උත්තර තෝරලා මේ වෙද්දි රුපියල් 500ක් ඉතුල්ලා දිනාගෙන තියෙන නිසා දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන් ඉතුල්ලා. ලෑස්තිද බෝනස් ප්‍රශ්නට යන්න?
3: ලෑස්ති.
2: හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 500 පස්ගුණයක් කරගන්න පුළුවන්. හැබැයි උත්තරේ වැරදුනොත් 500 250ක් වෙනකන් අඩු වෙනවා.
1: ශ්‍රී ලංකාවේ ජාතික ගීය ශ්‍රී ලංකා මාතා මෙහි පද සහ තනුව 1940 නිර්මාණය කළා. 1951 නොවැම්බර් 22 දා නිල වශයෙන් ජාතික ගීය බවට එයපත් වුණා. මෙන ප්‍රශ්නය, ජාතික ගීය රචනා කළේ කවුද? 1. ආනන්ද සමරකෝන්. 2. සුනිල් ශාන්ත.
2: අතේ රුපියල් 500ක් තිබ්බා. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දීලා 500 පස්ගුණයක් කරගෙන රුපියල් 2500ක් ඉතුල්ලා දිනා ගන්නවා.
1: එහෙනම් පුතා ඉස්කෝලේ ගිහිල්ලා ඔන්න යාළුවන්ටත් පොකට් මනි අභියෝගය ගැන කියන්න ඕනේ. හරිද?
2: ජය වේවා.
3: ජය වේවා.
4: දනුමින් පොකට් මනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0.714451 දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාවකමේ සමාජිකකි.
1: ගනුදෙනුවක් කරන්න මාෂි. හොඳ කෙනෙක් ඕනේ. විශ්වාසවන්ත කෙනෙක් ඕනේ. ඒ වගේම ගනුදෙනුවේට ආරක්ෂාවක් තියෙන්න ඕනේ.
2: අනිවාර්යයෙන්ම.
1: ඉතින් ඔයා අමාරුවෙන් මහන්සි වෙලා හම්බ කරන මුදල් හරි තැනක ආයෝජනය කරේ නැත්නම් සමහර වෙලාවට මුදල් නැත්තටම නැති වෙන්න පුළුවන්. ඉතින් ඔයා වගේ හොඳ කෙනෙක්ට ගනුදෙනු කරන්න දැන් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලෑස්ති වෙලා ඉන්නවා. ස්ථාවර තැන්පතු ඔයාට ආකර්ශනීය පොලි අනුපාතයකට ලබා දෙන්න. දැන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අවුරුදු 5කට ස්ථාවර දැම්පතුව පටන් ගත්තොත් 15% පොලියක් ගන්න පුළුවන්. 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත් වෙලා අවුරුදු 3, අවුරුද්ද වගේම මාස 6, මාස 3 යන කාලවලටත් ස්ථාවර තැන්පතු පටන් ගන්න පුළුවන්. ඉතින් ඔබේ තැන්පතුවට ඉහළ ආරක්ෂාවක්, ඉහළ විශ්වසනීයත්වයක්, ඉහළම ප්‍රතිලාභයක් ලබා ගන්න අදම 13.19 සර්වෝදය ඩිවලප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න.

0: දැන් වෙලාව දැස්සන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: පීඩන අවපාතය ඉදිරිපැය 12දී කැමරු පීඩන අවපාතයක් වන ලකුණු සෞදි රජුට ආණ්ඩුවෙන් ලිපියක් IMF නියෝජිතයින් අගමැති හමුවෙයි ඉරානය සහ ඇමරිකාව අතර නව බලාපොරොත්තුවක් පළමු එක්දින තරගයේ ජය එංගලන්තයට
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: Presenta Pocket Money.
1: හයයි විනාඩි හයයි වන්න අපේ දෙවැනි පැයේ අපි යනවා හද දවසේ තුන්වෙනියට කවුද අපිත් එක්ක තරඟ කරන්න කියලා බලන්න. ගිහන් සදුව ඉන්නවා මේ වෙලාවේ හෝමාගම තමයි කිවල් දුරකථනයෙන් සම්බන්ධ වෙනවා. ගුඩ් මෝනින් ගිහන්සා.
2: ගිහන්ස ප්‍රශ්න හතරක් අරගෙන ආව. ඔයා ලෑස්ති වෙලා නේද ඉන්නේ උත්තර දෙන්න?
1: ඉස්කෝලේ අටවසරේ ඉන්නේ. ඉස්කෝලේ නුගේගොඩ අනුලා විද්‍යාලේ නේද?
2: හරි, එහෙනම් ප්‍රශ්න වලට උත්තර දීලා රුපියල් 5000 දිනා ගමු. ඔයාට තප්පර 5ක් අපිට දෙනවා එක ප්‍රශ්නයකට හරියට උත්තර තෝරන්න. එහෙනම් ගිහන්ස මේ තමයි ඔයාට ලැබෙන පළවෙනි ප්‍රශ්නය.
1: ඉතිහාසයේ විශේෂයෙන් තමයි පළවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. යුරෝපයේ පුනරුදය කියන්නේ 14 වන සියවස ඉඳන් 16 වන සියවස දක්වා යුරෝපයේ කලාව, සාහිත්‍ය, විද්‍යාව කියන ශිෂ්ටෝ නැතිවෙච්ච නැවත පිබිදීම. මෙය මුලින්ම ඉතාලියෙන් ආරම්භ වෙලා පස්සේ බටහිර යුරෝපේ පුරා පැතිර ගියා. අපි අහන්නේ යුරෝපයේ පුනරුද සමයට පෙර අවදී කලා ශිල්පවල ස්වභාවය කෙසේද? 1. ආගමික මොනවරක් ගැනීම. 2. ලෞකිකත්වයට මූලිකත්වය දීම.
2: ගෙහන්සගේ උත්තරය හරි. රුපියල් 250 කතේ තියෙනවා. අපි යමු ගෙහන්සා 250 500ක් කරගන්න දෙවෙනි ප්‍රශ්නෙට.
1: විද්‍යාව පාඩමින් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ හදලා තියෙන්නේ. කෘෂි කර්මාන්තයේදී පොහොර භාවිතය ඉතා වැදගත් අංගයක්. පොහොර කාබනික, රසායනික හා ජෛව ලෙස වර්ග කරලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. මේ අතරින් කාබනික පොහොර වර්ගයක් වන්නේ 1. යූරියා, 2. කම්පෝස්ට්.
2: හරි උත්තරේ දීලා රුපියල් 500ක් මේ වෙද්දි දිනාගෙන තියෙන ගෙහන්සා අපි අමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: භූගෝලයේ විද්‍යාව පාඩමෙන් තමයි ඔන්න තුන්වෙනි ප්‍රශ්නේ හදන්නේ. අරාබි මුහුද ඉන්දියානු සාගරයේ වයඹදිග කොටසයි. එය අරාබි අර්ථද්වීපය සහ ඉන්දියානු උපමහද්වීපය අතර තමයි පිහිටලා තියෙන්නේ. අපි අහන්නේ අරාබි මුහුද තියෙන්නේ දකුණු ආසියාවට මොන පැත්තෙන්ද? 1. බටහිර පැත්තෙන්. 2. නැගෙනහිර පැත්තෙන්. නියමයි ගිහන්සා. ඔන්න ප්‍රශ්න තුනකට හරි උත්තර දුන්නා නේද මාෂි?
2: ඔව්, දැන් මේ වෙද්දි රුපියල් 1000ක් අතේ තියෙනවා. දැන් ඔන්න 1005 ගුණයක් කරගන්න වෙලාව ඇවිල්ලා තියෙන අපේ බෝනස් ප්‍රශ්නෙට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
1: ඩිස්ත්‍රික් එක කියලා කියන්නේ රටක පාලනය බෙදා වෙන් කරන්න, පරිපාලනය කරන්න පහසු කිරීම සඳහා බෙදා වෙන් කරලා තියෙන ප්‍රධාන භූගෝලීය කලාපයක්. ලංකාවට පළාත් 9ක් සහ දිස්ත්‍රික්ක 25ක් තියෙනවා පරිපාලන පහසුවට. හැම දිස්ත්‍රික්කයකම ප්‍රධානියා විදිහට රජයේ දිසාපති කෙනෙක්ව පත් කරලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය. ශ්‍රී ලංකාවේ වැඩිම දිස්ත්‍රික්ක ගණනක් ඇති පළාත වන්නේ 1. උතුරු පළාත, 2. උතුරු මැද පළාත.
2: ප්‍රශ්න හතරටම උත්තර දීලා ගෙහන්සා රුපියල් 5000ක් පොකට් මනී දිනා ගන්නවා.
1: ගෙහන්සා සස්මිනි දුවට මේ වෙලාවේ මොකද හිතෙන්නේ? ඉස්කෝලේ ගිහලා එන යාළුවන්ටත් කියමු නේද පොකට් මනී අභියෝගය ගැන? ජය වේවා.
3: දැනුමින් පොකට් මනී දිනා ගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0714151 151ට දැන්ම WhatsApp කරන්න.
4: Rating BBB- stable outlook.

0: හිත පිරෙන්න සියත.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: ඔබත් ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The Place to Be.
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
6: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
8: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
9: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
10: Hi, I'm Shenya. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
11: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 2 7 1 2 3 4 7
12: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
13: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
15: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0111-715-555 අමතන්න.
0: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: Это Pocket Money.
1: ඇයි විනාඩි 20යි මාසෙ දැන් වෙලාව මේ වෙද්දි පොඩ්ඩ තුන් දෙනෙක් ඔන්න පොකට් මනි අපියෝගය බාරගත්තා. මෙන්න අද දවසේ අපිත් එක්ක එකතු වෙන හතරවැනි වාසනාවන්තයා. බලමු අභියෝගය කොහොමද බාරගන්නේ කියලා. ගුඩ් මෝර්නින් පුතා.
2: ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින්. අපි ප්‍රශ්න හතරක් අරගෙන ආවා මේ දසන්ත නේද?
2: ඔව්.
1: දසන්ත මොකද ඉස්කෝලේ?
2: උරුමක ජාතික පාසල.
1: හරි, දැන් ප්‍රශ්න හතරක් තියෙනවා. හරි උත්තරේ තෝරන්න තප්පර පහක් හම්බ වෙනවා. තප්පර පහ ඇතුළත හරි උත්තරේ තෝරගත්තොත් ඔයාට රුපියල් 5000ක් වෙනකන් 250 ඉඳලා පොකට් මනි දිනා ගන්න පුළුවන්. ලෑස්ති දබියෝගේ බාර ගන්න.
2: ඔව්,
3: මේ තමයි පළවෙනි ප්‍රශ්නය.
1: ඉස්කෝලේ 7 වසරේ ඉතිහාසයේ පාඩමෙන් තමයි මේ ප්‍රශ්නය අපි හදලා තියෙන්නේ. දළදා වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ. එය දන්ත කුමරු සහ හේමමාලා කුමරිය විසින් ශ්‍රී ලංකාවට ගෙන එන නදී. අද ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කරලා මැතිමතුන්ගේ පුද සත්කාර වෙනුවෙන් අපිට බලන්න නරඹන්න පුළුවන්. වෙන ප්‍රශ්නය, දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. දෙල්ගමුව විහාරේ, 2. ලංකාතිලක විහාරේ.
3: ඔයාගේ උත්තරේ හරි දසන්ත. මේ වෙද්දි රුපියල් 250ක් අතේ තියෙනවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: පුරවැසි අධ්‍යාපනය විෂයෙන් තමයි ඔන්න දෙවෙනි ප්‍රශ්නේ අපි අහන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක නායකෙක් තේරීපත් වෙන්නේ ජනතාවගේ කැමැත්තෙන්. ඔහු ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙක්. මෙන්න ප්‍රශ්නය, නායකයෙකු තෝරා ගැනීමේ ප්‍රජාතන්ත්රවාදී ක්‍රමය කුමක්ද? 1. උරුමයෙන් පත්වීම, 2. මැතිවරණය.
2: මට ප්‍රශ්නයක් නැහැ හරියට.
1: හරි, අපි ආයෙත් ප්‍රශ්න කියන්නම්. ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක නායකෙක් ලෙස තේරීපත් වෙන්නේ ජනතාවගේ කැමැත්තෙන්. ඔහු ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් කටයුතු කරනවා. අපි අහන්නේ, නායකයෙකු ලෙස තෝරාපත් කර ගැනීමේ ප්‍රජාතන්ත්රවාදී ක්‍රමය මොකක්ද? 1. උරුමයෙන් පත්වීම, 2. මැතිවරණය.
2: මැතිවරණයෙන් පත්වීම.
3: හරි උත්තරේ දීලා මේ වෙද්දි රුපියල් 500ක් දිනාගෙන තියෙනවා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: ඔන්න තුන්වෙනි ප්‍රශ්නය සිංහල පාඩමෙන් තමයි අපි හදලා තියෙන්නේ. ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුව සිකිම් ප්‍රදේශයේ උපන් බෞද්ධ භික්ෂුවක්. උන්වහන්සේගේ කවි වගේම ලේඛන ශෛලිය නිදහස් සටනට පන්නරයක් වුණා. වෙන ප්‍රශ්නය, ටිබෙට් ජාතිකයේ මහින්ද හිමියන්ගේ දේශාභිමාන පද්‍ය කෘතියක් වන්නේ මොකක්ද? 1. දරුණැලවිල්ල, 2. කෞසිලුමිණ.
3: ප්‍රශ්න තුනකට උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙද්දි දිනාගෙන තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නට යන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තෝරගන්නවද?
2: ඔව්, තෝරගන්න.
3: හරි උත්තරේ දුන්නොත් ඔය රුපියල් 1005 ගුණයක් වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් 1500ක් වෙනකන් අඩු වෙනවා.
1: පෘථිවියේ ජලය එකට සම්බන්ධ වී ඇති විශාල ජල පද්ධතිය ලෝක සාගරය ලෙස හඳුන්වනවා. ඒ පෘථිවියේ මතුපිට 71% ප්‍රදේශයක් ආවරණය කරනවා. ලෝකේ සාගර ප්‍රධාන සාගර පහකට බෙදලා තියෙනවා. මෙන්න ප්‍රශ්නය, ලෝකයේ කුඩාම සාගරය වන්නේ මේ අතරින් 1. ආක්ටික් සාගරය, 2. ඇන්ටාක්ටික් සාගරය.
2: ආක්ටික් සාගරය.
3: ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා ඔන්න රුපියල් 5000ක් අද දවසේ දිනා ගන්නවා.
1: ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා යාළුවන්ටත් මේ සුබ ආරංචිය කියනවා නේද?
2: ඔව්.
1: ඉතින් යාළුවන්ටත් කියමු පොකට් මනි අභියෝගෙත් එක්ක එකතු වෙන්න අපිට මෙසේජ් එකක් එවන්න කියලා.
3: ජය වේවා. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා අපිට මෙසේජ් එකක් එවලා මේ විදිහට පොකට් මනි දිනන්න. හෙට පුළුවන් පොකට් මනි තරඟයට සම්බන්ධ වෙන්න 0714 151 151 අපේ
1: WhatsApp නම්බර් එක. අපි හැමෝම ඉතුරුම් ගිණුම් වලට සල්ලි දානවනේ. අපි පුරුද්දක් විදිහට කරනවා. මොකද හදිසියක් වුණොත් එහෙම ගන්නා තේ මුලක් තියෙන්න ඕනේ. හැබැයි ඔබ ආයෝජනය කරනවාද? ආයෝජනය කරන්න බයද? බය වෙන්න එපා. ලෝකේ ආයෝජනය කරන්න තියෙන රිස්ක් එක අඩුම තැන තමයි ස්ථාවර තැන්පතු. මේක මේ යුරෝපේ බැංකු 1800 ගණන් වල හොයාගත්ත ක්‍රමවේදයක්. හොයාගත්ත පළවෙනි දවසේ ඉඳලා අද වෙනකම් මේකේ ජනප්‍රියතාවය පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. මොකද විශ්වාසය තියෙනවනේ අවුරුදු 3කට අවුරුදු 5කට වෙන්න පුළුවන්, සමහරවිට අවුරුදු 10කට වෙන්න පුළුවන්. ඕනම කාලයකට ඔබට ආයෝජනය කරන්න පුළුවන්. ඒ වගේම විශ්වාසවන්ත හොඳ තැනක් තියෙන්න ඕනේ ආයෝජනය කරන්න. මෙන්න තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 13/19 කතා කරන්න. එතකොට මාස 3 ඉඳලා අවුරුදු 5 වෙනකන් ස්ථාවර තැන්පතු ඔන්න පටන් ගන්න පුළුවන් ඔබේ අතේ තියෙන මුදල දාලා. දැන් අවුරුදු 5කට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක පොලියක් ගෙවනවා. වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.84. අදම කතා කරන්න 13/19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඔබට උදව් කරනවා ඔබේ මූල්‍ය ස්ථාවරත්වය වෙනුවෙන්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට වසර 200ට වැඩි සිර දඬුවම්. දිවෙනේ ප්‍රදේශ රසකට මිලිමීටර 100 ඉක්ම වූ වැසි. IMF නියෝජිතයින් අගමැති හමු වෙයි. ඉරානය සහ ඇමරිකාව අතර යලි සාකච්ඡා. පළමු එක්දින ජය එංගලන්තයට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා.
3: මෙදෝලි. සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: හම්මෝ අනේ, මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
6: ඒමුකෝ අනේ.
5: ඒමුකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
6: වයිෆ්ගේ ගැසිඩි පෙද්දරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
4: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
6: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.
1: පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරන බව ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබෙනවා. චෝදනා එල්.වී. සිටි තවත් විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන බවයි විනිසුරු මඩුල්ල නියෝග කළේ. පාස්කෝ ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් නෆර් මෞලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ ඊයේ දහවල් 12:30ට පමණයි. එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත සිරතනුවම් නියම කරන ලෙස කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. ඒ අතරින් එක් විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 260ක සිරදඬුවම් නියම වුණා. විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින් සිරදඬුවම්ද තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින් සිරදඬුවම්ද නියම වුණා. තවත් විත්තිකරුවන් 10 දෙනෙකුට සිරදඬුවම් නියම වූයේ වසර 240 බැගින්. ඊට අමතරව තීන්දුව පැන වූ ඊයේ දින සිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට අදාළ නිශ්චල සහ චංචල දේපළ සියල්ල රාජසන්තක කිරීමට නියෝග කරන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළා. මේ අතර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා සහ මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල් බද්දරපත්මේ බන්ධනාගාරයේ රඳවා සිටියේදී ගැටුමක් ඇති කරගෙන තිබෙනවා. එහිදී කෙහෙල් බද්දරපත්මේ සුළු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන අනෝචන් සිවරාසාට සමාව ලබා ගැනීමට අදාළව සෞදි රජුට ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් විසින් එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බවයි. අම්පාර ප්‍රදේශයේ පදිංචි අනෝජන් සිවරාසා සෞදි අරාබියේදී අතරංගොටිකෙන තිබුණේ ඔහු සමාජ මාධ්‍ය තුළ පළ කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්. පසුව ඔහුට වසර 5ක සිරදඬුවමක් නියම කර තිබුණා. ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අභියාචනයෙන් පසු ඔහුට මරණ දඬුවම හිමිවැති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ. අනෝජන් සිවරාසාගේ දෙමව්පියන් ජනාධිපති අනුර කුමාර දිසානායකද හමු වුණා. ඔහුට සමාව ලබා ගැනීමට රජය උපරිමයෙන් උත්සාහ දරමින් සිටින බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. මේ අතර සිය පුත්‍රයාට නිදහස ලබා ගැනීමට සහාය වන ලෙස අනෝජන් සිවරාසාගේ පවුලේ ඥාතීන් මෙරට පිහිටි සෞදි තානාපති කාර්යාලයෙන්ද ඉල්ලීමක් කළා. අනෝජන් සිවරාසාට සමාව ලබා ගැනීම සඳහා රාජතාන්ත්‍රික උත්සාහයන් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ. දිවයිනට ඊසාන දෙසින් වයඹතික බෙංගාල බොක්ක ආශ්‍රිතව පිහිටා ඇති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතියේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරතතික ප්‍රදේශයේ පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර සබරකමුව මධ්‍යම සහ

0: මැසිස් සහිත තත්ව පවතින අවස්ථාවල රථවාහන ධාවනයේදී වාහන දෙකක් අතර පරතරය පවත්වා ගැනීම පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති WPJ සේනාධීර පවසුවේ.
1: දිවිගී මාර්ගය භාවිතා කරන ජනතාවට විශේෂයෙන් වර්ෂාව තියෙන කාලෙට වාහන දෙකක් අතර පරතරය අවම වශයෙන් මීටර 82 අතර සීමාව පවත්වාගෙන යන්න කියලා. ඊටත් වඩා පුළුවන් නම් හොඳයි. මොකද හේතුව දැන් සාමාන්‍ය තත්ත්වයන් අතර ඒ මීටර 80ක සීමාව පවත්වාගෙන ගියත් වර්ෂාව තියෙන අධික වේලාවක පාර ලිස්සන වේලාවක ඊටත් වඩා පරතරයක් තියාගත්තොත් මන් ඉදිරියේ ගිය වාහනේ හදිසියේ හරි බ්‍රේක් එකක් ගැහුවොත් වාහනය තමන්ගේ පිටිපස්සෙන් එන වාහනේ නවත්තගෙන වෙන්න යන අනතුරක් වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය මාර්ග භාවිතා කරන අපේ රිදුරු මහතුන්ටත් අපි කියන්නේ වර්ෂාව තියෙන වෙලාවට වාහන අවශ්‍ය පරතරයේ තියෙන මීටර අඩුම ගානේ මීටර 30-40ක පරතරයක් තියාගෙන ගමන් කරන්න කියලා තමයි කියන්නේ.
0: ගංගා රසක් තවදුරටත් අවදානම් මට්ටමක පවතින බවයි පරිමාර්ග අධ්‍යක්ෂ LS සූර්ය බණ්ඩාර පැවසුවේ.
2: කිසියම් ඒ වගේම ගංගාවල ජල මට්ටම් සැලකුව ප්‍රධාන වශයෙන්ම නිල්වලා ගඟේ ජල පහළ ප්‍රදේශයේ විශේෂයෙන්ම පානතුගම සහ තල්ගහකොඩ ආසන්න ප්‍රදේශවල තාමත් අවදානම් මට්ටමක තියෙනවා. නමුත් විශාල වැඩිවීමක් පෝගම් මතට තවදුරටත් ගම්මතට දක්වා වර්ධනය වීමක් වෙනු කරන්නේ. ගින්ගඟ බත්තිගම අවදානම් මට්ටමට ඉහළ මට්ටමක පවතින්නේ. කෙසේ නමුත් ඊයේ දිනේ තියෙන වර්ෂාපතනයන් අනුව විශාල ගම්මතට දක්වා වර්ධනය වීම වෙනු කරන්නේ. ඒ වගේම කැලණිගඟ සහ ගලුගඟ සැලකුවොත්
0: මෙ අතර ප්‍රාදේශීය ලකම් කොටස් පහක් සඳහා නායමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ ජාතක ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය විසින් මහනුවර දිස්ත්‍රික්කයේ පස්පාගේ කෝරළයේ ප්‍රාදේශීය ලකම් කොටස් සෙට නිකුත් කර ඇති නායමේ රතු නිවේදනයයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නොවුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර සහ අඹගමෝ යන ප්‍රාදේශීය ලකම් කොටස්වලටද රතු නිවේදන නිකුත් කළා. දූෂණ විරෝධී පනතට යෝජිත සංශෝධන පිළිබඳවද ජාත්‍යන්තර මූල අරමුදලේ නියෝජිතයින් සහ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සාකච්ඡා කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර මූල අරමුදලේ මෙහෙයුම් ප්‍රධානි එමන් පෙපචෝචියෝ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රමාත්‍යවරිය හමු වූ අවස්ථාවේදී මේ අතර හැකියාව පැවතියද අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොලෙන් ණය ලබා ගැනීමෙන් වැළකිය යුතු බව ආර්ථික විද්‍යාඥයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතකෝරළ සඳහන් කළේ ඉන් ණයබර ඉහළ යන බවයි. ෆිච් රේටින්ග්ස් ආයතනය මෙරට දිගුකාලීන ණය නිකුත් කරන්නන්ගේ පෙර නිමිශ්‍රණගත කිරීම් ඉහළ නංවා තිබෙනවා. ACCC Plus ශ්‍රේණිය සිට B- මට්ටම දක්වායි. මෙම ශ්‍රේණිගත කිරීම් මගින් සර්ව ආර්ථික ස්ථායීකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම පිළිබිඹු වන බවයි ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේ. මෙරට පවතින බාහිර මූල්‍ය අවදානමද ෆිච් රේටින්ග්ස් ලිහිල් කරනු ලැබුවා. ආර්ථික කම්පනවලට ඔරොත්තු දීමේ හැකියාවද ශ්‍රේණිගත කිරීම්වලින් පෙන්නුම් කරන බවයි ෆිච් රේටින්ග්ස් සඳහන් කළේ. ඉදිරි වසර පහ තුළ බාහිර ණය ආපසු ගෙවීම් ඉහළ යාමට නියමිතයි. 2028 වසරින් පසු බාහිර කම්පන හෝ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවධානමක් පවතින බවයි ෆිච් රේටින්ග්ස් කියා සිටියේ. ණය ශ්‍රේණිගත කිරීම් ඉහළ යාම ණය ලබා ගැනීමේදී වාසිදායක බව පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතකෝරළ පැවසුවා.
3: දැන් මේ ණය ශ්‍රේණිගත කිරීම් තුළ අපි ඉහළට එතවීමෙන් සිදුවන්නේ අනාගතයේදී අන්තර්ජාතික මූල්‍ය වෙළඳපොලෙන් පවා අපිට ණය ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් කරා අපි යා යුතු නැහැ කියන එක තමයි මම විශ්වාස කරන්නේ. මොකද ණය අවදානම කියන එක අපි ගන්න ණය ගෙවන්නට ඕනේ 2027 පස්සේ අපිට ණය ගෙවීම ක්‍රමක්‍රමයෙන් ඉහළ යනවා. ගෙවන්නට ඕනේ එතකොට ඒ සඳහා විදේශ මුදල් අරමුදල් අපි සතුව තියෙන්නට ඕනේ. තව ණය ගන්නවා කියන්නේ තව ණය එකතු වෙනවා කියන එක මූල්‍ය වෙළඳපොලෙන්.
0: රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා ගැටලු සඳහා කඩිනමින් විසඳුම් ලබා දිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්.
4: උත්තර නෙවෙයි කට උත්තරත් නෑ. උපාධිධාරීන් පිළිබඳව සංඛ්‍යාලේඛන බොහොම ලස්සනට සකස් කරලා තිබ්බ. දිස්ත්‍රික්ක මට්ටමින්, ප්‍රාලේ මට්ටමින්, ග්‍රාණී මට්ටමින්, කුඩා ගම්මාන මට්ටමින් අන්නවල යව්වා. ගෙංගෙට මොනවටද? ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද ටික එකතු කරගන්න. අඩුම ගානේ රැකියා විරහිත උපාධිධාරීන්වද ජනාධිපතිවරයා හමු වෙනවද, අගමැතිවරිය හමු වෙනවද? ඒක ෆුල් ටොස් එකක් නා. ක්‍රීඩා පිටියෙන් එළියටම ගහලා කරුණා කරලා රස්සා නැතුව ලත වෙන මේ උපාධිධාරීන්ට රස්සා ටික ලබා බොරු කරන්න නැතුව.
0: ආර්ථික ගැටලු සම්බන්ධයෙන් ආණ්ඩුව ප්‍රතිචාර දැක්විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ කියා සිටියේ.
5: දැන් මැතිවරණ වෙලාවේ උපාධිධාරී 35000කට එකවර රස්සා දෙනවා කියලා කැන්වසින් යවුවා. ගෙයින් ගෙට යවුවා. අද වෙනකොට ඔබ තමුන් ආසලා විශ්වාස කරන. ඔබ තමුන් ආසලාගේ ආර්ථික ප්‍රතිපත්ති

0: තු උපදෙස් දෙන IMF එකක් තියෙනවා මෙරට උගතුන්ගෙන් උපාධාරින්ගේ 43%කට රැකියානේ. දකුණු ආසියාවේ විරකියා සම්බන්ධයෙන් දරුණුතම තැනක ලංකාව තියෙනවා. හැබැයි මේකට ඔබතුම් උන්නාසලගේ උත්තරේ මොකක්ද? ආණ්ඩුව ගන්නකොට උද්දමනය ඇරින. මේ මාසේ 8.1යි. දැන් අවුරුදු දෙකක ජයග්‍රහණගෙන කියවන අයට මේව පේන්නේ නැද්ද?
1: ආර්ථිකයේ වර්ධනය පිළිගැනීමට විපක්ෂය සූදානම් නොමැති බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ කියා සිටියේ.
2: මේ ව්‍යාපෘති මේ වෙනකොට ඔන් කරමින් තියෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලිය මේ රටේ ශක්තිමත් සිද්ධ වෙනකොට ඒක ගැන බලාගෙන ඉන්න බැරි කට්ටිය මේ වෙනකොට කෑ ගහනවා. දැන් ආර්ථිකය වැටේ වැටේ කියලා කෑ ගැහුවා. අද IMF ආයතනය පාර්ලිමේන්තුවට ඇවිල්ලා පැහැදිලි කිරීමක් කරා. නමුත් ඔබතුමාලා ඒක ගැන සවන් දෙන්නවත් ආවේ නැහැ. මොකද ඒවා කියනේ වහන් ඉන්න බෑනේ. අපිට මීපැණි වගේ වුණාට ඕගොල්ලන්ට වහ කඳුරුවා. ඒක තමයි ප්‍රශ්නේ.
1: ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය ගැටළු සහගත බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සඳහන් කළේ.
3: තුමා ගිහිලා කියලා බම්බේ ආවේ රටේ ජනාධිපති විදියට නෙමෙයි. මම්මේ ආවේ ජාතික ජනබලවේ පක්ෂ නායකයෙක් විදියට තමා ජනතාව ආමන්ත්‍රණය කරන්න ආවේ. එහෙනම් එතුමා කියන්නේ තෝ ඔය පුද්ගලික වාහනයකද? කඩේළු වික්‍රමසිංහට එංගලන්තේ ගියා කියලා අදටත් චෝදනා තියෙනවා. හිරේ දාන්න පුතුමලා උත්සාහ කරනවා. එතුමාම ප්‍රකාශ කරා නම් එතුමා ගිහිලා රැස්වීමේ කතා කරේ රටේ ජනාධිපතිවරයා විදියට නෙමෙයි නං. එතුමා ඒකට සහභාගී වුණේ ජාතික ජනබලවේගේ නායකයෙක් විදියට එතුමාගේ කටෙන් ප්‍රකාශ කරනවා නම් එතුමායි රැස්වීමට ගියේ එතුමාගේ පුද්ගලික වාහනයකද? එතුමාගේ රියදුරත් අපි දැක්ක ගුවන් යානෙන් ඇල බැහැගෙන ඇවිල්ලා කටයුතු කරා.
1: ඉරානය සමග සිදු වූ සාකච්ඡා සාර්ථක බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මෙම හමුව සිදු වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිව්යෝර්ක්හි පැවැතු 81 වන සැසිවාරයට සමගාමීවයි. ඇමරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉරාන නායකින් සමග පැය 3ක සාකච්ඡාවක් සිදු කළ බවයි. මේ අතර ඉරානයට එරෙහි ඇමරිකා ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් ගල්ෆ් කලාපය තර්ජනයට ලක්ව ඇති බව කටාර් රාජ්‍ය එමීර් ෂේක් තමීම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින්. මේ සඳහා කල් පවතින විසඳුමක් රාජතාන්ත්‍රික මැදිහත්වීමෙන් ලබා දෙන ලෙසයි ඔහු පැවසුවේ. මේ අතර සෞදි අරාබි රජු සල්මන් බින් අබ්දුල්ආසිස් විසින් යෙමනිය සන්නද්ධ හෝති ව්‍යාපාරය ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම් කර තිබෙනවා. ඉරානයට අනුබද්ධව ශුද්ධ වූ මක්කම විනාශ කිරීමට උත්සාහ දැරීම තමන් හෙළා දකින බවයි සල්මන් බින් පැවසුවේ. සංචාරක ශ්‍රී ලංකාව සමග පැවති පළමු එක්දින තරගෙන් එංගලන්තයට ලකුණු 89ක ජයක් හිමි වුණා. තරගය පැවතුනේ එංගලන්තයේ චෙස්ටර්ලී ස්ට්‍රීට් හිදී. කාසියවාසී දිනා පළමු පන්දුවට පහර දුන් එංගලන්තය පන්දු 48යි 1 පන්දුවක් අවසානයේ සියලු දෙනා දෙවි ලකුණු 265ක් වාර්තා කළා. නායක හැරි බ්‍රුක් ලකුණු 67යි. පන්දු යැවීමේදී සචින්දු කොළඹගේ සහ අසිත ප්‍රනාන්දු කඩුලු 3 විදහෙළුවා. ලකුණු 266ක ඉලක්කය කඹාගිය ශ්‍රී ලංකාවට පන්දු 36ක් අවසානයේ සියලු දෙනා දෙවි ලබාගත හැකිවේ ලකුණු 176ක් පමණයි. දුනිත් වෙලාලගේ ලකුණු 45ක් සහ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් වාර්තා කළා. තරගේ වීර සම්මාන දිනාගත්තේ පන්දු යැවීමේදී ලකුණු 22කට කඩුලු 5ක් බිඳහෙළු විල් ජැක්ස් විසින්. දෙරට අතර දෙවන එක්දින තරගය හෙට ලීඩ්ස්හිදී පැවැත්වීමට නියමිතයි. යළි සිරස්තල. පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට වසර 200ට වැඩි සිර දඬුවම්. දිවිනේ ප්‍රදේශ රසකට මිලිමීටර 100 ඉක්ම වූ වැස්සේ. IMF නියෝජිතයින් අගමැති හමුවේ. ඉරානය සහ ඇමරිකාව අතර යළි සාකච්ඡා. පළමු එක්දින ජය එංගලන්තයට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සිතාරා අතුකෝරළ. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින්න පෑන් පෑපුවත් සමක.
4: පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්නේ.

0: talk of the town.
1: හැමදාම ලස්සන කන්ටෙන්ට් වලින් අපිව හිනස්සන ජනප්‍රියයි ටීම් එකේ ප්‍රියාගේ, ඒ කියන්නේ චමල්ගේ අද බර්ත්ඩේ එක.
2: Happy birthday චමල්.
3: හැමදාමත් මගේ උපන්දිනේට කලින්ම සුබ පතන්නේ සියත. සියත දෙතින් බොහොම ස්තුතියි.
4: Happy birthday, happy birthday, happy birthday to
1: ඉතින් වෙනස්ම තැනක නේද සෙලිබ්‍රේට් කරන්නේ.
3: ලංකාවේ නෙවෙයි ඉන්නේ අචුටි මල්ලි පොඩි මල්ලි ලකයිසිකයි ජනප්‍රියයි සිරිල් අයියා. අපි හත් දෙනාම ඉන්න සභාව විසින් අපි කැනඩාවේ සාර්ථක ප්‍රසංග හතරක් කරලා තාම කැනඩාවේ ඉන්නේ. ඉතින් සෙලිබ්‍රේෂන් එකක් කරන්න වෙන්නේ ගුවනෙදි තමයි. මොකද මේ පාර මගේ උපන්දිනය උදා වෙන්නේ මොන්ට්‍රියල් සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා එන අහසේදී තමයි උපන්දිනය උදා වෙන්නේ.
2: ෂෝ එක බලන්නත් ගොඩක් දෙනෙක් ආවා කියලා ආරංචි.
3: විශාල ප්‍රතිචාරයක් ටොරොන්ටෝ, ඔටාවා, වැන්කුවර් රෙඩ්ඩිය කියන ෂෝ හතරෙම හොඳ ප්‍රතිචාරයක් විශාල ප්‍රතිචාරයක් හම්බුණා. ඉතින් ඒ ගැන හුඟක් සතුටුයි. අපි හැම දිනම එකම වේදිකාවේ දකින්න හුඟ දෙනෙක් ඇවිල්ලා හිටියයි.
0: Talk of the town.
1: මූවී එකක් රිලීස් වෙන්නත් කලින් ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකකට ගියොත්
2: අල්ලු අර්ජුන් එක්ක ඇත්ලි එකතු වෙලා හදන අලුත්ම රාකා මූවී එක තමයි මේ විදිහට රෙකෝඩ් එකක් තියලා තියන්නේ.
1: ඒ තමයි එකම වෙලාවක වැඩිම පිරිසක් රියල් ටයිම් මෝෂන් කැප්චර් කරපු රෙකෝඩ් එක.
2: මේ රෙකෝඩ් එක වෙනුවෙන් 37 දෙනෙක් එකම වෙලාවේ මෝෂන් කැප්චර් කරලා තියෙනවා.
1: ඒතර අවුරුදු 4ක පුංචි ළමයෙක් ඉඳලා අවුරුදු 70ක කෙනෙක් වෙනකන් ඉඳලා තියෙනවා.
2: මේ වැඩේට කැමරාස් 92ක් යූස් කරලා තියෙනවා.
1: ඉතින් මූවී එක තාම අපි දැකලවත් නැහැ. හැබැයි රාක දැනටමත් රෙකෝඩ්ස් වලට ගිහින්.
0: Talk of the town.

0: දස්පන්සේක අඩුම මාසික වාරිකයකට ඕඩියෝ සිිස්ටම් එකක් කරගන්න
1: අවන්සකෙන් ඕන දෙයක් අදගෙවන්න ගන්න
0: අවන්ස්ටිකෙන් ටික පේ
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක කොළඹෝ ඉඳන් වියට්නාම් වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
4: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
5: Finishing වහලක් ලෙස color up blow වැජබෙනා.
6: Seat බැඳගෙන කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.

0: එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 145ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
6: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
2: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
7: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
8: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
7: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
9: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
7: යාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
10: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.

0: සියත
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත FM සියත පොකට් මනී
2: මාෂි ගුඩ් මෝනින් පොඩ්ඩන්ගේ අභියෝගේ ජය ගත්තා අම්මලා අද කොහොමද අභියෝගේ ජය ගන්න අපි බලමුද මමීස් පොකට් මනී සෙග්මන්ට් එකට අද කවුද සම්බන්ධ වෙන්නේ කියලා ගුඩ් මෝනින් ඩිසිකා අසන්ති අපි යන්නේ ගාල්ලි කරා පිටියට
3: ගුඩ් මෝනින් ෂාන්
4: ඩිසිකා ප්‍රශ්න හතරක් අරගෙන ආවා හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් වාඩි දිනා ගන්න අවස්ථාව තියෙනවා ලෑස්ති නේද
3: ලෑස්ති
2: හරි අපිට ඩිසිකා ගැන පොඩ්ඩක් කියන්නකෝ ඔයා ජොබ් එකක් කරන කෙනෙක්ද එහෙම නැත්නම් දරුවන්ගේ වැඩ ටික බලාගෙන ගෙදර ඉන්න අම්මා කෙනෙක්ද
3: මල්ලාමයිගේ වැඩ ටික බලාගෙන ගෙදර ඉන්න අම්මා කෙනෙක්
2: අද මමීස් පොකට් මනී අභියෝගේ බාර ගන්නේ ගාල්ලේ කරා පිටියේ ඩිසිකා අසන්ති රණවක
5: මමීස් පොකට් මනී
4: ඩිසිකා මේ තමයි රුපියල් 250ක් ලැබෙන පළවෙනි ප්‍රශ්නය
2: ගාල්ල කියපු ගමන් අපිට මතක් වෙන්නේ ගාලුවරාය නේද?
3: ඔව් ෂාන්.
2: ගාලුවරාය 14 වෙනි සියවසේ ඉඳන් ලංකාවේ ප්‍රධාන වරායක්. පෘතුගීසි නෙන්න කලින් ගිම්හතිත්ත කියන නමින් තමයි ගාල්ල හැඳින්නුවේ. 1588 දී පෘතුගීසි නිදකරපු කුඩා බලකොටුව පස්සේ ලන්දේසීන් විශාල බලකොටුවක් කළා. ගාල්ල බලකොටුව අද යුනෙස්කෝ ලෝක උරුමයක්. මෙන්න ප්‍රශ්නය. ගාලු කොටුවේ සාප්පු සවාරි සඳහා ලෝක ප්‍රසිද්ධ වීදිය මොකක්ද? 1. ලේන්බාන් වීදිය 2. පෙඩ්ලර් වීදිය
3: උත්තරේ අංක 2 පෙඩ්ලර් වීදිය
4: දෙසිකගේ උත්තරේ හරි රුපියල් 250ක දෙසික දිනා ගන්නවා. අපි එහෙනම් යමු දෙවනි ප්‍රශ්නෙට.
2: අපි ගෙදර බිත්තර ගෙනාවහම බිත්තර අලුද්ද පරණද කියලා කටුව කඩන්නේ නැතුව කියන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ඩෙසිකා. බිත්තරේ කටුව ඇතුළට වාතය ඇතුල් වෙන්න පුළුවන් පුංචි සිදුරු තියෙනවා. කාලයක් යනකොට ඇතුලේ තියෙන වායු කුටිය ටිකෙන් ටික ලොකු වෙනවා. අන්න ඒ නිසා පරණ වෙන්න වෙන්න බිත්තරේ හැසිරීමත් වෙනස් වෙනවා. මේක වතුර භාජනයකට දැම්මහම බලාගන්න පුළුවන්. මෙන්න ප්‍රශ්නය. බිත්තරයක් කෑමට නුසුදුසු නම් 1. වතුරේ පාවෙනවා 2. වතුරේ ගිලෙනවා
4: දෙසික හරි උත්තරේ දුන්නා. මේ වෙනකොට රුපියල් 500ක් අතේ තියෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට.
2: ජෙසික රත්තරන් කියලා කියන්නේ ලෝකේ තියෙන වටිනාම දේවල් වලින් එකක්. ආදරයටත් අපි කියනවනේ රත්තරන් කියලා නේද? පිරිසිදු රත්තරන් කියන්නේ කැරට් 24 රත්තරන් වලට. හැබැයි ජුවලරි හදන්න ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කැරට් 22. කැරට් 22 රත්තරන් හදනකොට රිදී, තඹ, සින්ක් වගේ දේවල් චුට්ටක් මික්ස් කරනවා. මීට අමතරව රෝස් ගෝල්ඩ් වලුත් ජුවලරි හදනවා. මෙන්න ප්‍රශ්නය. රෝස් ගෝල්ඩ් හදන්න රත්තරන් වලට එක් කරන ලෝහය වන්නේ 1. තඹ 2. නිකල්
3: පිළිතුරු අංක 1. තඹ
4: දෙසික ප්‍රශ්න තුනටම උත්තර දීලා රුපියල් 1000ක් මේ වෙද්දි පොකට් මනී දිනලා තියෙන්නේ. දැන් බෝනස් ප්‍රශ්නට යන්න තමයි තියෙන්නේ දෙසික. බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් ඔය 1000 පස්කුණයක් වෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්න වැරදුනොත් ඔය අතේ තියෙන රුපියල් 1000 භාගයක් වෙනකන් අඩු වෙනවා. බෝනස් ප්‍රශ්න බාරගමුද?
3: බාරගමු.
2: කොළඹ කිව්වහම කොළඹ 1 ඉඳන් කොළඹ 15 වෙනකම් බෙදලා තියෙනවා. කොළඹ 1 ඉඳන් කොළඹ 15 වෙනකම් බෙදලා තියෙන්නේ තැපෑලට සහ පරිපාලන පහසුවට. මේ ක්‍රමය පටන් ගත්ත ඉංග්‍රීසි. මේ අංක ක්‍රමය නිසා ලිපිනයක් හොයාගන්න හරිම පහසුයි. මෙන්න ප්‍රශ්නය. කොළඹ 14 ලෙස හඳුන්වන්නේ මේ අතරින් 1. ග්‍රෑන්ඩ් පාස් 2. මෝදර
3: පිළිතුරු අංක 1. ග්‍රෑන්ඩ් පාස්
4: දෙසික ප්‍රශ්න හතරටම ඔයා හරි උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනී අද දවසේ දිනා ගන්නවා.
3: මම හැමදාම උදේට ප්‍රෝග්‍රෑම් එක අහනවා. දැන්ම වැඩි කරගන්න හැමෝටම පොකට් මනී අහන්න කියලා මම කියනවා.
4: බොහොම ස්තුතියි දෙසික අපිත් එක්ක සම්බන්ධ වුණාට ජය වේවා.
1: සියත පොකට් මනී.
2: අද පොකට් මනී දිනාගත් අම්ම හරිම සතුටු වුණා.
4: ඒක හරි නිශාන්. ජයග්‍රහණයේදී අපි ඕනම කෙනෙක් සතුටු වෙනවා.
2: අපි හැම අභියෝගයක්ම මාෂි දිනන්න ඕනේ. ඒකට හැබැයි හොඳ මිනිස්සු අපේ ළඟ ඉන්න ඕනේ. ඔන්න දැන් ඔබේ ආයෝජන කරන්න හොඳම තැනක් තියෙනවා. ඒ තමයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 13.19 ට කතා කරන්න. මොකද මේ දවස්වල වැඩිම පොලියක් ඔබට ස්ථාවර තැන්පතුවක ආයෝජනය කරලා ලබා ගන්න පුළුවන්. අවුරුදු 5ක කාලයකට ස්ථාවර තැන්පතුවක් පටන් ගන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට 15%ක් දෙනවා.
4: එතකොට නිශාන් අවුරුදු 3ට 13.5%, අවුරුද්දකට 12.5%.
2: මාසි මාස 6ට 11%ක් ගෙවනවා. මාස 3ට 10.5%ක් ගෙවනවා.
4: ඉතින් තවත් බල බල ඉන්නපා. අදම සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකට කතා කරන්න 13.19.
2: හෙටත් උදේ 5යි කාලට පොකට් මනිය අහන්න එන්න.
4: නම්බර් එකක් මතක් කරන්න. 0714 151 151. අපේ WhatsApp නම්බර් එකට එවන්න මැසේජ් එකක්. මම ආශි.
2: මං නිශාන්.

0: Good morning. වෙලාව උදේ 7යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

good morning. මම ඔයගලන්ට අද කියනවා ජීවත් වෙන්න ඕනේ කරන පොඩි ට්‍රික් එකක්. හරිද? දැන් හිතන්නකෝ ඔබ ළඟ ඉන්නවා හොඳ මිනිස්සු. ඒ මිනිස්සෙක්ව අමනාප කරගන්න ඔබට ඕනි නම් එයාට බොරුවක් කියන්න. හරිද? දැන් ඔබ ගාව ඉන්න නරක මිනිස්සුත් ඒ අයව ඔබට අමනාප කරගන්න ඕනි නම් එයාලට ඇත්ත කියන්න. හොඳ මිනිස්සුන්ට බොරු කිව්වොත් ඒගොල්ල තරහ වෙනවා. නරක මිනිස්සුන්ට ඇත්ත කිව්වොත් එයාලා තරහ වෙනවා. හැබැයි තරහ වෙන්න ඕනි වෙලා ඉන්න මිනිස්සයා මොනවා කිව්වත් තරහ. Good morning.

0: FM.
1: ඔබත් අසනීප වලට වෙනත් අයගේ බෙහෙත් දීලා තියෙනවද?
2: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග
1: වෛද්‍යුරු විද්‍යට අපි දැකලා තියෙන කාරණාවක් තමයි, බොහෝ වෙලාවට ඔබට රෝගයක් ඇති වුණාම ඒ රෝග ලක්ෂණම තියෙන වෙනත් කෙනෙකුගේ බෙහෙත් වරක් හෝ දෙවරක් පාවිච්චි කිරීම. මේ තත්ත්වය අපි බොහෝ වෙලාවට දැකලා තියෙනවා ඔබට කැස්ස, උණ, සෙම් ප්‍රතිශා වැනි රෝග ලක්ෂණ තියෙන අවස්ථාවලදී. නමුත් මේක ඉතාම භයානක දෙයක්. වෛද්‍යවරයෙකු රෝගියෙකුට ඖෂධ නිර්දේශ කරන්නේ ඒ රෝගියාටම අනන්‍ය වූ රෝග ඉතිහාසය, රෝග ලක්ෂණ සහ පරීක්ෂණ වාර්තානුවයි. එය කිසිසේත්ම තවත් කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් නිසා ඔබට නැති සංකූලතා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩෙංගු වැනි රෝගී තත්ත්වයක් ඇති විට මෙවැනි දෙයක් කිරීම ඉතාම භයානකයි. කිසි විටකත් මෙවැනි දෙයක් සිදු කරන්න එපා. ඒ බෙහෙත් ඔබගේ පවුලේ කෙනෙකුගේ වුණත් මේ දේවල් කරන්න එපා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
2: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: ඇත්ත පිරෙන්න සියත
1: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රථය බජාජ් දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විහිදුණු ජෙනුවින් නම්තර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
2: වෙත නාම මින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
3: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොළේ
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK ඕස්ට්‍රේලියා මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාල කින් ලෝ පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011 732 1000 NIBM The City University The place to be
6: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 011 132 1002 අංකයෙන් හෝ ලකම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
7: අතිවිශ්වසනීය ගමනකට ජෙටැක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර් 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 011 142 750 අමතන්න
8: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනෝ හිතවත්කම
9: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
10: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තය සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 011 142 888 666
13: Hari Giye Hari Matanata Giye Inda LOLC Eken Loan Ek Gatte
14: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
15: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අම
16: සිරිපොල් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි. බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි. මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි. සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි. කාගිල්ස් ෆුඩ් සිටි.
17: අපසෝසස් පෙලින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
18: අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
19: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
5: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
17: අවන්ස් ටිකෙන් ටික පේ
14: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
15: LOLC Finance හරියන්න හරිම තැන
12: වැඩි විස්තර සඳහා 011 115 555 අමතන්න
6: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම් පාටින් ACL Fire Guard Wire ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා

0: පිරෙන සියත
1: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලණි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් විලඳ පොලේ.
2: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව් ඔව් පේනවා පේනවා.
2: ඇයි
3: ඔයා කෙලින් වුණාට? වාහනේ යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.

0: හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එකගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නඕනේ
2: එල්ෝල්ෆනන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779-67-67-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිතයි
4: Stars Milan Pastas Stars Milan Pastas
5: පෝෂදායි දියුණුව පිටවල ගුණේ පෙරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා සතුටින්
4: කරන්න Milan Pastas
6: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
7: ඒ කණ්ණාඩි අමතක වෙලා නේ.
8: අම්ම සල්ලි දාන්නද?
7: ඔව් සල්ලි දාන්න.
8: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
9: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
10: Lanka rating BBB minus stable outlook balapatrabi mulya samagamuki Sri Lanka tanpatu rakshana yojana kramay samajikimi
11: science walin jeevitha wenas karanna BSc honors biomedical sciences with Althea at Slit adama edum karanna pivisenna www.slit.lk Slit and Hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
12: swamini meya kasad bendeli tiyenne mama nemi bitti
13: bitti
12: bitti badagena innota wada meyata wenna wedak ne
14: swamini wahina welawata bitti parisam karaganna මං එහෙම කරන්නේ නැතුව මේ ආවේ පහවිලා නෙමෙයි
13: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස හානික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද
15: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ
16: මිලියන ගණන් වාසි ලැබෙන ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13/22 ප්‍රයිම් ගරූප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
17: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0111-788-666
18: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ගිග් ප්ලස් එකවුන්ට් එකෙන් PayPal withdrawal, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
19: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්.
0: නවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමී.

0: මං ඉකින් මට ගම්මිය උනේ මොකද්ද කියන එක
1: මම කරා.
0: Good morning, Miss Komada. How are you? I'm fine. Yes, thank you. I'm Muru from Nigeria, right?
1: I am Anne from England. Yes.
0: කිසිම මේ Anne ගතියක් නැහැ හරිද?
1: I'm Anne from England.
0: ඒ වට කියන්නේ මම මට මුරු ගතියක් නැහැ කියලා වට කියන්නේ මම.
1: මුරු ගතිය නම් තියෙනවා.
0: ඔයාට ඔයාට Anne ගතිය නැහැ.
1: Now I'm someone from Sri Lanka. මොකද ඔය
0: ගම්මිය එතකොට. Okay. මට සමහරවිට ජීවිතයේ විශේෂඥ උපදෙස් අවශ්‍ය වෙන අවස්ථාල්
1: තියෙනවා.
0: ඒ වගේ වෙලාවට මම මාත් එක්කම කතා කරගන්නවා.
1: අනිත් අය මගෙන් අහන්න යනවා.
0: විශේෂඥ උපදෙස් මිස්.
1: Yes.
0: ඒවා මිස්ටර් මිස්කි සීමාවේ තියෙනවා නේද?
1: අහලා බලන්නකෝ සමහරක් විට.
0: අහලා බලලා තියෙනවා. අහලා බලලා හැදිලා ඉන්නේ. හරිද?
1: හරි හරි කමන්නයි කමන්නයි.
0: වදින තැනකට වැදිලා.
1: හරි.
0: වැදිච්ච තැන් වලට ඇහිලා.
1: හරි.
0: එහෙම වෙලා තියෙනවා මට. මට මේ කතාවක් තියෙනවා. මේ කතාවෙන් මොකද්ද මම ගන්න ඕනේ? මට අයිඩියාස් ගණනාවක් මේ කතාව ඇතුලේ
1: උපදිනවා.
0: මම තාමත් ඊයේ ඉඳන් කල්පනා කරනවා මොකද්ද මම මේ කතාවෙන් මම මේකෙන් අභිප්‍රේරණය වෙනවද?
1: හරි.
0: මම මේකෙන් දැනුම්වත් වෙනවද? මම මේකෙන් ආධ්‍යාත්මික තත්ත්වයකට යනවද?
1: හරි, ඔකේ.
0: එමෙතන මම මේ වගේ වැඩක් බලා ගන්න.
1: කරුණාකරලා කතාව කියනවද? අපිට ඊට පස්සේ මොකද්ද යන தத்துவ කියලා බලා ගන්න පුළුවන් නේ.
0: නෑ, ඕගොල්ලෝ එක බලා ගන්න ඕනේ නෑ. ඒක මම බලාගත්තා නේද? කතාව බලන්න මට පුළුවන් නෑ. ඒකන කල්පනා කරන්න මට පුළුවන් නෑ. ඒ කියන්නේ මම බලා ගන්න. කවුද මල්ලි මේ? කවුද මල්ලි මේ?
1: ඉතින් අයියෝ මේ මේ මිනිස්සුත් එක්ක එක ෂෙයා කරගන්න ඕ වගේ කතා කරන්න එහෙනම්.
0: කවුද? කො මිනිස්සුකෝ? මට පෙන්නන්න මේක මිනිස්සු මේක මෙහෙ පෙන්න. හා? එක මෙහෙ පෙන්නන්න.
1: ඊ අපිට මිනිස්සු පේන්නේ නෑ නේ.
0: නේද? දැන් ඔයා ඉන්න. හරි මම මිනිස්සු මේ. කවුද මල්ලි මේ? Right.
1: Okay.
0: ඔබ කල්පනා කරලා බලලා තියෙනවද ඉලොන් මස්ගේ සල්ලි වලින් එයා මොනවද කරන්නේ කියලා? ඔය තරම් සල්ලියක්. ඔයසා ට්‍රිලියන ගානක සල්ලියක් තියාගෙන ඉලොන් මස්ක් මොනවද කරන්නේ?
1: Yes, definitely.
0: ඇමරිකාවේ ප්‍රසිද්ධ TV host කෙනෙක් නැත්නම් TV anchor කෙනෙක් ඉන්නවා. එයාගේ නම ජෝයි. ජෝයි තව කීප දෙනෙක් එක්ක ඇමරිකාවේ ඉන්න හොඳ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකුත් ගෙන්නලා ලොකු ඉන්ටර්විව් එකක්.
1: හරි.
0: එතෙන්දී ওই ප්‍රශ්නේ ඇදෙනවා. ඇත්තටම ඉලොන් මස්ක් මොනවද අනේ එයාගේ සල්ලි වලින් කරා කවුද මල්ලි මේ මේ කියලා එයා මේව කරා.
1: ඕ ඇත්තටම
0: ජෝයි.
1: යා ඕකේ.
0: ජෝයි යහනවා. ඉලොන් මස්ක් එයාගේ සල්ලි වලින් මොනවද කරන්නේ? එයා දැන් ට්‍රිලියනිය කෙනෙක් වෙන්නලා බිලියනේ ඉවරයි. එයා දැන් ට්‍රිලියනිය කෙනෙක් වෙන්න ළඟයි.
1: උනත් එක්ක නේද එක සැරයක්?
0: හරි. වෙලා හෙක්කලා
1: මෙහෙක්කලා. මම හෙක්කුණානේ නේද?
0: මේ කතාව මං කියන්නේ මිස්. ඒ කියන්නේ ඔයාගේ රාජ පණ්ඩිතකම නෙමෙයි මං කතාව මේ කියන්නේ මිස්. මේ කතාව ඉදිරිපිටගෙන මම මේ කියන්නේ.
1: හරි.
0: එයා ට්‍රිලියනිය කෙනෙක් වෙන්නත් ළඟයි. කෝ ඒ සල්ලි? මොනවද ඒ සල්ලි වලින් කරන්නේ? ඔය සල්ලි වලින් රටවල් 3-4ක් ගොඩ දාන්න ඉලොන් මස්ක්ට පුළුවන් නේ. මොකද මේ ඔය ඔය ඔය සල්ලි ඉතුරු කරගෙන මොකද්ද ඉලොන් මස්ක් මොකද සදාකල් ජීවත් වෙන්නද යන්නේ? මේ තමයි ජෝයිගේ ප්‍රශ්න.
1: හරි.
0: මේකට උත්තර දෙන්නේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයා. පොඩ්ඩක් ඉන්න ජෝයි. එයා කතාව පටන් ගත්තා. ජෝයි, මෙතන කාරණා කීපයක් තියෙනවා. අපි ඉලොන් මස්ක්ගේ වත්කම් ගැන කතා කරාට එයාගේ මුළු වත්කම් වලින් බැංකුවේ සල්ලි හැටියට තියෙන්නේ 0.1%කටත් වඩා අඩු ප්‍රමාණයක්. අපි හිතමු බිලියනයක් දෙකක් විතර.
1: හා හා.
0: ඩොලර් බිලියනයක් ඩොලර් බිලියන දෙකක් වගේ ගාණක් තමයි. ඇත්තම සල්ලි වල හැටියට සල්ලි විදිහට ඉලොන් මස්ක්ගේ බැංකුවල තියෙන්නේ. ඉතුරු 99.9%ම එයා ටෙස්ලා, ස්පේස්එක්ස් වගේ සමාගම්වල ෂෙයාර්ස් වල සහ ඒකේ හිමිකාරීත්වය සඳහා යොදවලා තියෙනවා. ඔයා දන්නවද ජෝයි, ඉලොන් මස්ක් මේ සමාගම් නිසා ඍජු රැකියා 160,000කට වඩා නිර්මාණය වුණා. ඒවට සැපයුම් ජාලය හදන්න තවත් 106කට වඩා වැඩි ප්‍රමාණයකට වක්‍ර රැකියා නිර්මාණය වුණා. මේ දෙකේම එකතුවෙන් ඇතිවෙච්ච සමාජ ආර්ථික ක්‍රියාකාරකම් නිසා තවත් 105කට වැඩි ප්‍රමාණයකට රැකියා නිෂ්පාදනය වුණා. එහෙම බලනකොට ජෝයි ඉලොන් මස්ක්ගේ සමාගම් නිසා මේ ලෝකෙ පුරා අවම වශයෙන් මිනිස්සු මිලියනයකටවත් තමන්ගේ ගෙදර මේසි උඩට පාන් රාත්තලක් පැල්වත්ත බටර් ඩිංගක් ගෙනියන්න පුළුවන් වෙලා
1: තියෙනවා. මම
0: පොඩ්ඩක් කර්මන්නනිකම්ම කියන දෙන මම හිතන්නේ පැල්වත්ත කෑලි සුට්ටක් දැම්මාරි කමනේ.
1: කමනේ
0: පැල්වත්ත බටර් නේ ගෙනියන. දැන් බලමු ජෝයි මේක අනිත් පැත්ත. ඉලොන් මස්ක් යාගේ සමාගම් හරහා මිලියනයකට වැඩි මිනිස්සුන්ගේ ගෙවල් වලට පාන් ටික බටර් ටික ගෙනියන්න පුළුවන් තත්වයක් උදා කරලා දීලා තියෙනවා. එතකොට ජෝයි ඔයා මම දන්නවා ඔයාගේ වත්කම ඩොලර් මිලියන 30ක් විතර. මම ඒක දන්නවා.
1: හරි.
0: හැබැයි ඔයා ඉලොන් වගේ විශාල සමාගමක් ආරම්භ කරපු ව්‍යවසායකයෙක්වත් විශාල රැකියා නිර්මාණය කරපු මහා විශාල පරිමාණයේ කර්මාන්ත නිර්මාණය කරපු කෙනෙක්වත් නෙමෙයි. නමුත් එනිසා ඔයාගේ ඩොලර් මිලියන 30ම බැංකුවේ සල්ලි හැටියටම ඇති කියලා මට හිතන්න පුළුවන්.
1: හරි.
0: ඩොලර් මිලියන 30ක් කියන්නේ පරම්පරා ගණනාවකට ප්‍රමාණවත් ධනයක් නේ ජෝයි. ඉතින් ඔයා ඒවා මිනිස්සුන්ට දෙනවද? නැත්නම් ඔයා ඒ සල්ලි වලින් සදාකල් ජීවත් වෙනද ඔයා හිතාගෙන
2: ඉන්නේ?
0: ඔයාගේ සල්ලි වලින් ජෝයි මිනිස්සු 3000කට තුන් වේල කාලා හවසට කේක් කෑල්ලකුත් කාලා අවුරුද්දක් කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඔයාගේ ධනෙන් තුනෙන් එකක් වාවේදම් කරු. ජෝයි වාවේදම් කරන්නේ කවදා ඉඳලද? නැත්තම් ඔයත් සදාකල් ජීවත් වෙන්නද හිතාගෙන ඉන්නේ ජෝයි?
1: ජෝයි කතා කරන්න.
0: ජෝයි
1: ජෝයි
0: කතා කරපන් ජෝයි. මම කල්පනා කරනවා. ඔයාගෙන් බරපතල ප්‍රශ්නයක් අහුවාම ඒකට ප්‍රශ්නකට උත්තර දෙනවට වඩා තවත් ප්‍රශ්නයක් අහන එක ගැම්මද?
1: හරි.
0: එවනතම් මම මේ කතාවෙන් ගන්න ඕනේ තමන් හම්බ කරපු ධනය. තමන්ට මේ කාටවත් ඕන විදිහට වියදම් කරන්න ඕනේ නැහැ කියන එකද? නැත්නම් ධනය හම්බ කරාට පස්සේ අර ඉලොන් මස්ක් කරලා තියනවා වගේ.
1: හරි.
0: ඒ ධනෙන් යමක් කරන්න අපි බැඳිලා ඉන්නවා. මොකද්ද මේකේ පණිවිඩේ?
1: මට නම් කියන්නේ ධනය නැති එක ගැන තමයි මම කල්පනා කර කර.
0: අනේ යනවා යන මේ හිඟන කතා කියන්නේ. උදේපාන්.
1: උදේට
0: අවවාද දෙනවා, මිනිස්සුන්ට ඇවිදින්න කියලා දෙනවා, හිට ගන්න කියලා දෙනවා, බඩ ගන්න කියලා දෙනවා, ජීවිතේ ජය ගන්න කියලා දෙනවා. ඇවිල්ලා ඉඳ ගන්න බෑ, 100ක් නැද්ද ගන්න? 100ක් 50ක් හරි ගමන්. හනේ ඇත්තම මිස්
1: කොත් දෙකෙන් ගන්න
0: ඉරහඳ පායනවානේ අප්පා. තාම
1: ලැබුණාද ගන්න කියලා බැලුවේ කතාවේ?
0: ඔහම නෙමේ මේ කියව දෙන කතාව. ඔයාගේ මුට්ටියක නමල වැක්කෙරුවත්
1: හරි
0: ඔයා මුකුත් ගන්න නෑ ඒ කතාවෙන්. ඔයා ඔය එන විදිහටම ගෙදර යනවා, ඔය හැටියටම හෙට උදෙත් එනවා. ඉතින් මම දන්නේ නැතුව එයි හරි
1: ගන්න නෑනේ අනේ ඔළුවට.
0: මොකද ලැමිනේට් කරලා තියෙන ඔළුව. ඒ මන් දන්නේ නෑ කවද මට ගොඩ යන්නත්.

0: මිලියන ගණන් සල්ලි නැති වුණාට. ඇයි මොකද්ද?
1: ඔව් මොකද්ද බිලියන ගණන් සල්ලි නැති වුණාට? බිලියන ගණන් පැත්තක තියන්නකෝ. රුපියල් 10 15 10ක් තියෙනවා ඔය account එකේ.

0: අරින දෑකත්තත් තරම් එළියටලා වාඩි වෙලා
1: මමද
0: නිසාම්ත
1: නෑ ඔයාලු යූ යූ යූ නොට් මී
0: මට කතා කරනවා
1: හා රයිට්
0: චෝය කරලා ගෙනියන්න
1: මමද
0: හා හෝ ගෑනන්න දුවම් හයි දැන් ඉතින් ඉලොන්ගේ වත්කම මම කිව්වේ
1: හරි
0: ට්‍රිලියනයකට ළඟයි බෑයා ට්‍රිලියන පතියෙක් වෙලා ආවා
1: ඕ
0: උනා නෝන
1: කැන් ටච් කරලා ආවටක් ගාලා
0: දැන් යාගේ වත්කම සලකනවා ෆෝබ් සංගරාවේ අලුත්ම රිපෝට්ස් හැටියට
1: හරි
0: ඇමරිකානු ඩොලර් බිලියන 962.5 කියලා ගන්න මතක තියාගන්න ලේසියට 960යි කියලා ගන්න
1: හරි ඔකේ
0: ඔයා දන්නවද අපි යන්න ආස රටක් ස්වීඩනය ඒගොල්ලන්ගේ GDP එක කීයද
1: කීයද
0: ඩොලර් බිලියන 669යි ඉලොන් මස්ක් වැඩි
1: excuse me
0: සිංගප්පූරුව පිමාර කතා කරා
1: යා
0: ඩොලර් බිලියන 604යි මස්ක් 960යි සවුත් ඇෆ්‍රිකා 427යි මස්ක් 960යි
1: හරි
0: තායිලන්ත සංචාරක පුරවරයා හැබැයි තායිලන්ත වල ආර්ථිකය අභියෝගයට ලක් වෙලා තියෙන සෑහෙන කාලක ඉඳලා පෙන්නගෙන හිටියේ නැති වුණාට තායිලන්ත වල 577යි GDP එක දර දේශීය නිෂ්පාදිතය ඉලොන් මස්ක් 960යි ශ්‍රී ලංකා ලංකාවේ 109
1: ඕකේ
0: අපිට 300ක්වත් තිබ්බනන්නේ
1: ඒකනේ නේ එනවා අපි චුට්ටක් නේ නැගිටලා ඉන්න තිබ්බනේ නේද
0: ඉතින් කොහොමද තනි පුද්ගලයෙකුගේ වත්කම් ප්‍රමාණය
1: හරි
0: රටකට වඩා ලොකු වෙන එක වා මොකද වා හිතන්නේ
1: එකනම් මට පුද්ගලෙක් විදිහට ඉවසන්න අමාරුයි
0: රත්තවල් සල්ලි දීලා ගත්ත හැකනේ ඌව තමයි ගන්න වැත්තේ
1: නව නේද
0: එතන සල්ලි වලින් හැබැයි ඇත්තටම ඉලොන් මස්ක් යාගේ ධනෙන් 99.9% විතර සද්දන්ත සමාගම් වලට ආයෝජනය කරලා තියෙනවා
1: yes
0: ඒ ආයෝජනය කරලා මිලියන ගණන් රැකියා අවස්ථා උත්පාදනය කරලා තියෙනවා ඇත්තටම ඔයාට සල්ලි තිබ්බනම් ඔයා ඒ වගේ වැඩ කරනවද? එහෙම නැත්නම් ඒ සල්ලි සේරම බැංකුවේ දාලා හොඳ ෆික්ස් ඩිපොසිට් එකක් දාලා ලොකු පොලියක් කරන් හොඳට කකුල් දෙක උඩ දාගෙන ඒකෙන් ජීවත් වෙනවද? මට කියන්නේ
1: ආයෝජනය කරනවා මමත්.
2: මොනේ නේද? බිත්තර වැඩද?
1: ආයෝජනය. ඉලොන්ට පුළුවන් නම් ඇයි මට බැරි අරගෙන ඇයි ඔය හැමතිස්සම මාව නිකන් එහෙම මේවා කරන්නේ?
0: හා කියන්නකෝ බලන්න ඉලොන්ට පුළුවන් එක ඔයාට පුළුවන් ද බලා ගන්න.
1: මමත් ආයෝජනය සල්ලි තියෙන්න ඕනේ ඉතින්. දැන් මට නිකන් දැන් කියන්න පුළුවන්. හැබැයි සල්ලි තිබුණොත් මම
0: තියෙන්නේ මොනවද දැන් කියලා තියෙනවා.
1: අම්මේ
0: අම්මේ නැති බනේ පටන් ගත්තා මං ඉතින් නිකන්ද කිව්වේ
1: මට මොනවද තියෙන්නේ
0: මං ඉතින් දැන් මොනවද තියෙන්නේ මොනවද මට තියෙන්නේ ටැක්ස් කහයි
1: මොනවද මට
0: තියෙන්නේ ටැක්ස් නේ ගන්න ඕන කොල්ලක් කරන් අහන්න මේ කියන්නේ
1: එතකොට දැන් ඔය ඉලෝනොත් එයා බිස්නස් එක කරගෙන යනකොට පොඩි පොඩි හිරවීම් එහෙම එනවත් ඇති නේද අරවින්ද ඒ වටත් එයා එක එක ට්‍රික්ස් පාවිච්චි කරනවා ඇති මොකද එයාගේ මේ තියෙන ඔක්කොම ධනය වියදම් කරලා බිස්නස් කරන එහෙම කියලා එකක් නැහනේ
0: ඒක නම් මිස් මං කියන්න දන්නේ නැහැ
1: දන්නේ
0: නැතන් හදන්න මම නම් ඒක මන් දන්නේ නැහැ මම මේ ටික දන්නවා
1: ඔය ඉලෝන්ගේ ඔය ඔක්කොම දන්නවා ඇති
0: නෑ මං ඉලෝන්ගේ තාත්තා නෙමෙයි නේ ඉලෝන්ගේ ඔක්කොම දන්නේ ඉලෝන්ගේ තාත්තා දන්නේ නැත්නම් ඉලෝන්ගේ ඔක්කොම දන්නේ
1: හැබැයි මං ඉලොන්ට උනත් කියන්නේ ඔයගලගේ බිස්නස් එක කරගෙන යද්දී එක එක ප්‍රශ්න එනවා ඒක සාමාන්‍ය දෙයක් ඒක ඉලොන්ටත්
0: එකයි අපිටත් එකයි කවුද මේ කියන්නේ කියලා බලන්න ඉලොන්ට
1: තිස්සා මුනසි කවුද මල්ලි මේ
0: හනේ නේ නේ ගාන මේ මොනසිංහ කියනවා මේ ඉලොන්ට මේ ප්‍රශ්නයක් ආව බිස්නස් එකේ විසඳ ගන්න විදිය ගැන
1: අපි දන්නේ ඔයා මොන වගේ ක්‍රම පාවිච්චි
0: මට තේරෙන්නේ මොන පොඩි පාට් එකකින්ද මේකට දැන් hina වෙන්න ඕන කියලා මං කල්පනා කරනවා පොඩි පාට් එකකින්ද මං hina වෙන්නේ නැත්නම් බරු කරනවා
1: හරි.
0: හරි. ඉතින් කියලා මොකද්ද ඔයාගේ මේ
1: වාගේ
0: ඉලොන්ට දෙන්න මේ බිස්නස් අය මේ අවවාද කියනකම
1: අපි දන්නේ නැහැ ඉලොන් ඔයා කොහොමද ඒක කරන්නේ කියලා. හැබැයි අපි නම් අපේ ව්‍යාපාර කරගෙන යනකොට ඒ වගේ ප්‍රශ්නයක් එනවා කියලා ඈතදී ඒ වගේ ප්‍රශ්නයක් එනවා කියලා දැක්කොතින් අපි ටක් ගාලා යන්නේ LOLC Finance. ගිහිල්ලා අපි ස්පීඩ් ඩ්‍රාෆ්ට් එකක් දාලා සල්ලි වෙන් කරලා තියාගන්නවා අපේ නමට. අවශ්‍යතාවයක්
0: වෙන් කරලා කියන්නේ
1: වෙන් කරලා.
0: වෙන් කරලා.
1: Yes.
0: සල්ලි වෙන් කරලා.
1: ඊට පස්සේ අපිට අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණය ගන්නවා. ඒ ගන්න ප්‍රමාණයට විතරයි අපි චූටි පොලියක් එක්ක ඒ සල්ලි ටික පියවන්නේ. Got it?
0: කල්තියා. නතුවර එහෙම වුණාම මේක හොයනවා වගේ නෙමෙයි.

0: මහම ඒකෝ වෙනවා වගේ නෙමෙයි. එහෙම කරන්න බෑ.
1: යා ඩෙෆිනිට්ලි.
0: එහෙම මොකක්වත් කරන්න බෑ. කවුරුත් එහෙම කරන්නේ නැහැ.
1: මොකද්ද උනා?
0: තේනවා?
1: හරි ඔකේ.
0: කල්තියා සූදානම් වෙන්න. LLC ෆයිනෑන්ස් එක අඳුන් වල දෙන ස්පීඩ් ඩ්‍රාෆ්ට් එක. ඔව සූදානම් ශරීරෙන් තියෙනවා. ඒ ඇප්‍රූව් වෙච්ච සල්ලි වලින් කොටසක් ගන්නතුරු එක ණයක් නෙවෙයි. ඒක ඇප්‍රූව් කරලා තියෙන සිකියුරිටි එකක් කියලා හිතන්න.
1: හරි ඔකේ.
0: අපි දැන් ඔය මේ කඳු නගිනකොට එතකොට කණු වලට නගිනකොට සේෆ්ටි බෙල්ට් එක දානවනේ. ඒකේ එල්ලි නැහැනේ කවුරු.
1: ඒක හරි.
0: අපි හදිස්සිය මොකක් කරලා අතෑරුණොත් සේෆ්ටි බෙල්ට් එක කල්තියාම දාලා තියෙනවා. ටක් ගාලා එකකින් දිවි රැකෙනවා.
1: Yes yes.
0: ඒ වගේ අර වගේ දෙයක් කරලා තියාගත්තාම ඔබේ බිස්නස් එකේ නරක කාලයක් ආවොත් ඔබට බේරෙන්න පුළුවන් වෙයි.
1: සාධාරණම ගානට ගන්න තියෙන බට එක තමයි පැල්වත්ත බට. හේතුව තමයි ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සිද්ධ වෙන නිසා. සහ ඒගොල්ලෝ අපිට රේන්ජ් එකක් හඳුන්වලා දෙනවා සෝල්ටඩ්, අන්සෝල්ටඩ් සහ ගාලික් බට.
0: ඒවා පාටකින් හඳුන ගන්නත් පුළුවන්. දැන් අර පුංචි සැෂේ වල නැත්තම් ඔයා කියන්නේ බටර් කොටු.
1: ඔව්
0: බටර් කොටු.
1: කොටු තිබ්බනේ.
0: නේද බටර් කොටු කියලා කියව නම් ඒක බටර් කොටු නෙමෙයි ඒකට කියන්නේ නේද? ඒකට කියන්නේ
1: බටර් කියුබ්ස්.
0: බටර් පවුචස් අපි ඒකට කියනවා.
1: පවුචස්?
0: ඔව්. බටර් පවුචස්.
1: right?
0: අපි එහෙම කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. නැත්තම් ඔයා මොකද්ද මේ කතා කරන්නේ?
1: අර දැන් කිව්වද කොටු කියලා?
0: කොටු ගහවෝගේ. අම්මෝ ඇට නැති දිව මේ දිව කොහෙන්ද අනේ මට දෙන්නකෝ.
1: ඉතින් මේ බටර් පවුචර්ස් ගැන කතා කරද්දී ඒගොල්ලන්ගේ පැකේජ් අලුත් වෙලා නේද?
0: දැන් අර බටර් පවුචර්ස් පමණක් නෙවෙයි හිතවත. ලොකු බටර් කුට්ටි පිටි කියනවා. গোল্ড කලර් ලස්සන ෆොයිල් එකේ අසුරලා.
1: ඔකේ.
0: ආස නැද්ද? මේ ගොඩක් ඉන්ටර්නැෂනලි නේවත් ඒ වගේ මේවෙන් තමයි
1: තියෙන්නේ.
0: গোল্ড ෆොයිල් වලින්.
1: ඔකේ.
0: ඉතින් ඔබට ආසද? පැල්වත්ත බට අපේ සන්නාමයක්.
1: බටර් සන්නාමයක්.
0: රයිට්.
1: හරි.
0: තව මොකද?
1: තව ඉතින් අපි මොනවද ඕන දෙයක් ඕන දෙයක්.
0: මොකද කියන්නේ? එහෙම ඕන දෙයක් කියන්න බෑනේ මිස් මේ අපි පිළිවෙලට යන්න ඕනේ. ඕන දෙයක් කරන්න බෑනේ. මිස් පොඩ්ඩක් මේ හැම එකම ජෝක් එකට ගන්න එපා මිස්. මේක මේ ජෝක් කරන වැඩසටහනක් නෙමෙයි මිස් මේක. හරි නිකන් මාර තැනක මේ අපි මේ
1: මං ආසයි අද උදේ මරවින්ද අපි කාලා.
0: ඇහෙනවද කියනවා කන් දෙක ඇහෙන්නේ නැත්නම්ද? මේ පත්තලාමෝල් අරගෙන මේ ෂෝ වලට කියන දෙයක් ඇහෙන්නේ නැහැ කරන දෙයක් පේන්නේ නැහැ. මේ මන් දන්නේ මේ වගේ වල ගැට ගහලා තියන්නෙත් නෑ. පිටිබොන්නෙත් නෑ. උදේට එනවා. ඇවිල්ලා කොහොම අමාරු ටික මෙතනින් පිට කරලා ෂොක් එකට අසනීපේ හොඳ කරගෙන 10ට ගෙදර යනවා කියන්නකෝ.
1: නැවට රේඩියෝ වලට එන්නත් උණක් නේ තිබ්බේ.
0: ඒක
1: හොඳ උනා මේකට ආවට පස්සේ. හැබැයි මට දැන් ඇත්තට ඇඟේ අමාරුවක් ලෙඩක් දුකක් ආවතින් මම කෙලින්ම යන තැනක් තියෙනවා. ඒ තමයි නවලෝක හොස්පිටල්. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. අපේ මේ ළඟනේ තියෙන්නේ
0: නවලෝක හොස්පිටල් කොළඹ.
1: කොළඹ මෙන්න මෙතන තියෙනවා.
0: අපි කොළඹ ගැන කතා කරමු.
1: Yes.
0: කොළඹ නවලෝක රෝහල. මම නම් හිතන්නේ කොළඹ මිනිස්සෙක් ඇති කියලා අසනීපයකට ලෙඩකද දුකකදී. කොළඹ නවලෝක හොස්පිටල් එකට නොගිය.
1: Yes, ඒකනේ.
0: නේ? පස්සේ කාලෙක ඒගොල්ලෝ සෑහෙන විශාල පරිසරයක් හැදුවා. විශේෂයෙන්ම මිනිස්සුන්ට තිබිච්ච ගොඩක් පොඩි පොඩි ප්‍රශ්න. ඒවා ලෙඩවලට සම්බන්ධ ඒවා නෙමෙයි. ඒ වුණාට ඒවා ලෙඩවලට එහා. ගියාම වාහනේ කොහරි පාක් කරගන්න කොහෙද වාහනේ දාලේ? මහ විශාල කාපාක්කයක් හදුවානේ. එන ඕන කෙනෙකුට කිසිම කරදරයක් නැතුව තමන්ගේ වාහනේ පාක් කරගන්න. හරි ලස්සනට ඕගනයිස් කරා.
1: හරි ඔකේ.
0: වාහනේ පාක් කළා. ඒගොල්ලන්ට බෙහෙත් ටික ගන්න තියෙන්නේ බොහොම ළඟින්මයි. නේද?
1: Yes, හරියට
0: හරි. එහෙම තිබුණා. පුංචි පහසුකම් දිහා බලන්න. සමහර වෙලාවට ලෙඩෙක් බලන්න ආපුවම එහෙම නැත්තම් මොකක් හරි ડોක්ටර් කෙනෙක් මුණ ගැහෙන් ආපුවම මේවා ලොකු දේවල් නෙමෙයි වගේ හිතෙනවා. තේ කබ්බොන්න හිතෙච්චලාල් තියෙනවනේ. නේද? තේ කබ්බොල්ල මොන හරි කාලා තේ කබ්බිලා යන් කියලා. එහෙම හේකුත් තියෙනවා.
1: ඔව්.
0: ඒවත් බලලා තියෙනවා.
1: Yes.
0: වෙන කොහෙන්වත් හොයාගන්න බැරි බේත් හේත් ටික.
1: හ්ම්.
0: වාට පුළුවන් නවලෝක හොස්පිටල් එකේ ෆාමසිකින් ගන්න කොළඹ.
1: හ්ම්. Yes. ඒකත් හරි.
0: ගොඩක් මිනිස්සු මම දැකලා තියෙනවා මේ ඈත තියලා හොයාගෙන තිනවා කොළඹ නවලෝක හොස්පිටල් එකට ඇවිල්ලා ඒගොල්ලන්ගේ
1: ෆාමසි එකට යනානේ.
0: ඔව්. ෆාමසි එකක්ද කීපයක් තියෙනවද කියලාත් මට මතක නැහැ. මට එහෙම එකුත් පොඩි මතකයක් තියෙනවා. ඒකත් හරි.
1: එනේ ඇතුල් වෙන තැනක්
0: තියෙනවා. ඉතින් මේ කොළඹ නවලෝක හොස්පිටල් එකේ තියෙන තව ආසම කියන්නේ මන්නේ මතක් කර කර කියන්නේ.
1: හරි ඔකේ. මංආස ඒගොල්ලන්ගේ මේ ලැබ් සර්විස් එකටත් මං හරි කැමති.
0: සහ දැන් හදිසි අවශ්‍යතාවයක් වෙලා අපි හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගියෙක්
1: ඉමර්ජන්සි වගේ නේද?
0: කොළඹ නවලෝක රෝහලට ගෙනිච්චා කියලා.
1: හරි.
0: සර්විස් එක හැම මොහොතෙම රෙඩිනේ.
1: Yes, definitely.
0: වා කියන්නේ මේක දැනගෙන ඉන්න රෝගියෙක්ව හදිසි අවශ්‍යතාවයක හදිසි ප්‍රතිකාර සඳහා හදිසියම හිතුණොත් තිබුණොත් එහෙම එයා ලිෆ්ට් කරන්න. හෙලිකොප්ටරයකින් අරගෙන එන්න. ඒක පවා කිරීමේ හැකියාව කොළඹ නවලෝක රෝහලට තියෙනවා. ඒවා පවා කරන්න
1: පුළුවන්.
0: ගිලන් රට පහසුකම් ගැන තියෙනවද කියලා අහන්න දෙයක් නැහැ නේද? එතකොට
1: හෙලිකොප්ටර්ස් ගැන කතා කරමු.
0: අපි නිකන් එයා ලිෆ්ට් කරන මට්ටමින් කතා කරුවා මේක අහන්න දෙයක් නැහැ. අනිත් එක කොළඹ නවලෝක හොස්පිටල් එකට එන්නේ නැති දොස්තර කෙනෙකුගේ නමක් කියන්න බලන්න. කලාතුරකින් කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. නමුත් අපි දන්න කියන සියලුම වර්ගවල තියෙනවනේ මේ මේ විශේෂඥාංශෙත් තියෙනවනේ. එක එක සෙක්ෂන්ස් කොච්චර තියෙනවද?
1: එකනේ නේද? මේ ශරීරයට කොච්චර නේද ප්‍රශ්න
0: ඉන්න වෙන වෙන වශයෙන් ආපු වෙන වෙන වශයෙන් මේ ක්ෂේත්‍රවල ඉන්න ස්පෙෂලිස්ට්ලා. ඒ ඕන කෙනෙක්ව මෙතන හම්බ වෙන්න පුළුවන් කෙනෙක් ඕන කෙනෙක් ඉස්සෙල්ලාම බලන්නේ තමන් හොයන ડોක්ටර් කොළඹ නවලෝක හොස්පිටල් එකට එනවද කියලා. ඒක සාමාන්‍ය දෙයක්.
1: Yes.
0: එතන බලලා නැති වුණොත් තමයි තව කොහේ හරවන්නේ. සාමාන්‍යයෙන් එතන නැති වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් එතන
1: නැති වෙන්නේ නැහැ.
0: ඕනම විශේෂඥ වෛද්‍යවරයෙක් උතුම්දි මුණ ගැහෙනවා. ඒ හෙද කාර්ය මණ්ඩලය සහ ඒක අනිකුත් උපස්ථායක කාර්ය මණ්ඩලය ගැනත් කතා කරන්න ඕනේ. ඒගොල්ලෝ ready to service. At your service.
1: Yes.
0: Right? මේ තමයි කොළඹ නවලෝක හොස්පිටල් එකේ ඒගොල්ලෝ වසර 41ක කාලයක් ඒගොල්ලෝ සම්පූර්ණ කරා. ඔබට යම්කිසි මොකලෙඩක් දැනෙනකොට අපේ පණ්ඩිතකම චුට්ටක් ඉස්මතු වෙනව නේද?
1: ආ.
0: අපි හිතනවා මේ අර ලෙඩේ වෙන්නේ ඇති.
1: Yes.
0: මේ රිදෙන්නේ එදා අර මෙහෙම වුණා මතකද? අර ඒක තමයි මේ රිදෙන්නේ. ස්කෑන් ඕනේ අත තියලා අපි කියන්නේ පුදුම දක්ෂකම නේ අපිට තියෙන.
1: ඒකෙන් දැන් අහිතනකො
0: මම හිතන්නේ මේ අක්මාවේ තෙල් චුට්ටක් තැම්පත් වෙලා වගේ අපි
1: කියන්නේ. දැන් පබෝ සුගර් රිදෙනුට ගෑස්ට්‍රයිටිස් නේ. ගෑස්ට්‍රයිටිස්
0: පොඩක් මන ග්‍රැස්ටික් තියෙනවනේ. ඒක තමයි මේ එන්නේ. රෝග නිර්ණය ඉතාම වැදගත් කෑල්ලක්. අමතක කරන්න එපා. රිපෝර්ට්ස් 50,000ක් අරන් හරි රෝග විනිශ්චය හරියට කරගන්න. එතකොට ඩොට් එකටම බෙහෙත තියන්න පුළුවන්. ඒක තමයි කොළඹ නවලෝක හොස්පිටල් එකේ සිස්ටම් එක.
1: Definitely. කෝල් එකක් දෙන්න අපි නම්බර් එකක් දෙන්නම් කොළඹ නවලෝක හොස්පිටල් එකේ 011577777. 011577777.

0: පිරෙන්න සියත
1: අවද කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා
2: පොල්වතු හිමියනි, පොල් වගාවෙන් උපරිම පළදාවක් සහ ඉහළ ආදායමක් ලබා ගැනීමට ඔබගේ ගෙවත්තේ හෝ පොල් වගාවේ ඇති අඩු පළදා සහිත පොල්ගස්වලට නිසි පරිදි පොහොර වතුර යොදන්න. පොල් වගාව නිසි පරිදි නඩත්තු කිරීම මගින් ඔබට ඉහළ ආදායමක්, රටට ඉහළ විදේශ විනිමයක්. පොල් වගාකරුවනි, ශ්‍රී ලංකා පොල් ආර්ථිකයේ නිහඬ විරුවා ඔබයි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: අපසුසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
4: චිත්‍රන් දින දක්ෂ වයස අවුරුදු 4016 අතර අපේ රටේ වගේම දැනට පිටරටේ ඉන්න පුංචි වීරයන්ට විශේෂ පණිවිඩයක් රුපියල් 148ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලුසිත්තම් චිත්‍ර තරගය ජාතික පළාත් මට්ටමින් 1-2-3 විතරක් නෙවෙයි විශිෂ්ට කුසලතා සම්මානත් ඔබට හිමි වෙනවා. කමර්ෂල් බැංකුවේ ඉසුරු හෝ අරුණලු ලබාගිනුමක් තියෙනවා නම් තෑගි මුදල් තවත් වැඩි වෙනවා. වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
8: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය. බජාජ් 200cc සහ 230cc මාදිරි වලින්. ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙන්නේ.
9: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
10: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
11: අයියා, මට මල් ගොඩක් දීලා.
10: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
11: හච් 15 පිස්සුවක්ම තමයි.
12: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
13: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
13: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
12: දැන් හොඳනම් ඉන්නෙත් හොඳයි.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
14: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
15: ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
16: උදේ 7:54 අද අපි කතා කරමුද ප්‍රයිම් ගෲප් එකේ කොට්ටාවේ තියෙන මොඩර්න් අපාර්ට්මන්ට්ස් ගැන. ඒ ගැන දැනගන්න පොඩි වෙලාවක් ඉන්න. ඒ වගේම අද අපි කතා කරනවා බජාජ් ත්‍රී වීල් එක ගැන. අපි කියන්නේ පෙට්‍රල් ත්‍රී වීල් එක ගැන තමයි වැඩි විස්තර. ඉතින් ඔබට ආසාවක් තියෙනවා නම් පෙට්‍රල් ත්‍රී වීල් එකක් ගන්න, ඒකේ අලුත්ම මොඩල් එක ගන්න අනිවාර්යෙන් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමට එන්න කියලා ආරාධනා කරනවා. ඒ ඔක්කොමත් එක්ක මතක් කරන්න ඕනේ, චෙතෙක් එකක් ගන්නකොට රුපියල් 1,60,000ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා. ඒක හම්බ වෙන්නේ අපේ රාජසේවකයන්ට, හරිද? ඉතින් තව මෝටර් බයික්ස් ගන්නකොට රුපියල් 85,000 දක්වා ඩිස්කවුන්ට් තියෙනවා. ඊට පස්සේ බජාජ් ත්‍රී වීල් එකක් ගන්නකොට රුපියල් 25,000ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. වීගෝ එකක් ගන්නකොට රුපියල් 1,25,000ක ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඒකත් ඔබට ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමෙන් තමයි ලැබෙන්නේ, අපේ රාජ්‍ය අංශයේ වැඩ කරන සේවක සේවිකාවන්ට, හරිද? ඩියුලක්ස් වල අපි මේ දවස්වල ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ෂන් ගැන තමයි කතා කරන්නේ. මිලාන් පැස්ටා ගැන කතා කරන්න තියෙනවා. ඊට පස්සේ පැල්වත්ත බටර් ගැන උදෙන්ම විස්තර කිව්වා. කාගීල්ස් ෆුඩ් සිටි අපිට ලිස්ට් එකක් එවලා තියෙනවා මෙගා ඩිස්කවුන්ට් දෙන. ඒ ගැනත් විස්තර කියන්නම්. ACL කේබල්ස් ගැනත් මතක් කරන්න ඕනේ. ෆයර් ගාඩ් කියන කන්සෙප්ට් එක මුලින්ම හඳුන්වලා දෙන්නෙත් ACL තමයි. ඉතින් ඒගොල්ලම තමයි මැදිහත් වෙලා ඒගොල්ලන් මොකද හැමතිස්සම පාරිභෝගිකයව රවට්ටන්න කට්ටියක් බලාගෙන ඉන්නවානේ. ඔය ඉතින් හරිම අඩු අමුද්‍රව්‍ය පාවිච්චි කරලා, ක්වාලිටි නැති අමුද්‍රව්‍ය පාවිච්චි කරලා සමහර කට්ටිය එක එක කරනවානේ. ව්‍යාපාරවල කොටස් දෙකක් තියෙනවා. ඉතින් ඒක අපි මේ වෙනකොට දන්නවා. හැබැයි වැඩේ කියන්නේ අපිට අර හරිම දේ තෝරගැනීමේ ගැටලුවක් තියෙනවා. ඉතින් ඒ නිසා ACL මැදිහත් වෙලා ACL ෆයිට් කරා මේකට. මොකද මිනිස්සුම රවට්ටන්න බෑ තවදුරටත් අර අලු පාට වයර් එකේ ෆයර් ගාඩ් කියලා ගහලා විකුණන වෙනම සෙට් එකක් ඉන්නවා. ඉතින් ඕකට අහුවෙන්නේ නැති වෙන්න ACL මැදිහත් වෙලා සහ දැන් රටක් විදිහට මේ තීරණයට ඇවිල්ලා තිනවා ෆයර්ගාඩ් කේබල් එකක් නම් ඒක දම්පාට වෙන්න ඕනි කියලා. හරිද? ඉතින් දම්පාට කේබල් එක ගන්න අමතක කරන්න එපා. ACL ෆයර්ගාඩ් එන්නේ දම්පාට කේබල් එකකින්. ඉතින් ඒ නිසා දැන් පාරිභෝගිකයෝ විදිහට ෆයර්ගාඩ් නම් ෆයර්ගාඩ් විදිහටම ගන්න පුළුවන්කම තියෙනවා. දම්පාට බලන්න. හරිද? ACL බලන්න. ඊට පස්සේ අපි BOC Travels ගැන අද දවසෙත් කතා කරනවා. හච් 15 පැකේජ් ගැන මතක් කරන්න ඕනි. වියට් ජෙට් ගැන කතා කරන්න ඕනි. ඊට පස්සේ NLB වෙතින් ඔබව කෝටිපතියෝ කරන්න බලාගෙන ඉන්නවා. ඒ විස්තරෙත් කියන්න තියෙනවා. අබන් ස්ටුඩියෝ ගැන විස්තර ටිකක් තියෙනවා. අපි ඒක තව ඉස්සරහට කියන්නම්. සහ NSBM හරිත සරසවිය විශේෂ ආරාධනා කරනවා මේ පාර A-levels කළා results එනකන් එහෙම බලාගෙන ඉන්න අපේ ස්ටුඩන්ට්ස්ලට. දැන් මේ අවුරුද්දේ මේ සැප්තැම්බර් මාසේ ඉන්ටේක් එක ගන්න ඔක්කොම ලෑස්ති කරලා තියෙන නිසා තව පොඩි කාලයයි තියෙන්නේ, සති කිහිපයක් වගේ තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉක්මනින්ම ලියාපදිංචි වෙන්න. මොකද ඒක ඉවරුනාට පස්සේ තව අවුරුද්දක් බලාගෙන ඉන්න වෙනවා. ඔගලන්ගේ ඊළඟ සෙට් එකට තමයි ඊට පස්සේ ඔබට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඔබ ඉක්මන් කරන්න. NSBM හරිත සරසවිය ගැන විස්තර කියන්නම්. LOLC ෆයිනන්ස් ගැන උදේන්ම කතා කරා. ඒ වගේම අද දවසේ අපි කොමර්ෂල් බැංක එක ගැන අලුත් ආරංචියක් ඔබත් එක්ක ෂෙයා කරගන්නවා.
0: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
17: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
18: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉදම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගරූප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
1: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමී.
8: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ්. දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 236cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙත
19: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ලංකා ටයිල්ස් ගැනත් මතක් කරන්න ඕනි. ලංකා ටයිල්ස් වලින් ඔගලන්ට විශේෂයෙන්ම මතක් කරන්න ඕනි කූල් රූෆ් ටොප් ටයිල් එක හඳුන්වලා දුන්නා. ඒ වගේම කලර් අප් ගැන කතා කරන්නත් ඕනි. ස්ට්‍රිප් සීලින් එකක් දානවා නම් ලී පෙනුමට ඔගලන්ට ලී ආදේශකයක් දාන්න අවස්ථාව තියෙනවා. ඒ තමයි කලර් අප්. සී ශ්‍රී ලංකා ගැන කියද්දිත් අපේ ඒ ලෙවල්ස් කරලා දැන් රිසල්ට්ස් එනකම් බලාගෙන ඉන්න ස්ටුඩෙන්ට්ස්ලට මතක් කරන්න ඕනි ඔගලන්ට මේ කාල සීමාවේදී සී ශ්‍රී ලංකා එකේ රෙජිස්ටර් වෙලා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන ගමන ආරම්භ කරන්න පුළුවන්. රිසල්ට්ස් එනකම් ඉන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ අභියෝගතා පරීක්ෂණයට සම්බන්ධ වෙලා එතනින් ඔබට ඉස්සරහට යන්න පුළුවන් වැඩේ ලියාපදිංචිලා සී ශ්‍රී ලංකා එකේ. ඉතින් ඒකට කරන්න ඕනේ සී ශ්‍රී ලංකා FB page එකට හරි ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එකට හරි ගිහිල්ලා මුලින්ම වෙලාවක් තැනක් ඔක්කොම ටික යොදා ගන්න. හරිද? ඒක ඊට පස්සේ තමයි ඒක පාස් වුණාට පස්සේ තමයි ඉතිරි වැඩ ටික තියෙන්නේ. ඕකේ. ඊළඟට අපි ඉන්සි සංස්ථා සිමෙන්ති ගැන කතා කරන්න ඕනි. ස්ලැබ් වරම් ගැන ඊයේ දවසේ අපි ජයග්‍රාහකයෝ ගැන කිව්වා. ඉතින් අද ආයි අපි කියන්නම් කොහොමද ඒ වගේ ජයග්‍රාහකයෙක් වෙන්නේ කියලා. සහ අපි GWM වාහන ගැන කතා කරන්න ඕනි. අපේ ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් එක්ක එකතු වෙලා ඇලුමෙක්ස් ගැන මතක් කරන්න ඕනි. ඒ වගේම අද උදෙන්ම අපි කතා කරා නවලෝක හොස්පිටල් එක ගැන, කොළඹ නවලෝක හොස්පිටල් එක ගැන. මට ඒකේ කන්ටැක්ට් නම්බර් එක ආයි ඔබට මතක් කරන්න ඕනි කියලා හිතෙනවා. යස්, ඒක වටින ආරංචියක් නේද? මොකද හදිස්සියකට තියාගන්න ඕනි දේවල් තමයි ඒ. දැන් අපේ ගෙවල් වල තියෙනවානේ හදිසි වෙලාවක ගන්න ඕනි නම්බර්ස් ටිකක්. මේ නම්බර් එකත් ඒකට දාගන්න. 011 15 777 කොළඹ නවලෝක හොස්පිටල් එකේ නම්බර් එක. දැන් වෙලාව පත්තරේ බලන්න.
20: හතර වටේම පත්තර තප්පරේට සියතට.
21: සියත පත්තරේ විත් හසා.
16: Hi, good morning.
22: Good morning, Ashcharya. අද
16: අද
22: පත්තර ටික අරගෙන ආවා. අද බදාදා දවස. ඊයේ පොඩ්ඩක් එන්න බැරි වුණා. ඊයේ මේ අපි අසනීප තත්ත්වයෙන් පසු වෙච්ච නිසා.
16: අපි කිව්වේ
22: මේ මමනේ. අපි කියන්නේ මමට. ඒන්න බැරිවුණ අද පත්‍රටි කරගෙනාව අදටිකක් විශේෂ දවසක්. ඒ දවස විශේෂ නඩු තීන්දුවක් ලැබිච්ච දවසක්. අද සියලුම පුවත් පත්වල හෙඩ්ලයින් එක බවට පත්වෙලා තියෙන මේ නඩු තීන්දුව පාස්කු මහ නඩුව 15 දිනක් අවුරුදු 200 260 අවුරුදු 200 සිට 260 බැගින් හිරේ චෝදනා 22,270ක් තීන්දුව පිටු 3000යි විත්තිකරුවෝ ආගම් අතර ભેද ඇති කරලා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා ආගම් අතර අන්තවාදී ජාතිවාදී හෝ එදිරිවාදී හැඟීම් ඇති කිරීමේ කුමන්ත්‍රණයකට අනුව පාස්කු ඉරුදින කතෝලික පල්ලි සහ තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මරන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අහිංසක පුරවැසියන් 250කට අධික පිරිසක් මරුමුවට පත්කර තවත් විශාල පිරිසකට බරපතල තුවාල කිරීම සඳහා ආධාර අනුබල දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මෞලවිවරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දෙනෙකුට අදාළ චෝදනාවන් සඳහා වසර 200 සිට 260 දක්වා කාල සීමාවන්ට බරපතල වැඩ ඇතිව සිරදඬුවම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ රාත්‍රියේදී නියම කළා කියලා ලංකාදීප පුවත්පත් වාර්තා කළ තැන මේ සම්බන්ධ දීර්ඝ ආටිකල් එකකුත් ලංකාදීපේ පළ කරලා තියෙනවා. අනිකුත් සියලුම පුවත්පත්වල මේ ප්‍රවෘත්ති අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් අයවලුන්ට ගොනු කරලා තිබිච්ච නඩුව මේකට මහ නඩුව කියලා කියන්නේ. මේ නඩුවේ තමයි වැඩිම විත්තිකාරයෝ සංඛ්‍යාවක් ඉන්නේ. මේ නඩුවේ තමයි වැඩිම චෝදනා සංඛ්‍යාවක් ගොනු කරලා තියෙන්නේ. ඒ නිසයි මේකට මහ නඩුව කියලා කියන්නේ. ඒ අරුණහම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් නඩු කිහිපයක් ක්‍රියාත්මකව පවතිනවා. ඉතින් දැන් මේ නඩු තීන්දුව බලලා සමහරු කෝ ඉතින් අරයට දඬුවම් කරලා නැහැනේ, මෙයාට දඬුවම් කරලා නැහැනේ වගේ කතා බහ මතු කරනවා අපි දැක්කා. ඉතින් ඒ ඔය නඩුවම් කරලා නැහැනේ කියලා කියන අරයල මෙයාලා සමහර විට ඉන්න වෙන නඩුවක මේ නඩුවේ ඉන්න විත්තිකාරයන්ට ඉතින් මේ නඩුවෙන් දඬුවම් කරන්න පුළුවන්. ඒක තමයි ඔය වෙලා තියෙන්නේ. මං එනවා දිනමින පොත් පතට. 22 සම්මත කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක දැනුම් දෙයි කියලා තියෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒක සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දැනුම් දී ලෙවන්නේ කතානායකට, කතානායක තමයි පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නේ. එතකොට ඒ අනුව 22 ව්‍යවස්ථා සංශෝධනයේ, ඒ කියන්නේ මේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලයේ දීර්ඝ කිරීමේ පනත, ඒක ව්‍යවස්ථාවට අනුකූලයි, ඒකට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියලා ඔන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරලා තියෙනවා. යම් යම් වගන්ති වල වෙනස්කම් යෝජනා කරලා තියෙනවා. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැමැති පනත් කැටුම්පතේ 2 වගන්තියේ සඳහන් ව්‍යතිරේකයේ තුල අඩංගු 67ට එළඹෙන දිනය යන වාක්‍ය ඛණ්ඩය 67 සම්පූර්ණ කළ දිනය හැටියට වෙනස් වෙන්න ඕනේ කියලාත්, එසේම පළමු ව්‍යතිරේකයේ දක්වා ඇති වසර 6ක දුර කාල සීමාව මෙම පනත ක්‍රියාත්මක වන දිනයේදී අගවිනිසුරු දුරය දරන කිසිදු තැනැත්තෙකුට අදාළ නොවිය යුතුය කියලාත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරලා තියෙනවා කියලා අද පුවත්පත් වාර්තා කරලා තියෙනවා. ඒ අතරේ දූෂණ විරෝධී පනත, මේ තවත් පනතක් මේ දවස්වල කතාබහට ලක් වෙන දූෂණ විරෝධී පනතේ 17 වගන්තියට 3/2 බහුතරයක් සහ ජනමත විචාරණයක් ඕනෑ. අධිකරණ සංවිධාන පනත ව්‍යවස්ථාවට අනුකූලයි, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කතානායක කියයි. ඒකත් කතානායකට තමයි එන්නේ පනත සම්බන්ධ තීන්දුව. දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇති බව කතානායකවරයා ඊයේ පාර්ලිමේන්තුවට ඔන්න දැනුම් දීලා තියෙනවා. ඒ අනුව එය සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක අනුමැතිය අවශ්‍ය අතර එහි 17 වගන්තිය සඳහා ජනමත විචාරණයක අනුමැතිය අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ගොඩක් වෙලාවට මේකට ජනමත විචාරණයකට යන එකක් නැහැ. දූෂණ විරෝධී පනතේ 17 වගන්තියට සංශෝධනයක් එකතු කරලා නැවත ඒක පාර්ලිමේන්තුව තුල සම්මත කරගන්න පුළුවන් තැනට ගනී කියලා තමයි ඉතින් අපිට හිතෙන්නේ. දිවයින පුවත්පතටයි මං ඊළඟට එන්නේ. ඊයේ වෛරල් වෙච්ච වීඩියෝ එකක් ගැන ප්‍රවෘත්තියක් දිවයිනේ තියෙනවා. අර පොලිසියෙන් වට කරගෙන මෝටර් රථයක් ඒ වටේ තව ලොරි නවත්තලා රෙමේ බ්ලොක් කරලා ඒ මෝටර් රථේ පොලිසියෙන් වට කරලා ඊට පස්සේ වීදුරු කඩලා දොරවල් ඇරලා කිසියම් පිටසක් අත්අඩංගුවට ගන්නවා. පොලිස් අන නොතකා ධාවනය කළ මෝටර් රථයක් ලුහු බැඳ ගොස් ඊයේ පෙරවරුවේ පන්නල නගර මැද්දේදී ඊට වෙඩි තබා පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු ගිරිඋල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මද්‍රව්‍ය ජාවාරම් කරුවකු බව පසුව හෙලිවී තිබෙනවා කියලා කියන මේක ඔත්තුවකට තමයි පොලිසිය මේක ලුහු බැඳගෙන ගිහිල්ලා තියෙන්නේ. මෝටර රථයක හෙරොයින් අරගෙන ජාවාරම්කාරයෙක් යනවා කියලා පන්නල ප්‍රදේශයට එනවායි කියලා මේ මෝටර රථය පොලිසියට ලැබුණු ඔත්තුවක් මත තමයි ගිරිවල පොලිසිය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ මෝටර රථය ලුහු බැඳ ගිහිල්ලා මේ විදිහට අල්ලගෙන තියෙන්නේ. මෝටර රථයේ තිබූ හෙරොයින් මත්ද්‍රව්‍යද එම ජාවාරම් කරු සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා කියලා දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. මම ඊළඟට එනවා අරුණ පුවත්පතට. 25 වෙනි දෑයින් පසු ගොරෝබින් වහිනවා කියලා තියෙනවා. දිස්ත්‍රික් කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ගණනාවකට ඉවත් වීමේ රතු නිවේදනය නිකුත් කරලා තියෙන බවත් අද පුවත්පත් වාර්තා කරලා තිබුණා. ඔය අතරේ බලන්නේ ආසන පටි පමණයි, මගීන් සීමා කරන්නේ නැහැ, ප්‍රවාහන නැමැති බිමල් රත්නායක එහෙම කිව්වා කියනවා. අලුතෙන් හඳුන්වා දුන් අනිවාර්ය ආසන පටි නීතිය මගින් වාහනයක ගමන් කළ හැකි මගීන් සංඛ්‍යාව සීමා නොකරන බව ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන ඇමති බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළා. නීතිමය වශයෙන් සම්පූර්ණ අවධානය යොමු වී ඇත්තේ වාහනයේ ගමන් කරන සෑම අයකුම ආසන පටි පැළඳ සිටින බව තහවුරු කිරීම පමණක් බවද ඇමතිවරයා පැවසීය කියලා තියෙනවා. ඉතින් සංඛ්‍යාව සීමා කිරීමක් නැහැ. දෙමාපියන් දෙදෙනා සහ දරුවන් 3 දෙනෙකුගෙන් යුත් 5 දෙනෙකුගේ පවුලකට පසුපස අසුන මැද තෙවන දරුවා සඳහා අමතර ආසන පටියක් සවිකර ඇතනම් එකට ගමන් කිරීමට සම්පූර්ණ අවසරය තියෙනවා කියලා ඇමතිවරයා කියලා තියෙනවා. ඉතින් මේකට විවිධ කතා බහ මතුවෙනවා අපි දැක්කා. එතකොට සමහර වාහනවල එහෙම සීට් බෙල්ට් එන්නේ පිටිපස්සේ 2යි. එතකොට දැන් ළමයි 3 දෙනෙක් ඉන්නව නම් තව කාර් එකක් ගන්න ඕනේද කියලා නෑ මං හිතන්නේ. ළමයි 3 දෙනෙක් ඉන්නව නම් තියෙන කාර් එකට සීට් බෙල්ට් එකක් හයි කරනවා වගේ සරල උත්තරවලට යන්න පුළුවන් නේද? කමන්නේ ඕනනම් කාරුත් ගන්න පුළුවන් කාටවත්. එහෙම ඕන කෝච්චියක් ගන්න කට්ටියට ඇති වෙන්න එහෙම හිතන අයට එහෙම පුළුවන්. හැබැයි මං හිතනවා මෙතන ඊට වැඩිය සරල උත්තර මිනිස්සුන්ට තියෙනවා කියලා. මොකද ආරක්ෂාව කියන එක වැදගත් කාරණයක්. වෙනත් රටවල මම හිතන්නේ සමහර රටවල මේ හයිවේ වල නෙවෙයි කොහොමටත් පාරේ වාහන වල යන්න බෑ සීට් බෙල්ට් දාන්න නැතුව.
2: ඒ කියන්නේ ඒක සාමාන්‍ය තියෙන නීතිනේ.
22: තියෙන නීතියක් ඒක. අනික පොලිසිය පරිස්සමට වෙන්නේ අපි සීට් බෙල්ට් දාන්න නේද? අනේ වද්දක් දෙගිල්ලන්න.
2: හරි, සුබ දවසක්.
22: සුබ දවස.
20: හතර වටේම පත්තර තප්පරේට සියතට.
21: සියත පත්තරේ විත් හසා.
2: වෙලාව උදේ 8:08.
3: වෙලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3.

0: රුපියල් බිලියන 24.8ක වංචාවක් සිදු කළ සැකකරුවෙකු අත්අඩංගුවට. බහන්ඩ ආනයනයකින් තොරව ටෙලිග්‍රැෆික් හෝමාරු ක්‍රමය හරහා රුපියල් බිලියන 24.8ක වටිනාකම් කිඩියොත් ඇමරිකානු ඩොල විදේශ ගිණුම් වෙත යොමු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 2024 වසරේ දෙසැම්බර් මස සිට 2025 වසර දක්වා මෙලෙස මුදල් බැහැර කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය විසින් කොටිකාවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා විසින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර මෙම මුදල් විදේශ ගිණුම් වෙත යවා ඇති බවයි පොලිසිය පැවසුවේ. මුදල් වංචාවක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන්ගෙන් සිදු කළ විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය මගින් වැඩිතර විමර්ශන ක්‍රියාත්මකයි. ඉරානය විනාශ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ 81 වන සැසිවාරයට එක්වෙමින්. ඉරානය සමග සාම සාකච්ඡාවක් පවත්වනවාද නැද්ද යන්න තීරණය කර නොමැති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ ඉරානය සමග සිදු වූ පැය තුනක සාකච්ඡා සාර්ථක බවට මාධ්‍යයට ප්‍රකාශ කර පැය කිහිපයකින් පසුවයි.
1: අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මේ ටිකක් හිමින් යන්කෝ අනේ.
5: ඇයි බයද?
4: පේන්න නැද්දනේ මේ වැස්සත් එක පාර හොඳටම තැමිලා තියන්නේ. ආ ලිස්සු අනේ මං කිව්වා.
6: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මානු තාක්ෂණය සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා.

0: මඩමන් කන්ට්‍රවර්ශල් කියමනක් මෙතන ඉදිරිපත් කරනවා.
1: රයිට්.
0: වා පුදුම වෙයි.
1: හරි.
0: කූඹියෙක් මිනිහෙකුට වඩා ශක්තියෙන් වැඩි.
1: කූඹියෙක් මිනිහෙක්ට මං එකඟ වෙන්නේ නැහැ. මං එකඟ වෙන්නේ නැහැ අරවින්ද.
2: නෑ නිකයිනෝ. මම කතා කරන්න එපා.
1: මාව එකඟ කරගන්න. ඒකට
2: මාව. අනේ. මඩ බෑ.
1: කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ.
0: කූඹියෙකුට තමන්ගේ ශරීර ප්‍රමාණය වගේ 50 ගුණයක බරක් උස්සන් යන්න පුළුවන්.
1: හරි.
0: මොකද?
1: අපිට බෑනේ.
0: කූඹියෙකුට තමන්ගේ ශරීර ප්‍රමාණය වගේ 50 ගුණයක බරක් දරන්න පුළුවන්.
1: හරි.
0: හිතන්න කූඹිය අපි සයිස් වුණා. කූඹිය අපේ බරට ආවා.
1: ඔව්.
0: නිකන් හිතන්නකෝ ඔයාගේ බර කිලෝ 90ක්.
1: 32ක්.
0: දත් ගැන නෙමෙයි අහන්නේ. දතුත් එච්චර නැහැ. කිරි දතුත් තුරනේ 40ක් විතර තියෙනවා. කිඹුලට වගේ දා.
1: අර ඇත්තම බර තියෙනවා 48ක්.
0: 50ක් කියමුකෝ.
1: ඔකේ.
0: වාට පුළුවන්. එතකොට කූඹියා ඔයාගේ බරට ආවොත්
1: yes.
0: කූඹියර කොච්චර උස්සන්න පුළුවන්ද? ඒ වගේ 50 ගුණයක් උස්සන්න පුළුවන්. ඒ කියන්නේ
1: 5.25 කියද්ද?
0: තාම හදනවා.
1: 2500.
0: එළිවේ. කිලෝ 2500ක්. ටොන් 2.5ක් උස්සන්න පුළුවන් කූඹියා අපේ ප්‍රමාණයට ආවනම්. කොහොමද මේකගේ හයිය?
1: ඒකනේ නේද?
0: මං ඊයේ වීඩියෝ කරා.
1: හරි.
0: පොඩි කූඹියෙක් හෙන්න පියාටුවක් අරන් හෙන්න පියාටුවක් අරන් ඌ බිත්තිය නගිනවා. හුලං එනවා. පියාටුව යනවා. ඌ ඒක එල්ලිලා ගිහලා වැටෙනවා.
1: හරි.
0: ආයි මූ අරන් එනවා. මං කල්පනා කරනවා. තණ්හාව කියන එක අපිට විතරක් නෙමෙයි. ඌන්ටත් අඩු වැඩියට තියෙනවා නේද? මං ඌට හිමීට කනට කරලා කිව්වා. තණ්හාය ජායති සෝකෝ පුතේ.
1: කූඹියෝ.
0: පුතේ. තණ්හා ජායති සෝක. කුමන්දි හවල්. අනේ කවුද බල්ලි මේ? එයාට
1: මොකටද අනේ පියාට?
0: දන්නේ. සමහරලාට ඌ රයිට් සහෝදරයෝ වගේ හිතන කූඹියෙක් වෙන්න පුළුවන්.
1: යස්. කවුද
0: දන්නේ? සමහරට ඌ රයිට් සහෝදරයන් එක්කෙනෙක් වෙන්න පුළුවන්.
1: ඊළඟ ප්ලේන් එක හදයිද කියලා කවුද දන්නේ?
0: පියාඹන කූඹි පියාට වර. කොහොමද? ගෙදර වසලා ඉවරයි අපි.
1: ඇත්තට ශක්තියෙන් වැඩි තමයිනේ බලනකොට.
0: ඕකේ.
1: යස් යස්.
0: You need to know.
1: රයිට්.
0: මේක නෙමේ. වාස නැද්ද? කවුරු යව ගණන් නොගත්තත් ඔයා ගෙදර එනවා.
1: හරි.
0: Good evening sir. කියලා සැලියුට් එක ගාලා ගේට් එක අරනවා.
1: යා හයි ලයික්.
0: පොඩි. ඈ. වලේ පොඩි වේ වේ දැන්.
1: ආහ්. Good evening.
0: හයි හයි හයි හයි. ආය නැතුනට.
1: Yes.
0: මේ?
1: යා මං ආසයි.
0: මේ අනේ දැන් කොහෙද මේ වාහනේ ගහගන්නේ කොහෙද මේ අනේ කොහෙද? එහෙම නැහැ.
1: හරි.
0: ගමන් ඔයාටම ස්ලොට් එක තියෙනවා.
1: ආ ඕකේ. අනේ
0: දාන.
1: I like.
0: ආ
1: ඕකේ.
0: ඔයා ගෙදරට යනවා. තේ කප් බීලා. පොඩි ස්විම් එකට එනවා. ඔයා නම් පූල් එකක් තියෙන උඩ කරන්නේ නාන්න යනවා
1: කියලා. ජබු ගහන්න යනවා මම. ජබු. ජබු ජබු. හරි.
0: වාගෙන බබා මම පූල් එකේ නාලා එන්න. කවදාවත් කියන්නේ
1: නැහැ. ස්විම් කළා නම් මම.
0: පූල් එකේ කවුරුවත් නාන්න යන්නේ නැහැ. ඇත්තටම කරන්නේ නාන එක තමයි. නමුත් ස්විම් කරන්න යනවා කියලා දැනන්නේ. ගිහිල්ලා නානවා නානවා නානවා. මම දැක්කව එකපාරක් කුණු අතුල් අතුල් නානවා පූල් එකේ කොහෙද හෝටල් එක. මෝ ඒ පූටලේ ඔක්කොම වතුර අස් කරා. පූටලේ. පූටලේ පූල් එකට අපි කියනවා පූටලේ.
1: ඊට පස්සේ මට හිතෙන එකපාර පොඩක් වර්ක් අවුට් එකක් දාන්න ඕනේ. දැන් මට වර්ක් අවුට් එක දාන ටයිම් එක ඇවිල්ලා තියෙන්නේ කියලා.
0: එන වර්ක් අවුට් එක කලින් දාන්න එපේ. පූල් එකට ගිහලා ස්විම් එක දාලා වර්ක් අවුට් දාන්න යන්නේ මේ මොලේ අමාරු කාර්ය කොහොමද? ඒකනේ ඒකනේ දැනකට ගෙනියන්න බෑනේ. මොලේ අමාරු උත්සන්න වෙලා නැත්නම්. මේ තමයි ලයිෆ් එක.
1: Yes.
0: රෑට පොඩ්ඩක් ළඟම තියෙන ප්‍රමිසස් එක රිසර්ව් කළා.
1: Okay.
0: ගෙදරත් එක පොඩි චේන්ජ් එකකට කට්ටියම එකතු කරගෙන ඩිනර් අවුට් එක.
1: පොඩක්
0: දුර යන්නේ එතනම වගේ.
1: සංගීතෙත් පොඩ්ඩක් දානවා. අබන්ස් ඕඩියෝ සිස්ටම් එක අර
0: එක නේද පොඩේ මේ සේරම මේක ඇතුලේ පටලව ගන්න එපා. මේක දාලා සීමින් තිත් මේක ඇතුලේ දාලා පොඩ පොඩ ඉන්න පොඩ ඉන්න මේ පොඩ කියන කතාව මගේනේ. නොසලී කියන් ගීතේ මගේ. මගේ. කායිද ගීතේ කායිද ගීතේ?
1: සනත් නන්දසිරි මහත්තයා.
0: සනත් නන්දසිරි මහත්තයා ගීත.
1: හරි.
0: ඉන්න මිස් පොඩක් දෙයක් හදාගෙන කරන එනකොට මැදින් පැනලා මැදින් පැනලා එක කාබාසිනියා කළා. අනේ අපිට ඔබට ඔච්චර පුළුවන් අපිට කොච්චර පුළුවන් කියලා එන්නපන්.
1: හරි හරි
0: තමන්ට දෙයක් තියෙනවා නම් ගෙදරින් ලෑස්ති කරන් යන්න. අනිත් මිනිස්සුන්ගේ කෑම එක රත් දාන්න එපා ගෙදරින් ඔතගෙන ආපු බත්.
1: ෂුවර් ෂුවර්. කෝම් ඩවුන්. හරි. හා මං ඉන්නම්.
0: පරිසකයි.
1: අයියේද කියලා. එයියේ සැකට. හරි. ඊට පස්සේ
0: මේකනේ ලයිෆ් එක. එහෙම ලයිෆ් එක. නිකන් මේ හත් වෙලා ගෙදර නාන්නේ කවුරක් ගණන් ගන්නෙත් නැහැ. වාහනෙත් ඔය කොහරි පාරේ දාලා ඉනවා ගෙදර පාක් කරගෙන තැනකුත් නැහැ.
1: තමම්ම ගේට්ටු අරගෙන තමම්ම ගේට්ටු
0: වහලා. ගේට්ටු වහගෙන.
1: අයියෝ.
0: තමම්ම ගුඩ් මෝනින් කළා ගුඩ් ඉවෙනින් කියාගෙන තමම්ම.
1: සැලුට් කරගෙන තමම්ම.
0: එහෙමද උනේ? එහෙමද උනේ අරමද උනේ?
1: අර මාස.
0: ආ? අර නයිෆ් එජ් එක වගේ තියෙන පූල් එකේ කෙරෝල් එකේ ඉන්ෆිනිටි පූල් එකේ.
1: හරි.
0: නිකට තියාගෙන පොඩි කල්පනාවක් දාලා. එහෙම ආස නැහැ?
1: යා.
0: එහෙම ආස නම් ඔබට හරියන්නේ. ඒ ඩ්‍රීම් ප්‍රොපර්ටි එක තියෙනවා කොට්ටාව. මොඩර්න් අපාර්ට්මන්ට්ස් ගැන අපි කතා කරනවා. කොට්ටාවේ මොඩර්න් අපාර්ට්මන්ට්ස් දැන් ඔබට ගන්න පුළුවන් මිලියන 38.25කට මිලියන 6.75ක අති විශාල ඩිස්කවුන්ට් එකක් එක්ක. මේ තමයි ප්‍රයිම් ලෑන්ඩ්ස් ඔබට දෙන ප්‍රයිම් ඔබට දෙන මිලියන් ඩ්‍රීම්ස් කන්සෙප්ට් එක. මිලියන් ඩ්‍රීම්ස්. අපි කිව්ව මිලියන ගණන් වලින් අඩු වෙනවා කියලා. ඔන්න ලොකු හැංකි පැංකි ලොකු කතා කියන්න යන්නේ. ඔක්තෝබර් 15 මේ දීමනාවේ ඉවරයි.
1: හරි.
0: ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් කීපයක් තියෙනවා මහ ලොකු ඒවා නෙවෙයි. අර අඩිසියේ පාර ගාව
1: අඩිසියේ
0: ස්විමින් පූල් එක කිඩ්ස් පූල් එක 100ක් දෙන්නේ. කිඩ්ස් පූල් 100ක් දුන්නා. මොකද මේ මීටර් 100ක් මරතන් දුන්නේ.
1: හරි.
0: ෆුලි ඉක්විප් ජිම්නේසියම් එක. මේ තමයි අපේ අලුත්ම ෆිට්නස් එක්ස්පීරියන්ස් එක ගන්න තැන.
1: ඕකේ.
0: හැම ගෙදරකටම හැම අපාර්ට්මන්ට් එකකම ඩෙඩිකේටඩ් ස්ටෝරේජ් රූම් එකක්. හැම කෙනෙකුටම. ඔබට විතරක් නෙමෙයි ගෙදරට එන අමුත් එකටවත් වාහනයක් පාක් කරගන්න හොඳ ඉඩකඩක් වෙන් කරලා තියෙනවා.
1: රයිට්.
0: කොට්ටාවේ මොඩර්න් අපාර්ට්මන්ට්ස්. ඔක්තෝබර් 15ට කලින් පේමන්ට් එක කරලා ඉදිරි කරගන්න. විනාඩි 10යි හයිවේ ඉන්ටර්චේන්ජ් එකට. විනාඩි 10යි මහරගම ටවුන් එකට. 13:22 ආයක නම්බරේ. ඒක නේද කතා කරන්නේ.
1: 13:22 කතා කරන්නේ. නියමයිනේ.
0: ඔය එක ප්‍රොජෙක්ට් එකක්.
1: හරි.
0: තව ප්‍රොජෙක්ට්ස් ගණනාවක් තියෙනවා. ඔක්කොම එකතන කතා කරන්න බෑ.
1: හරි.
0: තව ප්‍රොජෙක්ට් එකක් ගැන අපි හෙට කතා කරනවා. හිතවතුනි මේ ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස්.
1: පිළිගන්න
3: අප්පන්නි පප්පා.
0: අප්පරව අප්පන්නි පප්පා. සීට් බෙල්ට් දාලා වෙන්නද නේ යන ඇත්තේ?
1: සීට් බෙල්ට් දාගෙන යන්න.
0: මේ රාලහමිල බලන සීට් බෙල්ට් මාතේ ඉනේ බෙල්ට් එක විතරනේ තියෙන්නේ. සීට් බෙල්ට් නැහැ මාත්.
1: ඊයේ පොලිසිය කෙනෙක් අපි හොන්දර බැලුවා අපුව මෙහෙම.
0: රාලහමි මම මේ පටිය ගලවලා සීට් එකට තියලා ගැට ගහ ගන්නද? ඌ හරියන්නේ නැහැ පුතා. දීලා තිබිච්ච සාහන කාලේ ඔක්කොම ඉවරයි.
1: හරි ඔකේ.
0: කාර්කේ පිටිපස්සේ සීට් එකේ 3 දෙනෙකුට යන්න පුළුවන්. 3 දෙනාටම සීට් බෙල්ට් සීනකම් විතරයි.
1: හරි.
0: එතන පොඩි නිකන් කම්ප්ලිකේෂන් එකක් ආවා. පොලිස් මානිකන් 3 දෙනෙකුට යන්න බෑ. ඇත්තම අදහස 3 දෙනෙකුට යන්න බෑ නෙමෙයි. 3 දෙනෙක් යනවා නම් 3 දෙනාටම සීට් බෙල්ට් සීන්න ඕනේ කියන අදහසෙන් ගන්න. කාර්කේ පිටිපස්සේ 3 දෙනෙකුට යන්න බෑ. ඊට පස්සේ එහෙම යන්නේ
1: නෙමෙයි. එහෙම එකක් නෙමෙයි
0: කියන්නේ. සමහර අය මේ ඉන්ටර්ප්‍රිටේෂන් එක පොඩ්ඩක් වණ කරගෙන තිබුණා.
1: Yes, okay.
0: පිටිපස්සේ 3 දෙනෙක් යනවා නම් 3 දෙනාටම සීට් බෙල්ට් තියෙන්න ඕනේ. දැන් අලුත් වාහන දෙනවා 7 සීට්. 7 දෙනාටම සීට් බෙල්ට් තියෙන්න ඕනේ. ඒක පළඳගෙන ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම.
1: හරි.
0: ඒක පළඳින්න ඕනේ හයිවේ එකේදී විතරක් නෙවෙයි මම මතක් කරන්නම්. ඒක සාමාන්‍ය පාරදී දැන් මේ හයිවේ කියන නීතිය තදගලද.
1: ඔව් ඔව් ඔව්.
0: මේ අනිත් තැන් වලත් බලන්න ඕනේ. ඔයා කියන්නේ දැන් හැබැයි මෙන්න මේ පොඩි පොඩි කන්ෆියුෂන් එකක් මට තියෙනවා. කවුරු හරි ටිකක් පොලිසිය ලොකු මහත්තයන් එක්ක කීයේ පෙරද මම දැක්කා කියනවා මේ පොඩි අයට නම් ඕන්නේ. ඇයි පොඩි අයට ඕනේ නැත්තේ?
1: ඒ කියන්නේ උස ප්‍රමාණයක් කියලා ඊට වඩා අඩු නම් ඕනේ නැහැ. එහෙම කියලා නේ.
0: මං හිතන්නේ සර් ජාත්‍යන්තර නීතිය ගැන පොඩි දන්නව නේද? බොරුවට නේද දන්නේ නැහැ වගේ ඉන්නේ මට කතා කරන්න පුළුවන්. සර් මෙහන්. ඒ පොඩි අයට සීට් බෙල්ට් ඕන. පොඩි අය නම් ඉතින් මොන හදා ගන්න බැරිය පොඩි අය නේ. එහෙමද?
1: නේද? උගලගේ ආරක්ෂාව ගැන බලන්න ඕනේ
0: නේද? පොඩි අය මේ අනේ මේ මේ ඉන්නේ අපේ අනාගතයයි. ආ හෙට දවස පුතේ ඔබටයි. මොකද කියන්නේ
1: මේ අනාගතේ ඔබේ පුතේ.
0: ඔව්.
1: එහෙමම කියලා.
0: අපට පුතේ රටක් ඇති. මේ මගහැර යමන් පුතේ. ඈ ඔක්කොම කියලා පොඩි කියන්නේ සීට් බෙල්ට් ඕනේ. එහෙම යන්නේ මේ නේද සර් කියන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම දැකලා තියෙන වෙන රටවල මේ නීතිය ක්‍රියාත්මක වෙන විදිය.
1: මේ
0: අපිට මේ සීට් බෙල්ට් නීතිය එන අරුමයක් වුණාට මේ හදිස්සියෙම මේවා සීට් බෙල්ට් එන්න දාන්නනේ. නැත්නම් ඔක නැතු වෙන දුන කීයක් කරේ වාහන නිෂ්පාදනය ඉතුරු කර ගන්නත්
1: තිබ්බා.
0: ඕක ගලවල දාලා. ආරක්ෂාවටයි මේ ඔක්කොම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පිට රටවල වල එක උසක් දක්වා එක උසකින් පස්සේ අනිවාර්යයෙන්ම සීට් බෙල්ට් එකට යන්න පුළුවන්.
1: හරි.
0: ඒ උස නැත්තම් ඒ කියන්නේ මේ පොඩි ළමයා ගැන කියන්නේ. අනිවාර්යයෙන්ම ඒ දරුවව කාසීට් එකක් පිටිපස්සේ සීට් එකට හයි කරලා ඒක ස්ට්‍රැප් කරලා දරුවව තියන්න ඕන. අපි තින් රටවල් ගියම දරුවන් එහෙම තියාගෙන ගැට ගහගෙන ගියද උන් කැමැතිම නැහැ. ඒව යන්න. කැමැති අකමැති වැඩක් නැහැ. මොකද මේව වෙනවද කියලා පරීක්ෂා කරන්නේ මේ යන ගමන් ඔළුව දාලා මේ ගේට්වෙන් ටිකට් එක කඩන වෙලාවට නෙමෙයි.
1: Yes.
0: ඒ රටවල මම දැකලා තියෙනවා. Non-mark vehicles. ඒ කියන්නේ බලධාරීගේ වාහනයක් කියලා අඳුන ගන්න බැරි. ඒක සාමාන්‍ය වාහන. කළු කරපු වීදුරු, කැමරා වත්ත වටේම හයි කරලා ඇතුලේ. ඒවෙන් zoom කළා. යන ගමන් වාහනවල සීට් බෙල්ට් ඇඳගෙන ඉන්නවද නැද්ද? පොඩි ළමයා සීට් බෙල්ට් එක දාගෙන ඉන්නවද? පොඩි ළමයා පොඩි වැඩිද සීට් බෙල්ට් එක දාන්න? එයා කා සීට් එකේ ඉඳගෙන ඉන්නවද?
1: හරි.
0: මේවා ඔක්කොම වීඩියෝ කරනවා. සාක්ෂි සහිතව දඩකොලේක දට් වෙනවා. සාක්ෂි සහිතව. ඉතින් මම හිතන්නේ මේක අපි තේරුම් ගන්න පොඩි ළමයින්ට ඕනේ නැ කියන එකට වඩා වෙන වැඩසටහනක් තියෙන්න ඕනේ.
1: පොඩි
0: ළමයින්ට ඕනේ නැ කියන එක මට ඒකට එකඟ වෙන්න අමාරුයි.
1: ඔව් අර හෙල්මට් වගේ තමයි. පුංචි අයට හෙල්මට්
0: සරලයි. තාත්තා අම්මයි දාන පොඩි එකකට ඕනේ. පොඩි එකකට. තාම ලුකුවට ඔළුව නැහැ නේ පොඩි එකකට. එහෙමද කියන්නේ කියලා මං කල්පනා කරා.
1: ඔය එතන පොඩි ඩවුට් එකක් තියෙනවා. ඒක වඩා විසඳ ගන්න ඕනේ තැනක්.
0: පොඩි එකකට ඕනේ නැහැ කියන කතාව මම නම් එකෙන්ම බැහැර කරන අදහසක්. පොඩි එකකට ඕනේ නැහැ කියන්නේ. ඒ තමයි අපි ඔක්කොම සර්.
1: ඔව් ඒක නේද නේද?
0: අනිවාර්යෙන් පොඩි එකකට සීට් බෙල්ට් දාන්න කියන නැත්තම් කා සීට් එකකින් දාන්න කියන කරන්න දෙයක් නැහැ. දැන් මං දැක්කා ඊයේ පෙරේද අර වාහන දාලා සීට් බෙල්ට් නැහැ. අනේ ඒක වීඩියෝ කරලා
1: දෙනවා.
0: රාලාමිකාව අර පානිය දාලා හැමරනවා. අනේ සර් මේ ළඟට සර් පොඩ්ඩක් ළඟට යන්නේ ළඟට කියලා තමයි මම සමහරවන් හැප්පුණේ.
1: ඊගෙන මේ අපේ ආරක්ෂාවටම කරන දේවල් අපි නේද? ඒව නිකන්
0: මේ අපිට මහා අරුමැසි මේවා.
1: ඕ නේ.
0: මොකද දන්නවද? වැඩක් හරියට කරලා හුරු නැහැ. ඕවා කරගෙන ආපු මිනිස්සු එදා ඉඳලම කරනවා.
1: Yes ඒක හරි.
0: දන්නවද? සීට් බෙල්ට් තියෙද්දි දාපු නැති පඬිතකම තියෙන මිනිස්සුන තමයි මේ සීට් බෙල්ට් දාන්න කියලා. මාරේ නේ මේ බන්නු මේ සීට් බෙල්ට් දාන්න යමේ අදිටියම.
1: ඔව්. උස්මකක් නැත්තවා.
0: උස්මකක් නැත්තේ සීට් බෙල්ට් දාලා.
1: අනේ මේ.
0: මේ සීට් බෙල්ට් කියන්නේ මම දාන්න කලින් සීට් බෙල්ට් දානවා.
1: ඔව් ඒක.
0: මම උන සීට් බෙල්ට් දාන්න කියලා කියන්නේ නීති කියන්න ඕනද කියලා. ඒක දාන්න බෑ.
1: මාරයි නේ අපි ඇවිල්ලා අමුතු જાතියක්
0: ආ. මාර කට්ටිය.
1: Yes yes.
0: ඉතින් සහෝ සීට් බෙල්ට් අඳින්න. සීට් බෙල්ට් අඳිනවනේ හයිවේ එකේ විතරක් නෙමෙයි මම හිතන විදිහ.
1: හරි.
0: වාහනේට නැගපු වෙලාව ඉඳලා බහින වෙලාව වෙනකන් සීට් බෙල්ට් එක අඳින්න ඕනේ.
1: අනිත් එක පළවෙනිම ක්‍රියාව තමයි සීට් බෙල්ට් එක දාන එක නේද?
0: ඒක දාලා තමයි ඉටට් ඔක්කොම කරන්නේ.
1: යා ඒක නේ.
0: ඉටට් කරන්නේ නැහැ
1: නේද? මේ අපි දන්න දේවල්.

0: අපේ කාමරේ පොඩි රිනොවේෂන්යක් කරන්න සල්ලි ටිකක් එකතු කරා.
1: හරිද? හරි, ඔකේ.
0: ඉතින් දැන් ඉන්ටීරියර් ඩිසයින් ඇවිල්ලා මම ඉස්සෙල්ලා මේ මොකක්ද දන්නවද? සර් මේ බිත්ති ඇවිල්ලා තියෙන පැචස් වලට දැන් මොකද කරන්නේ
1: සර්? ආ, ඔකේ.
0: සර් මේ කුඩින් පැනල් සනම් මලන් ගහලා හරියන්නේ නැහැ සර්. මේක දිගටම එනවා සර්. ඒක මොන හරි කරන්න වෙනවා. මම ඔයා දන්නවද?
1: හරි.
0: මුලදි වරද්දගෙන දැන් ලෝක නැතිව කරනවා.
1: හරි, ඔකේ.
0: දැන් බිත්තියට උරපු වතුර අයින් කරන්නේ කොහොමද?
1: අනේකනේ. මාර වැඩේනේ.
0: ඉතින් දැන් කියනවා සර් පායනකම් හිටියානම් හොඳයි. එතකොට බිත්ති වේලලා වතුර අයින් වුණාට පස්සේ අපි මේක කරමු. බලන්නකො ඉතින්. මම මුලදිම හරිද? මුලදිම බිත්තිය හරියට ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ෂන් එක ගාලා ඉවර කරගත්තනම් මට මේ ප්‍රශ්න තියෙනවද?
1: නෑනේ.
0: ඔය බලනකො පොඩි අතපසු කිරීමකින් පොඩි මගහැරීමකින් ඕක මොනවා කරගන්න බැරිද කියලා මගේ රටපණිකම නිසා. දැන් මට ආස දෙයක් තියෙනවා කරන්න, ඒක කරගන්න බෑ. දැන් ඉඳපල්ලක බිත්ති වේලනක ඔයා දන්නවද කවද්ද පායන්න පටන්? දැන් මට මේ එල්ලිනෝ එක වාසනාවක් කියලා හිතන මට උඩට. වැඩි
1: සෑහෙන කාලයක් ඉන්න වෙයි දැන් ඔය වැඩේ.
0: ඉන්න වෙන්නේ දැන් ආයෙ නිකන් පායනවා හොඳට කියලා අය කියන්නේ ජනවාරි වලින් පස්සේ නේ. ඒක නම් එල්ලිනෝ සුපර් එල්ලිනෝ තත්ත්වයක් කියලා මම කියන්නේ.
1: ඕ ඒකනේ. ඒ වෙනකන් ඉන්න වෙයි.
0: ඉතින් මම දැන් එනවා ඒකෙන් බිත්ති වේල ගන්න. දැන් බලන්නකො. බිත්තියකට වතුර ඉරුවට පස්සේ
1: ඕ
0: හොඳට උරලා මේක නිකන් හොඳට පිඟුණට පස්සේ අර රුලන් විස්කූතෝ තේයකට දැම්මා වගේ බිත්ති ටික පිඟුණට පස්සේ කිසිම තේරුමක් නැහැ මොනවා කරත්. දැන් බිත්ති වේල ගන්න ඕනේ. ඔබ මේ වරද කරගන්න නම් එපා.
1: හරි.
0: එළියේ බිත්ති වලට අනිවාර්යෙන් මතක තියාගන්න. බාගෙට තෙමෙන හෝ සම්පූර්ණයෙන්ම තෙමෙන.
1: හරි.
0: එහෙම අපිට තේරුම් ගන්න පුළුවන්. උදාහරණයක් තාප්පයක්, බ්ලයින්ඩ් වෝල් එකක්, සමහරලාට කොට බිත්තියක් ලස්සනට ගහපො. එළියට මේවා කළා.
1: ඒකෙන් තෙමෙන්න ගන්න ඕනේ.
0: ඉතින් ඒවා තෙමෙනවා.
1: යස්.
0: ඒකෙන් තෙමෙන්නේ නැහැ මිස්. වැස්සට ඒක තෙමෙනවා. ඒකෙන් මොකද තෙමෙන්නේ?
1: ඒක කොට බිත්තියක් නෙවෙයි නේද කියලා කන්නේ. හරි.
0: ඒකෙන් තෙමෙන්න ගන්න.
1: වැස්සත් තෙමෙනවා.
0: ඉතින් මේ
1: ඔයාට මෙච්චර
0: මේ මිස්ටර් තින්ත ටිකක් ගාලා මේ ඇදෙන සුළු තින්ත ටිකක් ගාලා කට වහස්සෝ ගන්න පුළුවන් නම් මේ ෂෝ එක හොඳට කරන්න තිබා.
1: හරි.
0: හොඳට මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔබේ එළියේ බාගෙට සහ සම්පූර්ණයෙන් තෙමෙන බිත්තිවලට ඔබට ප්‍රොටෙක්ෂන් එක දීලා බිත්තිය පරම්පරා ගානක් ආරක්ෂා කරගන්නවත් නිකන් එහෙම හිතේ තියෙනවනම්
1: යා
0: නැත්නම් ඔබ ආසනන් ලයිකන හැදෙනවට දියසෙවල එනවට පුස් හැදෙනවට ආසනන් ඉතින් ඒක මේ කමක් නැහැ ඉතින් ආසයිනේවට
1: ඔහොම මෙන්න එහෙනම් ඒක කමක් නැහැ
0: මේ තමයි ඔබේ පාස්පෝර්ට් එක වැඩේට හරිද Dulux Aquatic Damp Protection. Damp නෙමෙයි damp.
1: Damp.
0: Damp. තෙතමනයට කියන වචනේ. Damp Protection. පොංගන එක නවත්තනවා. රබර් එකක් වගේ වැඩ කරනවා මේක.
1: හරි, ඔකේ.
0: ලස්සන තින්ත එකක්. මේක ඇදෙන සුළුකම නිසා මේක ඉරෙන්නේ නෑ අර ඉරිතැලුන් දිගේ. දූවිලට රඳින්න බෑ. මෙහෙම දූවිල ලිස්සලා යනවා.
1: රූටලා යනවා.
0: වතුර රඳින්න බෑ ලිස්සලා යනවා.
1: හරි, ඔකේ.
0: ඉතින් ඔබ දන්න ඔබට දැන් තේරුම් ගන්න පුළුවන්. රයිට්. එහෙම තමයි මේකෙන් ප්‍රොටෙක්ෂන් එක එන්නේ කියලා. රයිට්.
1: ඔකේ, got it. අනේ අරවින්ද අද අපේ එනවා ඉතාලි වලින් ඉඳන් අපේ නෑදෑයෝ ටිකක් සිසිලියා ආන්ටි ඊට පස්සේ වෙරෝනා
0: කතානියා
1: එන්නේ නැහැ. යාට එන්න වෙන්නේ නෑලු. ඊට පස්සේ ජෙනෝවා එනවා කියලා දාලා තිනවා.
0: මෙසිනා
1: ඒ කට්ටිය ඔක්කොම එනවා. මම දැන් බස් සිරිකුසත් එනවා.
0: ඔබටම සිරිකුස එනවද?
1: ඔක්කොම කට්ටිය එනවා. දැන් අපි ඒගොල්ලන්ට හොඳ ඩිෂ් එකක් දෙන්න ඕනේ. මම හිතන්නේ ඉටාලියන් විදියට සර්ව් කරොත් ඒගොල්ලෝ කැමති වෙයි. මොකද ලංකාවට ඇවිල්ලා ඉටාලියන් ඩිෂ් එකක රස විඳින්න මම හිතන්නේ ඒගොල්ලෝ කැමති වෙයි කියලා. මිලාන් පැස්ටානේ. මිලාන් පැස්ටා හැදුවා නම් හරි. යස්.
0: මෙහෙමයි මිසි ඉතාලියේ ඉඳලා එන මිනිස්සුන්ට ඉතාලි කෑම කවන්න ඕනේ නැහැ. ඒකට සිංහල පොලොක්කොස් පොලොස් ටික හදලා දෙන්නේ මිසි මෙහෙ ඉන්නේ.
1: නෑ, දවස් පහක් ඉන්නානේ. පළවෙනි ඩිෂ් එක දෙනවා අපි ඉටාලියන් ටයිප් එක.
0: අනේ මිස් ඔයාට ඒගොල්ලන්ට ඒවා පොල් මද හරි කමක් නැහැ දෙන්න මිස්. ඔයා කැමති දේක් දෙන්න මිස්. ඔයාට කියලා පුදන්න පුළුවන් මනුස්සයෙක් ඔයා.
1: තාම මගේ නම්. හරිද?
0: එන්නේ නැහැ. ඔයාගේ නෑ යෝනම්. උන්ට තනකොළ දුන්නාම අපිට මොකද?
1: එන්නේ
0: නම් ඇත්ත. මිස් අපි අර සමහර ඒවා නම් මිස් අපි කරන්නේ කියන්නේ අපේ නම් අපි කරන්නේ. පිටරටක ඉඳලා එන මිනිහෙකුට අපි ලංකාවේ දෙයක් තමයි
1: දෙන්නේ. හරි, ඒගොල්ලෝනේ අපි කරන්නේ ඒගොල්ලන්ගේ රටට
0: මොකද දෙනවා. ඔව්. අපි දැන් එහි ඉඳලා මෙහෙ ගෙනැල්ලා සීගිරිය පෙන්නන මිසක් මෙහෙ පීසකුල්ල පෙන්නන එක යන්නේ නැහැ. මිස් නෑ ඔයාගේ මොලේ ඔයාගේ මොලෙත් එක හැප්පෙන්න මිස් කාටවත් බෑ. කොටිම ඔයාට ඔබ් බෑ.
1: ඔව් ඒක ඇත්ත.
0: ඔව් දවසක ඔය මොලේම ඔළුව හැපිලා තමයි වාට වෙන දෙයක් වෙන්නේ.
1: Yes, thank you Arvinda. ඉතින් අපි ආට දෙනවා. රසම රස. ඒගලන්ට පැස්ටා සංග්‍රහයක් දෙනවා මිලාන් පැස්ටා වලින්. මං හිතනවා පුදුම වෙයි. ඇත්තටම සමහරකට ඒගොල්ලෝ
0: වෙයි.
1: මිච්චර ලොකු ගානක් ඕගොල්ලෝ ෆියදම් කරාද මේකට කියලා අහයි සමහරකට. මොකද පැස්ටා එකක් සර්ව් කරනකොට ඇත්තට මේකේ වටිනාකම ටිකක් වැඩි. සාමාන්‍ය නිකන් කෑම වේලක් දෙනවා වගේ නෙමෙයි. වෙනම විශේෂ වටිනාකමක්
0: එනවා. අරකට ඔළුවේ තියාගෙන ඔය කියන ඇත්තේ. කොස්පොලස් මගෑරුණා. අපි මේ හැමදාම බත් ගිලිනෝ. බත් කනවා. පුදුම බත් පිස්සු වෙන්න අපිට
1: තියෙන.
0: පොඩි වෙනසක් කරන්න. පැස්ටා ටිකක් කන්න. පැස්ට ගණන් කියලා හිතුණා නම් ඒ අදහස් සම්පූර්ණයෙන්ම අයින් කරගන්න ඔබට පුළුවන් මිලාන් පැස්ට ගැන බැලුවා නම්. රයිට්?
1: හරි.
0: එතකොට දැන් කඩේට ඇවිල්ලා මිනිස්සු අහනවා මේ අද මේ අර ඩයමන්ඩ් ෆුඩ්ස්ලා අඳුනලා දීපු
1: මිලාන් පැස්ට නැද්ද?
0: මිලාන් පැස්ට තියෙනවද මුදලාලි කියලා. නෑ නම් කියන්න එපා. අයියෝ නෑ නම්
1: කියන්න එපා.
0: මුදලාලට දැන් තියෙන්න ඕනේ කල්පනාවක්. නෝන මේ අර මිලාන් පැස්ට ඇවිල්ලා තියෙනවා. දන්නද පැකට්ට?
1: යා ඔකේ.
0: ගොඩක් වෙලාවට හා කියනවා. ගොඩක් වෙලාවට හාන ගණන්ද මුදලාලි කියලා තහයි. රුපියල් 300යි.
1: ඒකනේ අනේ.
0: එහෙම කියලා දෙන්න. හරිම ලීසින් ගෙදර තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් හොඳ පැස්ටා එකක් ගහගන්න පුළුවන්. ඉඳ හිට

0: අනුබද්ධිත පූර්ණ අනුබද්ධිත ආයතනයක් තමයි. BOC ට්‍රවල්ස් කියලා කියන්නේ. එතකොට ඒ විශ්වාසයේ එහෙම පිටින්ම ඔබට BOC ට්‍රවල්ස් කෙරෙහි තියන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ අවුරුදු 30කට වැඩිය කාලයක් සංචාර සංවිධාන කරන වැඩේ ඉන්නවා. සංචාරයක් ලෑස්ති කරනවා කියන එක මුලදී නිකන් ආවකද ටිකට් එකක් දාගෙන යන්නේ කෙනෙක් කිව්වට හිතන්න ටිකට් එකක් දාගෙන යන්නේ කොහමද? ටිකට් එකක් දාගෙන යන්න කලින් වීසා ගන්න ඕනේ. ඔව් ඔබට වීසා ප්‍රොසෙස් එකට උදව් කරනවා.
1: හරි.
0: ඒගොල්ලෝ අවුරුදු ගානක පළපුරුද්දෙන් දන්නවා වීසාවලට ඕන කරන ඩොකියුමන්ට්ස් ටික හරියටම ඔබට කියන්නේ. මගින් මගින් අරක දෙන්න මේක දෙන්න නටලා පෙන්නන්න සින්දුවක් කියලා වීඩියෝ එකක් කරන ඒවා කියන්නේ.
1: එකපාරට ඔක්කොම ලිස්ට් එකම කියනවා.
0: ලිස්ට් එකම. ඒගොල්ලෝ පුරුද්දෙන්ම දන්නවා.
1: හරි.
0: මේ රටට මේ වීසා එක දෙන්න හරියටම ඕන කරන ඩොකියුමන්ට්ස් මොනවද? වීසා ඔෆිසර් කෙනෙක්ව කන්වින්ස් වෙන්න මොනවද ඔයා සබ්මිට් කරන්න ඕනේ ඩොකියුමන්ට්ස්?
1: රයිට්.
0: ඕක දන්නේ නැතුව මට අනන්ත හම්බෙලා තියෙන ට්‍රැවල් ඒජන්සිස් අඳුරේ අතපත ගන්න. මිනිසුන්ගේ සල්ලි නාස්ති කරනවා. අන්තිමට වීසා එකක් ගන්නවා කියන එකට වියදමක් තියෙනවා. අන්තිමට ඒ වීසා වියදමත් කළා. ඩොකියුමන්ට් ප්‍රොසෙස් කරන වියදමත් ඔක්කොම කරලා ඉවරනාට පස්සේ අන්තිමට කියලවනවා මේ වීසා එක රිජෙක්ට් වෙලානේ කියලා.
1: හා.
0: ඉතින් ඒ ඩොකියුමෙන්ට්ස් ටික හරියටම දෙන්න. ඉතින් ඔබට පොඩි එලිජිබිලිටි එකක් මේකට තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔබව රස්තියාදු වෙන්නේ නැහැ කියන වචනේ මට දෙන්න පුළුවන්.
1: හා රයිට්.
0: යස් නං යස්, නෝ නං නෝ. ආයි නටන්න දෙයක් නැහැ. නේද? මෙලෝ සංසාරයක් නැතුව මේ මට ඇමරිකාවට යන්න ඕනේ කොට යන්න බෑ. ඒගොල්ලෝ කියයි මෙන්න මේ ක්‍රයිටීරියා එක හරියට තියෙන්න ඕනේ. මේ වැඩේ වෙන්න නම් කියන එක. හරිනේ? ඒකක්. ඊළඟ එක තමයි ටිකට්ස් ටික. හැම වෙලාවෙම ඔබට පුළුවන් ටිකට්ස් වලින් හොඳ කම්පිටිටිව් ප්‍රයිස් එකකට යන්න. හොඳ කම්පිටිටිව් ප්‍රයිස් එකකට යන්න ඕන නම් BOC ට්‍රැවල්ස් එකට ඔබ කතා කරන්න. ඊට පස්සේ සංචාරම සංවිධානය කරගන්න ඕන නම් BOC ට්‍රැවල්ස් එකට කතා කරන්න. ඒගොල්ලන්ට කතා කරලා කියන්න ඕනේ මම කවදාවත් රට ගිහිල්ලා නැහැ, කමක් නැහැ. ප්ලේන් එකේ ගිහිල්ලා බහින්න තැන ඉඳලා ඔබ සමහර ලාවට ගන්න කෙනෙක් ලෑස්ති කරලා වාහනයක් ලෑස්ති කරලා ඉන්න තැන ලෑස්ති කරලා ඒ ඉන්න දවස් 4-5 ඇතුළත කොතනට යන්න ඕනද කියලා ප්ලෑන් කරලා ඒවට ඕන කරන ලොජිස්ටික් ප්ලෑන් කරලා ඔක්කොම ටික ලෑස්ති කරලා ගෙනින්ම ගෙදර ගිහිල්ලා ගන්න පවුඩර් දාලා ආ බබා දැන් නිදා ගන්න ලංකාවට ඇවිල්ලා ඉන්න කියලා ඒ කැලේ නම් කරන්නේ නැහැ ඒක කරගන්න.
1: හරි.
0: ලංකාවේ එයාපෝට් එකට එන තැනට නිකන් සීරෝ දේ ලෑස්ති කරන්න. සද්ද හට්ටම කිසි ජීවිත කාලේ කිසිම දවසක මේ මිස් වගේම රටකට තොරකට ගිහිල්ලා නැත්තම් වාටත් හොඳයි.
1: ඇත්තටම
0: ආශ්‍යාරය BOC Travels. BOC Travels.
1: අදම කතා කරන්න ඕනි BOC Travels.
0: ඔව්. අදම කතා කරන්න නිවාඩු නම් දෙන්නේ නැහැ මම.
1: අන්න ඒක නෙවෙයි අසාධාරණයි කියන්නේ.
0: මොන අසාධාරණයක්ද? නිවාඩු නොදෙන එක කිසිම අසාධාරණයක් නැහැ.
1: කොහොමද ට්‍රැවල් කරන්නේ? මම ට්‍රැවල් ජීවියෙක්. මට ඕනි BOC Travel එක ට්‍රැවල් කරන්න ලෝකය දකින්න. හරි. නම්බර්. Give me number.
0: හරි දෙන්නපා වැඩි එන්නපා 0.7 0.2 222.7766 0.7 0.2 222.7766 BOC Travels කතා කරන්නේ.

0: සිත පිරෙන්න සියත
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා සීතා හදවත් දිනෝ හිතවත්කම
4: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 0112 NIBM The City University The place to be David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Ekaven Karwa Ganna. Amathanna 0112 888 666.
5: කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
6: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,005 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත්
7: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
8: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ

0: රයිස් එකේ ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
1: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
2: ඉස්තරගියේ හරිම තැනට ගිහින් ඉඳා. LOLC එකේ ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතක.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
7: අවන්ස් ටිකෙන් ටික පේ.
8: අපසු උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
9: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා
10: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
11: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 ත්‍රි රෝද රථය බජාජ් දැන් ඔබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් අමතර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මොටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
14: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයෙක්.
15: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිරි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගිවිමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
16: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉදම ගන්න 15% Prime අපෙන්. දකින්න ඔබේම කරගන්න දැන්ම අමතන්න 13/22 Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
17: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
18: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: හරි ගියේ හරිම තැනට ගිහින් ඉඳා. LOLC එකේ ලෝන් එකක් ගත්තේ.
3: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.

0: හිත පිරෙන්න සියත.
1: මේ සිල්ලට තිත තියන්න සීමා අභිභවන ශක්තිවන්තයා පැමිණියා. නවතම Toyota Hilux 2026 ධාවනය කර බලන්න. දැන් රුපියල් මිලියන 23.5 සිට ඉහළට. වැඩි විස්තර 0112 939 බින්දු.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
8: ලක්ෂයේ සුපිරි වාසිය බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් පැසි ආවරණ කට්ටලයක් නොමිලේ. ඒවිත් පීරිස් ඊ මොබිලිටි
9: අටසියවසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත.
10: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
11: බිත්ති නිවාස රක්ෂණයක්ද සර්?
10: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞත් වෙනවා.
11: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි බිත්ති එන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්.
12: ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance
13: නැහැ. රඳින දක්ෂ වයස අවුරුදු 4016 අතර අපේ රටේ වගේම දැනට පිට රටේ ඉන්න පුංචි වීරයන්ට විශේෂ පණිවිඩයක්. රුපියල් 148ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය. ජාතික හා පළාත් මට්ටමින් 1-2-3 විතරක් නෙවෙයි විශිෂ්ට කුසලතා සම්මානත් ඔබට හිමි වෙනවා. කමර්ෂල් බැංකුවේ ඉසුරු හෝ අරුණලු ලබාගිනුමක් තේනවා නම් තෑගි මුදල් තවත් වැඩි වෙනවා. වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
14: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉදම ගන්න 15% Prime Open. දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13/22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
15: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
16: ඒක හරිම අපූරු ලෝකයක්.
17: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
18: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
19: මියුසික්.
20: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
21: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
20: යාගේ නම සීතා.
19: සීතා!
20: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
22: නව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට

0: මතරන්දු
1: අපි හමුණේ මොනවටද කියලා හිතේ
0: මෙයාව ගත්තේ මොනවටද කියලා
1: ජුකයි සිහිවෙද්දි ජුක
0: රන්සාව දුන්නේ මොනවටද කියලා මේවද රත්තා දුන්නේ මොනවටද කියලා හිතේ.
1: ඇත්තමද කියන්න මගේ ඇස් දෙක දිහා බලන් කියන්න. හරි කියන්න, හරි. සින්දු ඉවරයි, ඔක්කොම ඉවරයි. ඔතන බලන්න, මෙහෙ මෙහෙ මෙහෙ. බොම්බෙලුකින් කල්කට. මෙහෙ මෙහෙ මෙහෙ. හරි කියන්න බලන්න. ඔයාට බලන්න මගේ ඇස් දෙක බලාගෙන ඉව කියන්න බෑ.
2: ඔයගස්තික කැතයි. ඒක දිහා බලන්න මට. වල මං මගස්තික
1: පුළමඩ.
2: ගැඹුරු ඇස් දෙකක් නේ තියෙන්නේ.
1: කන්නඩි දෙක.
2: ලිනක් වගේ.
1: ඒ ඇස් යට ගිහිල්ලා අර බින්.
2: ඒක තමයි කියන්නේ ගැඹුරු ඇස් දෙකක්. කැත කියලා නේ කිමන.
1: මං ඔයාට දෙන්නම් අයිපැච් බ්‍රෑන්ඩ් එකක් දෙන්නම්. හරිද? හොඳ එකක්. මං කොරියා වලින් ගෙනා. ඇස් දෙක එළියට එනවා ඒක දැම්මම. හරිද? ඒ අයිපැච්
2: දෙක එළියට එනවා.
1: ඒ කියන්නේ මෙහෙම එළියට එනවනේ.
2: දැන් ටීවී බලපුවහම ගොඩක් වෙලා ඇස් දෙක එළියට එනවා.
1: අපි ඇත්තට ෆෝන් බලනවානේ, ඇස් දෙක එළියට එනකම් ෆෝන්
2: බලයි. අම්මලා කියන්නේ උඹ ඕක බලලා බල ඇස් දෙක එළියට. කිසිම ඒ කියන්නේ මොනවාද මං අම්මේ මොනවාද මොකද මොකද සයන්ස් එක? ටීවී වල ඇස් දෙක එළියට. එළියට. අපේ අම්මා හරිද? මම නැත්තම් මේ ලේන හතර ගමන මෙලේ මොම්බෙරි. කමෝ.
1: යාලේ හරි කියුට් ඒ කියනවානේ. රයිට් කොහොමුණත් ඇස් ගෙඩි දෙක එළියට එනකම් බැලුවත් අපිට ඩේට නම් ඉවර වෙන්නේ නැහැ හජ් 15 නිසා. බලන එකේ ඇතර හොඳ දේවල් බලන්න. ලයිෆ් එකට නිකන් වැදගත් දේවල් ටිකකුත් මම නම් ඒක දැන් හාෆ් ඔෆ් කරගෙන යනවා අරවින්ද. ඉස්සර බැලුවෙම එන්ටර්ටේන්මන්ට්. අයියෝ කෑ ගහනවා දඟලනවා.
2: විනෝදේ විනෝදේ විනෝදේ.
1: විනෝදේ විතරයි. දැන් මම පොඩ්ඩක් චේන්ජ් වුණා. 50-50. හොඳ දේවලුත් බලනවා.
2: මොනවද මෑතක බලපු හොඳද?
1: මම බලනවා අපේ දැන් අපි මෙහෙම කතා කරලා මම 90 seconds අපේ දානවනේ වීඩියෝස්. මම ඒ ටික ආයි බලනවා. එතකොට මාව ඉන්ස්පයර් වෙනවා. කවුද මල්ලි මේ? ගාල ටග් ගාල මාව මේ වෙනවා.
2: ආ අපේ 90 seconds එක ඔයගොල්ලෝ බලන්නේ.
1: ඒකනේ TikTok.
2: කොහොමද බලන්නේ ඒක? අපි කොහොමද මොනවද කියන්නේ?
1: ඒකේ අපි දාලා තියෙන්නේ Super Duo කියලා දාලා තියෙන්නේ. ඒකේ බලන්න Radio Super Duo කියලා ඔයගොල්ලෝ search කරොත්.
2: ආ Radio Super Duo. ඒක බලලා නිකන් comment එකක් දෙන්නකෝ. හොඳ නරක ඒක ප්‍රශ්නයක් නැහැ. කොට්ට වැඩිද? තප්පරනට ඉතින් කරන්න පුළුවන් හරි කොට.
1: ඉතින් ඒව බලන්න පාවිච්චි කරන්න අපේ හජ් 15 පැකේජ් එක පාවිච්චි කරන්න.
2: පොතක දැනුම දෙනවා තප්පරන. පොතක දැනුම.
1: යා.
2: පොතක දැනුම දෙනවා. බලන්නකෝ. තේරෙ එහෙම දීලා නැහැ කි.
1: ඉතින් හජ් 15 වල අපි TikTok ආවරණය කරනවා. අපි වැඩිපුරම යූස් කරන YouTube, Facebook, ඊට පස්සේ WhatsApp Messenger මේ ඔක්කොම ChatGPT Gemini. Yeah, definitely. ඒ හැම ඇප් එකකටම ඔයගලන්ට මාසිකට වියදම් වෙන්නේ රුපියල් 1199යි. එපමණයි.
2: 1199. මේක ගැන අපි වැඩි විස්තර කතා කරන්න ඕනේ නැහැ කියන තැන තමයි මං ඉන්නේ. හරිද? ඕනට වඩා වැඩි විස්තර කතා කරන්න ඕනේ නැහැ. මොකද අපි මේ කතා කරන්නේ unlimited data රුපියල් 1199කින් ගන්න විදිය.
1: Yes.
2: මේක ගැන අපිට වඩා උනන්දුව තියෙන්න ඕනේ මම හිතන්නේ ඔබට. මොකද වැඩියෙන් සල්ලි දීලා ගත්ත කියලා ඔයගොල්ලන්ට අමුතු ඩේටා හම්බෙන්නේ
1: නැහැ. ඔව් අතත්
2: අපේ හම්බෙන ඩේටාමයි හම්බෙන්නේ. ඒ ඩේටා පැකට්ස්ම තමයි හම්බෙන්නේ. ඔව්. එමුණු රතු පාට ඩේටා. අස්සන වයි වර්ණ රේන්බෝ කලර්ස් ඩේටා එන්නේ. ඩේටා නෙන්නේ.
1: ඩේටා ඩේටා. එකම ඩේටා.
2: 1199යි. ඒ තමයි හච් ඔබට දීපු පොරොන්දුව. අදටත් ඔය සමහර පැකේජස් තියෙනවා පටන් අරන් මට මතකයි පටන් අරන් කරගන්න බැරුව නවත්තන. මේ පැකේජ් එක මම බැලුවා මෙහෙම unlimited data දෙන්න කොච්චර කල් පුළුවන් වේද කියලා. අවුරුදු කීයක් දෙනවද කියන්නේ?
1: ඔව් නේද?
2: තවම දෙනවනේ.
1: Yes, ඒකනේ කියන්නේ.
2: තවම දෙනවනේ. Right.
1: Okay, දැන් අපිට සාමාන්‍යයෙන් ඩිසెంబර් ලං වෙනකොට අපිට හොඳ නිවාඩුවක් ගන්න පුළුවන්කම තියනා නේද අරවින්ද? සාමාන්‍යයෙන් ඔෆිස් වල වැඩ කරන අයට.
2: ඔව් මට පුළුවන්.
1: යා මටත් පුළුවන්. ඔබටත් පුළුවන්. දැම්ම ප්ලෑන් කරොත් මොකද?
2: මට පුළුවන්. දෙසැම්බර්ට හොඳ නිවාඩුවක් ගන්න මට පුළුවන්.
1: හැමදේම මට පුළුවන්.
2: පිළුවන් ඇති මිස් නිවාඩු නෑ.
1: මං අහන්නේ පුළුවන්ද?
2: බෑ.
1: මොකද මේ අසාධාරණයි කියලා මම මේ හැමදාම කල්පනා
2: කරනවා. අසාධාරණේ වට පෙන්වන්න බැරිද?
1: අපේ තාත්තා හැබැයි මට
2: කියලා දෙනවා. අසාධාරණේ වට පෙන්වන්න පුළුවන්ද බැරිද?
1: පෙන්වන්න පුළුවන්.
2: පුළුවන් නම් බලගන්න.
1: තාත්තා ඇති කියලා තියෙන ලෝකේ අසාධාරණයි පුතා.
2: ඒකට හුරු
1: වෙන්න.
2: හුරු වෙන්න. තාත්තා ෂොක් එකට කරේ.
1: ඒක තමයි.
2: ලෝක අසාධාරණයි. තාත්තට ලැබෙන තිබිච්ච ප්‍රොමෝෂන් නරවම කිසිම දෙයක් ලැබුණේ නැහැ.
1: යස්. තාත පුරුදු වුණා.
2: තාත පුරුදු වුණා.
1: හරි.
2: තැනකට යන්න බැරි වුණා. පුරුදු වුණා. ආ රෙකග්නයිස් උනේ නැහැ. පුරුදු වුණා. ඔළුව උස්ස ගන්න බැරි වුණා. පුරුදු වුණා.
1: හරි කමන්නේ ගායිස්.
2: දරුව හැදුව වැරදුනා. පුරුදු වුණා.
1: මේ ඇත්තට ප්ලෑන් කරන්නකෝ ඩිසెంబර් එන නිවාඩුව ඔගලන්ට පුළුවන් නේද? වියට්නාම් වල හොඳ ටුවර් එකකට යන්න නේද?
2: දැන් මල්ලන්න නාඩිය.
1: යස්. අපි ඔයගලට මතක් කරනවා වියට් ජෙට් ගැන.
2: ඔලි බර්ඩ්ස්.
1: යා.
2: ඔබට එක කරන්න තේරෙන්නේ නැත්නම් BOC ට්‍රැවල්ස් එක හරහා ගිහිල්ලා කියන්න වියට් ජෙට් එකේ මේවා කරලා දෙන්න කියලා.
1: හරිනේ වැඩේ නේද? ඕ ඒකත් හරි.
2: පුළුවන් කරන්න.
1: යස්.
2: රයිට්. ඉතින් වියට් ජෙට්. මේ තමයි අපි අර දැනගෙන හිටපු. ඔව් අපි ඉතින් හැම එකම දන්න ඕනේ.
1: අපි ඇවිල්ලා දන්නවනේ.
2: නොදන්න දෙයක් නෑ. ඇත්තට මේ අපරාධ කියන්නේ නොදන්න දෙයක් නෑ. මේ මේ ඔක්කොම දන්නවා.
1: කමනේ අය අහගන්නකො.
2: වියජ්ජත් සම්පූර්ණයෙන්ම බජට් එයාලයින් එක්ස්පීරියන්ස් එක වෙන මානයකට අරගෙන ගියා.
1: ඒ කියන්නේ ගාන පැත්තෙන් බජට් කියන කැලේ එහෙම්මම තියලා ඉතුරු ටික ඔක්කොම වෙනස් කරලා තියනවා වියජ්ජත්.
2: ඒ ගානත් ඔබේ අවශ්‍යතාවය පරිදි තේලමේ කරලා යම් දේවල් එකතු කරගන්න ඕනති දේවල් පැත්තක තියන්න පුළුවන් ගන්නට හදලා
1: තියෙනවා. යස් යස්.
2: තේරෙනවද? ඒක ඇතුලේ ඔබට දේවල් ඔබට අවශ්‍ය විදිහට එක් මෙහෙ කරගන්න පුළුවන් හැකියාව දීලා තියෙනවා. ඒ නිසා එක්ස්පීරියන්ස් එක බජට් කිව්වට ගාන පැත්තෙන් බජට් නමුත් එක්ස්පීරියන්ස් එක නම් කිසිසේත්ම බජට් නෙවෙයි.
1: යා.
2: රයිට්.
1: හරි ඔකේ.
2: ඉනියන්න පුළුවන් බර කන්න පුළුවන් කෑම ඉඳලා ෆ්ලයිට් එක ඉන් ෆ්ලයිට් ඩියුටි ෆ්‍රී එක්ස්පීරියන්ස් ඉඳලා සුව පහසු ගමනාගමනේ හොඳ සත්කාරය.
1: හරි ඔකේ.
2: හොඳ ඉඩපාඩුව. සෝල අලුත් ප්ලේන්.
1: හරි.
2: ඒ ඔක්කොම ටික වියජ්ජට් එක ඔබට ඔෆර් කරලා තියෙනවා. ගමනාන්ත 66ක් පටන් ගන්නවා ඔබ හොචිමින් ගිය තැන ඉඳලා. ඉතින් කොහෙද ඔබට යන්න බැරි? ඉතින් කොහෙද ඔබ යන්නේ? කොහෙද ඔබ ඉතින් ඔබ කොහෙද වියජ්ජට් එකේ නැගිලා යන්න හිතාගෙන ඉන්නේ?
1: ඉතින්
2: මොකද්ද කියන්නේ? ඔබයි මමයි මොකද කරන්න අපි? ඩිසెంబර් යන්නේද?
1: අපි පියාසර කරමු.
2: අපි කැලලක් නැහැ. මමයි ඒ අනකට යන්නේ. ටිකට්ටුත් ඒගොල්ලොම ගනිමු. කතා කරන්න මේ නම්බරේට කතා කරලා ගෙදර කී දෙනා හතර දෙනා ටිකට් හතරයි මට එකයි පහයි දාන්න.
1: මට එකයි
2: හය. අනේ. තරමට ඉන්න.
1: මට භාගයයි. මම පොඩිනේ.
2: ඔව්. මට ටිකට් පහ මාර.
1: රයිට් කෝල් කරන්න 011 244 44 වියජෙට් නම්බර් එක. ආ මේ ඊ කාගිල්ස් එකේදී එක ලේඩි කෙනෙක් මාව කොපි කරනවා අරවින්ද හරිද? මම ගන්න මම දැන් ගත්තා ගිහිලා චිකන් සොසේජස් එයත් ගන්නවා. ඊට පස්සේ මම ගත්තා මීට් බෝල්ස් එයත් ගන්නවා. ඊට පස්සේ පොල් තෙල් ලීටරේ බෝතලේ ගත්තා ගන්නවා. තව 7 අප් ගත්තා එකත් ගත්තා. චොක්ලට් බිස්කට් ගත්තා එකත්. අයිස්ක්‍රීම් ගන්නවා එක ටූත් පේස්ට්. හැම සබන් හැම එකම මම ගන්න එකම ගන්නවා. මාවම ෆලෝ කරනවා මාවම කොපි කරනවා. එහෙම ඊට පස්සේ මම ගියා ශීක ගාවට ගිහිල්ලා මම බට්ටික ඔක්කොම දාලා මම රිවෝඩ් සමාජිකයෙන්නේ මම මෙහෙම මෙම කොහොමද සරබරාස් ගාලා මගේ බිල අඩු වුණා හරිද?
2: මෙච්චර සද්දයක් ආවද?
1: නෑ සද්දාවේ නෑ මම කියන්නේ දඩබඩම් ගාලා. හැබැයි
2: දඩබඩම් ගාලා
1: ඒ ලේඩි රිවෝඩ්
2: කැෂ් ෆ්‍රීෂේ බිනට
1: නෝ තින්ගාලා ගාන අඩු වුණා හරි. එතකොට අර ලේඩි රිවෝඩ් සමාජිකෙක් නෙමෙයි යාගේ ගණන් අඩුනේ නෑ. එතනදී මම ස්කෝ කරා. මම එතනදී ස්කෝ කරා. මම ඊට පස්සේ යාඩ පොඩි ඇහක් ගහලකෝ රිවෝඩ් සමාජිකත්වයේ ගන්න. කියලා එවගල මං ගියා.
2: ඔයාලට මාර ෆලෝවර්ස් වෙන්න ඕනේ.
1: යා, ඉතින් එහෙම තමයි. ඉතින් අනේ ජනප්‍රිය වුණා මොකද කරන්නේ?
2: උන සන්නිපාතෙච්ච ලෙඩෙක් වගේ හැසිරෙන්නේ.
1: මේ ඇත්තට ඔයගලට දුක හිතෙයි රිවෝඩ් සමාජිකත්වයේ
2: බලාගෙන ඉන්න දුකයි මේ චූන් එක.
1: දැන් ඔයාලා නම් කීවේ
2: වත් මේ වචන ඉන්නේ.
1: මොකද චූන් කියන වචනේ හරි සාමාන්‍ය.
2: නෑ ඒ වෙලාවට නෑ වචන හොඳ ඒවා තියෙනවා. වචන අපි අලුතින් හොයාගෙන නැහැ.
1: ඒ
2: වෙලාවට එන එකනේ මිස් වැදගත්.
1: I don't care.
2: පුදුම හිතමාරෝගේ මම මේ චූන් එක දිහා බලනවා. ඔටෝ ටියුන් නෙමෙයි ඔටෝ චූන්.
1: ඇත්තටම අරවින්ද ලොකු ඩිස්කවුන්ට් එකක් මෙගා ඩිස්කවුන්ට් එකක් තියෙනවා කාගිල්ස් ෆුඩ් සිටි වල. මම දැන් මේ ඉස්සල කියපු ලිස්ට් එක හෙට දවසින් අවසන් වෙනවා. අද හරි හෙට හරි ෂොප් කරන්න යන්න. ඉතින් මං කියන්නේ රිවෝඩ් සමාජිකෙක් නොවුනොත් මේක හරිම නිකම් පාඩුවක් ඉතින් නේද? එහෙනම් රිවෝඩ් සමාජිකෙක් වෙන්න කියලා මතක් කරනවා කාගේල්ස් ෆුඩ් සිටි.
2: ඩග්ගාල මේ තියෙන පොඩි ගැප් එක ඇතුළේ අපි
1: යා
2: ACL දම්පාට ෆයර් ගාඩ් කේබල් එක අපි ඔබට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ.
1: යා.
2: මේ කේබල් එකෙන් හේතුවක් තියෙනවා. ගින්නක් ඇතිවෙච්ච වෙලාවක අපිට පාලනය කරන්න පුළුවන් කෑලි තියෙනවා, පාලනය කරගන්න බැරි කෑලි තියෙනවා. විශේෂයෙන්ම විදුලි ගිනි කියන ඒවාට අපි ගෙවල් වල කවුරුත් ලෑස්ති පිට ඉඳලා නැහැ.
1: ඔව් ඒක හරි.
2: අපිට තාමත් ඔළුවේ තියෙන කොච්චර ගොත් ගිනි ගත්තොත් වතුර ගහන්න ඕනේ කියලා. පොඩි අදහසක් තියෙනවා විදුලි ගිනි වලට වතුර ගහන්නේ නැහැ
1: කියලා. නෑ කියලා.
2: ඔව්. ඉතින් මම ඔබට අවොත් රයිට්. විදුලි ගින්නකදී වතුර ගහන්නේ නැහැ. මොනවද ඔබ ගාව තියෙන්නේ ගෙදරදී? තෙත ගෝණියක් අරන් ඒකත් එක්ක රෝල් වෙනවද ඔබ? මොකද කරන්නේ? විදුලි ගින්නක් අතන ගන්න ගෝණියක් ඇඟේ ඔතගෙන ඔබ රෝල් වෙනවා.
1: ගිනිනියෝ
2: උපකරණ තියෙනවා අපේ ගෙදර නම්. මම දැන් නැහැ ඔබේ ගෙදර. මේගොල්ලන්ගේ පෙරේද ඒකත් ගිනි ගන්න. ගිනින උපකරණ වගත්තොත් ඒක ගිනි ගන්න.
1: බාල අරගෙන බාල ප්‍රොඩක්ට්ස් අරගෙන.
2: තේරෙනවද?
1: හරි.
2: විදුලි ගිනි වලට අපි රෙඩි නෑ. විදුලි ගිනි ගැන අපි මේ හිතාගෙන ඉන්නව නෙමේ, ප්‍රායෝගිකව ඒ වගේ දෙකට මෝණ දෙන සිද්ධ වුණා.
1: ඔව් ඒක හරි.
2: මේ ACL ෆයර් ගාඩ් කේබල් එකක් හදන්න මේ තරම් දැඟලුවේ ඇයි කියලා බැලුවොත් එහෙම ඒ විදුලි ගිනි නිසා නිබා ගන්න, ඒ කියන්නේ වලක්වා ගන්න තිබිච්ච අනතුරු ගොඩක් වලක්වා ගන්න බැරි වුණා. ඒක තිබුණේ නැති නිසා දැන් ACL ෆයර් ගාඩ් වයර් එකක් හදලා තියෙනවා. දැනුත් ඒ නිසා දැන් විදුලි ගින්නක් ඇති වෙලා වයර් වලට ඇවිලිලා වත්ත පිටි ඔක්කොම ගෙන ගත්තොත් දැන් එක්ස්කියුස් එකක් නෑ.
1: ඔව් ඒකනේ.
2: මොකද බහන්ඩ තියෙන ඔබ දාලා නෑ.
1: යස්.
2: ඒකට කාටවත් දොස් කියන්න බෑ. ඒක තනිකරම ඔබගේ මොකක්ද ඒකට කියන්නේ?
1: නොසලකිල්ල.
2: නොසලකිල්ල. පැහැදිලි නොසලකිල්ල. ඒ නිසා එහෙනම් හිත හදා ගන්න. අනා අපි දානේදී ෆයර් ගාඩ් රැන්නේ. ඉදිරියේදී මම දෙනවා මට හැමදාම ලොකු ප්‍රශ්නයක් තමයි ඇයි මේ බිත්ති ඇතුලෙන් වයර්
1: දාන්නේ?
2: ඇයි අපිට කේසින්ස් වලින් ලස්සන ක්‍රමවේදයක් නැද්ද? දැන් නම් ගොඩක් වයර් හානස් ෆ්ලෝ එකකින් යන විදිහට හදලා තියෙනවා. දැන් අලුතෙන් ගෙවල් හදනකොට එහෙම හදනවා. හරි පොඩි ප්‍රමාණයයි බිත්තිය දිගේ එන්නේ, අර සොකට් එකට පොඩ්ඩක් දෙන ඕන කෑල විතරයි. ඒත් අර වෙයාර් හවුස් ටයිප් එකකට හදපේ අපි දැකලා තියෙනවා කෙලින්ම.
1: පේන්නම හදලා
2: තියෙනවා. පේන්නම බටේ දාලා එළියෙන් හදලා තියෙනවා. කටිකුත් තියෙනවා, නමුත් ගෙදරට හරියන්නේ නැති වෙයි.
1: හරි ඔකේ.
2: ප්‍රයිට් එක පැත්තක කොහම වුණත් පෙන්නන්න නොපෙන්නන දුරක ඉන්න. දම්පාට ACL ෆයර් ගාඩ් කේබල් එක. මේක SL ස්ටෑන්ඩඩ් එකක තමයි තියෙන්නේ. ඒකට ෆයිට් කරත් ACL. ඉතින් ACL මුළු ලෝකෙදම පේන උදාහරණ දීලා තිනවා, මෙන්න අපි ෆයර් ගාඩ් කේබල් එක හදුවා, අපේ වයර් එක නම් පුතා ගිනි පතුරන්නේ නැහැ.

0: පිරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක් කරන්න. මිලාන්
1: පැස්ටා. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකේ ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන.
4: රට සවාරියකේ හිනේ හැබෑ කරගන්න හොඳම තැන. BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766. BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
5: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
8: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
9: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකයේ 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
10: අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
1: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
11: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන ලොල්මුන සමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
12: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
13: අයියා මට ඇපල් මලක් දෙන්න.
14: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
13: අයියා මට මල් ගොඩාක් දීලා.
14: ඔව්වා මොනවද නංගි, අර H15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
13: H15 පිස්සුවක්ම තමයි.
15: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15% Prime අපෙන්. දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13/22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
16: චිත්‍රාන්දින දක්ෂ වයස අවුරුදු 4-16 අතර අපේ රටේ වගේම දැනට පිටරට ඉන්න පොඩි වීරයන්ට විශේෂ පණිවිඩයක්. රුපියල් ₹48 වැඩි තෑගි දෙන Commercial Bank අරුණලු සිත්තම් චිත්‍ර තරගය. වැඩි විස්තර Commercial Bank වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
17: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රී රෝද රථය Bajaj.
1: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
18: ෆ්‍රීලන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
19: අදම Combank.lk වෙත පිවිස විමසන්න.
20: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
21: නැතිනම් අමතන්න 0112939 3

0: ప్రఖ్యాత టాప్ స్టోరీ
1: నాయం అనతరు పిలిబంద నివేదనయక్ నాయం అనతరు సిదివే హకి అదే అవధాన ప్రదేశవల జీవత్వన పౌల్ 16700ක් మెవర్ విట హందునాగిన ఏతి బవ జాతిక గొడనగిలి పరేషణ సంవిధానయ పవసరవ జ్యేష్ఠ భూవిద్యాజ్ఞ వసంత సేనాధీర పవసువే నాయం అనతరు అంగబయ ఏతి స్థాన పిలిబందవ వెడి సెలకిల్లక్ దక్వా కటియుతు కలియుతు బవాయ్
2: అదే అవధాన ప్రదేశవల సిన పౌల్ సంఖ్యావ 16793ක వెడి ప్రమాణයක් హందునాగిన తీన మే ప్రమాణය అనివార్యమైన సిద్ధి కాలది వెడిత మొకద తావమత్ పరీక్షణ కటదు ఉత్తరం తీన హిందా ఏ నిసా ఇన පවුල් වලටත් ඒගොල්ලන් සිටින තත්ත්වය සහ ඒගොල්ලෝ ඉවත් වූ බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කොහොමද සම් ආකාරයක වර්ෂාපතන ලැබුණත් එහෙම නායම් අවස්ථාවක් ඇති වුණොත් ඒ වගේ අවස්ථාව විදිහට කොහොමද ක්‍රියා කරන්න කියන සියලු දේවල් උන් දැනුවත් කරලා තියෙන්නේ. ඒ වගේම ඒ සම්බන්ධව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ අදාළ දිස්ත්‍රික් ලේකම්ට එහෙම අවශ්‍ය කරන සියලු තත්ත්ව ලබා දීලා තියෙනවා.
1: මේ අතර වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී දෙවනට කිලෝමීටර් දහසක් පමණ ඊසාන දෙසින් පිහිටා ඇති බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ධ්‍ර ප්‍රදේශ සහ දකුණු ඔඩිසා බෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. එහි බලපෑමෙන් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත් තුළත් මිලිමීටර් 100 ඉක්ම වූ ගෙගුරුම් සහිත වැසී ඇති විය හැකි. සුළඟේ වේගයද 5 කිලෝමීටර් 70 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ අනුව ධීවර සහ නාවික කටයුතු වලින් වැළකී සිටින ලෙස කලබල විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා.
0: අනුග්‍රහය
3: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
4: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
5: ජපන් තාක්ෂණින් ජපානිම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙද හැරීම, දිගු කාලීන කාර්යක්ෂමතාවය, ඇක්වා ප්‍රියස් XUV වැනි හයිබ්‍රිඩ් ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLE ටෙක්නොලොජි එක, වැගන්නාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය, ජපන් වාහනයේට ජපන් බැටරියක්.
0: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: පොඩි වැඩක් තියෙන අපි හැමෝට මේකත් වෙලා කරන්න.
1: හරි, ඔකේ.
0: අපි ඒ දවසේ කමර්ෂල් බැංකේ දීපු ආරංචි ටිකක් වෙනස් එකක් අපි ගිග් ක්ලාස් account එක ගැන කතා කරා. අද සම්පූර්ණයෙන්ම වෙනස් මාතෘකාවක් ගැන අපි කතා කරමු.
1: හරි, ඔකේ.
0: ඔයා අහලා තියෙනවද? ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් කියන ආයතනය. ඒගොල්ලොත් එකතු වෙලා කමර්ෂල් බැංකුව හෙයා ඩොනේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරලා තියෙනවා. මුලින්ම මතක තියාගන්න මේක කරන්න හිතාගෙන ඉන්න දවස ඔක්තෝබර් මාසේ 4 ඉරිදා උදේ 9 ඉඳන්.
1: හරි.
0: මහරගම ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් පරිසරයේදී තමයි මේ හෙයා ඩොනේෂන් ප්‍රෝග්‍රෑම් එක සිද්ධ වෙන්නේ. මේක හරිම ඉන්ට්‍රෙස්ටිං. මමත් මේක අහලා තියෙනවා. මේ කැන්සර් පේෂන්ට් කෙනෙකුට තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි කොණ්ඩේ
1: යන එක. ඔව්.
0: සේරම දරා ගන්න පුළුවන්. විශේෂයෙන්ම ගෑනු ළමයෙකුට වගේ කොණ්ඩේ යනවා කියලා කිව්වම මේක.
1: ඒක මාර මානසිකෝ එක හරියට බලපානවා.
0: ඒක පුදුම වේදනාවක් කියලා හිත හදා ගන්න පුළුවන් අය ඉන්නවා.
1: Yes.
0: හුඟක් අයට හරි අමාරුයි ඒකට හිත හදා ගන්න. ඒකෙන් තමයි තමන්ට එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා නිතර මතක් වෙන්නේ. ඒ කොණ්ඩේ අනේකින් තමයි.
1: එළියට පේන්නෙත් ඒ කාරණාවත් එක්ක.
0: ඉතින් ඔබේ පිරිසිදු හිසකෙස් අඟල් 15ක් හෝ ඊට වඩා වැඩිය දිගට තියෙනවා නම්
1: හරි.
0: ඔබට පුළුවන් මේ කමර්ෂල් බැංක් එකේ Facebook පිටුවට ඇවිල්ලා අදම උනත් මේකට ලියාපදිංචි වෙන්න. ඔබට පුළුවන් ඔබේ කොණ්ඩේ කපන්න. ඔබට පුළුවන් ඔබේ කොණ්ඩේ කපලා
1: හරි ඩොනේට් කරන්න.
0: ඩොනේට් කරන්න පුළුවන්ද? ඒකත් හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.
1: හරි, මගේ මදිනේ. මම බැලුවේ.
0: හරිද?
1: හරි.
0: ඒකත් හැමෝටම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි.
1: ඒකටත් හිත හයිය වෙන්න ඕනි ඇත්තටම නේ.
0: මොකද දැන් ඔය කොණ්ඩේ
1: මට නෑනේ. අඟල් 15 මගේ.
0: අඟල් 15 නේ මට කොණ්ඩේ නෑ වාට.
1: ඇයි මේ තියෙන්නේ?
0: ඕක ඔයා තියාගන්න. අනිත් එක මම දන්නේ නෑ මේ දැන් කලර් කරපු කොණ්ඩ බාර ගන්නවද කියලා. එහෙම මම විස්තර දන්නේ
1: නෑ. දැන් මෙතන පිරිසිදු කොණ්ඩේ කියලා කිව්වම
0: ඒක තමයි පිරිසිදු හිසකස් කියලා කිව්වම
1: හරි.
0: මොනවා හරි කන්ඩිෂන්ස් ඇති.
1: රයිට්, ඕකේ.
0: මොනවා හරි කන්ඩිෂන්ස් ඇති. කොහොමනත් ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන් බලන්න මේක නම්බර් එකක් තියෙනවද කියලා මොනවා හරි කතා කරලා විස්තරයක් දැනගන්න ඕන නම් නෑ මේක නම්බර් එකක් නෑ. දවස ඔක්තෝබර් 4 උදේ 9 මහරගම ඉන්දිරා කැන්සර් ට්‍රස්ට් පරිසරයේ.
1: හරි, ඕකේ.
0: එතන තමයි මේ මේක පුණ්‍ය කර්මයක් නේ.
1: අනිවාර්යෙන්. ඔව්.
0: දානමය පුණ්‍ය කර්මයක්.
1: කවුද දෙන්නේ?
0: කොණ්ඩ දෙන්න පුළුවන් වැවෙනවනේ නේද? හොඳ හෙල්දි කොණ්ඩයක් තියනවා නම් ඉක්මනට වැවෙනවා නම් දැන් මගේ කොණ්ඩ ඉක්මනට වැවෙනවා ඔච්චර දිගට වෙන්නේ
1: නැහැ නේ. ඒකනේ නේ කපනානේ. පිරිමි ළමයි සාමාන්‍යනේ.
0: අඟල් 15ක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. හිසකෙස් පිරිසිදු වෙන්න ඕනේ.
1: හරි.
0: ඔක්කොටම වඩා ඔබට දෙන්න හිත තියෙනවා.
1: Yes, ඒක හරි.
0: කොණ්ඩ දිගට ඇති සමහරට දෙන්න හිත නැත්තම් දෙන්න හිතෙන්නේ නැහැ නේ. අම්මෝ කියලා හිතනවනේ.
1: ඒක තමන්ගේ කැමැත්ත. තමන්ගේ කැමැත්ත අනුව ඉතින් නේද? ජීවත් වෙලා ඉන්නකොට අපිට දන් දෙන්න පුළුවන් දෙයක් හිතෙන්නේ කොණ්ඩ කියලා කියන්නේ.
0: ඉතින් ඒගොල්ලෝ ඒ හිසකෙස් වලින් ඒගොල්ලෝ විග්ස්
1: හදනවනේ. ආ රයිට්.
0: හදලා දෙනවා එක එක විශේෂයෙන්ම පොඩි ළමයින්ට ලොකු අයටත් දෙනවා.
1: ඕකේ.
0: ඉතින් ඒක වෙන ඒක ඔබට හිත හිත සන්තෝෂ වෙන්න පුළුවන්
1: කාරණාවක්
0: කියලා තමයි මට හිතෙන්නේ. පොඩ්ඩක් කල්පනා කරලා බලලා
1: හරි
0: කමර්ෂල් බැංකුවේ Facebook page එකට යන්න. ඉතින් හොඳට කල්පනා කරන්න මට මේක කරන්න පුළුවන්ද? මෙච්චර අමාරුවෙන් වවාගත්ත කොණ්ඩේ මට දෙන්න පුළුවන්ද?
1: හිත හයියද ඒකට කියලා පොඩ්ඩක් බලන්න.
0: නේද? සමහර අය එනවා හරි කැමැත්තෙන් කැපුවට පස්සේ පොඩි ඒ ගාන්ට අඟල් 15ක් විතර වගේ ගානකින් කපනකොට සමහර අයට පොඩ්ඩක් මේ වෙනවා. මේ
1: ගොඩක් එහෙම දීපු මිනිස්සුත් ඉන්නවා.
0: අම්මෝ ඕන තරම්
1: ඉන්නවා.
0: ඔබ කල්පනා කරලා බලන්න.
1: හරි, ඔකේ.
0: ඔබ කල්පනා කරලා බලන්න.
1: හරි, අපි බලමු අපේ රාජසේවකයන්ට ලැබෙන වාසි ගැන. බලාදි රාජසේවකයන්ට නිවාඩු තියෙනවා, හොඳට නිවාඩු තියෙනවා නේ. එතකොට අනිත් එක පෙන්ෂන් එකක් තියෙනවා. ඉතින් හැමතිම්ම ගත්තොත් රාජසේවය කියලා කියන්නේ
0: කැලෙන්ඩරේ අන්තරතුපාඩුවක් තියෙන
1: නිවාඩුවක් තියෙනවා, වටිනාකමක් තියෙන වෘත්තියක් තමයි. ඉතින් මේ රාජසේවකයෝ කියලා කියන්නේ ඉතින් හොඳ පිළිගැනීමක් තියෙනවා, හැමදේම තියෙනවා.
0: හැබැයි ඉතින් ඒගොල්ලන්ට මේ මේ පඩින් අඩි පැත්තට වඩා
1: හරි ඔකේ
0: ඒ පහසුකම් පැත්තේ තමයි තියෙන්නේ.
1: තියෙන්නේ වැඩේ
0: නේ. සහ ඉතින් හොඳ ඔතොරටි එකක් තියෙනවා, අධිකාරී බලය වැඩි
1: නේද?
0: සමහරවිට පෞද්ගලික අංශයේ වැඩ කරන මිනිස්සුන්ගේ තරම් පණින් අඩි ලොකු නැති වුණාට
1: හරි
0: අධිකාරී බලය පැත්තෙන් වෙනම එකක් කවුරු ගියත් මේ මිස් අනේ මැඩම් මගේ වැඩේ මොකද දන්නේ නැහැ කියලා තමයි තියන්න ඕනේ.
1: එහෙම චුට්ටක් නැමිලා තමයි කතා කරන්න වෙන්නේ නේද?
0: නැමිලා කතා කරන්න ඕනේ නැහැ
1: මිස්. ඒගොල්ලෝ ඉඳගෙන
0: ඉන්නේ. ඉතින් නීත වෙන්න ඕනේ නැහැ
1: කියලා. ඉඳගෙන ඉන්නේ අරවින්ද ඒගොල්ලෝ.
0: දෙකට තුනක් නැහැ නේද මිස්? මම නැමිච්ච විදිය දැක්කනේ.
1: මොකද්ද?
0: ඔය ටඩේ හොඳයි මෙතන බඩ ගෑවන්න. නේද? මෙහෙම මේ ගෞරව දක්වන්න කියලා පදාත වෙන්න අපේපා ඉතින්. ගෞරවකට අයියේ මේ. මෙහෙම වෙන්න ඕනේ නැහැ.
1: හරි ඉතින් ඔබ වෙනුවෙන්
0: ගෞරවය දක්වන්න. බඩ ගන්න එපා. මොකද ආ කියන්නේ?
1: ගෞරවේ
0: දක්වන්න බඩ ගන්න එපා. මේ වගේ නම් වෙන්නම එපා.
1: වෙන්නේ නැහැ. මම් වගේ නම් වෙන්නේ නැහැ.
0: එතකොට ඔබට අපි ගෞරවේ දක්වනවා.
1: Yes.
0: ආ. මිස් ඉඳ ගන්න. මිස් මිස්ගේ ડોකියුමන්ට්ස් එක ගෙනවද රයිට් අපි හරි මිස්. විනාඩි 10 කතර වැඩේ ඉවර කරන්න පුළුවන්. මේ නම්බර එක තියාගන්න. මිස් අපි නම්බර ගන්නකොට මිස් එන්න ටක් ගන්න. අන්න ඒ වගේ අපේ වැඩෙත් කරලා දෙන්න. එතකොට අපිට සතුටුයි ඔබත් සතුටුයි. බලන්න කෝගලන් සන්තෝෂ කරන්න කොච්චර දේවල් ඩේවිඩ් පීරිස් මෝඩ සමාගම කරනවා නේ
1: ඒකනි බලන්නකෝ දැන් අපිට නැති වාසියක් ඔබට දෙන්න ලෑස්ති කරලා තිනවා ඩේවිඩ් පීරිස් එක අපි ආයෙ මතක් කරනවා මේක කොච්චර කාලයකට තිනවද කියලා හරියටම කියන්න බෑ ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට
0: උනන්දුව තියන හොඳ උනන්දුවක් තියනවා
1: හරි
0: ඉතින් 160,000ක් අර චෙතක් ස්කූටරෙන් අඩු කරනවා කොහොම ඉතින්
1: කවුද
0: පොයාගෙන අඳුරන කෙනෙක් අල්ලලා කතා කරලා ලොක්කෙකුට කතා කරලවත් ඒ වගේ ගානක් අඩු කරගන්න බැරි බෝ අපිට සාමාන්‍යයෙන් තේරෙනවනේ
1: 160,000ක් කියලා කියන්නේ තින්
0: නේ 160,000ක් අඩු කරනවා රාජසේවකෙක් කියලා ඔබට කියලා ඩෙන්ටි කාඩ් එකක් මොන හරි දෙන්න විතරනේ තියෙන්නේ
1: ඒකනේ
0: අඩු කරනවා කවුරුවත් අඳුරන්න ඕනේ නැහැ ඔය වැඩේට ලස්සන පාටක් තෝරලා අරන් එන්න කොච්චර ලේසියක් ඔබට හිතා ගන්න පුළුවන්ද දැනටත් බයික් එකක් තියෙනවා නම් ඔබ දන්නවා.
1: හරි.
0: දැනට බයික් එකක් නැහැ. පොදු ප්‍රවාහනය දැන් පාවිච්චි කරන්නේ. නිකන් හිතන්න ඉදිරියට දවසක පරක් වෙනවා. අනේ පරක් වෙලා හැරෙනවා. අනිදාට එන බයික් එකේ. චාර්ජ් කරලා තියාගන්න.
1: හරි. ඔකේ.
0: චෙතක් එකේ ලේසියෙන් බැටරි බහින්නේ නැහැ. මම සාක්කි.
1: ආ ඔයාලට තියෙනානේ නේ.
0: චෙතක් එකේ ලේසියෙන් බැටරිය බහින්නේ නැහැ. මම සාක්කි. චාර්ජ් කරලා තියාගත්තා. ඒ වගේ වෙලාවල් එනවා. හදිසිය දුවන්න හිතන වෙලාවල් හදිසිය සෙට් වෙන වැඩ තියෙනවා.
1: හරි ඔකේ.
0: කාට බයක්ද? ගත්ත චෙතක් එක මෙන්න ගියා. නේද? හිතන්න ඔබ ත්‍රිවිල එකක් ගත්තා. මොනවද? ගෙදර වැඩ ටික කරගන්න. කාවරි දම්මල උනම් හර එකක් දුවන්න. අතිරේක ආදායම් මාර්ගයක් හදන්න.
1: Yes.
0: සල්ලි කෑ ගහන්නේ මං දන්නවනේ. සල්ලි කෑ ගහන්නේ. විශේෂයෙන්ම සල්ලි කොළ කෑ ගහන්නෙම නැහැ.
1: කිසි සද්දයක් නැහැ.
0: මේ කියලා සද්දයක් නැහැ. තාල වෙන ආදායම් මාර්ගයක් හොයාගන්න. කාටවත් බැනමන දොස් කීක ඉන්නවට වඩා ආණ්ඩුවෙන්ම මේක වැඩි කර කර එනකන් බලන් ඉන්නවට වඩා හොඳ නැද්ද? සෝත්සාහයි. කවදා හරි පෙන්ෂන් ගියාම එතනට යන්නේ. පෙන්ෂන් එක තියේ. හැබැයි අතිරේක ආදායම් මාර්ගයක් දෙකක් හදාගෙන හිටියාම ඔය ඉන්නා වගේ සුද්ධ වගේ රාජසේවයෙන් විශ්‍රාම ගියේ දවසරත් ඉන්න පුළුවන්. ඒකට හොඳ ත්‍රිවිල එකක් තියෙන එක වටින්නේ නැද්ද?
1: අනිවාර්යෙන්ම.
0: හොඳ ඩිස්කවුන්ට් එකක් හම්බෙනවා. බයික් එකක් ගන්න ගත්ත රුපියල් 85,000 දක්වා හම්බෙනවා. වීකෝ ත්‍රිවිල එකක් ගන්නවා නම් ඉලෙක්ට්‍රික් ත්‍රිවිල එකක් ගන්නවා නම් 125,000ක් අඩු කරලා දෙනවා රාජසේවකයන්ට. ඉතින් මේවා ඔබේ දැන් ඔළුවේ වැඩ කරන්න. ඒවා යොදවන හැටි, ඒවෙන් සල්ලි හදන හැටි, ඒවෙන් ප්‍රයෝජන ගන්න හැටි, ජීවිතේ ලේසි වෙන හැටි එහෙම හිතන්න.
1: හරියට හරි.
0: ඔබට ඒකට අයිතියක් තියෙනවනේ.
1: ඔබ රාජසේවකෙක්.
0: රාජසේවක
1: නෙගටිව්. නේ.
0: වැඩ කරලා.
1: කරලා ඉවර වෙලා.
0: කරලා. අක්කල නැගිටලේ අය
1: මම දැන් අහසට පිඹින්නත් යන්නේ
0: පොළවට පිඹින්න
1: දෙකටම මට පිඹින්න පුළුවන් අහසටත් පිඹින්න පුළුවන් පොළවටත් පිඹින්න පුළුවන් අහසට අපි දාමු කලර් අප් ස්ට්‍රිප් සීලින් පොළවට අපි දාමු ලංකා ටයිල්ස් හරිද ඉතින් අපි ස්ට්‍රිප් සීලින් ගැන කතා කරද්දි ලී ලී ලී හැමෝම ලී ලී ලී ඕ ලී තමයි ලී පෙනුම තමයි අපිට ඕනේ අපිට ලී මොණි කියලා එකක් නැහැ නේ අරවින්දනේ ලී පෙනුම අපිට ඕනේ. කොස් පෙනුම, මහෝගනි පෙනුම, බුරුම තේක්ක පෙනුම, තේක්ක පෙනුම. ඕක තමයි අපිට අවශ්‍ය. ඉතින් ඔකට දෙලීම දාන්න ඕනේ නෑනි මෙයා. අපි දාමුකෝ ඒකට හොඳ ආදේශකයක් හඳුන්වලා දෙනවා. කලර් අප්. ඒකේ ගුල්ලෝ ගහන්නෑ.
0: මොකද ඔබට මේ ලීම දැම්ම කියලා ලොකු ක්‍රෙඩිට් එකක් ආයෙම හම්බෙන්නේ
1: නෑ. යා ඒකනේ අනේ.
0: අනිත් එක වියදම තියෙයි.
1: ඕ.
0: වියදම නම් ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි. නමුත් කල් පැවැත්ම සම්බන්ධයෙන් නම් ලීගෙන අපේ තියෙන විශ්වාසය බොහොම අඩුයි.
1: Yes.
0: අනිත් එක මේ ලීසින් කෙනෙක් ලී හොඳට ට්‍රීට් කරන්නෙත් නෑ දැන්. මොකද ලීයේ හරියට ට්‍රීට් කරන්න ලොකු වේදමක්
1: යනවා. ආ ඔකේ.
0: හරියටම ට්‍රීට් කරොත් එහෙම ලී ටික ඇත්තටම රක ගන්න පුළුවන්. හැබැයි ඒ ගණන් ඔබ ගෙවන්න ලෑස්ති නෑ. ඉන්ඩස්ට්‍රියක් දන්නවා මේ හොඳට ට්‍රීට් කරලා ගාන කිව්වහම මිනිස්සු අම්මෝ ඔයාගේ ලී මාර ගණන් නේ කියලා.
1: ගන්න නෑනේ.
0: ඊට පස්සේ ගන්න නෑ ඔබ.
1: Yes.
0: ගන්න යර ඔව් එලෙන් ගන්නවා ආයි එල්ල කිරි වෙන්න හම්බෙනවා වැඩි කාලයක් යන්නේ. වේයට ගොල්ලට අනගහලා ලී දන් දුන්නා නම් ඊට වඩා හොඳයි.
1: මොකද අපි මේ දුකම මොකද්ද මේ හොයාගෙන යන්නේ නේ? අපි සතුට හොයාගමුකෝ. කලර් අප් ස්ට්‍රිප් සීලින් එක මාකට් එකේ තියෙනවා. ඔබ ආස කරන ලී පෙනුමට ගන්නත් පුළුවන්. ගුල්ලොන්ගෙන් වේයොන්ගෙන් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ. අවුවට වැස්සට දිරන්නේ ඇමරෙන්නෙත් නෑ. අනිතික ඒගොල්ලන්ගේ සයිට් එකට ගිහලා බලුවා නම් ඔයගලන්ට ඒගොල්ලන්ගේ නිෂ්පාදන සීරීස් එකම ඇස් දෙකින්ම බලා ගන්න පුළුවන්.
0: හරිනේ. colorup.lk. එනනම් එහෙම අපි බහිනවා හසින් බහිනවා පොළවට දැන්.
1: Right, okay.
0: මොනාද මේ? මම ඉස්සර හිතුවා මේ කාපට් දාන්න ඕන කේදට ටැක්. මම එහෙම අහසාවත්.
1: හරි.
0: සෙ මම බැලුවා මේන්ටනන්ස් පාර්ට් එක ලොවෙත් කරන්න බෑ.
1: කාපට් සලා හරි අමාරුනේ.
0: ආ බෑ. අනිතික කාපට් එකේ ওই දැම් මුලදි පේන එලිගන්ස් එක කාලයක් යනකොට නෑනේ.
1: එනවා නිය අමුතු පාටක් නේ.
0: හොඳ ටයිල් එකක්. ඒකත් හොඳ පෝසිලන් ටයිල් එකක්. පෝසිලන් ටයිල් බොහොම හිමින් තමයි ගෙවෙන්නේ.
1: හරි ඔකේ.
0: පෝසිලන් ටයිල් එක
1: කාලාන්තරයක්
0: යනවා. ඒ ටයිල් එකේ පෙනුම එක දශමකින් හරිය වෙනස් වෙන. ඒකද මිනිස්සු ලංකාවේ මිනිස්සු දැනගෙන හෝ නොදැනගෙන වැඩි හරියක්ම පෝසිලන් ටයිල් වලටම තමයි යන්නේ.
1: හා ඔකේ.
0: හැබැයි ඔබ එක දෙයක් කරන්නේ අවුට්ඩෝ නම් අවුට්ඩෝ කියලා ඉල්ලන්න. මොකද අවුට්ඩෝ වලට යනකොට ෆුල් බොඩි ටයිල්ස් එන්න පටන් ගන්නවා.
1: ඒ
0: කියන්නේ ඒව හොඳටම වෙයාටයා වලට ඔරොත්තු දෙනවා. ගේ ඇතුළටත් වඩා. ඒවට වෙනම තියෙනවා
1: ටයිල්
0: රේන්ජ් එකක්. ටයිල් එක අල්ලන්නේ කොහෙටද කියන එක පොඩි අදහසක් එතන ඉන්න කෙනෙකුට ලංකා ටයිල් ප්‍රදර්ශනාකාරයක ඉන්න කෙනෙකුට දෙන්න පුළුවන් නම්
1: ඕකේ.
0: ඔබට 100%ක්ම ගැලපෙන ප්‍රොඩක්ට් එක හොයාගන්න කිසිම කරදරයක් නැහැ. ඔබට තියෙන්නේ ඩිසයින් එකයි පාටයි තීරණය කරන්න. ටයිල් එකේ ජාතිය මොකද්ද කියලා ඒගොල්ලෝ හරියටම ඔබට හොයලා දෙයි.
1: ඕකේ. නයිස්.
2: चले जब तू लटक मटक लौंडो के दिल पटक पटक सांसे जाए अटक अटक आता माजी सटक सटक बम तेरा गुदे खाए कमर पे तेरी बटरफ्लाई बॉडी तेरी मक्खन जैसे खाने में बस तू बटर खाए कम ऑन बेबी किकेट किकेट काटू तेरी टिकेट टिकेट खेलता नहीं क्रिकेट विकेट पर ले लूं तेरी विकेट विकेट
3: बड़ो लोग

0: බලබහු දැන් මිනිස්සුන්ගේ පුරුද්දක් තියෙනවා මොනහරි එකක් ගැන කිව්වහම මේ මේ මෙන්න මෙහෙම යක් තියෙනවා හොඳයිද එහෙම අහනනේ
1: yes okay
0: ඔය ජීවිතේ රහන දැන් බජාජ් 3 wheel එකක් ගැන අපි කියාගෙන යනවා බජාජ් 3 wheel හොඳයිද එහෙම කවුරුද අහනහල
1: කවුරුත් අහන්නේ නැහැ නේ
0: එහෙම නේද මිනිස්සු නිකන් නිකම් වෙන මොකක් කරගෙන බජාජ් 3 wheel ඇද්ද කියලා ඒ කියන්නේ ඒ brand name එක ඒ කැටගරි එකට සීල් වෙලා තියෙන
1: yes කවුරුත් දන්නවා ආයිතින්නේ
0: මොකක් හරි 3 wheel එකක් කියලා ගන්නෑ
1: යා
0: බජාජ් 3 wheel එකක් ඒක කවුරුත් දන්න කවුරුත් ගන්න කවුරුත් විශ්වාස කරන සන්නාමයක් වෙලා ඉවරයි
1: definitely
0: අවුරුදු 40ක් යන්න ඇති මේ වැඩේ කරන්න හැබැයි ඒ අවුරුදු 40 පුරාම මහා විශාල ගහක් වගේ මේ දැවන්ත සන්නාමය හැදිලා තියෙනවා
1: හරි
0: කවදා හරි දවසක කෙනෙක් 3 wheel එකක් ගන්න තීරණය කරන දවසක් ආවොත් ඒක කාගේවත් උපදේශක් තිබුණත් නැතත් බජාජ් 3 wheel එකක් ගන්නවා කියන තැනට යනවා මේක තියෙනවා CC 200ක තියෙනවා CC 236 3 wheel එකක්
1: තියෙනවා ආ රයිට් ඕකේ
0: ගණන් දෙකේ පොඩි වෙනසක් තියෙනවා 200 CC 3 wheel එක සාමාන්‍යයෙන් 1.8 බිලියන් ගාණක් වගේ වෙනවා නේද ලක්ෂ 18යි ගාණක් 236 236 CC එක මිලියන 2යි ගාණක් වෙනවා
1: හරි
0: ඒ වගේ පොඩි වෙනසකුත් තියෙනවා ඔබට ඉතින් 200 ඇති නම් 200 ගන්න.
1: ඔව් ඉතින් නේ.
0: නේද? 236 බැලන්. දේනම් 236 මේක කරන්න. රයිට්? ඉතින් අපි කියන්න ඕන දනේ ඉතින් මේ බජාජ් 3 wheel එකෙන් මිනිස්සු අපි අවුරුදු 40 30 කරපු හරිය කියන්න ඕනද කියන්නකෝ?
1: කියන්න ඕනේ. after sale service එක ගත්තත් ඉතින් ඒ පැත්තත් spare parts පැත්තත් හැම පැත්තම complete කරලා තියෙනවා. මොකද අලෙවි නියෝජිතවරු 1500කටත් වඩා රට පුරාම ඉන්නවා. කිසි දෙයකට හිතේ පොඩි හරි සංකාවක් තියාගන්න දෙයක් නැහැ.
0: ඔබ බජාජ් 1500ක් කියලාද කියන්නේ?
1: 1500ක්.
0: 1500ක් කියන්නේ?
1: අපි 1800 කියන්නේ හිටියේ
0: නේ. ඔව්.
1: ඒක නේ නේද?
0: දැන් වැඩ වැඩි ඉන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ගේ වාහන ගන්න ප්‍රමාණය වැඩි.
1: හරි ඔකේ.
0: ඒවට සාපේක්ෂව ඒගොල්ලන්ගේ ආෆ්ටර් සේල් සර්විස් කියන පාර්ට් එකත් ඒගොල්ලෝ
1: වැඩි දියුණු කරලා
0: තියෙනවා. වැඩි දියුණු කරලා තියෙනවා. මොකද මිනිස්සුන්ට උනේ වාහනේ ගත්තට පස්සේ ඒකට මොකක් හරි වුණොත් දැන් ඊළඟට කරන එක හිත හිත ඉන්න නෙමෙයි. වාහනේ ගත්ත පර්පස් එක. ඒක තමයි මිනිස්සු ඉන්නේ. ඒකේ මොන හරි රිපෙයාර් එකක් සර්විස් එකක් ආපහම හැරෙනකොටම කවුරු හරි ඉන්න ඕනේ කියන එක නිකන් සාමාන්‍ය තත්ත්වයක්.
1: yes ඒක හරි.
0: මේ තරම් පොපියුලර් වාහනයකට ඒ තරම් හොඳ ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙන්න ඕනේ කියලා කොහොමද ඩේවිඩ් පීරිස් එක තීරණය කළේ තිබුණා අපිට ඒව හිතෙන්නත් කලින්
1: කලින් yes
0: සමහරවල් අපිට වාහනයක් ගන්නකොට මේක ආෆ්ටර් සේල් සර්විස් එක ඔළුවේ නැතු වෙන්න පුළුවන් හැබැයි ඒක ඔබ හොයනවා කියලා දන්නවා ඒ නිසා ඩේවිඩ් පීරිස් මෝට සමාගම ඒවට ලෑස්ති වෙලත් ඉඳලා තියෙනවා ස්පෙයාර් පාර්ට් එකක් හොයන්න කවුරුවත් මාසයක් යනවා කොහොමද ස්පෙයාර් පාර්ට් එක එන්න කියලා කිසි කෙනෙක් කියනවා අහලා තියෙනවද බජාජ් වාහනේ
1: ලොවෙත් නැහැ
0: ලොවෙත් එහෙම කියන්නේ නැහැ
1: ඕ නැහැ
0: ඕන තරම් ස්පෙයාර් පාර්ට්ස් තියෙනවා එහම ඕන තරම් තියෙන එකෙත් පොඩි වැදගත්කමක් තියෙනවා ඒ නිසා හැම වෙලාවෙම ප්‍රයිස් එක අපිට දරා ගන්න පුළුවන් තරඟකාරී තැනක තමයි තියෙන්නේ ජෙනුයින් ස්පෙයාර් පාර්ට් ආයෙවට ඩුප්ලිකේට් දාන්න උවමනාවක්වත් නැහැ දැන් ඔන්නෝම තමයි බජාජ් 3 wheel එකේ කතාව. ඉතින් ඔබ 200ද ගන්නෙ 236ද ගන්නෙ?
1: ඒක තමයි ඔබේ ළඟ තියෙන තීරණය නේ. ඔබට
0: 200ද 236ද? මොන පාටද ගන්නෙ? මොන පාටද ගන්නෙ? හරි. එහෙනම් ඒක ඔබ ඩිසයිඩ් කරනකන්
1: හරි මම බල හිටියේ මොකක්ද නේද?
0: ලොතරෙයක්ද?
1: නැහැ මම බල හිටියේ buyabans.com සයිට් එකට ගිහිලා ස්පීකර්ස් රේන්ජ් එක බලව මේ බලන්නකෝ තියෙන ඒ වර ලොකු එකක් තියෙනවා අරවින්ද ලොකු ස්පීක් එකක් තියෙනවා
0: දැන්ද බලන්නේ ඔබ
1: නැහැ මම
0: පහුගිය දවස්වල ඉෂු කරපු ටෝක් වල හැටියට
1: ඒක නේද ඇරිලි පැදිල වගේ
0: ආරබේ මේ
1: වෙන විදිහකට ඉදිරිපත් කිරීම කරන්න.
0: ආ එහෙමද එහෙමද. අබාන්ස් ඕඩියෝ නිකන් මේ ලෝකෙට අඳුන්වා දීපු ලෝකෙට ලොක්කා වගේ හිතේ දැන් ටිකට දවසකට කරා.
1: මේ බලන්නකෝ ස්වීට් හාට් මේ මොනවද මේ කියන්නේ?
0: හිතේ තියෙනවා තමයි කියනවා.
1: මේ පෝටබල් ඕඩියෝ ස්පීක් එක මෙන්න මේ සයිස් එක මේ හරි ලස්සනයි. ඒක තමයි අර රුපියල් 2799 ට තියෙන එක.
0: ඒකත් ඉතින් පොඩි කාමරයක බාත්รูම් එකේ නානගමන් සින්දු කියනවාද? ඔන්න. එල්ල ගත්තා රෙදිල්ලද මේකේ. දාගත්තා සින්දුව. ආයේ මුකුත් නෑ අහල පහල මිනිසුන්ට ගෙවල් වලින් යන්න හිතන ගාන සිද්ධ කියන්න තියමයිදී
1: ඉතින් රුපියල් 1500ක මූලික ගෙවීමක් කරලා ගෙදර අරගෙන යන්න පුළුවන් ඊට පස්සේ අවුරුද්දක් දෙනවා ටික ටික ගෙවාගෙන යන්න අවුරුද්දක වගකීම සහතිකයකුත් හම්බ වෙනවා තව මොනාද ඕනි කියන්නකෝ
0: කොච්චර නම් කියලාද යාළුවන්ට නේ අනේ මචං මේ එනකොට ස්පීකර් එක බඩාරවන්න
1: ඕහ්
0: දැන් මචං අනේ මචං ආගේ ස්පීකර් එක ගේන්න ඕනේ නැහැ මචං අපි කව ස්පීකර් එකක් ගන්නවා අපි අපාංශයෙන් ගත්තා

තියාගන්න ඕන්නම් ඒ ලෙවල් රිසල්ට්ස් එකෙන් කල්පනා කර කර කර කර කර කර අයියෝ අයියෝ ගා ඉන්න පුළුවන්. නැත්තම් ඉතින් ඇක්ෂන් එකකට යන්න පුළුවන්. NSBM හරිත සරසවිය තියෙන හෝමාගම පිටිපණ තියෙන මහ විශාල අධ්‍යාපන දිස්ත්‍රික්කයක් වගේ මේක හැදි

0: කොට NSBM හරිත සරසවිය අපේ ලංකාවට අඳුන්වා දෙන්න පුරෝගාමී වෙලා තියෙනවා. පිටරටක විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න තියෙනක ඇත්තටම හොඳයි. ඒක හොඳ එක්ස්පීරියන්ස්
1: එකක්.
0: නමුත් අපි කී දෙනෙකුට මුදල් කියන එක ඒකට හරස් වෙනවද? පිටරටට යන්න තියෙන මහන්සිය වීසා එක ගන්න තැන ඉඳලා නතර වෙන්න, part time jobs කරන්න, මග වියදම්, මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් අසනීපයක් ලෙඩක් දුකක් වුණොත් මෙහෙ දෙමව්පියෝ පපුවට අත්‍යන අනේ මගේ පුතාට දුවට කොහොමද දන්නේ, හදිසියට යන්නත් බෑ. ඔය වගේ ප්‍රායෝගික ප්‍රශ්න ටික ඔක්කොම කල්පනා කරපුවාම ඒ ඩිග්‍රිය ඒ විදිහටම ලංකාවේදී ගන්න පුළුවන් අවස්ථාව NSBM එක හදලා දීපු එක මදිද කියනකො.
1: ඒක ලොකු සහනයක්. අනිත් එක ඒ සර්ටිෆිකේට් එකමයි ඔබට හම්බ වෙන්නේ.
0: ඒ පිළිගැනීම ලෝකෙ කොහෙ ගියත් ඔබට ඒ විදිහටම ලැබෙනවා කියන එකත් මතක තියාගන්න. අපි
1: මොකද්ද?
0: ටෙලිෆෝන් නම්බරයක්වත් දෙන්නේ නැහැ. මිනිස්සු ටෙලිෆෝන් නම්බරේ වයන කතා කරන්නේ.
1: මම කියන්නම් 01154545000. දැන් අපි පොඩි බ්‍රේක් එකකට
0: යමු. ඔව් යටින් ඇදලා ගහලා ඉවරයි.
1: 9:40.
2: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01178888666.
3: Hari giye hari matanata giye inda. LOLC eken ne loan ekak gatte.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115715555 අමතන්න.
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. Sita හදවත් දිනූ හිතවත්කම.
7: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඔස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 01117320000. NIBM The City University, The Place to Be.
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
9: එන්න පියල් 40ක දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙක

0: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: අවන්ස් ටිකෙන් ටික පේ.
4: ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715555 අමතන්න.
7: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින්. වැඩි විස්තර සඳහා 011145 700550 අමතන්න.
8: සිනාමින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
9: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,10,005 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
10: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිරි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
11: කවුරුත් ගන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය බජාජ් දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc සහ 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොටස් සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්.

0: හිත පිරෙන්න සියත
1: අතිවිශ්වසනීය ගමනකට චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 0114500550 අමතක

0: තපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011515 අමතන්න.
4: පුංචිකාරි නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාරි නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාරි නිවස.
5: ස්වාමීනි, මෙයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි බිත්ති.
3: බිත්ති?
5: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
2: ස්වාමීනි, වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාවේ පහ වෙලා නෙමෙයි.
6: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වෙත පවරන ලෙස. අනික බදාගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
7: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නෑ.
8: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at SLIT. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
9: අප්පා, වැදුන නේද?
10: මොකද්ද මල්ලි, පිනිපිනි ඇවිල්ලා වැද්දුවනේ.
9: නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා.
10: බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
8: Braking performance එකේ පොඩි වෙනසක්වත් ignore කරන්න එපා. පාරේ හැම මොහොතකම confident braking වෙනුවෙන් BITVS braking components.
11: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට. Ofit premium inverter air conditioner රුපියල් 179,999 සිට. Smart Wi-Fi fast cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න. අමතන්න 0766 251 3020.

0: ඉලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
3: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
4: අයියා, මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා, මට මල් ගොඩාක්
5: ඔව්වා. මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ,
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: කවුරුත් ගන්න, කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංකයි කේත්‍රි රෝද රථය. බජාජ් 200cc සහ 230cc මාදිරි වලින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: ඔයා දන්නවාද ඇලුමෙක්ස් යවන රටවල් මොනාද කියලා? මං අද කියන ඔක්කොම රටවල් සෙට් එකම. හරි, කැනඩා, USA, UK, ඔස්ට්‍රේලියා, ස්විට්සර්ලන්ඩ්, ඉටලි, ජර්මන්, ඊශ්‍රායල්, UAE, කෙන්යා, සීෂෙල්ස්, මෝල්ඩීව්ස්, ඉන්ඩියා, නේපාල්, බංගලාදේශ්, ඉන්දුනීෂියා, නිව්සීලන්ඩ්.
1: වැඩි නේ ඉතින් ඔච්චර මේ.
0: ඇයි වැඩි කියන්නේ?
1: වැඩි නේ.
0: ඒතර අපිට
1: ඔය ටික ඔක්කොම යවා ගන්නකෝ. එතකොට අපිට බැරි. එතකොට අපිට ඇලුමිනියම් ගෙදර හදා ගන්න වෙන මට තමයි
0: තියෙන්නේ. නෑ නෑ, අපේ අවශ්‍යතාවයත් සපුරලා තමයි මේ වැඩ ටික ඔක්කොම ඇලුමෙක්ස් කරන්නේ. බෙස්ට්. ආ, නියමයි.
1: අපි හිතන්නේ නැති නිර්මාණවලට
0: හරි
1: කෝටිපතියන්ගේ ප්‍රකෝටිපතියන්ගේ පිට රට ඉන්න දෙවන්ත කන්ස්ට්‍රක්ෂන් වල අපේ මේ පුංචි රටෙන් හැදිමුණ ඇලුමෙක්ස් ප්‍රොඩක්ට්ස් තියනවා කියලා අපි සන්තෝෂ වෙන්න ඕනේ.
0: Yes, definitely.
1: අපි හැම මිනිස් වෙන්න ඕන, අපි හැම සතුටු වෙන්න ඕනේ වගේ.
0: ඒක අපිට සතුටු වෙන්න පුළුවන් කාරණාවක් රටක් විදිහට. Definitely. Yeah.
1: අනිවාර්ය සේවා.
0: ඉතින් යන්න ඒගොල්ලන්ගේ තියෙනවනේ ලස්සනම ලස්සන ප්‍රදර්ශනාගාරයක්. ඒක අපිට එක්ස්පීරියන්ස් කරන්න හදපු තැනක්. එතනට ගිහිල්ලා ඇලුමෙක්ස් වල සියලුම නිෂ්පාදන පිළිබඳව හොඳ අයිඩියා එකක් ගන්න. අද හෙට ගයක් දොරක් හදන්නේ නැති වුණත් කවදා හරි දවසක ඔබට ඒක ප්‍රයෝජනවත් වෙයි.
1: හරියට හරි.
0: ඕකේ.
1: මං ගෙතන්නේ ගියාට පස්සේ මට තේරුණා ටී මට ඒක නේ, මට මේක දාන්න තිබුණා නේ.
0: පොඩක් එහෙම හිතෙනවා නේ.
1: ඒව දැක්කම ආයි මොකක් හරි කමන්න යට ඕන සෙල්ලම් ගයක් කරේ හදාගන්න හිතනවා. ඒ ඔක්කොම කෑලි ටික දාලා මට හිතනවා ඒක එතනට දැම්මම මෙතනට දාපුවම මාර ඉලිගන්ස් නේ.
0: යස්, ඒක හරි.
1: තුම ලස්සනක් ඒවා. ඒක ලස්සන වෙන්නේ ඒක පෙනුම විතරක් නෙමෙයි. ඒවැ තියෙනවා හරිම නිකන් හුරුබූටි මැකනිසම්.
0: හරි, ඕකේ.
1: ඒව ඇරෙන වැහෙන විදි, ලොක් වෙන විදි, තල්ලු වෙලා යන විදි, ස්ලයිඩ් වෙන විදි, ෆෝල්ඩ් වෙන විදි,
0: කලර්ස්
1: සුපිරියක්.
0: ඔව් නේද?
1: දැක්කොත් තමයි ඔබ දන්නේ. එත්තකන් නැත්තම් අනේ ඉතින් ඔබ දන්නේ.
0: මොකද කියන්නේ අද රැට අපි කෝටිපතිව වෙමුද?
1: රැට නෙමෙයි ඉතින් රැ දවල් නැතුව වෙන්න ඕනේ කෝටිපතිව
0: වෙන්න. රැට නී දිනු මැදීම කරන්නේ.
1: අපි දේ ඉඳන් අරගෙන ඉතින් චාර්ජ් වෙලා ඉන්න ඕනේ ඉතින් අද මේක ඇදෙන්න යනවා හරි මෙහි කියලා. හොඳම chance එක තමයි අර ලොතරැයි පහක් ගත්තාම එන්නේ.
0: ඔව් නේද? ඇත්ත ඇත්ත.
1: මං කරන්නේ මෙහෙම ලොතරැයි පහ වහම තියා ගන්න ස්ටූල් එක උඩ.
0: Yes.
1: දැන් ඉන්නවා සීන් එකේ. දැන් මේ දිනුම් ඇදීම බල බල.
0: හાર્ට් එක
1: සමාලාල මට දර බලන්න බෑ. අම්මෝ දරන්න බැරි වුණොත් කොහොමද ඉලක්ක අතර පහම කරකුණොත්? මට දැන් එක දරා ගන්න බැරි වුණොත් එහෙම තව ලෙඩක්.
0: අනේ උනේ අනේ අරවින්ද දරා ගන්න
1: පුළුවන්. කුලම් පොජ්ජ ගියා. කුලම් පොජ්ජ.
0: ඔව්. ගාන. දරා ගන්න පුළුවන් නම් විතරක්
1: මගේ දෙයියෝ. පස්සේ පස්සේ බලනවා
0: මං. හරිද?
1: මම මෙහෙම බලාගෙන වයිෆ්ට කියන බලන්න
0: කියලා. හරි.
1: 13. 13. අනේ හිතියා.
0: එක නම්බරයක් තියෙනවා දැක්ක වෙලේ ඉඳන් ඉතින්.
1: ආයේ මොකුත් නැහැ මෙතන. ලැප්ටොප් සද්දයක් එකක් තියෙනවා පපුවේ කියලා දැනගන්නේ අපි එලාට තමයි. නේ? ඉතින් අපි සුබපතන ඔබට කෝටිපතියෙක් වෙන්න. අපිට නම් කිසිම දුකක් නැහැ. පොඩි ඉරිසියක් තමයි තියෙන අපේ කෝටිපතියෙක් වුණත් තමයි.
0: නමුත් ඒක ඉට්ස් ඕකේ. අපි දරා ගන්නම්. අපිට මොකද ඉරිසියාව කියන එක
1: ඉතින් හැම වෙලාවෙම තියෙනවා. අම්මෝ අපේ ඇඟේ තියෙනවා නේද?
0: එකනේ එකනේ. දැන් ඒක ඇදුනට පස්සේ කෙලින්ම යන්න ඕනි ඔබ ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල්ස් වෙත. ගිහිල්ලා ගන්න ඕනි ටැංක් 500 එකක්. මොකද ඕනම පාරක නිකන් එක සැරේටම ගැස්සිලා පේන වාහනයක් තමයි ටැංක් 500 කියලා කියන්නේ. මාර පෙනුමක් තියෙන්නේ. හරි ලුකුයි නේ අරවින්ද.
1: හරි ලුකුයි.
0: හරිම හරි
1: ලුකුයි. හරිම ලුකුයි. හරිම ලුකුයි. හරිම ලුකුයි. ස්ටාල වාහනයක්.
0: විශාල
1: ටැංක් 500 පාරෙන් එකයි.
0: එහෙම ආසයි මිනිස්සු. එහෙම පෙනුමට යන්න ආස සෙට් එකක් ඉන්නවා. ඒකලන්ට ටැංක් 500
1: එක. මම ටැංක් 500 නේ ආසයි. මට ටැංක් 300 එකට ආස. ඒකේ පොඩ්ඩක් ස්පෝර්ටි ගතිය පොඩ්ඩක්
0: වැඩි.
1: ඒකට ගොඩක් ඇක්සසරීස් තර්ඩ් පාටිස් එහෙම හදලා තියෙනවා.
0: හරි, ඕකේ.
1: ඒවා අර අදාර තැන් වලට
0: බොඩි කිට්ස් අනම් මනම් දාලා එකක් වෙන්නම. ඕ, ලුක් එකකට
1: ගන්න. ඒ දාලා ඒ ටික දාපුවම
0: හරි.
1: වලොවිත් ගැස්සිලා යන්නේ ඒක දැකපුවම. ඒ
0: කියන්නේ Tamanට යුනික් ඩිසයින් එකක් නිකන් වෙනම මටම කියලා එකක්.
1: ඒක මාර පාටක්. ඒක මාර පාටක් එහෙම තියෙනවා.
0: හා, ඕකේ.
1: අමුතු තැඹිලි පාටක් එහෙම තියෙනවා. ආසයි. ඒක ආසයි. ඇත්තට මේක ආසයි. හොඳ බූට් ස්පේස් එකක් තියෙනවා.
0: හරි.
1: ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුට්ඩෝ ලොකු ඇක්ටිවිටි එකකට ගේමක් නැතුව බහැලා මැච් එකක් ගහන්න ආයි සියලුම ආයුධ ආම්පන්න ළඟපාත තියෙනවා වගේ තමයි ඒක. මුළු ගෙදර මරන් ගියාගේ ඒක නැති දෙයක් නෑ. හැම දෙයක්ම තියෙනවා.
0: Yes, okay.
1: සහ ඒක නිකන් ඩිසාස්ටර් රෙඩි මට්ටමේ හදලා තියෙන්නේ. ඕනම නිකන් ටයිට් සිටුවේෂන් එකට ෆේස් කරන්න පුළුවන් ෆැසිලිටි සෙට් එකක් එවලා තියෙනවා, ඔප්ෂන් සෙට් එකක් එවලා තියෙනවා, ටැන්ක් 500 එක 300 එක දෙකේම.
0: හරි, ඔකේ.
1: ඉතින් ගොඩක් අය සාමාන්‍යයෙන් රෝඩ් සාමාන්‍යයෙන් ඔන් රෝඩ් අවිය ඕෆ් රෝඩ් කියලාත් එක්කනේ.
0: හරි.
1: 500 300 දෙකම ඔන් රෝඩ් ඕෆ් රෝඩ් දෙකටම ප්ලෑන් කරපුවා.
0: හරි.
1: ඒගොල්ලන්ගේ හවාලෙ 6 සිටි රයිඩ්ස් ඈත යන්න, පාර යන්න, වේගින් යන්න, එහෙම එකක්. මම දැන් නිතර දකින්නවා ඒවා, දැන් පාරේ සෑහෙන 6 ප්‍රමාණයක්
0: තියෙනවා.
1: මට තාම අර හයිබ්‍රිඩ් ද නැද්ද කියලා අඳුරගන්න මට එකපට්ටම් බෑ. සමහර ඒවා ප්ලගින් හයිබ්‍රිඩ් එකක්
0: තියෙනවනේ.
1: ප්ලගින් හයිබ්‍රිඩ් එක ලොකු බැටරියක් එනවා දන්නවනේ. ඒ බැටරියම ඔබට සෑහෙන දුරක් දුවා ගන්න පුළුවන් පෙට්‍රල් වියදමක් නැතුවම. හයිබ්‍රිඩ් එකේ එහෙම චාර්ජ් කරන්න කියලා විශේෂ බැටරියක්
0: නැහැ.
1: යනින් එනින් ගමන් බැටරියත් චාර්ජ් වෙනවා. පෙට්‍රල් බැටරිය මාරුවේ මාරුවට දුවනවා ඒ හයිබ්‍රිඩ් වර්ෂන් එක. ඉතින් ඔබ කැමති මොකටද? ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකක් බැටරිය ඔබ වෙනම චාර්ජ් කරලා බැටරියම දුවා ගන්න ලංපාත දුවන ටිකට ඒකට දාස නැත්නම් හයිබ්‍රිඩ් එකක් ඔබට ඕකේද? රයිට්. ඒක ඔබ තීරණය කරන්න. ඒ මොනවා තීරණය කරන්නත් කලින් ඔබ යන්න ඕනේ යූනියන් ප්ලේස් එකේ තියෙන ඩේවිඩ් පීරිස් ඔටෝ මොබයිල් ප්‍රයිවට් ලිමිටඩ්.
0: හරි.
1: එතන ෂෝරූම් එකට ගිහිල්ලා ඔබ ටෙස්ට් ඩ්‍රයිව් එකක් ගන්නවා. ඊට පස්සේ තමයි මේ ඔක්කොම අපි තීරණය කරන්නේ.
0: හරි. ආස නැද්ද ඔබේ පරම්පරාවේ පළවෙනි චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක්, චාටර්ඩ් අකවුන්ටන්ට් විදිහට ඔයා වෙන්න ආස නැද්ද? මට සිංහල වචනේ අමතකුණා. වරලත් ගණකාධිකාරීවරයා වෙන්න කැමතිද?
1: පවුලේ පළවෙනි වරලත් ගණකාධිකාරීවරයා.
0: මම තමයි අපේ පවුලේ පළවෙනි නිවේදිකාව. ඒ ගෞරවය මට ආවා. ඒ ක්‍රෙඩිට් එක.
1: ගෞරවය සෞත්තුවයි.
0: අපේ පවුලින්වා චාටර්ඩ් අකවුන්ටන්ට් කෙනෙක්. ඒක අපේ නැන්දගේ පුතා අරගත්තා ඒක. ඒ මේ චාන්ස් එකයක් කිය සීයේ ශ්‍රී ලංකා. ඉතින් ලංකාවේ අපිට ඉතින් තියෙන එකම තැන තමයි සීයේ ශ්‍රී ලංකා කියලා කියන්නේ. සහ ඉතින් අධ්‍යාපනය හොඳටම ගන්න පුළුවන් තැනත් එතනම තමයි. මේ දවස්වල ලියාපදිංචිය සිද්ධ වෙනවා. ඒකට ඔබ පොඩි වැඩක් කරන්න ඕනේ. මුලින්ම සීයේ ශ්‍රී ලංකා ෆේස්බුක් පිටුවට හරි, එහෙම නැත්නම් වෙබ්සයිට් එකට හරි ගිහිල්ලා ඒකේ තියෙනවා අර අභියෝගතා පරීක්ෂණයට සම්බන්ධ වෙන පොඩි කෑල්ලක්. ඒ හරහා
1: ගිහින් ලින්ක්
0: එකක් තියෙනවා.
1: කෑල්ල මොකද්ද මේ තියෙන්නේ? හයිකල්ලා සරණේරු හයිකල්ලා මොනවද හෑන්ඩල් හයිකල්ලා මොකද්ද මේ තියෙන්නේ?
0: දඩෝ
1: මේක දෙපැත්තටම ඇරෙන්ඩයි අපි හදලා
0: තියෙන්නේ. එතනින් දාගන්න අභියෝගතා පරීක්ෂණයට දවසක් වෙලාවක්, ඊට පස්සේ ඒකට පෙනී සිටින්න හරිම ලේසි කියලා තමයි ඒක ලියපු කට්ටිය කියන්නේ. මේ බහුවර්ණ ප්‍රශ්න එන්ද තියෙන අර ඒකේ ඉතින් ඊසිනි
1: නේද? ඉතින් මේ මේ ජීවිතේට මේ කොමස් සරවම ගන්න අකුරක් දන්නේ නැති මිනිස්සු ගිහිල්ලා ලියලා තියෙනවා. ඉතින් විද්‍යාව කරපු අය ගිහිල්ලා ලියලා තියෙනවා, සයන්ස් කරපු අය, කලා කරපු අය, අරවා මේ ඔක්කොම කරපු අය. බෞද්ධ සාහිත්‍ය හරි කමන්නේ, මොනවා හරි ඕන එක ඔබ කරපු විෂය අදාළ නැහැ සීයේ ශ්‍රී ලංකක හරහා වරලත් ගණකාධිකාරීවරයෙක් වෙන්න යන ගමන පටන් ගන්න.
0: අනිවාර්යෙන්
1: සබ් ස්ට්‍රීම් එක අදාළම නැහැ.
0: යස්.
1: මට දුක ඔබ නිකන් මාස තව දෙකක් තුනක් නිකන් ඒ ලෙවල් රිසල්ට්ස් එනකම් බලන් ඉන්නවා කියනකොට අපරාධ ඒ කාලය. ඒ කාලය ඇතුළත පළවෙනි බිස්නස් ලෙවල් එක කරලා ඉවර කරලා රිසල්ට් එකක් අරගෙන සුද්දා වගේ ඉන්නත් පුළුවන් ඒ ලෙවල් රිසල්ට්ස් එනකොට. ඔබ මේ වෘත්තීය සුදුසුකමකින් තුනෙන් එකක දුරත්
0: ගිහිල්ලා. හා යස්.
1: මට මම නම් ආස එහෙම කරන්න. මම ආස එහෙම කරන්න. ඈ මොකද මේ ලියන්නේ? මේ මොකද මේ ලියන්නේ?
0: නෑ පොඩි විස්තරයක් අපිට දැන් මේ දැන් ලැබුණු ආරංචියක් මම මේ කියන්නේ. දැන් වගේ ඉවරද? අපි කතා කළා සීයේ ශ්‍රී ලංකා ගැන, කතා කළා අවසන්. රයිට්. අපි
1: ඉන්ස්ටිටියුට් ටෙස්ට් එක ලියන්න පුළුවන් තරම් ඉක්මනට තව පොඩි කාලයයි මේක මේ පවත්වාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ උගන්නන්න පටන් ගන්න ඕනේ, විභාග ලියන්න ඕනේ. දැන් ඉස්සර වගේ මහා විෂයන් ගොඩක් ඉගෙන ගන්නත් නෑ. ඉස්සෙල්ලා විෂයන් 25 ඉගෙන ගත්තා ඔය තාත්තලා අම්මලා එහෙම. දැන් විෂන් කේද ඉගෙන ගන්න තියෙන්නේ? විෂන් 15ක්වත් ඉගෙන ගන්න නැද්ද මන් දන්නේ නැහැ.
0: කොච්චර ඊසි වෙලාද තියෙන්නේ
1: කියලා වැඩන්නේ.
0: කරන්න නේද? මේ අරවින්ද මල් පිපෙන්න මල් පරවෙන්න කාලයක් එනවා. නේ. හැම එකකටම මල් පිපෙන්න මල් පරවෙන්න කාලයක් යනවා. ඒ වගේ හැම දෙයකටම
1: රස්සාවට ගන්න රස්සාවෙන් එළියට දාන
0: කාලයක් එනවා.
1: ඒ කාලයන් ඇවිල්ලා මං හිතන් තියෙනවා.
0: කාගේද?
1: කාගේ ගිතා ගන්න බැහැ.
0: කාගේද නේ අපේ අපේ වැඩ කරන කාගේ හරි අනේ පව් එපා අරවින්ද.
1: සිස්ටම් මොන සිංහල අර ඉන්නේ?
0: It's me.
1: අර උඩැක්කියක්
0: මාවෙලියට දාන්න නම් ඉතින් මේ
1: ලොයිඩ් බැරි වේවා.
0: ඉතින් ඒ වගේම අපි කිව්වා පහුගිය දවස්වල ඉන්සි සංස්ථා සිමෙන්ති වලින් ස්ලැබ් වරම් දිනා ගන්න කියලා. ඒකටත් කාලයක් තියෙනවනේ. ඔක්තෝබර් මාසේ 23 වෙනිදා වෙනකල් ඒ කාලය තියෙනවා. ඉතින් ඒ කියන්නේ තව මාසයක් විතර තියෙනවා. අද 23නේ සැප්තැම්බර්. තව මාසයක් විතර තියෙනවා. ඒ නිසා අපි මතක් කරනවා මේක එසේ මෙසේ ටැග්ග්ක් නෙමෙයි මෙතනදී හම්බ වෙන්නේ. සිමෙන්ති කොට 100ක ලකු ටැග්ග්ක් ඔබට හම්බ වෙන්න නියමිතයි.
1: ඒ බිලේ ෆොටෝ එකක් ඕනේ. ඒක වට්ස්ඇප් කරන්න ඕනේ. ඒකත් එක්ක ඔබේ නම, ලිපිනය, ID කාඩ් නම්බර් එක, තවත් මොකක් හරි තියලා
0: කියලා
1: කෙඳිරි ගන්න එපා. නිකන් යවන්න.
0: ඊළඟ ලිස්ට් එකට ඔබේ නම දාගන්න මේ වැඩේ කරන්න කියලා අපි මතක් කරන ගමන් අපි නිදහස් වෙමු. මැදිරියෙන් අපි නිදහස් වෙමු.
1: එතන අපි යන්න පුළුවන්ද? රඹෙන් යන්න දොඹෙන් වහිනවා කියලා තියෙනවා.
0: ඔව් නේද?
1: හැබැයි ඉතින් මේ තාම මේ බස්සනේ පළාතේ මේ අපිට චුට්ට තමයි වහින්නේ නේද? පාන්දර වහිනවා.
0: ඔව් උදේට වහිනවා. වැඩට එන්න බෑ අරවින්ද මාරමරි. මේක හවසට දාගන්න
1: බැරි මොනිෂ්. මට හිත මේ වැඩ එන්න බැරි වෙන උදේ බැස්සන හොඳ.
0: මේ ඔය අපිට කොට්ටවඩක් වහින්නකො. දෙරි වෙන්න. එතකොට එන්න බෑනේ.
1: බලමු නේද? එහෙනම් මේ කාලගුණ සම්බන්ධයෙන් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න.
0: Yes, okay.
1: සීට් බෙල්ට් අඳින්න.
0: මැඩ ටිකක් තියෙනවා අපිට කරන්නනේ.
1: ඔව්. සීට් බෙල්ට් කියන්නේ මේ අලුත් දෙයක් නෙවෙයි. සීට් බෙල්ට් ඇවිල්ලා තියෙන්නේ පළඳින්න.
0: ඔව්.
1: සමහරට සීට් බෙල්ට් මේව තියෙන්නේ දාන්නද කියලා.
0: පිටිපස්සේ සීට් එකේ 3 දෙනෙක් යන නියමිත නම් එතනත් 3 වෙනියටත් සීට් බෙල්ට් එකක් දාගන්න.
1: අලුත් වාහන නම් මැරෙන්න හදනවා පිටිපස්සේ ඉඳගෙන මිනිහෙක් සීට් බෙල්ට් දැම්මේ
0: නැහැ.
1: ඔව්. ඉතින් එහෙමයි තියෙනවා.
0: හරි.
1: ඉතින් ඒවා අපේ ආරක්ෂාවට, ඒවා නීති නෙමෙයි ඇත්තටම. ඒවා ආරක්ෂාවට ගත යුතු ක්‍රියාමාර්ග නේද? CCTV දානවද ගෙදර? එහෙනම් සීට් බෙල්ට් අඳින්න. CCTV එකට වටන සීට් බෙල්ට් එකක් පාවිච්චි කරන්න. ඒ
0: කියන්නේ අපේ අමුතු පුරුදු තියෙන්නේ නේ. අපි
1: ඩෙංගු මදුරට CCTV දානවා. ඔව්. ඩෙංගු මදුරට බය නැහැ. අපි PHI ට බයයි.
0: එහෙම තමයි අපේ සිස්ටම් එක.
1: මැරෙන්න බය නැහැ. මැරෙන සැටි මම පෙන්නේ මේ මූඩ් එකේ ඉන්නේ පොලිසියට තමයි බය.
0: ඇත්තට මේවා හිතට අරගෙන ඇත්තට අපි කරමු නේ මේ
1: දේවල්. පොඩි චේන්ජ් එකක් ලොකු ප්‍රතිඵලත් කරලා දෙනවා කියලා මතක් කරන ගමන් මෙන්න අපි ගියා. මම ආරවිත්.
0: මම ආශාරිය. සුබ දවසක්.

0: සිත පිරෙන්න සියත
1: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
2: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
5: බිත්ති නිවාස රක්ෂණයක්ද සර්?
4: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි.
6: අපේ බිත්ති වලට හරියාපලයි, වතුර වලට ඔක්කොම සවුත් වෙනවා.
5: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි බිත්ති එන්නේ වැරදි තැනට. සර් යන්න ඕන ඩියුලක්ස් එකට. ගන්න ඕන ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්.
7: ඩියුලක්ස් ඇක්වටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්.
8: වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
9: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට.
10: වාර්තා පිට වාර්තා තිබෙන කෝටි 8 NLB දනරේ තහනේ රුපියල් 13.97 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය
11: ආදරණීය
12: තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
13: සීරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි 7 අප් ඉතිරි රුපියල් 140යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි කාගිල්ස් ෆුඩ් සිටි
14: කවුරුද දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රටය බචා
15: පුතේ කන්නාඩි අමතක වෙලා නේ
16: අම්ම සල්ලි දාන්නද
15: සල්ලි දාන්න
16: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මගේ කන්නාඩි වෙන්න
15: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
16: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
17: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදමම තන්න
18: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
19: නොකරයියේ පෙරළි කරන NLB මෙගා පවර් දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය NLB මෙගා පවර් ඔබත් අදම
20: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk Slit and Hemas අධ්‍යාපනයේ සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
7: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ
20: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10 විනාඩි 7යි දැන්
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: क्या था टॉप स्टोरी
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සහ විපක්ෂ නායකතර හමුවක් අත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් අද පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය වර්තමානයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය දක්වන වැඩසටහන් පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙනවා. මේ අතර 2027 වසරේදී ණය මුදල් ගෙවීම සඳහා විශේෂ ආර්ථික සැලැස්මක් අවශ්‍ය බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. විදේශ විනිමය වැඩිකර ගැනීම සඳහා අපනයන සංවර්ධනය ඉහළ දැමිය යුතු බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශය මහාචාර්ය නවරත්න බණ්ඩා පැවසුවේ.
2: කියටේ ඇත්තටම අපිට ණය ගෙවන්න අවශ්‍ය ශක්තියකුත් ලැබෙනවා. මොකද අපි අපනයන කර්මාන්තේ දියුණු කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට විදේශ විනිමය විශාල වශයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සංචාර කර්මාන්තේ. අනිත් එක තමයි විදේශ සේවා නියුක්තිය ගැනත් අපි කල්පනා කරලා තියෙනවා. මොකද දැන් ඇත්තටම විදේශේවයට ගොඩක් අය යන්නේ නුපුහුණු සේවක විදිහට. අපිට පුළුවන් නම් පුහුණු කරලා විවිධ වෘත්තීන් වල විශේෂතාවයක් ඇති කරලා ඒ තුළින් ඒගොල්ලෝ විදේශවලට අපිට යවන්න හැකියාව තියෙනවා නම් අපිට ඇත්තටම ඒකිනුත් විශාල ප්‍රේෂණ මුදල් ප්‍රමාණයක් ලබා
1: මේ අතර ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කර්මාන්ත සඳහා තාක්ෂණික සහාය සෑම අවස්ථාවකම ලබා දීමට සූදානම් බව නවචීන තානාපති චෛ පවසනවා. දීර්ඝ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි ඔහු පැවසුවේ.
0: අනුග්‍රහය
3: සෙනෙහසින් නාදරින් හදවත් සනසලා
4: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
5: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ වාහනේ පැත්ත රදිනවා වගේ. ටයර් ටික චෙක් කරගත්තොත් නරකද? ටයර් මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා.
6: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
7: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැලපෙන ටයර් එක.
8: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvethin විශ්වසනීය ධාවනයකට.

0: ಬೀರೆಯನ್ನು ಸಿಯತ ಪ್ರವೃತ್ತಿ ಸಹ ಪ್ರವೃತ್ತಿ ಬಲದ ಹಾಗೆಯ ಪ್ರವೃತ್ತಿ
1: විශේෂෙන් පරිසමය රිය පදවන්න කියලා අධිවේගි මාර්ගයේ ගමන් කරනකොට ගමන් කරන පුළුවන් උපරිම වේග සීමා කිලෝමීටර් 100යි. නමුත් වර්ෂාව අධික තත්ත්වයන් අවස්ථාවලදී වේගය 60 සීමාවට වගේ පාලනය කරන්න කියලා විශේෂ දැනුවත් කිරීම අධිවේගි මාර්ගයේ භාවිතා කරන්නන්ට කරනවා. වාහන දෙකක් අතර පරතරයේ අවම වශයෙන් මීටර 82 87 අතර සීමාව පවත්වාගෙන යන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
3: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න .112200 ෆිච් රේටින්ග්ස් A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
4: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
5: අවන්සකෙන් ඕනද අද ගෙවන්න ගන්න
4: අවන්ස් ටිකෙන් ටික පේ
6: අසිනා මින කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5,500 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තත්ත්වයක දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
2: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011 732 1000 NIBM The City University The place to be
6: හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
7: LOLC finance හරියන්න හරිම තැන
8: වැඩි විස්තර සඳහා 011 715 555 අමතන
9: සීරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කාගිල්ස් ෆුඩ් සිටි
2: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික කිරීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
10: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
13: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
14: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
15: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
14: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
16: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
14: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
16: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
14: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
17: සියත පොකට් මනි අනුග්‍රහය.
11: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
13: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
17: Anuwa dai dashma deka

අපි දවසපරාම අරමුණ වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ దివైనే విశాలతమ టొయోటా రతపిల గెస్మ జెనువిన్ అమతర కొట సహ రటపురా విశేషజ్ఞ సేవా మధ్యస్థాన రసకిన్ సమన్విత టొయోటా లంకా అమతన్న 0112939003
1: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රතවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසී පරිසරයත් සුරකි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: ආරක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ලංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 307ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකින්
5: ආවා ආවා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779676767 අංකයට වට්ස්ඇප් කරන්න, නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
6: මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා, මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි? අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
6: හච් 15 පිස්සුවක්ම තමයි.
8: රට සවාරියකෙ හිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
9: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණ වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
12: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

දෙදායයි විනාඩි 45යි දැන් වෙලාවද සැප්තැම්බර් මාසේ 23 වෙනිදා. අපි මාසේ පටන් ගන්නකොටම ඔබට වැඩක් මතක් කරානේ තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකේ. එයාලගේ ඔන්ලයින් ස්ටෝර්ස් වලගේම ෆිසිකල් ගිහිල්ලා ඔබ ෂොප් කරනනම් එයාලගේ හැම අවුට්ලට් එකකම ලොකු ප්‍රොමෝෂන් එකක් පටන් ගත්තා. ඒ තමයි ඔබ කැමතිම ඩිසයින්ස් වලට ඔන්න 50% ඩිස්කවුන්ට් එකක් මේ මාසේ පුරාම ලෑස්ති කරලා තියෙනවා. තව දවස් 7යි හරියටම තියෙනවද 23 වෙනිදානේ 30 වෙනිදානේ මේ වැඩේ ඉවරයි. ඔබ ෆිසිකල් ගිහිල්ලා ෂොප් කරන්න කැමති කෙනෙක් නම් කිරිබත්ගොඩ, නිට්ටපු, ජායල, මහනුවර, කුරුණෑගල මේ කියන තැන්වලට ගිහිල්ලා ඔබට ෂොප් කරන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් ඔබ වෙලාවත් ඉතුරු කරගෙන ගෙදරි දම්ම ඔන්ලයින් ෂොප් කරන්න කැමති කෙනෙක් නම් යන්න www.tilakawardena.com වෙබ්සයිට් එකට. ඔබ ලංකාවේ කොහේ හිටියත් ඔබ කැමති මැඳුමක් ඔබට ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම virtual fit on කරලා බලන්න chance එකකුත් එයාලගේ ඔන්ලයින් ස්ටෝර් එකේ තියෙන එක ලංකාවේ පළවෙනි වතාවට තිලකවර්ධනකින් තමයි ඔබට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. එතනට ගිහිල්ලා පොඩි try on me කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාට පස්සේ ඔබට පුළුවන් ඒ ඇඳුම ඔබ ඇඳන් ඉන්නා වගේ ෆොටෝ එකක් ජෙනරේට් කරගන්න. හැබැයි ඊට කලින් ඔබේ ෆොටෝ එකක් ඒකට අප්ලෝඩ් කරන්න ඕන. වැඩේ ගොඩක් අමාරු නෑ. ගිහම ඔබට බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඔබ ඔන්ලයින් ගෙන්න ගන්න ඕනම දෙයක් දවස් 21ක් ඇතුළත ආපහු රිටර්න් කරන්න පුළුවන් ඔබට. ඒක සෙට් උනේ නැත්නම් ඒකේ පාට හරිය නැත්නම් හැබැයි ඒකේ තියෙන ටැක්ස් එහෙම නැත්නම් අදෙමකුත් පැල්ලමක් එහෙම ගා ගන්න බෑ. ගත්තා වගේම ගිහින් දෙන්නත් ඕන. හරිද? වැඩේ එහෙම කරගන්න තිලකවර්ධනගෙන් ඒත් එක්කම මේ මාසේ 27 වෙනි ඉඳන් 30 වෙනි වෙනකන් ස්වර්ණමහල් ජුවලර්ස් එකෙත් ලොකු වැඩක් පටන් ගන්නවානේ. වැඩේ තියෙන බත්තලේ වගේම මහනුවර තියෙන ස්වර්ණමහල් බ්‍රාන්චස් වල දැනට ඔබ ගාව තියෙන පරණ ඒ වගේම පොඩ්ඩක් ඩැමේජස් මොන හරි වෙලා දැන් වැඩි ඔබ හිට මෙහෙට දාන්නේ නැති ගෙදර තැනක කොහරි පරිස්සමට තියලා තියෙන රත්තරන් ඔන්න ඔබට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්කම තියෙනවා. දැනට මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකට. යන්න කලින් කෝල් එකක් දෙන්න 011157344.06 කියන නම්බෙකට. 011157344.06 තමයි නම්බෙක. එහෙම නැත්නම් වෙනද වගේම ස්වර්ණ මහල් එකකට ගිහිල්ලා ඔබ ජුවලරිස් බලනවා නම් ඔන්න පුළුවන්කම තියෙනවා. කොළඹ කළුතර කිරිබත්ගොඩ, මහරගම කුරුණෑගල, මීගමු නුගේගොඩ, මහනුවර මාතර ගාල්ල ගම්පහ, වත්තල රත්නපුර කෑගල්ල මේ කියන තැන්වල ස්වර්ණ මහල් ජුවලර්ස් තියෙනවා. එවගේම අර වත්තල මහනුවර වැඩේ 27 වෙනි දින පටන් ගන්නේ 30 වෙනි දිනකන් තියෙනවා. ඒ කියන්නේ ඉරිදා සඳුදාන් ගහරුවාද බදාදා මේ කියන දවස් වලින් ඕනම දවසක ගියොත් ඔබට ඒ වැඩෙත් එක්ක එකතු වෙන්න පුළුවන්.

0: වාහන ශීතකරන විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60න් ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
1: Listen up, Colombo. Vietnam is calling.
0: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
2: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
1: Let's Vietjet.
3: Milan Pasta. Europe පිටවල ගුණේ පෙරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න. Milan
4: Pasta. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
8: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
9: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
10: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්.
12: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකයෙක්.
13: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගිවිමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
14: අර සුනාමි කියලා දෙන්නේ ඒකත් වාහනයක්ද?
15: මොකද්ද කිය?
14: ඇයි අර අපේ පැත්තේ දෙනවා වෙල් වල වැඩ කරනකොට.
15: ඔව්. ගොයක් අපිට මැසිව.
14: ඔව්.
15: චාලියර් ලියා ගන්න අර හෙට්ටිපොල ඩික්ෂනරි හදනවානේ අපි දෙන්න එකතු වෙලා අමට්ටල වගේ තව එකක්.
14: මමත් ඉතින් ආයේ විහිළු කරන්න නම් දක්ෂයි.
15: හරි දක්ෂයි. ඒකත් ලියා ගන්න හෙට්ටිපොල මේවට කියන්නේ විහිළු කියලා.
16: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
18: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
19: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theatre Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන Theatre Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theatre TV තුලින්. උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

නුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: උදේ 11 විනාඩි 2යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: थिएटर टॉप स्टोरी
1: महाधिकरणයට නව විනිසුරුවරුන් පත් කරයි. නව මහාධිකරණ විනිසුරුවරුන් තුන්දෙනෙකු පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන පෙරමාල් සිවකුමාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරිනියක වන ආනන්දි කනකරත්නම් නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා. කොළඹ දිසා විනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන ලලිත් කන්නංගර නව මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කළ බවයි ජනාධිපති ලේකම් කාර්යාලයේ නිවේදනය කළේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද ප්‍රදානය කරනු ලැබුවා. දැන් විදෙස් පුවතක්. ඇමරිකානු සෙනෙට් සභික ක්‍රිස් වෑන් හොලන් විසින් ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඔහු චෝදනා කළේ නෙතන්‍යාහු නිතරම අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවටයි. නෙතන්‍යාහුට එරෙහිව යුද අපරාධ සම්බන්ධයෙන් අතරංගොට ගැනීමේ වරින්තුවක් ඇති බවද ඔහු සඳහන් කළා. ගසා තීරයේ සිදු වූ බව කියන අපරාධ සම්බන්ධයෙන් මෙම වරින්තුව නිකුත් කර ඇති බවයි වැන් හොලන් පැවසුවේ. ගසා තීරයේදී මියගිය ඇමරිකානු පුරවැසියන් සම්බන්ධයෙන්ද නෙතන්‍යාහු වගවීමක් හෝ යුක්තියක් ලබා දීමට කටයුතු නොකරන බවට සෙනෙට් සභික වැන් හොලන් චෝදනා කළා. සියත බිලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මොකදනේ මං ඊයෙත් කිව්වා ගෙදරට ඕන මරු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ මට නම් එපා වෙලා තියෙන්නේ.
5: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
6: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
7: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DSL වෙතින්.

0: පිරෙන්න සියත.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
2: හරි ගියේ හරිම තැනට ගියෙහින්දා. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011157515 අමතන්න.
4: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයෙන් පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
8: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
9: ඔබත් A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The place to be.
10: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
11: අම්ම සල්ලි දාන්නද?
10: ඔව් සල්ලි දාන්න.
11: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
12: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සාරක්ෂක ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න.
13: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
14: අනුවතයි 0.2 අනුවතයි 0.4

0: 98.4 මෙගාවාට්ෂයට සියතා FM.
1: දෙකොළහයි විනාඩි 25යි දැන් වෙලාව. ජීවිතේ ඔබට ප්‍රශ්නයක් ආවොත් ඔබ මුලින්ම මොකද කරන්නේ? තනියෙන් උත්තරයක් හොයාගන්න පුළුවන් නම් ඒක තනියම කරගන්න. එහෙම නැත්නම් යාළුවෙක්ගෙන්, ඔෆිස් එකේ ඉන්න කෙනෙක්ගෙන්, සමහර විට ඔබේ අම්මා තාත්තගෙන්, එහෙම නැත්නම් සහෝදරයෙක්ගෙන් අපි අහනවානේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා මම මේකට මොකද කරන්නේ? ඒ අයව ගොඩක් වෙලාවට අපේ ප්‍රශ්නෙට උත්තරයක් තියෙනවා. හැබැයි එහෙම නැති වෙලාවට අපි කරන්නේ තනියම උත්තරයක් හොයන්න හදනවා. එහෙම උත්තරයක් හොයාගෙන ගිහිල්ලා සමහරුන් උත්තරයක් හම්බෙනවා, සමහරුන් උත්තරයක් හම්බෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ඔන්න මොකක් හරි තීරණයක් ඔබට හොඳයි කියලා හිතනවා. ඒ ගත තීරණේ හින්දා සමහර විට ඔබට ජීවිතේ හොඳක් වෙලා ඇති. නැත්නම් මේ වෙද්දිත් අතාරින්න බැරි මොකක් හරි පුරුද්දකට ඔබ වැටිලා ඇති. මේ මතක් කරන්න හදන්නේ රටමකට ජාතික මෙහෙමත් එක්ක එහෙම අත්තරින්න බැරි. හැබැයි ඒක ඔබ ඉන්න නම් ඒ වගේ තීරණයක් අරගෙන ඔබ එකෙන් හෙම්බත් වෙලා ඉන්නවා නම් ඔබට එතනින් ගැලවෙන්න උදව් කරන්නයි මේ හදන්නේ. විෂමද්‍රව්‍ය නිතිරෝධී මද්‍රව්‍ය ක්‍රියාකාරකම් වින්දා රටේ ගොඩාක් දිනක් ජීවිත ප්‍රශ්න වලට මුහුණ දීලා තිනවා. ඒ වගේ ඇබ්බැහියක ඔබ ඉන්නවා නම් ගැලවෙන්න කැමති කෙනෙක් නම් ඒකට උදව් කරන්න ඔන්න ඔබට අංකයක් මතක් කරනවා. ඒ තමයි 19.27. මේ වෙලාවේ සමහර විට ඔබට ඕනේ නැති වෙන්න පුළුවන් මේ අංක. හැබැයි මතක තියාගන්න, එහෙම නැත්නම් ලියලා තියාගන්න. ඔබට හරි නැත්නම් උදව් අවශ්‍ය කෙනෙක්ට හරි වෙලාවේදී ඔබට පුළුවන් මේ අංක මතක් කරන්න 19.27. හරිම තීරණේ හරිම වෙලාවේදී ගන්න. මොකද සමහර තීරණ තියෙන ජීවිතේ අපිට රිවර්ස් කරන්න අමාරුයි. ඔබට පුනරුත්ථාපනයේ ප්‍රතිකාර කටයුතු ගැන තොරතුරු ඔබ මේ විනෝඩ දන්නවා. ඒ දේවල් තියෙනවා කියලා ඔබ දන්නවා. හැබැයි පළවෙනි වතාවෙම හරි තීරණේ ගත්තොත් අපිට ඒ වගේ දෙයක්වත් ඕන වෙන්නේ නැහෙනි. ඒකින්ද හරිම වෙලාවේ හරිම තීරණේ ගන්න. රටමේකට ජාතික මෙහෙයුමත් එක්ක තමයි අපි ඔබට මේ පණිවිඩය මතක් කරේ. ලස්සන රටකින් අපි ලස්සනට ඉන්න එපැයි. ඒකින්ද රත්තරන් ආරංචියකුත් මේත් එක්ක මතක් කරන්න. ඔන්න ස්වර්ණමහල් ජුවලර්ස් වත්තලේ වගේම මහනුවර ශාඛාවන් වල මේ මාසේ 27 වෙනිදා 30 වෙනිදා වෙනකන් රත්තරන් වැඩක් පටන් ගන්නවා. ඒ තමයි දැනට ඔබ ගාව තියෙන පරණේ වගේම පොඩි පොඩි ඩැමේජ් වල පළුදු වෙලා තියෙන ජුවලරිස් ඔබට මාකට් එකේ තියෙන හොඳම ප්‍රයිස් එකකට එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්කම තියෙනවා. යන්න කලින් කෝකටත් වැඩි විස්තර දැනගන්න මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්නකෝ. 011 7 43 44 01 7 43 44 ඉරිදිඳන් වැඩේ පටන් ගන්නවා. බදා දෙදෙනගන් ඔබට යන්න පුළුවන්කම තියෙනවා බත්තල ඒ වගේම මහනුවර තියෙන ස්වර්ණමහා ජුවලර්ස් බ්‍රාන්චස් වලට.

0: After levels, minds explore කරන්න ready. Enroll BSc Honors Psychology degrees at SLIT. අධමයිදුම් කරන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
2: Advance ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
3: Advance ticket pay.
4: Hina wenna menna welawa.
5: මම හිතන්නේ අලුත් regulation

0: හච් ඔබවා අසීමිත අවස්ථා පිරි ලෝකට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
6: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
8: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වාවත් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
9: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
10: සිත් වැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
12: ඕනම කැම temperature කරගන්නේ තනියම බටවත්තපට
13: real mapat experience එකකට නැල්වත්තපට
14: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රටය David Pierce e-mobility වෙතින් 011 4700 750.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ
16: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5715 555 අමතන්න.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
18: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5744 5000.
19: දැන් වියජෙටක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
20: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
21: Let's be a jet.
18: David Pierce Automobiles within GWM Hybrid Hub Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
22: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
23: Avance ken ona deyak adagewanna ganna
24: Avance ticket tika pay
25: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
26: අදම combank.lk වෙත පිවිසෙන්න.
27: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
28: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
29: ස්ටාර්ස් මිලාන්
30: පැෂනයි යුරෝප් පිටවල ගුණේ පෙරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
31: ස්ටාර්ස් මිලාන් පාස්ටාස්
32: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
33: Dulux Aquatic Dam Protect Waturata lang wennwat ba Algae Fungus Dirt walata kisima chance ekak ne
34: Gwan ticket pat visa pahaska hotel wen kirim saha aakarshaniya outbound tour packages ekka obata awashya hama deema ekama tanakin 0772227766 BOC Travels
35: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
36: සියත දිවයිනපුරා.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: පාස්කෝ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිතනුව නියමූ 15 දෙනා වැලිකඩට ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත් කෙටුම්පත කැසට් කරයි ඩොලර් රටින් පිටකල තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට පෙරපාසල් ළමුන් ජංගම දුරකථන භාවිතය ගැන අනාවරණයක් ඉන්දුනීසියාවේ ලැව්කිනි හේතුවෙන් සොසන රෝගීන් ඉහළට
0: වැඩි විස්තර 10/12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: රටසවාරියකිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
1: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: Ofit Premium Inverter Air Conditioner රුපියල් 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න. අමතන්න 0762 252 3020.
4: හරිගියේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එක ගත්තේ?
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.

0: ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
4: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම මතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
6: අනුවටයි දශම හතරෙන් මේ කමුවට

0: මැනුලව දවල් දොළහයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයොටා වාහනය ගැනද හිතන්නේ? ටොයොටා ලංකාවෙන් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයොටා ලංකාවෙට යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: පාස්කෝ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිතනුවන් නියමුව 15 දෙනා වැලිකඩට. ත්‍රස්තවාදී වැළැක්වීමේ කෙටුම් පත ගැසට් කරයි. ඩොලර් රටින් පිටකල තවත් පුද්ගලෙක් අත්අඩංගුවට. පෙරපාසල් ළමුන් ජංගම දුරකථන භාවිතය ගැන අනාවරණයක්. ඉන්දුනීසියාවේ ලැව්කිනි හේතුවෙන් සොසන රෝගීන් ඉහළට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
3: මෙදෝලි. සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: සර් මොකද්ද වාහනේ අවුල?
6: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
5: ගිය මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් එනවද?
6: සර් මේ පොඩි කඳක් එමෙනවද?
5: ඔවුනි මල්ලී. දැන් ටික දවසක ඉඳන්. එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගිය ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
7: XCD ක්ලච් අතරමන්නු වෙන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
1: පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි නෞෆර් මෞලවිය ඇතුළු විත්තිකරුවන් 15 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ තාවකාලිකව රඳවා තබා තිබෙනවා. බන්ධනාගාර බාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලන්සේන පැවසුවේ මෙම සතිය අන්තයේ ඔවුන් වෙනත් බන්ධනාගාර සඳහා මාරු කර යවන බවයි. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් නෞෆර් මෞලවිය ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම ආරම්භ කළේ ඊයේ දහවල් 12:30ට පමණයි. එක් විත්තිකරුවන්ට බරපතල වැඩ සහිතව සිරදඬුවම් නියම කරන ලෙස කොළඹ ත්‍රිපුත්කල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළා. විනිසුරු මඩුල්ල නියෝග කළේ චෝදනා එල්ල වී සිටි තවත් විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කරන බවයි. ඒ අතරින් එක් විත්තිකරුවෙකුට බරපතල වැඩ සහිත වසර 260ක සිරදඬුවම් නියම වුණා. විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 220 බැගින් සිරදඬුවම්ද තවත් විත්තිකරුවන් 5 දෙනෙකුට වසර 200 බැගින් සිරදඬුවම්ද නියම වුණා. තවත් විත්තිකරුවන් 4 දෙනෙකුට සිරිතනුව නියමුවේ වසර 240 බැගින්. ඊට අමතරව තීන්දුව පැනුයේ දින සිට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට අදාළ නිශ්චල හා චංචල දීපල සියල්ල රාජසන්තක කිරීමට නියෝග කරන බවත් විනිසුරු වඩුල්ල සඳහන් කළා. අධිකරණ තීන්දුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළ ජාතික කතෝලික සභාවේ අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන්.
8: ආරක්ෂක නිලධාරීන්ට බුද්ධිංශ ප්‍රධානීන්ට හොඳටම අවස්ථාව තිබුණා මේ ප්‍රහාරය වළක්වා ගන්නට. ඒ අය දැනුවත්ව මේ ප්‍රහාරයට අවශ්‍ය කරන පසුබිම සකස්සලා දුන්නා. ඒ අය මේ ප්‍රහාරය සිදු වෙනවයි කියලා දැන දැනත් ඒ අය ඇස්කන් වහගෙන හිටියා. මේ ප්‍රහාරය සිද්ධ වෙන්නට ඉඩ හැරියා. ඉතින් ඒක නිසා අපි කියන්නේ මේ බුද්ධිංශ නිලධාරීන්ට හොඳටම අවස්ථාව තිබුණා මේක වළක්වා ගන්නට. නමුත් යම්කිසි හස්තයකින් ඔවුන්ව මෙහෙව්වා මේක මේ විදියට සිද්ධ වෙන්නට ඉඩ හැරලා ඒ තුලින් යම්කිසි කෙනෙක් යම්කිසි ආකාරයක බලය ලබා ගැනීමේ ක්‍රමවේදයක් කරා මෙම ප්‍රහාරය සැලසුම් සහගතව සිදුවෙන්නට ඉඩ හැරියා.
1: 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ පවතින අඩුපාඩු ආවරණය වන පරිදි නව නීතියක් හඳුන්වා දීම සඳහා සකස් කරන ලද ත්‍රස්තවාදීන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත ගැසට් කර තිබෙනවා. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාගේ නියමයේ පරිදි මේ අතර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත්, හරක් කටා සහ මන්දික පද්මසිරිහෙරේරා හෙවත්, කෙහෙල්පතර පත්මි යන දෙදෙනා බන්ධනාකාර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඒ විශේෂ ආරක්ෂාවක් යටතේ. ඔවුන් දෙදෙනා ඊයේ රාත්‍රියේ බන්ධනාකාර රදවා සිටියේදී ඇතිකරගත් ගැටුමෙන් රෝහල්ගත කරනු ලැබුවා. නව මහාධිකරණ වෙනිසුරුවරුන් 3 දෙනෙක් පත් කර තිබෙනවා. ඒ ජනාධිපති අනුකුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් යාපනයේ දිසා වෙනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන පෙරුමාල් සිවකුමාර්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරිනියක වන ආනන්දි කනකරත්නම් නව මහාධිකරණ වෙනිසුරුන් ලෙස පත් කර තිබෙනවා. තවද කොළඹ දිසා වෙනිසුරු ලෙස සේවය කරන අධිකරණ සේවයේ විශේෂ පන්තියේ නිලධාරියෙකු වන ලලිත් කණ්ණංගරද නව මහදිකන වෙනසුරුණු ලෙස පත්කළ බවයි ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කළේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුකුමාර දිසානායක විසින් අද ප්‍රදානය කරනු ලැබුවා. නාය මනතුරු සිදුවී හැකි අධ්‍යවතානම් ප්‍රදේශවල ජීවත්වන පවුල් 16700ක් මේ වන විට හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූවිද්‍යාඥ වසන්ත සේනාධීර පැවසුවේ නාය මනතුරු අඟව ඇති ස්ථාන පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වා කටයුතු කරන ලෙසයි.
9: අධ්‍යවදානම් ප්‍රදේශවල සිටින පවුල් සංඛ්‍යාව 16,793ක වැඩි ප්‍රමාණයක් හඳුනගන්න තියෙනවා. මේ ප්‍රමාණය අනිවාර්යයෙන්ම ඉදිරි කාලදී වැඩි වෙනවා. මොකද තවමත් මේ පරීක්ෂණ කටයුතු ඉතුරු වෙලා තියෙන නිසා ඒ නිසා එම පවුල් වලටත් ඒගොල්ලන් සිටින තත්ත්වය සහ ඒගොල්ලෝ ඉවත් වූ බව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ කොහොමද සම් ආකාරයක වර්ෂාපතන ලැබුණත් එහෙම නායම් අවස්ථාවක් ඇති වුණොත් ඒ වගේ අවස්ථාවකදී කොහොමද ක්‍රියා කරන්න කියන සියලු දේවල් ඔවුන් දැනුවත් කරලා තියෙනවා. ඒ වගේම ඒ සම්බන්ධව අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සහ අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම්ට එහෙම අවශ්‍ය කරන සියලු
1: මේ අතර වයඹතික බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩනෝපාතය ගැඹුරු පීඩනෝපාතයක් දක්වා වර්ධනය වී දිවෙනට කිලෝමීටර් දහසක් පමණ ඊසාන දෙසින් පිහිට ඇති බව කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මෙම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ සහ දකුණු ඔඩිසා වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ බලපෑමෙන් බෙංගාල බොක්ක බොහොදු ප්‍රදේශයේ සහ බස්නාහිර සබරගමු මධ්‍යම වයඹ පළාත්වලත් මිලිමීටර් සේක්ම උගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. සුළඟේ වේගයේද පැයට කිලෝමීටර් 70 දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අනවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ.
10: දුවලිය පැවතියත් දවස පුරාම වගේ විටින් විට වැසි අපේක්ෂා කිරීමේ හැකියාව තියෙනවා. රාත්‍රී කාලයේ තිස්සේ මේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ වැසි තත්ත්වය අපි කලින් ප්‍රකාශ කර පරිදිම 25 වෙනිදා පමණ දක්වා මේ වැසි තත්ත්වය පවතිනවා. මේ නිසා විශේෂයෙන් තවදුරටත් විශේෂයෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ පළාත් සහ වගේම ගාල්ල මාතර ප්‍රදේශවල ජීවත් වෙන ජනතාව මේ වැසි සහිත කාලුකුණ තත්ත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන්න කියන එක අපි මතක් කරනවා. විශේෂයෙන්ම ගංගා නිම්නාශ්‍රිතව පහද්දිම්වල ජීවත් වෙන ජනතාව ඒ වගේම නායම් අනතුරු සහිත ප්‍රදේශවල
1: ගංගා රසක් තවදුරටත් අවධානම් මට්ටමක පවතින බවයි වාරිමාර්ග අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර පැවසුවේ.
11: නිල්ලලාගංගේ ජලහල ප්‍රදේශයේ විශේෂයෙන්ම පානතුගම සහ තරදාගොඩ ආසන්න ප්‍රදේශවල තවමත් අවධානම් මට්ටමක තියෙනවා. නමුත් විශාල වැඩිවීමක් පෝගම් මතට තවදුරටත් ගම්මතත්ව දක්වා වර්ධනය වීමක් වෙනුම් කරන්නේ. ගින්ගඟ වත්තිගම අවධානම් මට්ටමට ඉහළ මට්ටමක පවතින්නේ. කෙසේ නමුත් ඊයේ දිනේ තියෙන වර්ෂාපතනයන් අනුව විශාල ගම්මතත්ව දක්වා වර්ධනය වීම වෙනුම් කරන්නේ. ඒ වගේම කැලණිගඟ සහ ගලුගඟ සැලකුවොත් ගලුගඟේ කුඩාගඟ තවමත් සුළු ගම්මතත්වයක පවතිනවා.
1: භාණ්ඩ ආනයනයකින් තොරව ටෙලිග්‍රැෆි හුවමාරු ක්‍රමය හරහා රුපියල් බිලියන 24.8 වටිනාකමකිනුත් ඇමරිකානු ඩොලර් විදේශ ගිණුම් වෙත යොමු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු 2024 වසරේ දෙසැම්බර් මාස සිට 2025 වසර දක්වා මෙලෙස මුදල් බැහැර කර ඇති බවයි පොලිසිය පැවසුවේ. මූල අපරාධ විමර්ශන කොට්ටාශය විසින් කොටිකාවත්ත ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලයා විසින් කිසිදු භාණ්ඩයක් ආනයනය නොකර මෙම මුදල් විදේශීය ගිණුම් වෙත යව ඇති බවයි පොලිසිය පැවසුවේ. මුදල් වංචාවක් සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවටගත් බැංකු නිලධාරීන්ගෙන් සිදු කළ විමර්ශනයකට අදාළව සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මූල අපරාධ විමර්ශන කොට්ටාශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. රාජ්‍ය මූල ඒකාග්‍රතාවය සහ ආර්ථික ගැළපීම මගින් වැඩකරන ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටිනවා. ඔහු මෙම ඉල්ලීම සිදු කළේ ජාත්‍යන්තර මූල අරමුදලේ සමාජිකයන් සමග පැවති සාකච්ඡාවකදී. එම හමුව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණා. මේ අතර 2027 වසරේදී ණය මුදල් ගෙවීම සඳහා විශේෂ ආර්ථික සැලැස්මක් අවශ්‍ය බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. විදේශ විනිමය වැඩිකර ගැනීම සඳහා අපනයන සංවර්ධනයේ ඉහළ දැමිය යුතු බවයි කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශයේ මහාචාර්ය නවරත්න බණ්ඩා පැවසුවේ.
12: 28 අතරම අපිට ණයගේ වණ්ඩාවච්ච ශක්තියකුත් ලැබෙනවා. මොකද අපි අපනයන කර්මාන්තේ දියුණු කරනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපිට විදේශ විනිමය විශාල වශයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම සංචාර කර්මාන්තේ. අනිත් එක තමයි විදේශ සේවා නියුක්තිය ගැනත් අපි කල්පනා කරලා තියෙනවා. මොකද දැන් ඇත්තටම විදේශේවයට ගොඩක් අය යන්නේ නුපුහුණු සේවක විදිහට. අපිට පුළුවන් නම් පුහුණු කරලා විවිධ වෘත්තීන් වල විශේෂතාවයක් ඇති කරලා ඒ තුලින් ඒගොල්ලෝ විදේශ වලට අපිට යවන්න හැකියාව තියෙනවා නම් අපිට ඇත්තටම ඒකිනුත් විශාල ප්‍රේෂණ මුදල් ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව ලැබෙනවා.
1: ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයේ වෙනුවෙන් කර්මාන්ත සඳහා තාක්ෂණික සහාය සෑම අවස්ථාවකදීම ලබා දීමට සූදානම් බව නව චීන තානාපති වෙයි පවසනවා. දීර්ඝ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බවයි ඔහු පැවසුවේ. දිට්ටු ආපදාවෙන් පසු මෙරටට ලැබුණු විදෙස් ආධාර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. ඒ විශේෂ ප්‍රශ්නයක් යොමු කරමින්
13: දිට්වා සුලිකුණාට්මෙන් පසු මෙරටට එක්සත් ජාතීන්ගේ සංවිධාන යුනයිටඩ් නේෂන්ස් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉන්ටර්නැෂනල් මොනිටරි ෆන්ඩ් ලෝක බැංකුව වර්ල්ඩ් බැංක් ආසියානු සංවර්ධන බැංකුව ඒෂියන් ඩෙවලොප්මන්ට් බැංක් සහ අනෙකුත් ජාත්‍යන්තර බහුපාර්ශවීය සහ ද්විපාර්ශවීය බෝත් මල්ටිලැටරල් ඇන්ඩ් බයිලැටරල් ආයතන විසින් ලබා දීමට එකඟ වූ රටවල් විසින් ලබා දීමට එකඟ වූ මූල්‍ය සහ ද්‍රව්‍යමය ආධාර ආයතන අනුව වෙන්වෙන්ව කුපමණ එයින් මේ වන විට සැබෑවට ලැබී ඇති ආධාර ප්‍රමාණය කොපමණද මේ වන විට වැය කර හෝ බෙදා හර ඇති ප්‍රමාණය කොපමණද
14: ගරු ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමා
15: මේ සම්බන්ධව මේ විස්තර තියෙනවා නමුත් කාලයක් ඕනේ හැකි ඉක්මනට විස්තර ටික ඔබතුමා වෙත ඉදිරිපත් කරන්න තව සුළු කාලයක් ලබලා දෙන්න
1: මේ අතර කෙසෙල් වගාව සම්බන්ධයෙන් රක්ෂණ ආවරණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රකාශ කළා
16: කෝලිකුට්ටු කොස්සල් වලට එන ප්‍රධානම කාරණයක් තමයි මේ පැනමා කියන ලෙඩි. ඒ නිසාම තමයි අඩි 5න් 6න් විතර තනි ගහක් කෙසෙල් ගන්න තනි ගහකමයි හිටවන්නේ. අනික කුරුළු ඔක්කොම මර්ධනය කරලා තනි කැනක් ගන්න තමයි ගොවියා පෙළඹිලා තියෙන්නේ. මොකද මේ ලෙඩ එන නිසා. ඉතින් ඒක නිසා එහෙම ගැටලුවක් තියෙනවා. ඒ සමහර ලෙඩ වලට ඇත්තරම තව වෙනකුනොත් ස්ථිර සාර බෙහෙත් හොයාගෙන නැති තත්ත්වයක් තිබෙන්නේ. ඉතින් කොහොම නමුත් කෙසෙල් ගොවියා සම්බන්ධයෙන් අතොත් මේ වෙනකොට ඇත්තරම ගොවියට සතුට වෙන්න පුළුවන් මිල තිබෙනවා. ඒ වගේම තමයි කෙසෙල් ගොවිය ආරක්ෂා කරගැනීම මේ වෙනකොට කෙසෙල් අපනයින සැකසුම් මධ්‍යස්ථානයක් සකස් කිරීමට අදාළ කටයුතු ආරම්භ කරලා තිබෙනවා.
1: පෙරපාසල් ළමුන්ගෙන් 64%ක් දෛනිකව විනාඩි 30කට වැඩි ප්‍රමාණයක් දුරකථන සහ ටැබ් පරිගණක භාවිත කරන බවට පරීක්ෂණයකින් හෙළිව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් අනිත් ජාසිංහ පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුනිසෙෆ් සංවිධානයක සිදු කළ පරීක්ෂණයකින් මේ බව හෙළිව ඇති බවයි. පරීක්ෂණයේ සිදුව ඇත්තේ පළාත් 4ක දරුවන් දහසකට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින්. දරුවන් හට පැය 11ක පමණක නිින්දක් අවශ්‍යවද ප්‍රමාණවත් නිින්දක් ඔවුන්ට නොලැබෙන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඔහු පැවසුවේ.
17: කරුණු ලැබූ සමීක්ෂණයට අනුව ප්‍රී ස්කූල් එතන 55ක් තියෙනවා. ඒ මගිනුත් අපිට සැලකිය යුතු වැදගත්ම කාරණා ටිකක් ලැබිලා තියෙනවා. ඒක තමයි උදාහරණයක් ඇටියට ලංකාවේ 64%ක් ළමුන් ඔය වයසේ ළමුන් ස්ක්‍රීන් ටයිම් එකේ කියන්නේ ෆෝන් එක වෙන්න පුළුවන් එහෙම නැත්නම් පෑඩ් එක වෙන්න පුළුවන් ඒ ස්ක්‍රීන් ටයිම් එක දවසට විනාඩි 30කට වැඩි කියන එක. මේක විනාඩි 30කට අඩු විය යුතුයි කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවල තියෙන්නේ. ඒ වගේම ළමයින්ගෙන් 32%ක් පමණ දවසකට පැය 10ක් 11කට වඩා අඩු කාලයක් නිදා ගන්නවා. එතකොට දරුවෙක් වුණාම නිින්ද පිටත් වැඩි අවශ්‍යයි. එතකොට දිනකට පැය 10ක් 11කට වඩා නිදා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඒක සැපිරිලා නැහැ.
1: ඉන්දුනීසියාවේ පැතිරියන ලැව්ගිනි හේතුවෙන් අගෝස්තු මාසයේ සිට මේ දක්වා 175,000ක් පමණ සොසන රෝගවලට ගොදුරු වී තිබෙනවා. ඒ අතරට කුඩා දරුවන් 40,000ක් ඇතුළත්. ඉන්දුනීසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ වාර්තාවන සොසන රෝග අතර කැස සහ බ්‍රොන්කයිටිස් වැනි තත්ත්ව මෙන්ම නියුමෝනියා වැනි බරපතල රෝගද ඇතුළත් බවයි. ලැව්ගිනි හේතුවෙන් ඉන්දුනීසියාවේ ප්‍රදේශ රසක් ගන්න දුමාරයකින් වැසී තිබෙනවා. එම දුමාරය මැලේසියාව සහ සිංගප්පූරුව දක්වාද පැතිර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. විෂසහිත දුමාරය හේතුවෙන් එම රටවලද ඇතැම් ප්‍රදේශවල වායු ගුණාත්මක භාවය සෞඛ්‍යයට අහිතකර මට්ටම දක්වා පහත වැටි ඇති බව සඳහන්. ලැව්ගිනි පාලනය කිරීම සඳහා ඉන්දුනීසියානු රජය විසින් අනුයුක්ත කර ඇති නිලධාරීන් ගණන 54,000කට අධිකයි. ගුවන් නානා රැසක්ද ගිනි නිවීම සඳහා යොදා කැරුණා. බොර්නි අසා සුමාත්‍රා දූපත්වලට ගුවන්යානා මගින් ජලය හෙළමින් ගිනි නිවීමට කටයුතු කරමින් සිටිනවා. එහෙත් විශාල භූමි ප්‍රමාණයක් පුරා පැතිරී පවතින ලැව්ගිනි පාලනය කිරීම අපහසු වී ඇති බවයි ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කළේ. අද වන විට ඉන්දුනීසියාව පුරා ලැව්ගිනි ඇති ස්ථාන 7,34,000ක් හඳුනාගෙන තිබෙනවා. ඉන්දුනීසියාවේ දරුණුතම ලැව්ගිනි වාර්තා වූ 2019 වසරට වඩා 30%කට වැඩි හෙළා ගියා. ජනවාරි මාසයේ සිට මේ දක්වා ඉන්දුනීසියාවේ හෙක්ටයාර 895,657කට වැඩි භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. ලැව්ගිනි හේතුවෙන් ඉන්දුනීසියාවේ පාසල් රැසක් වසා දැමුණා. ඉරානයේ විනාශ කරන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. ඔහු මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ 81 වන සැසිවාරයට එක් වෙමින්. ඉරානය සමග සාම සාකච්ඡාවක් පවත්වනවාද නැද්ද යන තීරණය කර නොමැති බවයි ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ. ඔහු මෙම ප්‍රකාශය සිදු කළේ ඉරානය සමග සිදු පැය තුනක සාකච්ඡා සාර්ථක බවට මාධ්‍යයට ප්‍රකාශ කර පැය කිහිපයකින් පසුවයි. මෙතන ඇමරිකානු සෙනෙට් සභික බෑන් හොලන්ඩ් විසින් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු දැඩි ලෙස විවේචනය කර තිබෙනවා. ඔහු චෝදනා කළේ නෙතන්‍යාහු අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවටයි. නෙතන්‍යාහුට එරෙහිව යුධාපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ඇති බවද ඔහු සඳහන් කළා. ගාසා තීරයේ සිදු බව කියන අපරාධ සම්බන්ධයෙන් මෙම වරෙන්තුව නිකුත් කර ඇති බවයි වැන් හොලන්ඩ් පැවසුවේ. එංගලන්තයට එරෙහි 3-20 තරගයේදී වනිදු හසරංග දැවී ගිය ආකාරය මේ වන විට අවධානයට ලක්ව තිබෙනවා. සවුත්හැම්ප්ටන්හිදී පැවති එම තරගයේදී හසරංග දැවී ගිය ලකුණු 7ක් ලබා සිටියදී ජොෆ් රාචර්ගේ පන්දුවකට පහර දීමෙන් පසු ඔහුගේ පිත්ත කඩුල්ලේ ගැටීමෙන් දැවී යාම සිදු වුණා. ඒ 2026 වසරේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු හිට් විකට් ආකාරයෙන් දැවී ගිය දෙවැනි අවස්ථාවයි. මීට පෙර පෙබරවාරි මාසයේදී එංගලන්තයට එරෙහි තරගයකදී තුෂාන් හේමන්ත හිට් විකට් ආකාරයෙන් දැවී ගොස් තිබුණා. 2023 ජනවාරි මාසයේ සිට මේ දක්වා ICC පූර්ණ සමාජික රටවල් 12 අතර ටෙස්ට් එක් දින සහ 15-20 ජාත්‍යන්තර තරගවලදී හිට් විකට් දැවියම් 15ක් වාර්තා වී තිබෙනවා. එම දෙවියන් 15-5ක්ම වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන්. යලි සිරස්තල පාස්කෝ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිතරුවන් නියම වූ 15 දෙනා වැලිකඩට. ත්‍රස්තවාදී වැළැක්වීමේ කෙටුම්පත ගැසට් කරයි. ඩොලර් රටින් පිටකළ තවත් පුද්ගලයන් අත්අඩංගුවට. පෙරපාසල් ළමුන් ජංගම දුරකථන භාවිතය ගැන අනාවරණයක්. ඉන්දුනීසියාවේ ලැව්ගිනි හේතුවෙන් සොසන රෝගී නිහලට. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පෙපුවක් සමගින්.
0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: town.
1: හැමදාම ලස්සන කන්ටෙන්ට් වලින් අපිව හිනස්සන ජනප්‍රියයි ටීම් එකේ ප්‍රියාගේ, ඒ කියන්නේ චමල්ගේ අද බර්ත්ඩේ එක.
2: Happy birthday චමල්.
3: හැමදාමත් මගේ උපන් දිනට කලින්ම සුබ පතන්නේ සියත. සියතට ඉතින් බොහොම ස්තුතියි.
4: Happy birthday, happy birthday, happy birthday to you.
1: දේදින් වෙනස්ම තැනක නේද සෙලිබ්‍රේට් කරන්නේ.
3: ලංකාවේ නෙවෙයි ඉන්නේ අචුටි මල්ලි පොඩි මල්ලි ලකයිසිකයි ජනප්‍රියයි සිරිල් අයියා. අපි හත් දෙනාම ඉන්න සභාව විසින් අපි කැනඩාවේ සාර්ථක ප්‍රසංග හතරක් කරා. තාම කැනඩාවේ ඉන්නේ. ඉතින් සෙලිබ්‍රේෂන් එකක් කරන්න වෙන්නේ ගුවනේදි තමයි. මොකද මේ පාර මගේ උපන්දිනය උදා වෙන්නේ මොන්ට්‍රියල් සිට ෆ්‍රැන්ක්ෆර්ට් දක්වා එන අහසේදී තමයි උපන්දිනය උදා වෙන්නේ.
2: ෂෝ එක බලන්නත් ගොඩක් දෙනෙක් ආවා කියලා ආරංචි.
3: විශාල ප්‍රතිචාරයක් ටොරොන්ටෝ, ඔටාවා, වැන්කුවර්, රෙඩ්ඩිය කියන ෂෝ හතරෙම හොඳ ප්‍රතිචාරයක්, විශාල ප්‍රතිචාරයක් හම්ුණා. ඉතින් ඒ ගැන උඟාවක් සතුටුයි. අපි හැම දිනම එකම වේදිකාවේ දකින්න හොඟ දෙනෙක් ඇවිල්ලා හිටියයි.
0: Talk of the town.
1: මූවි එකක් රිලීස් වෙන්නත් කලින් ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් එකකට ගියොත්
2: අල්ලු අර්ජුන් එක්ක ඇට්ලි එකතු වෙලා හදන අලුත්ම රාකා මූවි එක තමයි මේ විදිහට රෙකෝඩ් එකක් තියලා තියන්නේ.
1: ඒ තමයි එකම වෙලාවක වැඩිම පිරිසක් රියල් ටයිම් මෝෂන් කැප්චර් කරපු රෙකෝඩ් එක.
2: මේ රෙකෝඩ් එක වෙනුවෙන් 37 දෙනෙක් එකම වෙලාවේ මෝෂන් කැප්චර් කරලා තියෙනවා.
1: ඒතර අවුරුදු 4ක පුංචි ළමයෙක් ඉඳලා අවුරුදු 70ක කෙනෙක් වෙනකන් ඉඳලා තියෙනවා.
2: මේ වැඩේට කැමරාස් 92ක් යූස් කරලා තියෙනවා.
1: ඉතින් මූවි එක තාම අපි දැකලවත් නැහැ. හැබැයි රාක දැනටමත් රෙකෝඩ්ස් වලට ගිහින්.
0: Talk of the town.

0: ತಿಲಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್ ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The place to be
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල්පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට

0: ලන්ස්ටිකෙන් ටික පේ
1: එන්න හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සහගත ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ
3: සමාජ සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයත් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.
4: අයියා මට ඇපල් මලක් දෙන්න.
5: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
4: අයියා මට මල් ගොඩක් දීලා.
5: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
4: හච් 15 පිස්සුවක්ම තමයි.
6: සීඩි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම්. කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි. ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි. 7 අප් ඉතිරි රුපියල් 140යි. මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි. කාගිල්ස් ෆුඩ් සිටි.
7: අවුදත් කාගිල් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර් ගාඩ් වයර්. දැන් දම් පාටින්. ACL ෆයර් ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
8: වෙන ප්‍රශ්නය. දළදාව සැඟවූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. දෙල්ගමුව විහාරේ, 2. ලංකාතිලක විහාරේ.
9: දෙල්ගමුව විහාරේ.
10: ස්කෝලේ හතවසරින් ගෙනගන්න ඌරු මොක්කෙන් දසන්ත විරාජිත අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
11: යත පොකට් මනී.
10: හෙට උදේ 5යි කාලට 10:00.
12: අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
13: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරින් කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
14: මොකද මේ වගේ කියන්නේ?
12: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
14: සාස් ලංකාවට වෙලා කොමතන මව හොයාගත්තේ.
15: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
16: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

0: සියට
1: සියත පත්තරේ විතාසා
2: පාස්කු මහා නඩුව 15 දෙනෙක් අවුරුදු 200 260 හිරේ චෝදනා 23270 තීන්දුව පිටු 3000 විත්තිකරුවෝ ආගම් අතර ભેද ඇති කරලා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා මෞලවි වරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දෙනෙකුට අදාළ චෝදනාවන් සඳහා වසර 200 සිට 260 දක්වා කාල සීමාවන්ට බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ රාත්‍රියේදී නියම කළා කියලා වාර්තා කළා.
1: සියත පත්තරේ විතාසා උදේ 7:50ට.
3: ඇයි මට අයිති හැම දෙම මගෙන් ඈත් වෙන්නේ?
4: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
3: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
5: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක්
6: නැති ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන.
9: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
10: අදිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
11: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
12: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
13: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
14: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
15: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර දැන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
16: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
17: අර සුනාමි කියලා තියෙන්නේ ඒකත් වාහනයක්ද
18: මොකද්ද කියන්නේ
17: ඇයි අර අපේ පැත්තේ දෙනවා වෙල් වල වැඩ කරනකොට
18: ගොයක් කපට මැසිව චාලියන් ලියා ගන්න අර හෙට්ටි පොල ඩික්ෂනරි හදනවානේ අපි දෙන්න එකතුවල අමත්තල වගේ තව එක
17: මමත් ඉතින් ආයෙ විහිළු කරන්න නම් දක්ෂයි
18: හරි දක්ෂයි ඒකත් ලියා ගන්න හෙට්ටි පොල මේවට කියන්නේ විහිළු කියලා
19: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකම සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
14: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
4: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
9: සෙනසුරාද උදේ 8ට
0: ඇයි මේ ළමයාට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ ડોක්ටර් කිව්වා මට බේකරි යාම කන එක නතර කරන්න කියලා
8: ඉතින් ළමයා බේකරි එක වැඩ කරද්දි මේ ළමයාට බේකරි යාම තව තව කන්න හිතේනේ
0: අපෝ නෑ මේ පේන්නේ මේවා හදන හැටි දැක්කම බල්ලෙකුට උනක් කන්නේ පා වෙනවා
8: මොකක්
12: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
5: 98.4 ගම්පහ

0: දැන් වෙලාව තවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ප්‍රියතා ටොප් ස්ටෝරි.
1: ග්‍රියතුරන් සහ මගින් 727ක් සඳහා දඩ. ආසනපටි නොමැතිව අධිවේගයේ ගමන් කළ රේතුරන් සහ මගින් 727ක් සඳහා දඩ පවරා තිබෙනවා. ඒ පසුගිය 20 වනදා සිට 23 වනදා දක්වා සිදු කළ අත්අඩංගුවට ගැනීම සමගයි දඩ පවර ඇති 640 දෙනෙක් රේතුරන් වන අතර 86 දෙනෙක් මගින්. රේතුරු බලපත්‍ර ලබා ගැනීම සඳහා වෛද්‍ය සාධක ලබා ගැනීමට ගාස්තු නොමැතිව දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමට හෙට සිට අවස්ථාව ලබා දීමට නියමිතයි. බෙඩ්වප් වෙබ් අඩවියට හා ඕනෑම දුරකථන ජාලයක් පාවිත කර නොමිලේ පහසු දිනයක් හා වේලාවක් වෙන් කරගත හැකි බවයි ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය සඳහන් කළේ. දැන් විදෙස් පුවතක්. ගාසා තීරයේ පවතින දිගුකාලීන යුද අර්බුදයේ හේතුවෙන් කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළ කොස් ඇති බව අනාවරණය වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල නිකුත් කළ නවතම වාර්තාවකට අනුවයි බාල වයස් විවාහ සහ බලහත්කාර විවාහ වාර්තා වීම සැලකිය යුතු ලෙස ඉහළ කොස් ඇති බව එම වාර්තාවේ සඳහන්. මෙම වසරේ දෙවැනි කාර්තුවේදී වාර්තා වූ බාල වයස් සහ බලහත්කාර විවාහ සංඛ්‍යාව පළමු කාර්තුවට සාපේක්ෂව 123කින් ඉහළ කොස් තිබෙනවා.
0: අනුග්‍රහය
2: සෙනෙහසින් නාදමින් හදවත් සනසලා
3: මෙටෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
4: මොකද බං අසනීපෙන් වගේ?
5: ඔව් මේ පොඩි කැස්සක් විතරයි.
4: මං ඔබ ගැන නෙමෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරන්න වෙයි.
6: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
7: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.

0: හිතපිරෙන්න සියත මිස් හොඩ්ද කූල්ද
1: කූල් මොකද මම හොට්නේ
0: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරට අහල පුරුදු ඇති
2: ඕ මයි ගොඩ්
0: ඔඩි මිස් සුදු කොච්චි
3: hot and spicy with sudu kochi kochi
0: moni seyatama havas dekata sudu kochi ta miss miss excuse me miss
1: no no no umma nan show time ekedi vitarai
4: asina mena kohinda sir DLB වාසිලොතරයෙන් ඇරෙන්නේ
5: සම්පත් ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න DLB වාසි කොයින් කාටත් වාසි
6: ඉතුරු ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසි එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
9: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112732000 NIBM The City University The Place to
10: Be. අරගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
13: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම. සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
14: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
15: අම්ම සල්ලි දාන්නද?
14: ඔව් සල්ලි දාන්න.
15: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
16: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
17: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජ
18: Theater Tele Depeya Aluth kalawakata tele natya pelak balanna.
19: Mama dakala hanguna ne.
20: Hanguna man man me kalu wenakam metenta la hiti.
18: Kalu sudu saha patali charita ekama vediyaka ekata mona gahena dumbillin pirinagarayak.
21: Mate ehema onna yake. Mate ehema onna man me mihila kasada wenaganna ne.
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
22: සියත ටීවී තුලින්
23: මේ සියත FM real සින්දු නිතර ඇහෙන එන්න එන්න එන්න
24: අනුවටයි 98.4 දිවයින පුරා

0: අරිගේ හරිම තැනට ගියහින්ද එල්ෝල්සයකෙන් නෙලෝන්න එක් ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්නවා.
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: හිනා වෙන්න මෙන්න වෙලාව.
4: මගිතන්න අලුත් රෙගුලේෂන් ඇවිල්ලා තියෙනවා. පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
5: පයිලට්, කෝ පයිලට්, කෝ පයිලට්.
4: නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබවා අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: දකිනහීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 Prime Group මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
11: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
12: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
13: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රියපැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
14: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපත real මට experience එකකට නල්වත්තපත.
15: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3-road රථය David Pieris e-mobility වෙතින් 0114 700 550.
0: අරිගේ හරිම තැනට ගියහින්ද LOLC එකෙන් loan එකක් ගත්තේ.
2: LOLC finance හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
16: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ
13: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
11: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. one-way ticket එකක් දැන් $90 ඉඳන්.
17: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
18: Let's be a jet.
13: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Hard, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
19: Nidas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
1: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
4: Avance Ticket Ticket Pay.
11: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
3: අදම combank.lk වෙත පිවිසෙන්න.
7: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස් කෝල් එකක් දෙන්න.
9: stars milan parashadai dunan pitiwala gune piri milan pasta obe pavule ahara welata ekkaragena obe daruwa star kenek karan.
6: stars milan pastas
14: kawudat kaagit nivasi palamu rak warnaya acl fire guard fire then dam party ACL Fireguard Fire Flame Retardant Pramithiye Purogamiya
5: Dulux Aquatic Dam Protect Waturata lang wennwat ba Algae Fungus Dirt walata kissema chance ekak ne
11: Gwan ticket pat visa pahaska portal wen kirim saha aakarshaniya outbound tour packages ekka obata awashya hama deema ekama tanakin 0772227766 BOC Travels Visa kalpana ba vela payala ra
20: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
21: අපි ආයේ හමු නොවෙන.
20: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
22: සින්දු සියත අනුග්‍රහය.
23: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලුතුලි සිල්ලාරේ චක්කාරේ.
22: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
24: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
25: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළතුරු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: 98.4 මේකමුවට
1: CFM. Yeah, you already know who it is.

0: Renacci.
1: දවල් එකයි විනාඩි 50යි දැන්.

0: ಹಿತ ಪಿರೆನ್ನು ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: පාස්කු මහා නඩුව 15 දිනක අවුරුදු 260 හිරේ චෝදනා 23270ක් තීන්දුව පිටු 3000යි විත්තිකරුවෝ ආගම් අතර ભેද ඇති කරලා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා මෞලවි වරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දිනකට අදාළ චෝදනාවන් සඳහා වසර 200 සිට 260 දක්වා කාල සීමාවන්ට බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ රාත්‍රියේදී නියම කළා කියලා වාර්තා කළ
0: සියද පාත්තරේ විදහස උදේ 7:50ට 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන් අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි. මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
2: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්නා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
4: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නෑ.
5: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
6: Ehi mata idi hama deema magin æth wenne.
7: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැ නිකන්.
8: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලට
9: රට සවාරියකෙහි හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරුවෝ.
10: කන්නාඩි අමතක වෙලානේ.
11: අම්ම සල්ලි දාන්නද?
10: ඔව් සල්ලි දාන්න.
11: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
8: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාන්‍ය
12: තාමත් ඉස්කෝලේ යද්දී ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
9: දැන්ම තරවගේ 9කමයි වසරයි 0714යි 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
0: සියත pocket money. සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
13: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
14: මන් නම් හිතන්නේ නැහැ.
0: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
15: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
16: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
0: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
9: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: හවස දෙකයි වෙනාඩියයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: यह था टॉप स्टोरी।
1: නාමල් අධිකරණයට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන වෙත් තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන් විසින් එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව ගොනු කර ඇති නඩුකරය අද කැඳවීමට නියමිතව ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ. නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද ප්‍රකාශයට පත් කරනු ඇති. දැන් තවත් දේශීය පොතක්. වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 12 ඉක්මවා තිබෙනවා. සමස්ත අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 12.01ක්. එය පසුගිය වසරට සාපේක්ෂව 4.26ක වර්ධනයක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කළේ. බහණ්ඩ අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 9.41ක්. සේවා අපනයන ආදායම ඇමරිකා ඩොලර් බිලියන 2.60ක් ලෙස දැක්වුණා.
0: Top story. Anugrahaya.
2: Senehasin aadarin hadavat sanasala.
3: Metoli sam mohatakma rasavat karai.
4: අම්මෝනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
5: ඒ මොකෝනේ?
4: ඒ මොකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
5: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
4: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
5: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.

ආවදෝ ආවදෝ කියලා නිකන් කුතුහලෙන් වගේ අහන්න බලන්න එපා. ඇවිල්ලා තමයි ඉන්නේ. තීනි ඇස්සලා පාවෙලා ආවා. මෙදවසල පාවෙලා එන්නත් පුළුවන්නේ කිසි ප්‍රශ්නයක් නැතුව. මම චුට්ට බරත් අඩුයි. අනිත් එක හුලඟේ සැර මට පාවෙලා එන්න ලේසියක් වුණා. Hey, good afternoon. සුදු කොච්චිගේ දවල් ෂෝ එක පටන් ගන්න යන්නේ. අද දෙනවා සින්දු ටිකක්.

වට්සප් නම්බ එක මතක් කළේ නෑ මම. හැමදාම් මතක් කරන්න ඕනේ ඇනේද පොඩි බබාලය. අං එතන වට්සප් නම්බ එක සේව් කරගෙන ඇත්ත කියලා.

0: பிறன்னு சேத ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: රජතුමාතුන්ට කියන්නේ මේ දිනු විශේෂයෙන් පරිශ්‍රමයේ රියපදවන්න කියලා. අජුවේගී මාර්ගයේ ගමන් කරනකොට ගමන් කරන පුළුවන් උපරිම වේග සීමා කිලෝමීටර් 100යි. නමුත් වර්ෂාව අධික තත්ත්වයන් අවස්ථාවලදී වේගය 60 සීමාවට වගේ පාලනය කරන්න කියලා විශේෂ දැනුවත් කිරීම අජුවේගී මාර්ගය භාවිත කරන්නන්ට කරනවා. වාහන දෙකක් අතර පරතරයේ අවම වශයෙන් මීටර 82ත් 80ත් අතර සීමාව පවත්වාගෙන යන්නේ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
3: David Peris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama Obe Test Drive Eka Ven Karwa Ganna. Amathanna Bindu Aika Ekai Hatai, Atasi Asuvatai, Hayasi Hata Haya.
4: Asina Mino Koinda Sir. DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
5: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
6: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක් ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන් ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න
7: ඔබ A level අවසන් කළසසු එක්ද NIBM the city university සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM the city university the place to
8: be. 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
9: Advance second ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
10: Advance ticket ටික pay.
11: Finishing වහලක් ලෙස color upload වැජබෙනා.
12: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරත් තමයි
13: අටසිය වසක් පුරා ජාතියක් විශ්වාසය තැබූ ලොතරැයි ලොවේ කිරුල මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
14: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එක ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
15: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
16: අතිවිශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 011 400 550 අමතන්න
17: සීරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් සාරා චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි Mom's Joy Refined Pol Tel ඉතිරි රුපියල් 490යි Signal Strong Teeth Toothpaste ඉතිරි රුපියල් 115යි Kagels Food City
18: කවුරුද ගන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 1 රෝද රථය Bajaj දැන් ඔබේ අවශ්‍යතාවයට ගලපෙන 200cc මාදිරි වලින් දිවයින පුරා විදුරු genuine අන්තර කොටස සහ සේවා ජාලය සමගින් David Peris Motor Company Private Limited
19: වෙත දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
20: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන Sarvodaya Development Finance Sri Lanka rating BBB minus stable outlook balapatra bi mulya samago ki Sri Lanka tanpadu rakshana yojana kame samajikiki
21: hodama milita aduma ganna singagiriye kata enna Samsung Hisense Panasonic SGL etulu hodama maadili sadaha 60% dakwa wattam mas 60% dakwa poli rahita warika givime krama September 30 wenada dakwa pamanai ikman karanna aduma enna langama eti singagiri pradarshana agariyata
22: Sri Lankiya reality vedikave alutma peraliya Theatre Voice of Family Talent ticket විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theatre Voice of Family සෑම සිකුරාදා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theatre TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

හවස 2යි වෙනාඩි 28යි වෙලාව. මාව හොඳට ඇහෙනවද? මම ඔබෙන් අහන්නේ මට හොඳට ඇහෙන්නේ නැහැ ඒකයි. ඔබට මාව හොඳට ඇහෙනව නම් මට මාව හොඳට ඇහුන් නැති වුණත් කමක් නැහැ. හරිද? අනු ඔයා ආස සින්දුවක් ප්ලේ කරන්නේ ඒ නිසා ඔයා ආදරෙන් එකතු කරගන්නවා. හිතුවේ නෑ නේද? ඔයාට මම හායි කියන්නත් කලින් නේද ඔයා ආස සින්දුවක් මම ප්ලේ කරයි කියලා හිතුවේ නෑනේ? අන්න ඒක තමයි කියන්නේ. හිතන්න නැති දේවල් තමයි වෙන්නේ. මොකද හිතන දේ වෙන්නේ වෙන දේ හිතා ගන්න බෑනේ. රයිට්. අනුත් එක්කම අනුත්ගේ ෂෝටි පැටියා. අනුගේ චෝඩ මාණික සුදු බෝලේ නේද? ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ වර්ජිනියා. හයි මැනිකේ, හොඳින් ඉන්නවනේ? ඔයවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ජයනාත්. මොකද හිනා වෙන්නේ? ජයනාත් ඔයාට මාව හොඳට ඇහෙනව නේද? අවුලක් නැතුව. එනං එච්චරයි.

0: toda la BS.
1: ඩි බ්‍රේක එකක් ගන්නවා. දැඟලාම හවස් දෙකයි විනාඩිය 33යි.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. තිරසර සංචාරක ව්‍යාපාරයක්. 2025 සංචාරක පැමිණීම 232521. එය 2024ට වඩා 15.1% වැඩිවීමක්. සංචාරක ආදායම ඩොලර් මිලියන 3219ක්. සංචාරක ගමනාන්ත සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 3500ක්ද. බීරිවෙව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2500ක්ද වෙන් කෙරුණා. මේ ආයෝජනය තිරසර සංචාරක කර්මාන්තයක් වෙනුවෙන්.
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම්. ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක්, නම, ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
4: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලේ.
5: Stars Milan Pastas.
6: ඕෂදායි දියුණුවන් පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා. ඔබේ පවුලේ ආහාර වේලට එකරගෙන ඔබේ දරුවා සතුටින් කරන්න.
5: මිලාන් පැස්ටාස්.
7: Listen up, Colombo. Vietnam is calling.
8: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ seat එක book කරන්න.
9: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
7: Let's Vietjet.
10: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
11: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරි වාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරථයක් මිලදී ගන්න ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. ඒවිත් පීරිස් ඊමොබිලිටි විත්
12: ඒක හරිම අපූරු ලෝකයක්.
13: හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
14: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ විනෝඩ දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
13: මියුසික්.
14: කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
15: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
14: යාගේ නම සීතා.
13: සීතා!
14: මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
16: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
17: වෙන ප්‍රශ්නය, දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. දෙල්ගමුව විහාරේ, 2. ලංකාතිලක විහාරේ.
18: දෙල්ගමුව විහාරේ.
19: හතවසරින් ගෙනගන්න ඌරු මොක්කෙන් දසන්ත විරාජිත අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නම්. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
20: යත පොකට් මනි.
19: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
20: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

ඇත්ත දැන්නෑනේ. ආයක මුලටද කොයිද තියෙන්නේනේ. ඕකේ, දැන්නම් මට ඇහෙනවා හොඳටම. දැන් තමයි මෙතන මේ අපේ ඉන්න අයියලා ටිකක්, අයියලා ටිකක්, මල්ලිලා ටිකක්. දැන් තමයි ඒගොල්ලෝ පොඩ්ඩක් මට සපෝට් කරන්න ආවේ මෙතනට. මෙච්චර වෙලා මෙලෝඩියක් මට ඇහුන්නේ නැහැ. ඒ කියන්නේ පුළුවන් නම් ෂෝ එක කරලා පෙන්නන්න වගේ සීන් එකේ තමයි මේගොල්ලෝ හිටියේ. පස්සේ ඒගොල්ලෝ තේරුම් ගත්තා කොයි විදිහෙන් වුණත් මම ලස්සනට මේ ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා. ඇහුණත් නැහුණත්. රුමේනියාවේ අපිට නම් ඇහෙනවා චීන පටස් කරල වගේ හොඳට කියලා. මැසේජ් එකක් දාලා තිනවා. කවුද මේ? ජයන්ත කිරියල්ල. ඔයා ෆස්ට් ටයිම් නේද මට මැසේජ් එකක් දැම්මේ? මට ඔය නම හුරු නෑ. ඔයාටත් ඉතින් මට ඇහෙන්නේ නැති වෙන්නම වුණා නේ මෙසේජ් එකක් දාන්න. කවන්නේ. ආදරෙන් එකතු කරගන්නවා.

මියසිකල් ෂෝස්සල කටවස් එම කියන්න ඕනනේ තකොට තමයි ලස්සර නැත ගැල පෙන්නෑ වගේ අද හරි කටවුට් බිල්හාර හෂාන් තමයි මට මෙසේජ්ක දැම්මේ. මෝල්දිවස්සල අජිත් සචින්ත එකතු කරගන්නවා. මේ සින්දුවටම ඔයාවත්.

ශශී හයිවේකේ අනගමංඉන්න හොන්දටම වැස්ස කොල්ලමට කෙලවල තියෙනවා ඔය විදිට කිස් දෙන්න පා කියලා. ඇයි ඔයට නිකං අනතුරුදායකයි කෙළ හිතරාද මේ වැස්සේ උම්ම දෙන එක එමයි කෙලා උම්ම නොදී කොහොමදානේ දෙන ඔයාටත් උම්ම එක පරිස්සමට ඩ්‍රයිව් කරන්න හරි දමාවහගෙන තව සිින්දුවක් දෙන්නම් බ්‍රේකෙන් පස්සේ බැරිවුණු තිළඟ පැය හරි සිින්දුවත් දෙන්න දිගට වාගෙනන්න හවස්සතුනට ලඟයි තවතියෙන් එවනාඩි හතරයි.

ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

0: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. වැලෙන්ටිනෝ ඉටලි වෙල්නස් මැට්‍රස් කලෙක්ෂන් සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. වැලෙන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර්, වෝඩ් ප්ලේස් කොලඹෝ 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: තැනට ගියහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
3: LOLC ෆයිනෑන්ස්, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5-715-555 අමතන්න.
4: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රී රෝද රථය බජාජ්.
5: අර සුනාමි කියලා තියෙන්නේ එකත් වාහනයක්ද?
6: මොකද්ද කිය?
5: ඇයි අර අපේ පැත්තේ තියෙනවා වෙල් වල වැඩ කරනකොට.
6: ඔව්. ගොයම් කපට මැසිව. ඔව්. චාලියන් ලියා ගන්න අර හෙට්ටිපොල ඩික්ෂනරි හදනවානේ අපි දෙන්න එකතු වෙලා අමට්ටල වගේ තව එකක්.
5: මමත් ඉතින් ආයේ විහිළු කරන්න නම් දක්ෂයි.
6: හරි දක්ෂයි. ඒකත් ලියා ගන්න හෙට්ටිපොල මේවට කියන්නේ විහිළු කියලා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
9: BHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
10: වේලාව ඔබ වෙත ගෙනාවේ.
11: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 011-2939.3

0: থিয়েটার টপ স্টোরি।
1: নামল ইয়ালি রিমান্ড එයාපස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ තව දුරටත් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නියෝකිය නිකුත් කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර සඳහන් කළේ සැකකරුට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවතින බවයි. ඊට අදාළව සහතිකයක් නිකුත් කර ඇත්තේ අලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින්. අධිකරණය විසින් ඉල්ලා සිටින පැහැදිලි කිරීම සම්බන්ධයෙන් තමන් ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකාර නමල් රාජපක්ෂ ලබන 30 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. අධිකරණය විසින් ඉල්ලා සිටින පැහැදිලි කිරීම පැමිණිල්ල විසින් ඉදිරිපත් කිරීමෙන් පසු ඇපීලීම පිළිබඳ නියෝගයේ ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් මහේස්ත්‍රාත්වරයා පැවසුවා. එයා බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකරුට එරෙහිව චෝදනා එල්ල වුණා.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: මොකද වාහනේ අවුල?
4: මේ කාර් එකේ ඇක්සලරේටරේ දුන්නට ස්පීඩ් වෙන්නේ නැහනේ. RPM එක නම් වැඩි වෙනවා.
3: ගිය මාරු කරද්දි පොඩි ගැස් දිල්ලක් එනවද?
4: සමේ පොඩි කඳක් එමෙනවද?
3: ඔහුනි මල්ලේ. දැන් ටික දවසක ඉඳන්. එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
5: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගිය ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
6: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.

මේ දවස්වල උදේට නම් නේද හීන දකින්න ඕනේ. හොඳට නිදාගෙන ඉන්නකොට නේද එලාම් වදිද්දි හැම ඇහැරෙන්න ලෝබයි නේ වැස්සත් එක්ක. අනිත් පැත්තේ හැරලා තව ටිකක් නිදා ගන්න තිබ්බනම් කියලා හිතනවනේ. මොනා කරන්නද නේද ජොබ් එකත් එක්ක ඉතින් හිතේ හැටියට නිදා ගන්න වෙන්නේ නැහැ. උදේම වැඩට එන අයට කොහොමත් ඉතින් වේලාසන නැගිටින්න සිද්ධ වෙනවා. මං වගේ දවල් වෙලා එන අයට නම් ඔයියේ උදේ 10 විතරනකන් දොයිය බබා වෙන්න පුළුවන්. රයිට් ප්‍රසාද් මාතක තරහ වෙලා බොරුවට ඉතින් මං දන්නවා එපා වීගෙන එන්න කියලා තියෙනවා. බොරුවට එපා වීගෙන එනවා නම් කීකේ නැහැ. වෙන කෙනෙක් හොයාගෙන යනවා යන්න නේද? අනුතුරු ඇඟවීම කරලා හරි බලන්නේ. මාව ලබා ගන්න නේද? මං දන්නවනේ කොල්ලොන්ගේ කැටයන්. පුදුම කැටේමත්

0: தப்பிரன்னு சேத
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
2: පරිවර්මාතුන්ට කියන්නේ මේ දිනු විශේෂයෙන් පරිශ්‍රමයේ රියපදවන්න කියලා. අජුවේගි මාර්ගයේ ගමන් කරනකොට ගමන් කරන්න පුළුවන් උපරිම වේග සීමා කිලෝමීටර් 100යි. නමුත් වර්ෂාව අධික තත්ත්වයන් අවස්ථාවලදී වේගය 60 සීමාවට වගේ තාලනය කරන්න කියලා විශේෂ දැනුවත් කිරීම අජුවේගි මාර්ගය භාවිතා කරන්නන්ට කරනවා. වාහන දෙකක් අතර පරතරයේ අවම වශයෙන් මීටර 82ත් 80ත් අතර සීමාව පවත්වාගෙන යන්න.
1: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: අනිවාර්යයෙන්ම කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
4: සම්පාදක ලොතරැයිය හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුන පතක් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍යයේ හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්ද

0: නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න වැලන්ටිනෝ ඉටලි ෆ්ලැග්ෂිප් එක්ස්පීරියන්ස් සෙන්ටර් වෝඩ් ප්ලේස් කොළඹ 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
2: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
3: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
4: අවන්ස් ටිකෙන් ටික පෙයි.
5: හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
6: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන.
8: වැඩි විස්තර සඳහා 011157515555 අමතන්න.
9: කවුරුද ගන්න? කවුරුත් ගන්න විශ්වාසනීය. ලංකාවේ අංකයි කේත්‍රි රෝද්‍රතය. බජාජ්.
10: ඒ ලෙවල් අවසන් කළසෙසු එක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011157215555. NIBM ද සිටි යුනිවර්සිටි. ද ප්ලේස් ටු.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: රෝස් ගෝල්ඩ් හදන්න රත්රන් වලට එක් කරන ලෝහය වන්නේ 1 තඹ, 2 නිකල්.
14: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
15: පහවසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
16: පොකට් මනි
17: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
18: අනුග්‍රහය
19: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
20: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලබා මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
21: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
22: සියත දෙවයින පුරා

මම යනවා ඉතාලියට. සින්දුවක් තියල එන්න මලින්දට. හැබැයි ඉතාලියට ගිහිල්ලා මලින්දට විතරක් සින්දුවක් තියල එන්න හම්බ වෙන්නේ නැහැ. මොකද ඉතාලියේ සිය තහන කොල්ලෝ කෙල්ලෝ ගොඩායි. කොල්ලෝ කෙල්ලෝ විතරක් උත් නෙවෙයි, අංකල්ලත් ඉන්නවා, ආන්ටිලත් ඉන්නවා. අංකල් රෝ, ඔයත් අහගෙනද? මට මතක් වුණා ඉතින්. ඊට පස්සේ මලින්ද, මලින්දත් කියලා තියෙනවා. කොහොමද ඔයාව දාලා යන්නේ කියලා. ඒක තමයි නේද? කොහෙ දාලා යන්නද මාව? ගියත් හැබැයි ආයෙ එන්න වෙනවා නේද? අන්න ඒකයි. මේක අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක්. ඒ නිසා හිතන්නවත් එපා මාව දාලා යන්න. හරි? ආදරේ ගොඩාක් කියලා තියෙනවා. මාත් ආදරේ. ටිකක් නෙවෙයි, ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරේ. ඊට පස්සේ මේ හයි සුදු කොච්චියෝ, කොහොමද මගේ යාළුවෝ? මොකද බනිනවා ඒගොල්ලොන් එකතු කරගත්තේ නෑ කියලා. ඉතුවා මට කියලා ඉුවේ නෑනේ නම් ටික වෙන වෙනම. බනින්න ඕනේ තමයි. රයිට්, මේ පිළිම තලාවේ ඔමාලිගේ යාළුව සෙට් එක. මොකද දෙවෙනියට තියෙන නම චමෝදිද? ඔයා ටයිප් කළ තියෙන විදිහට නම් මට හිතෙන්නේ කහෝදි කියලා. ඒ වුණාට සුදු නෝනා, මං හිතන්නේ ටයිප් කරනකොට හදිස්සියට එහෙට මෙහෙට වෙලාද කොහෙද නේද? දෙවෙනි නම චමෝදි වෙන්නති කියලා මං හිතනවා. තුන්වෙනි නම නම් හරියට එවලා තිනවා රේණුකා. හතරවෙනි නම වසන්ත. ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ මීටින් එකකට ගියා, මං ගැන කිව්වද කියලා අහලා තියෙනවා. මේ චානික, නෑ නෑ සුදු, මට දැනුණා ඔයා කොහෙ හරි ගිහිල්ලා තමයි කියලා. ඒ නිසා මම කිව්වේ නෑ. හරිනේ, නියම වෙලාවටනේ දැන් මම ඔයා ගැන කියන්නේ. මේ ආදරෙන් එකතු කරගන්නවා. මේ කොහෙද ඉන්නේ කියලා මට කියලා නැහැ. කොහෙ හිටියත් මට ප්‍රශ්නකුත් නෑ ඉතින්. මාවහගෙන ඉන්නේ. ඒ මදයි ගම්පහ වාසනා මෙසේජ් එකක් දාලා තියෙනවා. හස්බන්ඩ් සමීර, පුතා ආර්ය, ඔක්කොම එකතු කරගන්න කියලා. ඊට පස්සේ ඉතාලියේ ඉන්න කොල්ලොන්ගෙන් මට වැඩියෙන්ම ආදරය කරන කොල්ලා තමයි දිලීප. ආව ආව එහෙම කිව්වහම මූණට ආපු පැණි හිනාව. එහෙම කිව්වහම මේ දිලීපට ලහිර ඔයාගේ මූණට ආපු කේන්තිය නේ මන් දන්නවනේ ඉතින්. හරි හරි, දෙන්නවම ආදරෙන් එකතු කරගන්නවා. හරි සුදු, මාව අමතක වෙලාද කියලාත් අහලා තිනවා. නෑ නෑ සුදු, අමතක නෑ. කාවත් එහෙම අමතක වෙන්නේ නෑ මට. මට මේ රෑට හීනෙනුත් කියවෙනවා ඔගොල්ලොන්ගේ නම්. ඔව්, එච්චරට මට හිතට වැදිලා තියෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් එක අහන හැම කෙනාවම මට ගෙදරදිත් මතක් වෙනවා. හරි නේද? රොහන්, හයි, ඔයා ගැන වුණත් එහෙමයි. අම්මෝ, කවදාවත් නැතුව රොහන් නදමට කිස් එකක් එවලා. නෑ නෑ, මීට කලින් දවසකත් එවලා තියෙනවා. මං ඒක දැන් තමයි හරියටම දැක්කේ. ඊළඟට නිස්සලි කැන්ඩි ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. මගේ ෆොටෝ එකකුත් එඩිට් කරලා එවලා තියෙනවා. ඕල්වේස් විත් යූ කියලා. අනේ චූඩි මැනිකේ. Love you too. The masu sun hengum mekunase labana urudda ennone ma balanna honde.

අක්මනස්සපුන් මොකද මේ අහලා තියෙන්නේ? මට දුන්නද කියලා? සින්දුවක්ද? උම්මයි කද්ද? සින්දුවක්ද? උම්මයි කද්ද? සින්දුවක්ද? උම්මයි කද්ද? එකක්වත් දුන්නේ නැහැ වාට. සින්දුවක් දුන්නෙත් නැහැ තාම, උම්මයි කද්ද දුන්නෙත් නැහැ. හොම්ම මේ ඉන්න මේ බ්‍රේක් එකෙන් පස්සේ වාට සින්දුවකුත් දෙන්නම්, උම්මයි කකුත් දෙන්නම්. හරිද? හවස 3:00 වෙනාඩි 35යි.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLV ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක්
1: වන පුතේ කන්නාඩි අමතක වෙලානේ
2: අම්ම සල්ලි දාන්නද
1: සල්ලි දාන්න
2: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
1: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
2: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි
3: හිනා වෙන්න මෙන්න වෙලාව
2: මම හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා
4: පයිලට් කෝ පයිලට් කෝ කෝ පයිලට්
2: නෑ පයිලට් කෝ පයිලට් කෝ මේ පයිලට්
5: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක 7FM breakfast drive අනුග්‍රහය
6: පොළොවේ රන්නස් වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා
10: සුබ දවසක්
11: අලුත් වෙලා
10: පහසු වෙලා
11: තෑගි වැඩි වෙලා
12: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
13: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 Prime Group මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
14: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
15: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
16: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙන සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් ෆ් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
19: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත්තපට
0: realm bike experience එකකට නැල්වත්තපට
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රටය david pieris e mobility වෙතින් 011 4700 750
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා lolc එකෙන් loan එකක් ගත්තේ
22: lolc finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011 544 5000
25: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
26: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
27: Let's be a jet.
28: David Pieris Automobiles within GWM Hybrid ha plug-in hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 ha Tank 500 ratha then Union Place GWM Experience Center within
29: 2500 ka aduma masika barikiyekata audio system ekak karaganna
30: Avance ken phone deyak adagewanna ganna
31: Avance ticket tika pay
32: Freelance oba wenuwenma nirmanaya kala Combank Big Plus account ekin PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
33: අදම combank.lk වෙත පිවිසෙන්න.
34: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 6767 64 මිස් කෝල් එකක් දෙන්න.
35: Stars Milan ප්‍රශනායි ඩියුර පිටවල ගුණේ පෙරි. Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක් කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
36: Stars Milan Pasta
1: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
2: ඩියුලක්ස් ඇක්වාටික් ඩෑම් ප්‍රොටෙක්ට් වතුරට ලං වෙන්නවත් බෑ ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ
3: ගුවන් ටිකට්පත් මිස පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය

0: කිව්වේ සිංදු ගැන. එකම ආටිස්ගේ සිංදු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
1: සිංදු සියතය අනුග්‍රහය.
2: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිඟාරේ චන්දාරේ.
1: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න
3: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළතුරු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: වෙන ප්‍රශ්නය, දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. දෙල්ගමුව විහාරේ, 2. ලංකාතිලක විහාරේ.
5: දෙල්ගමුව විහාරේ.
3: හතවසරින් ගෙනගන්න ඌරු මොක්කෙන් දසන්ත විරාජිත අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0714යි 151යි 151ට අපිට වට්ස්ඇප් කරන්න.
6: යත පොකට් මනි.
3: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
6: අනුවටයි දශම දෙකෙන් 98.4 දිවයින පුරා

නුගේකට නිලෝ කොහොමද? නිසලිට නම් එන්න කිව්වා බලන්න. අපිට තමා එන්න කියන්න ඇත්තේ කියලා නිලෝ මැසේජ් එකක් දාලා. හරි, ඉතින් ඕගොල්ලොත් එන්නකෝ. මම බලන්න. සමාලිත් එක්ක එන්න. මම බලලා යන්න ලබන සතිය හොඳේ. හාද? පොඩි ඉරිසියාවක් ආවා වගේ කෙල්ලටනේ.

0: පිරෙන්නසිත මෙහි බට සුරගනන්ගේ දැස්මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
1: Siyata between Lady Miss World Sri Lanka 2026
0: Sri Lanka Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
1: Siyata between Lady Miss World Sri Lanka 2026 Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Siyata TV Balanna Title sponsor
2: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
3: Enchanta. The fragrance of French romance.
4: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
5: අර සුනාමි කියලා දෙන්නේ එකත් වාහනයක්ද
6: මොකද්ද කිය?
5: ඇයි අර අපේ පැත්තේ දෙනවා වෙල් වල වැඩ කරනකොට
6: ගොයක් අපිට මැසිව. ඔව්. චාලියන් ලියා ගන්න අර හෙට්ටිපොල ඩික්ෂනරි හදනවානේ අපි දෙන්න එකතුවල අමත්තල වගේ තව එකක්.
5: මමත් ඉතින් ආයෙ විහිළු කරන්න නම් දක්සයි.
6: හරි දක්සයි. ඒකත් ලියා ගන්න හෙට්ටිපොල මේවට කියන්නේ විහිළු කියලා.
7: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
8: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
9: අනුග්‍රහය
10: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
11: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
12: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
13: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ
14: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්
15: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල
16: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
17: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
18: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, STL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගිවිමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
19: After levels psychology biomedical science and nursing study karanna LTA samaga ekathu wanna pivisenna www.slit.lk slit and hemas adhyapanaya saha saukhya satkare samuhika shaktiya
11: rata sawariye kihine habai karaganna hondama tana BOC travels wasara 30 kata wedi vishwasayak saha lanka bankuwe poorna anumathita aayataneki guan ticket pat visa pahaska portal wen kirim saha aakarshane outbound tour packages ekka obata awashya hemadeema ekama tanakin bindu 7222776 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
7: පැෂදායි ඩියුරක් පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
2: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
10: අම්ම සල්ලි දාන්නද?
2: ඔව් සල්ලි දාන්න.
10: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
10: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක්. හොඳ ආයෝජනයක්. 13.19 අදමම තන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජික.
0: ලොතරැයියේ පෙරළි කරන NLB mega power. දැවැන්ත mega සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක power සුපිරි ටැග් සහ grand සුපිරි ටැග්කට සුපිරි මෝටර රතයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB mega power ඔබත් අදම මිලදී ගන්න.
14: 98.2 98.4

0: හවස 4යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: यह था टॉप स्टोरी।
1: तद वैसे हिटात වයිබ බෙංගාල බුක් ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දියාවේ උතුරු ආන්ද්‍ර ප්‍රදේශ සහ දකුණු ඔඩිශා වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිත බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ගැඹුරු පීඩන අවපාතයේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බවයි. එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරනු ලබනවා. හෙට බස්නාහිර සබරකමුව මධ්‍යම සහ වයඹ පළාත්වලට මිලිමීටර් 100ක වැසි ඇතිවිය හැකි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද මිලිමීටර් 100ක වැසි අපේක්ෂා කරන බවයි කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු මැද පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේද වැසි ඇතිවිය හැකි. වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස කාලුකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. මේ අතර ත්‍රිකුණාමලයේ සිට කංකසන්තුරේ දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 55 65 දක්වා ඉහළ යා හැකි. මන්නාරම හරහා මේකමුව දක්වා සහ ගල් සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බින් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගයද පැයට කිලෝමීටර් 55 65 දක්වා ඉහළ යනු ඇති. පුත්තරම සිට කොළඹ ගල් සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බින් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර 2.5 දක්වා ඉහළ යා හැකි. මේ පිළිබඳ අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දී සිටිනවා.
0: අනුග්‍රහය
2: සෑම මොහොතක්ම රසවත් කරයි.
3: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
4: ඔව් ඔව් පේනවා පේනවා.
3: ඇයි
4: ඔයා කෙලින් වුණාට? වාහනේ යන්නේ ඇදේටනේ.
3: මොකක්?
4: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
5: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
6: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. එමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග

සුදුකොච්චි නැන්දට වයස කියේද කියලා අහලා තියෙනවා. අනේ චූටි පුතෙක්. පව් අනේ. කවිඳු තමයි මේ චූටි පුතාගේ නම. ඕකේ කවිඳු පුතා. එහෙම මේ නැන්දිලගෙන් ආච්චිලගෙන් ආන්ටිලගෙන් විශේෂයෙන්ම කාන්තාවන්ගෙන් වයස අහන්නේ නැහැ. හරිද? අම්මි කිව්වේ නැද්ද එහෙම? හරි. ඔන්න එහෙනම් මම කියලා දුන්නා. ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. ආයේ එහෙම වයස කීයද කියලා අහන්නේ නැහැ. හරිද? ඊළඟට මේ මතක් කර කර ඉන්න බෑ. අපි කැමති සින්දු දාන්න කියලා ලහිරු කියලා තිබ්බා. මට ඒක අමතකුණා. ඉස්සල කියන්න ලහිරු, ඔයා කාලයක් මාවේ නෑනේ මේ පැත්ත පලාතේ. ඔයා හිටියානේ ලොකු සීන් එකෙන්. ඒ නිසා මට දැන් ඔයා කැමති සින්දු මොනවද කියලා මතක නෑ. ඔයාට සිද්ධ වෙනවා නැවත මගේ මතකය අවදි කරන්න. ඒ නිසා කැමති සින්දු මොනවා හරි තියෙනවා නම් නිකන් හිතේ තියාගෙන ඉන්න නැතුව ටයිප් කරලා එවන්න. වැඩේ ඉවරයිනේ. ඊට පස්සේ කවුද මේ පැතුම්ද? නෑ, සම්පත් නිරෝෂණ ඔයාවත් එකතු කරගන්න. ඔයා වැඩි කතාබතාබුකුත් නෑ, කෙලින්ම ස්ටිකර් එකක් වගේ දානවා. ඔයා ඉන්න බව අඟවනවා මටනේ. ඒකත් හොඳ ක්‍රමයක්. ඊට පස්සේ ෆෝන් නම්බර් එකේ අන්තිමට 5994 තියෙන ඔයාට මම මේ කතා කරන්නේ. ඔයාට තියෙන පුදුම හිතුවක්කාරකමක් සුද්දා. මට නමේවන්නෙත් නෑ, ගමේවන්නෙත් නෑ, ඇහුවට කියන්නෙත් නෑ. කමන්නේ. ෆෝන් නම්බර් එක අන්තිමට 5994 තියෙන ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ ෂෙවෝන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ආවා සොයා මගේ සමනලියා කියලා. මං ඇත්තටම සමනලියක් වගේද? නෑනේ, සමනලියෝ සමනලියෝ අහිංසකයිනේ. මං අහිංසක නෑ, මම දෙබරෙක් වගේ. හරිද? මම මේ එහෙම පොඩ සැරයි 20යි එන්න මම අවුස්සන්න එපා. හරි, රූපෙන් නම් සමනලියක් වගේ ඇති, හැබැයි වැඩවලින් නම් මං හරි චණ්ඩියනේ යනේ. එනිසා මේ අර සින්දුවේ ෆීමේල් වර්ෂන් එකක් හදුවනම් මට ඒක සෙට් වෙනවා. බම්බරා වගේ විසේ කාරයා, මම දෙබරා වගේ කනංකාරයා, සමනලයා වගේ හරි හැඩකාරයා. ආ, ඒක මේ සංගීතයට කියලා පොඩ්ඩක් මගේ ටයිප් එකට වෙනස් කරලා එනස මමම කියන්න ඕනේ නේ. මට ඒ වගේ එකක් එවන්නකෝ හදලා ලියලා. දිනෝජ් කර්ටන්ස් එකේ දමිත්‍රි දුන්නනම් හරි වැඩේ නේ. කොල්ලට ලස්සනට කවි ලියන්න පුළුවන්නේ. ලලිත්ත් කවි ලියන්න පුළුවන්. ලලිත්ගේ කවි හිටපු ගමන් රචනා වගේ වෙන නිසා අපි දිනෝජ් කර්ටන්ස් එකේ දමිත්‍රි දෙමු ඒ අවස්ථාව. ඊට පස්සේ ගිරාදුරු කෝට්ටේ දුෂ්මන්ත, හායි. ඔයාට මම හායි කිව්වේ 2:51. ඒ වුණාට මට බැරි වුණානේ ඔයාට සින්දුවක් දෙන්න. සෝරි අනේ, තරහ වෙලා අදත් මන්දා. කමන්නේ, තරහ වෙච්ච අය යාළු වෙන්නත් එක්ක කියලා මේ සින්දුවට ගිරාඳුරු කෝට්ටේව එකතු කරගන්නවා. සමීර, ඔයත් ඉඳලානේ බොලේ, මං දැන් දැක්කේ කිරිවත්තුඩේ සමීර. අද ගොඩාක් මෙසේජස් මට මිස් වුණා. වර්ලස්කමේ දිනිත, විමුක්ති හර්ෂ, හේමචන්ද්‍ර, මල්කාන්ති, කමල්, සන්ධ්‍යා, සරච්චන්ද්‍ර එකටියත් හිටියා.

0: Pusseta.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: හයි මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 1 2 3 4 7
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Gallery Fire Shield Purple Fire Tank වෙළඳ පොලේ.
6: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
7: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
8: සිංගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
9: David Peris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within Adama Obe Test Drive Eka Ven Karwa Ganna Amathanna 0.117 888 666
10: Finishing Vahalak Lesa Color of Flow Vajabena
11: Sit Pedagani Kal Pavati
12: විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න
13: 0.1 1 2 3 4
14: හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න.
15: රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වයේ ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
16: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
17: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
18: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
19: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
0: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
19: අවන්ස් ටිකෙන් ටික
13: පේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
14: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0.115 715 555 අමතන්න
4: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙත වැඩි විස්තර සඳහා 0.114 700 550 අමතන්න
5: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
1: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
10: මොකද මේ වගේ
5: කියන්නේ? සම්මතන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
10: සාහස් ලංකාවට වෙලා කොහොමද නැම හොයාගත්තේ?
6: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.
2: අනුවටයි දශම දෙකෙන්

ඔගොල අහගෙන නේ දෙන්නේ. හායි කිව්වේ නෑ නේද මට කියලා අහලා තියෙනවා. හායි දැන් තමයි හායි කියන්නේ. ගොඩක් වෙලා බලන් හිටියානේ මං හායි කියනකම්. සෝරි තින් මතකද අපි කොමෙට්‍රස් එකේ කොල්ල සෙට් එක. හලෝ අද මනෝජ්ගේ බර්ත්ඩේද? ඔ මනෝජ් යාළුවන්ට කේක් දුන්නද? අද හවසට පාටිද? ජනම්දින් මුබාරක් මනෝජ්. සුභ වේවා, ජය වේවා.

මෙච්චර ඇහුවත් එපා වෙන්න නැති සින්දු කියලා මදු මෙසේජ් එකක් දාලා තියෙනවා. කලින් සින්දු දෙකට මං හිතන්නේ නේද 2000 ආපු ඒවා නේද? ඔකේ, මේත් එක්කම නාමල් මිටකු තහමද කියලා අහලා තියෙනවා. අනු, මටත් හිතුණා ඉන්නක බලන්න ඒ අතරේ නංගි මෝක්ෂා අයියා කාවෙන්ද අම්මා ඉන්ද්‍රාණි එකතු කරගන්න කියලා මෙසේජ් එකක් තිබ්බා. මම හිතන්නේ කනිෂ්ක වෙන්න ඕනි මෙසේජ් එක දැම්මේ. දමිත් ඔබට කවියක් හදලා එවලා. ඒක මම පසුවට තියාගන්නවා. කව ටිකකින් කියවනවා. හරිද?

දිනුක, ඔයා තොර ගෙඩියෙක් වගේ ඉඳගෙනනේ අහගෙන ඉන්නෝ. ඔයාවත් එකතු කරගන්නවා එහෙනම්. සින්දුවක තිල්ලලා තියෙන ඔයා මිල්ටන් මලවාරිච් මහත්මයාගේ. ඉන්න බලන්න පුළුවන් වෙයි තව ටිකකින් දෙන්නම්.

ගමනට විශ්වාසයත් ව්‍යාපාරයට වටිනාකමත් ඔබට අභිමානයත් එක්කල ඔබේම වූ රටේම වෑන් රථය Toyota Hiace KDH සහ GDH වෑන් රථ මිලියන 21.5 සිට ඉහළට. අමතන්න 0112939023.

0: බට එක්ස්පිරියන්ස් එකකට පැල්වත්ත බට
1: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉන්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තංකයේ සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
3: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න
4: කමර්ෂල් බැංකුව හඳුන්වා දෙන අලුත්ම Gig Plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු ලයිෆ් එක ගත කරන්න දැන් ඔබට පුළුවන්. ෆ්‍රීලාන්සර්ස්ලා වෙනුවෙන් හදපු මේ account එකෙන් PayPal withdrawals, credit card දීමනා, ණය පහසුකම්, multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක්. අදම combank.lk වෙත පිවිසෙන්න.
5: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011544500.
6: අයියා මට ඇපල් මලක් දෙන්න.
7: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
6: අයියා මට මල් ගොඩක් දීලා.
7: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.

0: avans ටිකෙන් ටික පේ.
1: සාමීනි මෙයා කසාද බැඳලා තියෙන මාව නෙමෙයි බිත්ති.
2: බිත්ති?
1: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
3: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මෙයාව එපා වෙලා නෙමෙයි.
4: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ Dulux Aquatic Dam Protect වෙත පවරන ලෙස. අනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
5: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
6: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉදම ගන්න 15% ප්‍රයිම අපෙන් දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
7: මෙන්න ප්‍රශ්නය. දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. දෙල්ගමුව විහාරේ 2. ලංකාතිලක විහාරේ.
8: දෙල්ගමුව විහාරේ.
9: ස්කූලේ 7 වසරින් ගෙනගන්න ඌරු බොක්කෙන් දසන්ත විරාජිත අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0.714 151 151 අපිට WhatsApp කරන්න.
10: යත පොකට් මනි.
9: හෙට උදේ 5 කාලට සිය තහන්න.

ලන්ඩන් වල රම්යා, ඔයා අහගෙනද? ඔයා ආස සින්දුවක් මං එදුන්නේ. ආදරේ මතක් කරනවා, එකතු කරගන්නවා. අද ෆොටෝ එකක් දෙන්නේ නැද්ද කියලා හල් දෙනවා පෙළ ඇඳල නදී. අද ඇත්තටම මං එහෙම හිතාගෙන හිටියේ නැහැ. ඒත් බලමු, විනාඩි 15ක් විතර තියෙනවනේ නේද? ට්‍රයි කරන්නම්. හරි, අයියෝ ආඩි හිතනද මේ වැස්සට මම දියාරු වෙලා ගිහිල්ලාද කියලා බලන්න ඕනි කියලා. ඉන්නකෝ ඉන්නකෝ, ට්‍රයි කරන්නම් හවස 5ට කලින් ෆොටෝ එකක් එවන්න.

මේ සින්දුව යන කන්නේද බලාගෙන හිටිය. ඔවුනේ අදත් වැඩියෙන්ම මෙසේජ සැවිලා තියෙන්නේ මේ සින්දුව දෙන්න කියලා. ඕකේ, ආදරෙන් එකට කරගන්නවා. මොරන්තුඩුව නාන්දුව මුදිත පෙරේරා ඔයත් මෙසේජ් එකක් දාලානේ. හනි, කාලෙකට පස්සේ පිළියන්දල තිලක් දෙන්න කෝන්. ඔයයි පිළියන්දල ඔබෙල් එකේ කට්ටියයිත් ආදරෙන් එකතු කරගන්නවා. පොමගමාන්ටි දයාන ඉන්නවා. ඊට පස්සේ නිමා මෙසේජ් එකක් දාලා තියෙනවා. මේ මොන නිමාද? ගම්බුල්ල සේපාලිකා නිවසේ නිමා නේද? හායි, කොහොමද? ගම්බුල්ලට කොහොමද, වහිනවද? නෑනේ, වහිනවද පායනවද? ඔයා කියලවන ඔයා නෙහෙ ඉන්නෙක් කෙනා.

රජී නිසල් නිවන්ත අනිතකෙනකාද නිලක්ෂිද නිවන්තද මට මතක විදිහට නම් ටික කිව්වා වැරද්දුවනම් හරිගස්සවට ඔයා එවන් මං ආයේ කියන්නම්.

0: பிறன்னு சேத சேத பாத்தரே விதாசா
1: පාස්කු මහ නඩුව 15 දිනේ කවුරුදු 260 හිරේ චෝදනා 23270ක් තීන්දුව පිටු 3000යි විත්තිකරුවෝ ආගම් අතර ભેද ඇති කරලා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා මෞලවි වරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දිනකට අදාළ චෝදනාවන් සඳහා වසර 200 සිට 260 දක්වා කාල සීමාවන්ට බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ රාත්‍රියේදී නියම කළා කියලා වාර්තා කළා.
0: සියද පාත්තරේ විදහසා උදේ 7:30ට
2: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60%ක් දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
3: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ස්ථාවරද
5: කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රථය බජාජ් දැන්නොබේ අවශ්‍යතාවයට ගල්පෙන 200cc 230cc මාදිරි වලින් දිවයින පුරා විදුරු ජනවින් නම්තර කොටස සහ සේවා ජාලය සමගින් ඩේවිඩ් පිරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙන
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: ඕෆිට් premium inverter air conditioner rupiyal 179999 sita smart wifi fast cooling samaga 12000 18000 24000 btu වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිල දී ගන්න අමතන්න 0.76 252 3020
10: සම්පූර්ණ රටේ හඳුන් බඳින වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තත්ත්වය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
11: මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ
12: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
13: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක්. අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වල
14: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ
5: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක 3 රෝද රථය
15: බජාජ්.

0: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
1: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
2: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
3: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
2: ශ්‍රී ලංකේ රුරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
3: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
4: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
5: ටයිටල් ස්පොන්සර්
6: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
7: එන්චාන්ටර් The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
9: අර සුනාමි කියලා දෙන්නේ එකත් වාහනයක්ද?
10: මොකද්ද කිය?
9: ඇයි අර අපේ පැත්තේ දෙනවා වෙල් වල වැඩ කරනකොට?
10: ඔව්. ගොයම් කපට මැසිව. ඔව්. චාලියන් ලියාගන්න අර හෙට්ටිපොල ඩික්ෂනරි හදනවරේ අපි දෙන්න එකතුවල අමට්ටලා වගේ තව එකක්.
9: මමත් ඉතින් ආයේ විහිළු කරන්න නම් දක්ෂයි.
10: හරි දක්ෂයි. ඒකත් ලියාගන්න හෙට්ටිපොල මේවට කියන්නේ විහිළු කියලා.
11: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
12: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
13: අනුග්‍රහය.
14: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
15: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න.
16: හවස 5ට විනාඩි 2යි. අන්තිම මොහොතේ මතක් වුණා දිනුක ඉල්ලුවා කියලා සින්දුවක්. ඔන්න තියෙනවා.

අමිත්ගේ කවිය කියවනෑන ඒක කියවලම යන්න ඕනේ. මන් දෙබර වගේ ගණංකාර වුණාට, ගිනි කිකිලි වගේ හැඩකාරිය වුණාට, මී මැස්ස වගේ ඉඳහිට සැර වුණාට, මේ හිත දෙන්නෑ ලලියෝ මං ඔයාට. මරු මරු මරු මරු. ගමිත් කලිත් බණී දැන් ඔයාට හොඳේ.

0: 희망하게 수두코치야.
1: 굿다카드레이.

0: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: यह था टॉप स्टोरी
1: ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ සාකච්ඡාවක්. ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ ඊට අදාළව පිහිටුවන ලද විශේෂ කමිටුව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී වෛද්‍ය පරීක්ෂණ ආබාධිත තත්ත්වයන්ව ලබා දෙන වෛද්‍ය නිර්දේශ සහ ඒ අනුව රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳ අවධානය යොමු කරනු අතරට අයත් ආබාධ සහිත පුද්ගලයන්ට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ ක්‍රියාවලිය වඩාත් පහසු හා විධිමත් කිරීම සඳහා අවශ්‍ය ගැසට් සංශෝධන ප්‍රාදේශීය මට්ටමින් සේවා පුළුල් කිරීම සහ අදාළ ආයතන දැනුවත් කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡා වුණා. දැන් තවත් දේශීය පොතක්. බැංකු කාඩ් පතක් සොරකම් කර මුදල් ලබා ගැනීමේ චෝදනාව මත පුද්ගලයෙකු පල්ලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ දොරගුළු දමා නොතිබූ මෝටර් රථයක තිබූ බැංකු කාඩ් පතක් සැකකරු සොරකම් කර ඇති බවයි. පසුව ඔහු ඉන් මුදල් ලබා ගැනීමට උත්සාහ දරා තිබුණා. බැංකු කාඩ්පතේ හිමිකරු කඩිනමින් සිය කාඩ්පත අවහිර කර ඇති අතර පසුව පොලිසියට පැමිණිලි කර තිබුණා. ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂාවෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පල්ලම පොලිසිය විසින්. සැකකරු කටුපොත පදිංචි 21 හැවිරිදි අයකු බවයි පොලිසිය සඳහන් කළේ. සියතමිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට
0: Top story. Anugrahaya.
2: Senehasin Adarin Hadavat Sanasala Medoli Sam Mohotak Man Rasavat Karai.
3: වැදුන නේද? මොකද්ද මල්ලි? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.
6: 98.2 98.4

0: නොහොඳ නරක දිනුවෙන් සිත ඊර්ෂ්‍යමාන කති නැති නිසාම අපි ප්‍රේම තරඟෙ දිනුවේ.
1: විශේෂයෙන් සංගීතය තරහ වෙනවා. මොකද සංගීතය වගේ ලස්සන දෙයක් අපිත් එක්ක තරහ කරගන්න. ඔයාගේ මටත් සින්දු කියන්න බෑ.
2: මට කොහොමද
1: මම කියද්දිත් කැතයි. කියද්දිත් කැතයි. ඔයාගේ කොහොමද ගඩ දෙන්න තුයි.
2: අවුට් සිං කරන්න පුළුවන් කියන්නේ ඉතින් හොඳයි.
1: ඔයා යන්න සැන්ඩි ටියුන් චාන්ත.
2: ටියුන් චාන්තත් එක මම ෂෝ එකක්
1: කරනවා. ටියුන් චාන්තරද ආව හරිය. මේ ටියුන් චාන්ත කියන්නේ ඒක ලස්සනේ නේද මැක්ස්ලගේ
2: අලුත් වීඩියෝ එක.
1: අලුත් වීඩියෝ එක ටියුන් චාන්ත. යා යන්නේ ඔයා ටියුන් හරියට ටියුන් චාන්ත. ලෝකේ කැත දේවල් නැහැ කියලා. ලෝකේ කැත ලස්සන කියලා දෙකක් නැහැ.
2: ඔක්කොම කැතයි.
1: ඔක්කොම කැතයි. ඒක ඔයාට හරියට හරි දැන් සැන්ඩිගේ සැන්ඩිගේ කැත ලස්සන කියලා දෙකක් නැහැ. සම්පූර්ණ කැතයි. බලන්න.
2: ඉතින් ලෝක
1: චාන්තයි ඔය එක නැකත ඉපදිලා තියෙන්නේ.
2: ටියුන් චාන්ත මාව බේරගන්න අයියෝ.
1: එක නැකත ඉපදිලා තියෙන්නේ.
2: හරි හරි ඉන්නකම ටියුන් චාන්තත් එක්ක ෂෝ එකක් කරපු දවසට ඇන්ඩේ.
1: ඒ කාටද ටියුන් චාන්තද? ටියුන් චාන්තට ලෝකේ ඒ උඩට කැත කියලා එකක් තියෙනවා නේද කියලා තේරෙන්නේ. අන්නේ නැරදව. ඒ තරව යාට තිතරේ මම නෑ නෑ කිව්වට ලෝකේ ඇත්තට කැත කියලා එකක් තියෙනවා නේද මේ තියෙන්නේ. ගිනිය තේරුම් ගන්න. දැන් මේ අද ආවේ වැඩසටහන කරන්න වැද්දගත් දෙයක් කියන්න වැද්දගත් කාරණාවක් පැහැදිලි කරන්න ආ. මේ කතාව එක්තරා විදිහකට සම්බන්ධයි අපි අර පහුගිය කාලේ පරිසරය රැකගැටීමේ ප්‍රොජෙක්ට් කීපයක් ගැන
2: කතා කරානේ.
1: කතා බහ වුණා. ඒකට එක්තරා කොණකින් මේක සම්බන්ධයි. අද කතා කරන දේවල් ඒක ගැනම නෙවෙයි. මේ අලුත් ක්‍රමවේදයක් හොයාගෙන තියෙනවා කොන්ක්‍රීට් ශක්තිමත් කරන්න.
2: කොන්ක්‍රීට් ශක්තිමත් කරන්න.
1: ඔව්. මම මේ හරියටම නගරේ කියන්න මේ කල්පනා කරන්නේ ජයිපුර් මේ ඉන්දියාවේ මණිපාල් යුනිවර්සිටි එකේ සිවිල් ඉංජිනියර් කෙනෙක් රඝුවේෂ් තිවාරි. රඝුවේෂ් තිවාරි හොයාගන්නවා විදියක් කොන්ක්‍රීට් අනනකොට සිමෙන්ති දාලා කොන්ක්‍රීට් අනනවානේ. මේ අනන කොන්ක්‍රීට් එකට 10%ක් මිශ්‍ර කරනවා සිමෙන්ති වෙනුවට. ඒ කියන්නේ සිමෙන්ති 10%ක් අයින් කරලා ඒ වෙනුවට දානවා 10%ක් මිනිස් අසුචි. හරි. ඔය අපවහන පද්ධති වලින් එකතු කරගත්ත මිනිස් අසුචි දානවා 10%ක්. 10%ක් මිනිස් අසුචි දැම්මහම මේ කොන්ක්‍රීට් මික්ෂර් එක ඇතුළත ශක්තිය 121කින් වැඩි කරගන්නවා. කොන්ක්‍රීට් එකේ ශක්තිය සාමාන්‍ය හදන කොන්ක්‍රීට් එකට වඩා 121කින් වැඩි වෙනවා. ඊට පස්සේ පීඩනය දරා ගැනීමේ ශක්තිය සාමාන්‍ය කොන්ක්‍රීට් එකකට වැඩිය. ඒ කියන්නේ දැන් කොන්ක්‍රීට් එක දාලා තිබ්බහම කාලයත් එක්ක කොන්ක්‍රීට් එක නැමෙන්න බලනවා වෙනස් වෙන්න බලනවානේ. ඒකට මුහුණ දීමේ ශක්තිය 142කින් වැඩි වෙනවලු. මොකද්ද වෙනස? එකම කොන්ක්‍රීට් එකට අසුචි එකතු කරලා තිබීම. ඉතින් මේක මාර එකක්. මේකෙන් කාරණා කීපයක් සිද්ධ වෙනවා. එකක් තමයි අපිට වඩා ශක්තිමත් කොන්ක්‍රීට් මිශ්‍රණයක් හම්බෙනවා. අනිත් එක තමයි අපි කොන්ක්‍රීට් හදන්න පාවිච්චි කරන සිමෙන්ති ප්‍රමාණය අඩු වෙනවා.
2: හරි.
1: සිමෙන්ති හදන්න හරි ලොකු පරිසර දූෂණයක් අපේ අතින් සිද්ධ වෙනවා කියලා තමයි කියන්නේ. ලොකු තාපයක් මුදා හරිනවා. ඒක යම් පමණකට අඩු කරගන්න පුළුවන් වෙනවා. අනිත් පැත්තට අපවහන කළමනාකරණය කියන්නේ අපි පාර පරිප්පුවක් කරන ප්‍රශ්නයක්. ටොයිලට් ඊට පස්සේ ඒවැ එකතු වෙන දේවල් යන්නේ කොහෙටද? ඒවා කොහොමද ස්වභාවික පරිසරයේ ජලාශවලට එහෙම එකතු නොවී නවත්ත ගන්නෙ? ඒකටත් යම් කිසි සපෝට් එකක් මේකෙන් හම්බෙනවා. එහෙම බැලුවම මේ මිනිස් අසුචි කොන්ක්‍රීට් මිශ්‍රණයට පාවිච්චි කරන එකවර ප්‍රශ්න කීපයක් විසඳන මරු වැඩක්. ඉතින් තාම මේක
2: සුපිරි වැඩක් කරන්නේ කොහොමද? ඒක
1: තමයි නහය වාගෙන කරන්න ඕන වැඩ. බලමු ඉතින් නේද? ඉස්සරහටයි
2: බලමු. ඉතින් අපි අද ඉස්සරහට ගිහින් කතා කරන දේවල් ටික ගැනත් කියන්න ඕනේ මකල. මාළුවේ පුංචි කාරණියස් ගැන කතා කරන්න ඕනේ. DFCC බැංක එකේ හෝම් ලෝන් එක ගැන කතා කරන්න ඕනේ.
1: ඩග්ලස් & සන්ස් ලිමිටඩ් ගැනත් අපි කතා කරනවා. හය අමාර වෙනකන් අපිත් එක්ක ඉන්න හොඳ හොඳ ලාඩම්.
2: හැන්දෑ ජාමේ.
3: ලාඩම්.

0: පිරෙන්න සියත David Peris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV, Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within. Adama obe test drive eka wen karawa ganna. Amathanna 01117888666. සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60%ක් දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය Galaxy Fire Shield Purple Fire දැන් වෙළඳපොලේ.
2: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 01117222000 NIBM The City University, the place to be.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 01115 715 555 අමතන්න.
6: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකයේ 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
10: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
12: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම
13: සාර්ථකිත වාර්තා තිබෙන කෝටි 8 NLB ධනරිතහනේ රුපියල් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත ධන නිධාන

0: අති විශ්වසනීය ගමනකට ජෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් කිලෝවොට් පැය 3.5ක ලිතියම් අයන් බැටරිය කිලෝවොට් 3.1ක මෝටරය ලීටර 35ක ස්ටෝරේජ් පහසුකම ඩේවිඩ් පීරිස් ඊ මොබිලිටි වෙතින් වැඩි විස්තර සඳහා 01147750
1: අමතන්න ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ
2: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
3: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 01115715555 අමතන්න
4: සීරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් කොත්මලේ ලුණු රසති බට ඉතිරි රුපියල් 240යි ඇස්ට්‍රා ඉතිරි රුපියල් 340යි 7 අප් ඉතිරි රුපියල් 140යි මැජික් වැනිලා අයිස්ක්‍රීම් රුපියල් 270යි කාගිල්ස් ෆුඩ් සිටි
5: අවදත් කාගිල් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වය දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වය ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී
6: කවුරුත් දන්න කවුරුත් ගන්න විශ්වාසනීය ලංකාවේ අංක කේත්‍රි රෝද රටය බචා
7: පුතේ කන්නාඩි අමතක වෙලා නේ
8: අම්ම සල්ලි දාන්නද
7: සල්ලි දාන්න
8: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කන්නාඩි වෙන්න
7: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය
8: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
9: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19
10: Lanka rating BBB minus stable outlook. Balapatrabi. Mulya samagamukhi. Sri Lanka 10th Rakshana Yojana Kramay. Samajikiki.

0: Ladang.
1: අපි මේ කතා කරන්න පටන් ගත්තේ චාලි මේ
2: කොන්ක්‍රීට් එක.
1: ඔව් කොන්ක්‍රීට් එකෙන් කතා කරන්න පටන් ගත්තේ ඉන්දියාවේ කොන්ක්‍රීට් මිෂනේට මිනිස් අසූචි එකතු කරලා තිබුණා. මේ රගුවේෂ් කියන ඉංජිනේරුවා මේකට කියන්නේ බයෝචාර් කියලා. මිනිස් අසූචි එකතු කරලා හදන කොන්ක්‍රීට් මිෂනේට බයෝචාර් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ.
2: කොච්චර පවර් එකක් තියෙනවද මේ මිනිස් අසූචි වලට?
1: නෑ ඒව හැම පවර් එකක් නෑ. ඒක සිමෙන්ති සහ කොන්ක්‍රීට් එක මික්ස් කළාට පස්සේ තමයි මේ පවර් එක එන්නේ. ඒ අසූචි වලින් ගෙවල් හදන්න ඒව ලෑස්ති වෙන්න බෑ. ඒක කරගන්නවා වැඩක්. එහෙම පවර් එකක් නෑ ඒක. හරි. ඒක එයා කියන්නේ නිකන් මේ අපරාධේ ඔය සිමෙන්ති ටිකයි අනිත් ඒවා වැලී දැම්මේ නොදා හැදුවල තව හයියන්නේ වගේ එකක් කියලා තමයි කියනවා.
2: නෑ හැන්නේ මං කිව්වේ නෑ.
1: ඒක ඇති පවර් එකක් නෑ ඒ. තමයි ඉතින්
2: ඒකේ තියෙන ඇසිඩ් හරි මොනා හරි ඉතින් ඇතිනේ
1: නේ තාක්ෂණය කියන්නේ ඒක තමයි හරි හරි සංයුතියට වැඩේ මික්ස් කළාම එලියට එන එක තමයි ඒ සවිශක්තිය.
2: ඔව්
1: ඒක නෙවෙයි මේකේ විනෝදාත්මක ඇන්ගල් එක.
2: මොකද්ද මොකද්ද
1: දැන් ඉන්දියාව කියලා කියපු ගමන් හුඟ දෙනෙක්ගේ ඔළුවේ එන ඉමේජිනේෂන් එකක් තමයි ඒගොල්ලෝ පාරේ ජරා කරනවා කියන්නේ.
2: ඔව් ඒක හරි ඒක හරි
1: ඒක හරි හරිම ප්‍රසිද්ධ ක්ලීෂේ එකක් නේ ඉන්දියාව ගැන. ඉන්දියාවේ මිනිස්සු
2: පාරේ
1: මල පහ කරන වාය කියන එක. ඒකෙන් මිනිස්සුන්ව මුදව ගන්නත් ඉන්දියාව සෑහෙන ෆයිට් එකක් දුන්නා. දැන් නම් ඒක බොහොම අඩු වෙලා ඇත්තේ. ඉන්දියාව මිනිස්සුන්ට කියන ආණ්ඩුවෙන් ටොයිලට් හදලා දීලා ඒත් මිනිස්සු යන්නේ පාරට. ආණ්ඩුවෙන් හදලා දෙන ටොයිලට් එක පාවිච්චි කරන්න ඊට පස්සේ ටොයිලට් පාවිච්චිය ගැන චිත්‍රපටි හදලා පෙන්වන්න දුනා ඒගොල්ලන්ට මේක ප්‍රචලිත කරගන්න. මිනිස්සුන්ව හරි විදිහට ඒ කියන්නේ මලද්‍රව්‍ය හරි විදියට අපවහනය කරන්න පුළුවන් සිස්ටම් එකට එකතු කරන්න පාරේ තැන් තැන් වල දාලා යනවා වුණාට ඒකට ඒගොල්ලන්ට සෑහෙන කාලයක් ගත වුණා. දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා ඒ මිනිස්සු පාරේ ජරා කරනවා කියලා තිබිච්ච කතාවම අනිත් පැත්ත හරවන්න. දැන් ඒ මලද්‍රව්‍ය එකතු කරලා ඒකෙන් ගොඩනැගිලි හදන තාක්ෂණයක් ඉන්දියාව හදාගෙන තියෙනවා.
2: ඒ කියන්නේ බිස්නස් එකක්.
1: දැන් ඒගොල්ලෝ මෙච්චර දවස් ට්‍රයි කළා ඔක පාරේ දාන්න එපා. අර ආණ්ඩුවෙන් හදලා දීලා තියෙන ටොයිලට් එකට දාන්න.
2: පාරේ දාන එක කැතයි. දැන් එපා.
1: දැන් මැසේජ් එක වෙනස් වෙලා තියෙනවා. ඔය එහෙම ටොයිලට් වල හරි මේ තැත්තක් වල දාලා නාස්ති කරන්න එපා.
2: පාරේ දාලා.
1: මේ අපිට මේ ගනල්ල දෙන්න අපිට ගනල්ල දෙන්න කොන්ක්‍රීට්. සමහර විට එලිම කොන්ක්‍රීට් අරන වැඩපොළට මිනිස්සුන්ට එලිම සයිට් එකට යන්නේ උදේ නැගිට. උදේ නැගල වතුර බාල්දිය තරගෙන එලිම කන්ස්ට්‍රක්ෂන් සයිට් එකට තමයි යන්නේ.
2: කොන්ක්‍රීට්
1: එක අනන්ද ගල් ටික දාලා සිමෙන්ති ටික දාලා සවල් තියාගෙන ඉන්න කෝ කට්ටිය රෙද්ද කිය එහෙම කරන්නේ නැහැ. කවුද එහෙම කරනවයි කියලා. ඒක ඊටදී ඒගොල්ලෝ විධිමත් පිළිවෙලක් වැඩ පිළිවෙලක් ඒකට හදාවි. ඒගොල්ලෝ ප්‍රශ්නේ ඒගොල්ලෝ විසඳගනි. සැන්ඩි අයියෝ අයියෝ. දැන් ඔය මේ වැඩේ හෙට්ටි පොල කරන්න ගියොත් ඔහම තමයි කරන්නේ.
2: මොයේ මේ හෙට්ටි පොල ගාව.
1: පොඩි පිටරියක් අරගෙන කළු ගල් ටිකයි චිප් ගල් ටිකයි සිමෙන්ති ටික වැලි ටික ඔක්කොම දාලා සවල් අතේ තියාගෙන හා සැන්ඩි එන්න. මේ මේකට දාන්න 120.
2: නේ ගෙයක් ගෙදර හදන්නකොට නම් ඕගේ.
1: තමගේ ගෙදර. අපි මිනිස් හැටියට මේ වගේ මීට කල්ලුත් කරලා තියෙනවා. රෝමාධිරාජ්‍යය ඒ කියන්නේ රෝමේ කාලයක් තිබුණා එකතු කළා මේ මිනිස් මුත්‍රා
2: ටූත් පේස්ට් වලට
1: නෙවෙයි. ඒක ඇත්තටම එකතු කළේ ලොන්ඩ්‍රි වලට ක්ලීනින් වැඩ කටයුතු තියෙන තැන් වලට. ඊට පස්සේ ග්‍රීස් පැල්ලම් අරෝමේ වයින් කරන්න ඕන වෙච්ච තැන් වලදී එහෙම ඒගොල්ලෝ පාවිච්චි කළා මිනිස් මුත්‍රා. ඒව එකතු කරන කලෙක්ෂන් සෙන්ටර්ස් තිබුණා. මිනිස්සුන්ට ඇවිල්ලා මුත්‍රා දාලා යන්න කන්ටේනර්ස් තියලා තිබුණා. පස්සේ කාලෙක රෝම හිටපු එක අධිරාජ්‍යයේ වෙස්පාසියන් අධිරාජයා එයා ටැක්ස් එකක් පවා පැනෙව්වා මුත්‍රා එකතු කරන කට්ටිය. ඔයා එකතු කරලා තියෙන මුත්‍රා ප්‍රමාණයට ඔයා ටැක්ස් එකක් ගෙවන්න ඕනේ. මොකද ඒක ඉන්ඩස්ට්‍රියල් වැලියු එකක් තියෙන දෙයක් හැටියට ඒගොල්ලෝ සැලකුවේ. මුත්‍රාවල යූරියා තියෙනවා. ඒ යූරියා බැක්ටීරියා එක්ක ක්‍රියා කළාම ඇමෝනියා හැදෙනවා. ඇමෝනියා කියන්නේ ඉතා ප්‍රබල පිරිසිදු කාරකයක් හැටියට තමයි ඒ කාලේ පාවිච්චි කළේ. ඉතින් අපි සමහරලාට ඊය කියන නහය අකුල ගන්න නේද? අහක බලාගෙන යන දේවල් වලට සමහරු එකපාර්ත්තම ලෝක මට්ටමේ ආර්ථික වටිනාකමක් අදලා දෙනවා.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂකක් සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500.
1: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම. පොල් ගාල මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙසකර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න. ඉහළම තත්ත්වෙන් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලේසි, පහසුයි, වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බලගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වය දැන් පිළිගනිමු.
3: සයන්ස් වලින් ජීවිත වෙනස් කරන්න BSc Honors Biomedical Sciences with Althea at Slit. අදම ඉදම් කරන්න පිවිසෙන්න www.slit.lk. Slit and Hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
4: ඔබේ පවුලේ ආහාර වේලට එක් කරගෙන ඔබේ දරුවන් ස්ටාර්ට්.

0: ඇඩ්වාන්ස් ටිකෙන් ටික පේ.
1: 45 ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
2: Listen up, Colombo. Vietnam is calling.
3: දැන් Vietjet එක Colombo ඉඳන් Vietnam වලට direct fly කරන්න. One way ticket එකක් දැන් $90 ඉඳන්. මේ crazy deal එක ඉවර වෙන කලින් ඉක්මනටම ඔයාගේ සීට් එක book කරන්න.
4: Colombo ඉඳන් Vietnam යන්න දැන් වියදම $90 ඉඳන්.
2: Let's Vietjet.
5: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
6: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
5: නිවාස කිව්වහම බිත්ති වහලවල් ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සවුත් වෙනවා.
6: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඇවිත් තියෙන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්.
7: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance
8: එකක් නැහැ. හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB - stable outlook බලපත්‍රාභි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයි.
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 දක්වා පමණයි.
11: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
12: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
11: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. තේකබඩුවල ලස්සන.
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
11: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නැහැ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
14: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
15: මෙන්න ප්‍රශ්නය. දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. දෙල්ගමුව විහාරේ, 2. ලංකාතිලක විහාරේ.
16: දෙල්ගමුව විහාරේ.
17: ස්කෝලේ 7 වසරින් ගෙනගන්න ඌරු බොක්කෙන් දසන්ත විරාජිත අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9.9 වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
18: යත පොකට් මනි.
17: හෙට උදේ 5 කාලට සිය තහන්න.

0: සැන්ඩි
1: මකලෝ
0: වාහනයක් එලෝනකොට සමහර වෙලාවට මංකෙන් මේක කරලා බලන්න. කියන්නේ වාහනේ එලෝන ගමන් ඇස් දෙක වහගෙන කල්පනා කරලා බලන්නේ වාහනේ හරියටම කැලී ටික වැඩ කරනවද, අතට පායට වාහනේ දැනෙන විදිහ හරියටම හරිද කියලා ඇස් දෙක වහගෙන හොඳට කල්පනා කරලා බලන්න. එතකොට කොහරි
1: හැප්පෙනවා.
0: ඇස් දෙක වහගෙන කල්පනා කරන්න පුළුවන් වැඩක්
1: නෙවෙයි.
0: ඇස් දෙක අරගෙන වාහනේ එලෝන ගමන් ඔයා පොඩ්ඩක් හිතලා බලන්න. වාහනේ නිකන් මොනහරි පොඩි බම්ප එකක් උඩින් යනකොට පොඩි වලක රෝදයක් වැටුනහම නිකන් ටකලං ගාලා සද්දයක් එනවද, වාහනේ නිකන් නොක් කරනවා වගේ දැනෙනවද, සුක්කානම වයිබ්‍රේට් වෙනවද? කියන්නේ සුක්කානම කියලා කියන්නේ ඔයා වාහනේ එලවනකොට වයිබ්‍රේට් වෙන්න ඕනේ නැති කැලල.
1: ඒක
0: ඕනට වැඩිය වයිබ්‍රේට් වෙනවද? වාහනේ පැත්තට අදිනවද? ටයර් ගෙවෙන්න ඕනේ මේ ඊවන් විදියන්නේ. ටයර් එකේ වම් පැත්තයි දකුණු පැත්තයි ඔක්කොම එක ගන්න ගෙවෙන්න ඕනේ. ටයරේ පැත්තක් වැඩිපුර ගෙවෙනවද? එහෙම නැත්නම් සාමාන්‍යයෙන් වෙනදට වඩා වේගෙන් ඔයාගේ ටයර් ගෙවෙනවා වගේ වාට දැනෙනවද? සුක්කානමේ ප්ලේ එක පොඩ්ඩක් කොහමද, සුක්කානමේ පොඩි ප්ලේ එකක් තියෙනවා. ඊට වඩා වැඩිපුර ලොකු ප්ලේ එකක් තියෙනවද සුක්කානමේ කියලා පොඩ්ඩක් අවධානය දෙන්න. ඔන්න ඔය ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ කියන්නේ වාහනේ සස්පෙන්ෂන් හරි සුක්කානම් කෑලිවල හරි මොනවම හරි අවුලක්
1: තියෙනවා.
0: ඒකට ඒක රිපෙයාර් කරන්න යනවා නම් ඔයා ගන්න ඕන ස්පෙයා පාර්ට්ස් ඉන්නේ 555 කියන බ්‍රෑන්ඩ් එකේ. 555 තමයි ජපාන් තාක්ෂණය නිෂ්පාදනය කරන ලොව පුරා විශ්වාසය දිනාගත්ත එක, සස්පෙන්ෂන් සහ ස්ටියරින් පාර්ට්ස් වලට විශ්වාසය දිනාගත්ත බ්‍රෑන්ඩ් නේම් එක. ඩග්ලස් ඇන්ඩ් සන්ස් ලිමිටඩ් ලංකාවට ගෙන්වා බෙදා හරින්න. අපි ඒගොල්ලෝ ගැන තමයි මේ ටිකේම කතා බහ කරගෙන එන්නේ. ඉතින් වාහනේ ස්ටියරින් වල ඉතාම වැදගත් කාරණයක් තමයි හරියටම අපි ස්ටියර් කරන විදිහට වාහනේ යනවද කියන එක. අපි කපන ගානටද කැපෙන්නේ, අපි වාහනේ හරවන ගානටද හැරෙන්නේ. ස්ටියරින් එහෙම වුණාම වාහනේ අපිට කන්ට්‍රෝල් නැතුව යනවා, අපිත් දන්නෙම
1: නැතුව.
0: එහෙනම් සස්පෙන්ෂන් සහ ස්ටියරින් පාර්ට්ස් කියන්නේ වාහනේ ඉතාම වැදගත් කොටසක්. ඒකේ මොනවම හරි පුංචි හරි ඉෂුව එකක් තියෙනවා නම් DSL ලංකාවට ගෙන්වා බෙදා හරින 555 ස්පෙයා පාර්ට්ස්ම පාවිච්චි කරන්න.
1: මකලෝ මට ගෑක් හදන්න ඕනේ මකලෝ.
0: හා හදමු හදමු.
1: මට සිමෙන්ති ටිකක් මදිනේ.
0: සිමෙන්තිද මදි? අර ඉන්දියාවේ අර බයෝචාර් ප්‍රොඩක්ට් එකෙන් ඒගොල්ලන්ගේ ගෙන්නලා දෙන්න සිමෙන්ති මදි පාඩුවට දාන්න මේ මිනිස් අසූචි.
1: ඒගොල්ලන්ගේ ඕනේ අපේ ගෙදර කට්ටියගේ.
0: ඒක කළත් ඉතින් ඒකත් නිකම්ම කරන්න බෑ. ඒකටත්
1: සල්ලි ඕනේ මකල. ලොකුම ප්‍රශ්නකේ හදන්න මට තියෙන සල්ලි හොයා ගන්න. දැන් මට එකපාරම ලොකු සල්ලියක් බෑ වියදම් කරන්න.
0: බෑනේ, කොහේ තියෙන සල්ලියක්ද?
1: ඔව් මට හැබැයි මගේ හම්බෙන සැලරියේ MC ගාණක් කැපෙන්න මාසෙකට වගේ එහෙම කරේ.
0: ඔව් කවුරුවත් එහෙම අතේ තියෙන සල්ලි වියදම් කරලා එක සැරේ අතේ සල්ලි වලින් ගෙවල් හදන්නේ
1: නෑනේ.
0: ඒකට හවුසින් ලෝන් එකකට තමයි හුඟ දෙනෙක් යන්නේ. යන්න DFCC එකට, DFCC හෝම් ලෝන්. අන්න තමන්ගෙම නිවසක් හදාගන්න. ඒගොල්ලෝ දවස් 10 ලෝන් එක පාස් කරලා සල්ලි ටික අතට දෙනවා.
1: ලියකියවිලි සැහෙන අඩුයි අපිට. අර ඔයා ගන්න බැරි ලියකියවිලි ඒගොල්ලෝ ඉල්ලන්නේ නැහැ. දවස් 10 ලෝන් එක අතට දෙනවා. අනිත් එක තමයි අවුරුදු 30ක් යනකම් ගෙවාගෙන යන්න පුළුවන්. අවුරුදු 20ක් යනකම් පොලිය එහෙම එහෙ වෙන්නේ නැහැ. ඔයාට ඒ දෙන පොලියටම ඒ ගන්නම ගෙවාගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් 0112352 කියන අංගෙට කොහල් කරලා තව විස්තර දැනගන්න. එහෙම නැත්නම් ළඟම තියෙන DFCC බැංකු ශාඛාවකට ගිහිල්ලා ඔයාට ඕන

0: මොකද මොකද
1: එහෙම කියන ඒවා පවා සමහරලාට මාර වටිනවා.
0: ඔව් ඉතින් අපි දැන් කලින් කතා කරේ.
1: ඔව් දැන් ඔයා හිතන්න ඔයා වැඩට යන්න ලෑස්ති වෙලා එළියට එනකොට
0: හරි
1: කොහේ හරි වෙලාවයි පාරයි වැරදිච්ච වවුලෙක් ඇවිල්ලා ඔයාගේ ඔළුවට දානවා පුටස් එකක්.
0: අපි ඊයා කියනවා.
1: ඊයා කියලා හරි ඊයා කියලා කියනවා. හැබැයි ඔයා දන්නවද වවුල් බෙටි කියලා කියන්නේ ලෝකේ හරිම වටින සම්පතක් කියලා. ඒ කියන්නේ ඇත්තටම ඔයාගේ ඔළුවට වවුල් බෙට්ටක් හැම වැටිච්ච වෙලා ඔයා විරදොඩර ආඩම්බරේ වැඩටෙන්න ඕනේ. ඒක හොත කන්ටෙන්ට් නැතුව.
0: ඊයා.
1: වාට පේනවද?
0: අද මගේ ඔළුවේ.
1: අද වගේ ඔළුවේ වවුල් බෙට්ටක් තියෙනවා වාට පේනවද? ඊයා. ඊයා කියන්නේ පා ආඩම්බර වෙන්න වටින දෙයක් මේ ඔළුවේ තියෙන. ඇයිදන්නවද මං එහෙම කියන්නේ? වවුල් බෙටි වල නයිට්‍රජන් සහ වෙනත් පෝෂක කොටස් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ පෝරහේ මහදන්න ඕන කරන සියල්ලම වවුල් බෙටි වල තියෙනවා. බැඩ් ගුවානෝ කියලා කියන්නේ ටිකක් සියවස් ගානක ඉඳන් අපි දන්නේ නැති වුණාට වවුල් බෙටි පාවිච්චි කරනවා පොහොර හදන්න. පොහොර හදන ලෝකේ පුරාම යවනවා. තව සමහර කුරුල්ල ජාතිවල අසූචි මේ විදිහට පාවිච්චි කරනවා වවුලන්ගේ විතරක් නෙවෙයි. එක කාලෙක මේ 19 වෙනි සියවස එක කාලෙක පීරුවියන් සීබර්ඩ් කියන සතාගේ කුරුල්ල ජාතිය පීරුවියන් සීබර්ඩ්. ඒ පීරුවියන් සීබර්ඩ් ලගේ බෙටි ඒ වටල විශාල ඉල්ලුමක් ඇති වුණා. ඇමරිකාවේ කොච්චර ඉල්ලුමක් ආවද කියනවනම් ඇමරිකාව ඇක්ට් එකක් පාස් කළා. ගුවානෝ අයිලන්ඩ් ඇක්ට් ඔෆ් 1856 කියලා. ඇමරිකාව අවට ඇමරිකානු මහද්වීපය අවට කවුරුවත් අත්පත් කරගෙන නැති දූපතක් දැක්කොත් ඒ දූපතේ ඒගොල්ලෝ ඒක විශේෂයෙන් නම් කළද මෙන්න මේ කුරුල්ලන්ගේ බෙටි තිබුණොත් ඒ කුරුළු බෙටි සහිත දූපත ඇමරිකාවට අයිති කරගන්න පුළුවන් කියලා ඒගොල්ලෝ වෙනම ඇක්ට් එකක් ගෙනවා. එතකොට ඇමරිකාවේ ඉන්න ඔය දේශාටකයෝ වගේ කට්ටිය බෝට්ටු හදාගෙන නැව් හදාගෙන මූද පීර පීර ඒ කුරුළු බෙටි තියෙන දූපත් හෙව්වා 1800 ගණන්වල මැද හරියේ. ඉතින් එහෙම අපි නොහිතන වටිනාකමක් සමහර දේවල් වලට ආරෝපණය වෙනවා. තව විශේෂ කාරණයක් තියෙනවා.
0: මොකද්ද?
1: මේ වවුල් බෙටි ගැන කියන්න පෝර හැටියට විතරක් නෙවෙයි.
0: එහෙනම්
1: ඒවෙන් ගන්න තව මාර වැඩක් තියෙනවා. ගන් පවුඩර් කියලා જાතියක් තියෙනවා. උණ්ඩ හදන්න පාවිච්චි කරන්නේ තුවක්කු උණ්ඩ ඇතුළත ගන් පවුඩර්.
0: වෙඩි බෙහෙත් කුඩු
1: හදනකොට පාවිච්චි කරනවා වවුල් බෙටි. ඔයා කිව්වට විශ්වාස කරනවද? වවුල් බෙටි දාලා තමයි මිනිස්සු වෙඩි තියාගන්නේ.
0: ඕනේ.
1: රයිට්. මේ තග්ගාල මතක් කරන්න බෑ පුංචිකාර නිවස ගැන. නැත්තම් ක්ලයින්ට් ගියොත් එහෙමනේ. විශ්වාසවන්තම හොඳම ලේසිම පහසුම තැන මාළඹේ පුංචිකාර නිවස.
0: අපි මේ නිතරම මතක් කරන්නේ මගලු. ඇත්තටම මිනිස්සු ඇඳෙන්න තියෙන ප්‍රමාණය වැඩි නේද?
1: ඔන වාහනයක් ගන්නවා කියන එක ටිකක් හැමෝටම සීකල්පනාවෙන් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඒකට දැනගත යුතු කාරණා ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ඇත්තටම අපි දන්නේ නැහැ. ඒතකොට අපි ඒවා දන්න කෙනෙක්ව සහායට එක්කගෙන යන්න ඕනේ. අපි සහායට එක්කගෙන යන කෙනා දැනගන්න ඕන ඔක්කොම දන්නවද කියලා අපිට දැනගන්න විදිහක්
0: නැහැ.
1: අපි දිහා බලන්ගල එයා දන්නවා වගේ නේද?
0: එයා දන්නවා වගේ රඟපෑවොත් අපි ඒක දන්නේ නැහැ.
1: ඒක දන්නේ නැහැ. ඒ හින්දා වාහනයක් ගන්නවා කියන ටිකක් සංකීර්ණ වැඩක්. එතකොට ඉතාම විශ්වාසවන්ත දැනකට යන එක තමයි වඩාත්ම ඇඟට
0: ගුණදායක.
1: ඉතින් යන්න මාළඹේ පුංචිකාර් නිවසට. එතන ගියාම වාහන 400ක් විතර එතන තියෙනවා. ඔයා ගිහිල්ලා වාහනේ පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් ඉල්ලුවොත් ඔයා ඉස්සරහම ඒ තත්ත්ව පරීක්ෂාව ඒගොල්ලෝ කරලා දෙනවා. එහෙම තමයි ඒගොල්ලෝ ඔබ ඒ අය කෙරෙහි තබන විශ්වාසය රකින්නේ. එතනින්ම ලීසින් පහසුකම් ඉල්ලන්න පුළුවන්. එතනින්ම ඉන්ෂුරන්ස් පහසුකම් ඉල්ලන්න පුළුවන්. අයිතිකාරයෙක්ම ගණන් කතා කරගන්න පුළුවන්. ඉතාම විනිවිද භාවයෙන් යුක්තව ගනුදෙනුව කරලා ලංකාවේ අපි හිතුවොත් මේ වෙලාවේ විකුණන්න දාලා තියෙන වාහන අතරින් හොඳම වාහනයක් ඔයාට මාළඹේ පුංචිකාර් නිවසෙන් ගන්න පුළුවන්. මෙන්න මේකයි address එක. පුංචිකාර් නිවස වාහන උද්‍යානය, පුංචිකාර් හන්දිය, පුංචිකාර් පාර, මාළඹේ.

0: 4 на Сията.
1: සියත පත්තරේ විතසා
2: පාස්කු මහ නඩුව 15 දිනේ කවුරුදු 200 260 හිරේ චෝදනා 23270ක් තීන්දුව පිටු 3000යි විත්තිකරුවෝ ආගම් අතර ભેද ඇති කරලා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා මෞලවි වරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දිනකට අදාළ චෝදනාවන් සඳහා වසර 200 සිට 260 දක්වා කාල සීමාවන්ට බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ රාත්‍රියේදී නියම කළා කියලා වාර්තා කළා.
1: සියත පත්තරේ විදහසා උදේ 7:50ට ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් Business, Computing, Interior හෝ Fashion Design, AIN, Data Science, Engineering, Languages, Psychology හෝ Logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න අතම අමතන්න 011732000 NIBM The City University The Place to Be Million ගණන් වාසි ලැබෙන Prime Million Dreams ගයක් ඉඩම ගන්න 15% Prime Open දකින හින ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 Prime Group මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
3: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita සීතා හදවත් දිනෝ හිතවත්කම රට සවාරිය ගිහිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ
4: පෙරලිකරන NLB Mega Power දවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න
3: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක් ඔබත් අදම DFCC නිවාසනය පහසුකම් ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න වැඩි විස්තර සඳහා 011252352 අංකයෙන් හෝ ළඟම DFCC බැංකු ශාඛාවෙන් ලබා ගන්න කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට
5: 2025 GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
3: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
8: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න
9: Milan Pasta Durian Petivala Gunee Peri Milan Pasta Obe Pavule Ahara Velata Ekkaragena Obe Daruwa Star Kene Karana Milan
10: Pasta Puthe Kannadi Amataka Velani
11: Amma Salli Dannada
10: O Salli Dann
11: Oy form ekak dennako Man amma Kannadi wenna
10: Tenna honda nan innet honda aya
11: Oya wage honda kenekuta ganadunu karanda e wageema honda tanak gona
5: Sthavaratwe Vishwasaniyatwe sa Arakshawa Ihelima Labadi Obe Sthavara Tanpotuwata Ihela Poliyak Labadena Hondama Tana Sarvodaya Development Finance Hondama Tanak Honda ආයෝජනයක් 13:19 අදම අමතන්න ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි
12: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ algae fungus dirt වලට කිසිම chance එකක් නැහැ

0: සියත දෙවයින පුරා
1: සහයයි විනාඩි 1යි
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු IMF ප්‍රමුඛතා ලයිස්තුව ඉදිරිපත් කෙරේ. අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්ම වයි. රටේ ආර්ථික තත්ත්වය ගැන හර්ෂගෙන් චෝදනා.
1: ජනාධිපතිතුමාට පුළුවන් මේ අවශ්‍ය සහනාධාරය ලබා දෙන්න.
0: වැසි තත්ත්වය අනිද්දා දක්වා. නාමල් යලි රිමාන්ඩ්. වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. 98.2 98.4

0: අඩං
1: ඔයාට වමන ගිහිල්ල තීරද සැට්ටි?
2: ඔහු වමන ගෙන් තේන
1: අන දේවල් වල හැටියට වමනේ ඩොගී දුරුද්ද පුදුමයි.
2: තියෙනවා
1: මේ චාලික රට තනකොළ පිටියත් කඩවන්නේ උදුරකට වෙලා
2: බස්සල යනකොට මට වමන.
1: ඔවිද රට තනකොළ කාලා බස්සල ගියා වමන යනවා ඇති තමයි.
2: එතකොට මට බෝට්ටු වල යන්න බෑ, මුහුද යන්න බෑ.
1: මුහුද යන්න බෑ? සීසික්නස්.
2: ඕ කැරකිලි.
1: පැද්දිලා පැද්දිලා පැද්දිලා ඔංචිලි පදින්න බැරුවද?
2: බෑ ඔංචිලි පදින්න එහෙම ඒක අවුලක් නැහැ. නමුත් බෑ මට මුහුද නැ යන්න බෑ. මං හරි බයයිත් එක්ක.
1: බෑනේ.
2: සීසික්.
1: ඔයාට මේ මේක හරි වටිනවා පොඩ්ඩක් තියාගන්න කියලා කාගේ හරි වමනේ බෑග් එකක් දුන්නොත් මොකද කරන්නේ? යාදේ. ආ ඊයා කියලා කියන්නේ චාලි ඇම්බර් ග්‍රීස් ගැන දන්නේ නැති හින්දා. ඇම්බර් ග්‍රීස් දන්නවද?
2: නෑ.
1: ඇම්බර් ග්‍රීස් මේකට මේ සිංහලෙන් කියන අම්බර කියලා.
2: අම්බර.
1: අම්බර කියලා කියන්නේ මේ ස්පර්ම් වේල් ලගේ ඇඟ ඇතුලේ හැදෙන කිසියම් දෙයක්. මේක සාමාන්‍යයෙන් කියන්නේ ස්පර්ම් වේල්ස්ලා මේ අම්බර වමනය කරනවා කියලා මූදෙදි.
2: ඊට පස්සේ
1: මේක මූදේ පාවෙවි තිබුණාම මිනිස්සුන්ට හම්බෙනවා. මේ ඇම්බ ග්‍රීස් ඉතාම වටිනවා. ලෝකෙ පුරාම තාම මිල අධික සුවඳ විලවුන් හදන්න ඇම්බ ග්‍රීස් පාවිච්චි කරනවා. හරි, මේ ඇම්බ ග්‍රීස් ළඟ තබා ගැනීම මෙහෙම තහනම් කරලා තියෙනවා. මොකද මිනිස්සු ඊට පස්සේ තල්මස්සු මරන්න පටන් ගනී කියලා මේ ඇම්බ ග්‍රීස් ගන්න. හැබැයි දැන් ඇත්තටම සත්ව විද්‍යාඥයෝ කියනවා නෑ, මේ ස්පර්ම් වේල් වමනේ කරන දෙයක් නෙවෙයි ඔය ඇම්බ ග්‍රීස් කියලා කියන්නේ. ඒක යාගේ ඇඟ ඇතුලේ හැදෙන විශේෂ දෙයක්. හැබැයි ඒක එළියට එන්නේ කටින් නෙවෙයි.
2: එහෙනම්
1: එළියට එන්නේ පශ්චාත් භාගෙන් කියලා දැන් විද්‍යාඥයෝ කියනවා.
2: එහෙනම් ඒක අසූචි.
1: අසූචිත් නෙවෙයි. අසූචි පිට වෙන මගෙන් තමයි පිට වෙන්නේ. හැබැයි අසූචි නොවන යමක් එක මේක පා වෙනවා. මේක මූදේ පාවි තිනවා. ඒක ඇත්තටම ස්පර්ම් වේල්ගේ ඇඟෙන් මේක පිට වෙනකොට ගන්ධස්කාරී බෑ කියලා තමයි සත්ව විද්‍යාඥයෝ කියන්නේ. හැබැයි කාලයක් ඒක මුහුදේ පාවෙවි තියෙද්දී ඒ දුර්ගන්ධය නැති වෙලා ගිහිල්ලා ඒකෙන් විශේෂ සුවඳක් හමන්න පටන් ගන්නවලු. අන්න එතකොට තමයි මේ අම්බර එකතු කරන අය ගිහිල්ලා එකතු කරගන්නේ. එකතු කරලා මේක සුවඳ විලවුන් හදන්න විකුණනවා. තාම මිල අධික ඉහළ මට්ටමේ සුපර් ක්වොලිටි පර්ෆියුම් වර්ග හදන්න තමයි ඇම්බ ග්‍රීස් පාවිච්චි කරන අය කියලා කියන්නේ. කොහම සුවඳ කොහමද?
2: නෑ
1: මේ පර්ෆියුම් නෙමෙයි, ඇම්බ ග්‍රීස් ටික කෙලින්ම
2: ඇඟිලි.

0: දවස් 10 දවස් 10 කරලා දෙන්න බඩිය.
1: මොකද්ද දවස් 10න් ඉතින්
0: දැන් ජීවිතේ අවුරුදු 50කට කිට්ටු වෙනවා ගෙයක් හදාගන්න බරුව කල්පනා කර කර නේද ඒක තමයි නාකි
1: වෙනවනේ.
0: දවස් 10ක් දවස් 10ක් ගොඩ දාලා දෙන්න බඩිය. ඒ සී කල්පනාවක් දැත් වෙලා බා 25 වෙනු අය. ඒ ගාල්ට වයසට කියලා කියනවා. බබ හිතුවේ නෑ ඇත්තටම. මට වයස 25 කියලා කිව්වා. සිහි කල්පනාව නැහැ. සිහි කල්පනාව නැති වෙන කම්ම ගෙයක් දොරක් හදාගන්න බැරි වුණානේ. දවස් 10යි. දවස් 10ක් වැඩේ ගොඩ දාලා දෙන්න. දවස් 10යි වැඩ. ඔළුව අවුල් කරගන්න පස්සේ. ඔළුව අවුල් කරගන්න. මම දවස් 10ක් වැඩේ ගොඩ දාලා
1: දෙන්න. හරි මොනාද ඕන ගොඩේ වැඩ දාගන්න.
0: ගොඩේ වැඩ දාගන්න මෙතන ඉතරයි කරන්නේ. ගොඩේ වැඩ දාගන්න ඉස්සෙල්ලා පොයා 0112 35.2.2 කට කෝල් එකක් දෙන්න.
1: හරි.
0: එතකොට මේක ආන්සර් කරන්නේ DFCC එකේ. ආන්සර් කළාම අහන්න ඔයගොල්ලෝ හෝම් ලෝන් දෙනවා කියන්නේ නැත්තද?
1: නෑ
0: මම. අර ඔය කොහොමද කේන්තියනවා ටිකක් ඉන්නේ.
1: නෑ නෑ.
0: කේන්තියනවා ඇත්තද? කිලම ඒගොල්ලෝගේ ඕමිස් ඇත්තටම අපි හෝම් ලෝඩ් දෙනවා. මොකද දවස් 10ක් දෙනවා කියලා කියන්නේ මේ මකලෝ කියන්නේ මේ දවස් 10ක් දෙනවා කියලා.
1: ඇත්තද?
0: ඇත්තද? කිලම ඒගොල්ලෝගේ ඕමිස්.
1: ඇත්ත ඇත්ත.
0: ඇත්ත දවස් 10ක් දෙනවා මකලෝද කිව්වේ? අපි thank you කිව්වා කියන්නේ යාට.
1: අපි
0: ඇත්තටම දවස් 10ක් දෙනවා. ඉතින් දැන් රටේ දින ඔක්කොම මේ ලියකේවිලි වලද මේ වැඩේ කරගන්න. ඒගොල්ලෝ මේ මකලෝ කියන්නේ මේ ලියකේවිලි දෙකෙන් දෙන කරලා දෙනවා. ඇත්තද? කියලා ඒගොල්ලෝගේ ඕමිස් ඇත්ත කලබල වෙන්න එපා.
1: මකලෝ ඇත්ත කියන්නේ.
0: ඒ ඇත්ත කියලා තියෙන්නේ. මෙන්න මේ සරල ડોකියුමන්ට් ටික අරගෙන එන්න බිස් අපි දවස් 10ක් වැඩේ කරලා. එතකොට මේ මකලෝ කියන්නේ මේ අවුරුදු 20ක් යනකම් මේ පොලිය ස්ථාවර කරලා දෙනවයි කියලා. ඇත්තද? කියලා ඒගොල්ලෝගේ ඕමිස් අපි බොරු කියන්නෙත් නෑ මකලෝ බොරු කියන්නෙත් නෑ. ඇත්ත තමයි කියලා තියෙන්නේ. අපි අවුරුදු 20ක් යනකම් පොලිය ස්ථාවර කරලා දෙනවා. අවුරුදු 30 30 ගෙවන්න දෙනවයි කියලා මේ මකලෝ කියන්නේ.
1: මන් දන්න දෙයක් තමයි මකලෝ තව මාලබේ පුංචි කාර් නිවසේ වාහන 400ක් තියෙනවා කියන එක. මාලබේ පුංචි කාර් නිවසේ රෙජිස්ටර් කරපු වාහන, නොකරපු වාහන EV තියෙනවා කියලා මම හොඳින් දන්න කාරණයක්. ඒ වගේම තමයි මාලබේ පුංචි කාර් නිවසේ තියෙන හොඳ වාහන විතරක් කියන එකත් මම හොඳට දන්නවා. ඉතින් මම ඔබටත් කියනවා මාලබේ පුංචි කාර් නිවසට ගිහින් බලන්න වාහනයක් ගන්න ගියාට පස්සේ. ඒතර දාලා තියෙන වාහන හැම එකක්ම පොඩ්ඩක් බලන්න. බලලා ඔයාට හිතට යන වාහනේ අමට මේ වාහනේ අදින මං කැමතියි කියලා කියන ඊට පස්සේ ඒගොල්ලෝ සම්පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් කරලා තමයි වාහනේ වාට දෙන්නේ. ඊට පස්සේ ලීසින් පහසුකම් තක්සේරු සේවා ඉන්ෂුරන්ස් පහසුකම් එතන තියෙනවා. ඒ ටිකත් හදාගෙන ගාන කතා කරගන්න පුළුවන් වාහනේ හිමිකරුවත් එක්ක. ඒ ගාන කතා කරගන්නකොට මාළුවේ පුංචි කහණිවසේ කට්ටිය කොයි වෙලාවකත් මැදිහත් වෙන්නේ නැහැ. අනේ අපි නම් ওই ගාන කතා කරගන්න පැත්තටවත් එන්නේ නැහැ. ඕගොල්ලෝ කතා කරගන්න කියලා කියනවා. ඊට පස්සේ ඉතින් ආට පොඩ්ඩක් ගාන අඩු කරගන්න පුළුවන් වාහනේ. පුළුවන් බැරිද කියලා ඉතින් බලන්න වාහනේ කතා කරලා නේද වාහනේ හිමිකරුවත් එක්ක. ඒ වගේ ඉතමත් පහසු ක්‍රමවේදයක් තමයි මාළුවේ පුංචි කහණිවසේ තියෙන වාහනයක් මිලදී ගන්න ගියාට පස්සේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා වාහනයක් මිලදී ගන්න යනකොට මාළුවේ පුංචි කාර්නිවස්ටි ගිහිල්ලා බලන්න. මේ අපි කියනමටම අපි ඔන් ඇඩ්‍රස් එක මතක් කරනවා. පුංචි කාර්නිවස් වාහන උද්‍යානයේ පුංචි කාර් හන්දිය පුංචි කාර් පාර මාලපේ.
0: අමාරුවෙන් ගත්ත වාහනේ හුඟා කාලයක් හරියට මේන්ටේන් කරගන්න ඕන නම් ඒ වාහනේට දාන ස්පෙයා පාර්ට්ස් ගැන දැඩි සැලකිල්ලක් ඔයා දක්වන්නම ඕනේ. ඉතින් වාහනයක් කියලා කිව්වහම කොච්චර සංකීර්ණ මෙකැනිසම් එකක්ද, ඒකේ කොයි තරම්නම් රිප්ලේසබල් ස්පෙයා පාර්ට්ස් තියෙනවද, ඒ හැම එකක් ගැනම ඔයා පරතරට දන්නේ නැහනේ, ඒ හැම එකක්ම ඔයා බැලු බැලමට අඳුරන්නේ නැහනේ, ඒ හැම එකක් ගැනම වෙන වෙනම ඉගෙන ගන්න ඔයාට වෙලාවක් නැහනේ. ඒ හින්දා ඔයාගේ වාහනයට දාන ස්පෙයා පාර්ට්ස් ලංකාවට ගෙන්නන්නේ ඩග්ලස් ඇන් සන්ස් ලිමිටඩ් එකෙන්ද කියලා විතරක් හොයලා බලන්න. ඒක හොයලා බලන්නත් වෙලාවක් නැත්තම් ඔයා ඕන එකක් දාගෙන ඕන එකක් කරගන්න. මං කියනවට වාහනේට ස්පෙයා පාර්ට් එකක් ගන්නකොට ඒ පාර්ට් එක ලංකාවට ගෙන්නන්නේ DSL එකෙන්ද කියලා හොයලා බලන්න. ඒගොල්ලෝ ලංකාවට ගෙන්නන්නේ ජෙනුයින් බෙදා හරින්නන්ගේ භාණ්ඩ විතරයි. ඒ කියන්නේ මොකක් හරි ලොව පුරා කීර්තියට පත්වෙච්ච ජාත්‍යන්තර මට්ටමේ සන්නාමයක් තෝරගෙන ඒ සන්නාමය මෙහෙට ගෙන්නන්නේ ඒ අදාළ කොම්පැනිය එක්ක වැඩ කරන්න නීතියෙන් බලයෙන් බැඳුණු බලයලත් නියෝජිතේ කරා විතරයි. ඒ තරම් සැලකිල්ලෙන් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ වැඩේ කරන්නේ. එහෙම වැඩක් එච්චර සැලකිල්ලෙන් ඒගොල්ලෝ කරන්නේ ඕගොල්ලන්ගේ වාහනයට DSL ගොඩාක් ආදරේ හින්දා. දිවයින පුරා DSL ලගේ බලයලත් අලුවේ නියෝජිතයෝ 3000ක් විතර ඉන්නවා. ඉතින් ඒ ඕනම කෙනෙක්ගෙන් ඔයාට විශ්වාසය තියලා හරි ස්පෙයා පාර්ට් එක, ජෙනුයින් ස්පෙයා පාර්ට් එක අරගන්න අවස්ථාව තියෙනවා.

0: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස්මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
2: ඔබේ සිහින නිවහන DFCC නිවාසනය සමගින් යථාර්ථයක් කරගන්න දින 10ක් ඇතුළත ණය මුදල් ලබා ගැනීමේ හැකියාව. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම වසර 20ක ස්ථාවර පොලි අනුපාතයක් සමගින් උපරිම වසර 30ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවක්. ඔබත් අදම DFCC නිවාසනය පහසුකම ලබාගෙන ඔබේ සිහින නිවහන ඔබේම කරගන්න. වැඩි විස්තර සඳහා 0112352 අංකයෙන් හෝ ලකම DFCC බැංක ශාඛාවෙන් ලබා ගන්න. කොන්දේසි සහිතයි DFCC බැංකුව ඔබේ වර්ධනයට.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Word Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: කසාද බැඳල තියෙන මාව නෙමේ බිත්ති.
7: බිත්ති?
6: බිත්ති බදාගෙන ඉන්නවට වඩා මෙයාට වෙන වැඩක් නෑ.
8: ස්වාමීනි වහින වෙලාවට බිත්ති පරිස්සම් කරගන්නයි මං එහෙම කරන්නේ. නැතුව මේ ආවේ පහ වෙලා නෙමේ.
7: මම යුෂ්මතාට අණ කරනවා ඒ වැඩේ ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක් වෙත පවරන ලෙස. හනික බදා ගන්න දේවල් තව නැතුව යුෂ්මතාට නේද?
9: ඩියුලක්ස් ඇක්වාටෙක් ඩෑම් ප්‍රොටෙක්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නෑ.
10: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම housing loan එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
11: ඔබ A level අවසන් කළ සිසුෙක්ද NIBM the City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 732000 NIBM the City University the place to be.
12: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire. flame retardant ප්‍රමිතිය පුරෝගාමියා.
13: freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
14: අදම combank.lk වෙත පිවිසෙන්න.
15: 2500ක අඩුම මාසික වාරිකයකට audio system එකක් කරගන්න.
16: advance එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
17: advance ticket ටික pay.
18: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
0: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
19: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
1: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: සිංගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
0: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ
14: පොලේ. දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමස්ත
12: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම්පාටින් ACL Fireguard Wire.
20: ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.

0: ගත දෙවයිනපුරා නාටං
1: අපිට මේ දවසේ කීකී හිටිය ජාතියම කතාවක් මේ කියන්න හදන්න.
2: අවසාන කතාව.
1: දැන් ඔගොල්ලන්ට මතක නම් 1990 ගණන් වල ලෝක පුරාම මේ පෝල්ට්‍රි ඉන්ඩස්ට්‍රි එකේ ලොකු පිබිදීමක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ චිකන්. හරි. චිකන් ඉන්ඩස්ට්‍රි එකේ ලෝකෙ පුරාම ලොකු පිබිදීමක් ඇති වෙනවා ඔය 1990 දශකේ. එතකොට එන ප්‍රශ්නයක් තියෙනවා. ගොඩාක් චිකන් විකුණන්න පටන් ගත්තාම ගොඩාක් කුකුල් පිහාටු එකතු වෙනවා. කුකුල් පිහාටු පිහාටු කන්නේ නැහැ කවුරුවත්.
2: පිහාටු
1: ටික අයින් කරලානේ ෆැක්ටරි එකෙන් මස්ටික් එළියට දාන. එතකොට මේ අයින් කරන පිහාටු නිකන් තැන් තැන් වල ගොඩ ගහනවා. මේක හරි ඝනයි. මේක දිරාපත් වෙන්නේ නැහැ ලේසියකට. එතකොට මේක ප්‍රශ්නයක්. කුකුල් මස් ගොඩක් විකුණනකොට කුකුල් පිහාටු ගොඩක් ඉවත් කරන්න සිද්ධ වෙනවා. මේ ඉවත් කරන කුකුල් පිහාටු වලට මොකද කරන්න කියලා කල්පනා කරනකොට සමහර විද්‍යාඥයෝ මේ කුකුල් පිහාටු වෙනම නිරීක්ෂණය කරාම ඒගොල්ලෝ දැනගත්තා මේකේ ගොඩක් කෙරටින් අඩංගුයි කියලා.
2: හා
1: හා. හරි, කෙරටින් කියලා කියන්නේ ඇත්තටම බිඳ හෙලන්න අපහසු ප්‍රෝටීන් වර්ගයක්. ඒ කියන්නේ කෙරටින් තියෙනවා කියන්නේ ගොඩක් ප්‍රෝටීන් තියෙනවා කියන්නේ. ඊට පස්සේ මේ විද්‍යාඥයෝ රිසර්ච් කරලා කරලා විදියක් හොයාගත්තා. මේ කුකුල් පිහාටු අඹරලා නැවත කුකුල් කෑම වලට පාවිච්චි කරන්න පුළුවන් කියලා. කියන්නේ කුකුලන්ට අවශ්‍ය කරන කුකුලන්ට සහ වෙනත් සත්ව පාලනයට අදාළ සත්තුන්ට කෑම හදනකොට ඒ සත්තුන්ට දෙන ප්‍රෝටීන් ඉන්ටේක් එක කෙරටින් බහුල මේ කුකුල් පිහාටු වලින් හදා ගන්න පුළුවන් කියලා. ඒක සැරේ ප්‍රශ්න කීපයකට ඒකෙන් ඒගොල්ලෝ උත්තර හොයාගත්තා. අදටත් ලෝකෙ පුරා සෑහෙන්න පාවිච්චි වෙනවා මේ කුකුල් පිහාටු ප්‍රෝටීන් බහුල සත්ව ආහාර නිෂ්පාදනය කිරීම සඳහා. ඒ විතර නෙවෙයි, දැන් අපි තව ගත්තොත් එහෙම ඔයා සැලුන් එකට ගිහිල්ලා කපල අයින් කරන කොණ්ඩේ තියෙන.
2: ඔව්.
1: අයින් කරන කොණ්ඩේ
2: තියෙනවා.
1: ඔයා දකින්නවත් අද සැලුන් එකේ හාදේ ඒක අතුගාලා මෙහෙක් මෙහෙක් කරලා අයින් කරලා දානවා. දැන් ලෝකේ විවිධ විදි හොයාගෙන තියෙනවා මේ අයින් කරන කොණ්ඩෙන් වැඩ ගන්න.
2: මොනවාද වැඩ?
1: කපල අයින් කරන කොණ්ඩෙන් පුළුවන් තෙල් උරා ගන්න. ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා කෙස්ගස් වලට තෙල් උරා ගැනීමේ විශේෂ හැකියාවක් තියෙනවා
2: කියලා. ඕනේ ඕනේ.
1: ගොඩාක් තෙල් හැලෙන තෙල් පැල්ලම් හිටින ඔය ෆැක්ටරිස් වල, ඊට පස්සේ ඔයිල් රිෆයිනරිස් වල පිරිසිදු කිරීමේ කටයුතු වලට මිනිස්සුන්ගේ
2: කිස
1: කෙස් පාවිච්චි කරලා මැටීරියල් එකක් හදලා තියෙනවා. ඒකෙන්ලු තෙල් සහ ග්‍රීස් ආශ්‍රිත වැඩ කටයුතු සිද්ධ වෙන ගොඩාක් තැන්වල, ලොකු තැන්වල ඒ දේවල් සුද්ධ කරන්න මැටීරියල් එක හැටියට පාවිච්චි කරන්නේ කොණ්ඩේ.
2: කොණ්ඩේ
1: බලන්න, හදිස්සියක් වුණොත් කොණ්ඩෙන් අඩියක් විතර කපලා දීලා කෑම ටිකක් ගන්න පුළුවන්කම
2: තියෙන
1: ඉස්සරහට. එයි
2: මේ ඔයා කිව්වේ නෑනේ අර චීනේ බොන අමුතු තේ එක ගැන.
1: මොකද චීනේ බොන
2: අමුතු තේ? අසුචි වලින් හදන ටී එකක්.
1: චිකේ මේ මොන
2: චොන්ගුන් චා ටී?
1: දැන් මේවා අහගෙන ගෙදර ගිහිල්ලා මිනිස්සු රැට කෑම කන්නේ කොහොමද සැද්දි?
2: චොන්චාටි දලඹුවන්ගෙන් එන අසුචි වලින් තමයි
1: ටී එක හදන්නේ.
2: දලඹුවගේ
1: එහෙනම් කවන්නේ අපි ඉස්සොත් කන්නේ. එහෙනම් ඉතින් ඕක ඔය තේ අවුලක් නැහැ. කිසිම අවුලක්
2: නැහැ. චීනේ හරි ජනප්‍රිය පානයක්.
1: බලන්න අපි නම් හුඟ දෙනෙකුට අපුල උපදවන ඊයා කියලා විසික් කරන දේවල් හරියට හිතලා බැලුවොත් ලෝකෙට කොච්චර වැඩක් ගන්න පුළුවන්ද? ඒක හොඳ ආදර්ශමත් තත්ත්වයක්. දැන් චාලි මායි වුණත් දැන් කොච්චර උනත් අපි සැන්ඩිව මේ වැඩේ ඇතුලේ තියාගෙන යම් වැඩක් ගන්නවනේ. කොච්චර උනත් මං කියන්නේ අහක දාන්නේ නැහැ අපි අහක දාන්නේ නැහැ. ගිල්ලන මං මකලෝ.
2: මං සැන්ඩි.
0: රන්ඩන් සෙන්ටිග්‍රේඩ්ස්.

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: පාස්කු ප්‍රහාරයේ සිරදඩුවම් නියම වුවන් වැලිකඩට. නාමල් යලි රිමාන්ඩ්. IMF වෙතින් ආණ්ඩුවට උපදෙසක්. වැසි තත්ත්වය අනිද්දා දක්වා. ආසන පටි නොපැළඳූ 727කට දඩ.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය.
2: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා.
3: මෙඩෝලි. සෑම මොහොතක්ම රසවත් කරයි.
4: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් ක්‍රමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
5: ඔන්න දේ වුණත් මං හරි කෙලින් මිනිහෙක්.
6: ඔව් ඔව්, පේනවා පේනවා.
5: ඇයි?
6: ඔයා කෙලින් වුණාට වාහනේ යන්නේ ඇදේටනේ.
5: මොකක්?
6: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
7: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ වෙහිකල් එකේ සස්පෙන්ෂන් සහ ස්ටියරින් කොටස් චෙක් කරගන්න වෙයි.
8: 40 වසරක DSL විශ්වාසය සමග 555 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තේරීම. 40 වසරක DSL විශ්වාසය සමග.
1: පාස්කු එරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිරදඩුවම් නියම වූ නෞෆර් මෞලවි ඇතුළු 15 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා. ප්‍රහාරය සම්බන්ධයෙන් කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබල දීම ඇතුළු චෝදනාවලට වරදකරුවන් වූ 15 දෙනෙකුට වසර 200 සිට වසර 260 දක්වා සිරදඩුවම් නියම කළේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින්. නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඒකමතිකව තීන්දුව ප්‍රකාශයට පත් කළා. විත්තිකරුවන්ගේ සියලු නිශ්චල සහ චංචල දේපල රාජසන්තක කිරීමට පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නියෝග කළා. නඩු විභාගයේදී ප්‍රමාණවත් සාක්ෂි අනාවරණ නොවීම හේතුවෙන් විත්තිකරුවන් 9 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමටද අධිකරණය තීන්දු කළා. නඩුවේ 17 වන විත්තිකරු නඩු විභාගය අතරතුර මියගොස් තිබුණේ බන්ධනාගාරයේදී. නඩුවේදී පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 547 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනුණු අතර ඊට අමතරව විත්තිකරුවන්ගෙන්ද විත්ති වාචික සටහන් කරගනු ලැබුවා. විනිසුරුවරයා සඳහන් කළේ නෞෆර්, ගෆූර් මාමා, රිස්කාන්, සනස්දීන්, සාදික් හුසේන් ඇතුළු වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් සහරාන් හෂීම් ඇතුළු ස්වයං ඝාතක බෝම්බකරුවන් සමග කණ්ඩායමක් වශයෙන් ක්‍රියාත්මක වී ඇති බවයි. තවත් වරදකරුවන් 4 දෙනෙකු පාස්කු ප්‍රහාරයට පෙර නැගෙනහිර පළාතේ අත්හදා බැලීමේ පිපිරවීම් කිහිපයක් සිදු කර ඇති බවටත් තොරතුරු අනාවරණ වුණා. සාදික් අබුදුල්ලා නැමැති විත්තිකරු තුර්කියට ගොස් ඒ හරහා සිරියාවට ගොස් එහිදී අවි පුහුණුවක් ලබා තිබෙන බවත් නඩු විභාගයේදී අනාවරණ වූ බවයි විනිසුරුවරයා පැවසුවේ. මේ අතර ප්‍රහාරයට කුමන්ත්‍රණය කළ පාර්ශවද විමර්ශන මගින් අනාවරණ කළ යුතු බවයි සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ. පියතුමන් මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
9: මේ පිටුපස හිටියේ කවුද කියන එක, මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළේ කවුද කියන එක සොයා ගැනීම අවශ්‍යයි. තීන්දුව ලැබිච්ච මේ නඩුව පාස්කු ප්‍රහාරයේ මහනඩුව කියලා සමහරු හඳුන්වනවා. නමුත් ඒක මහනඩුවම නෙමෙයි, ඒක එක නඩුවක් පමණයි. තව නඩු කීපයක් ක්‍රියාත්මකයි. විමර්ශන තාමත් ක්‍රියාත්මකයි. අත්අඩංගුවට ගත්තු පුද්ගලයින් ඉන්නවා. කෙනෙක් තමයි සුරේෂ් සලේ. අපි බලාපොරොත්තු වෙනවා ඒක විමර්ශන හරියට කෙරිලා ඊට පස්සේ මොකද්ද මේක පිටිපස්සෙ තිබිච්ච කුමන්ත්‍රණය, කවුද මේ කුමන්ත්‍රණයට හවුල්කරුව කියන එක එළිදරව් කරගෙන ඒ අයව නීති ඉස්සරහ පිටට ගේන්න කඩිනමින් කටයුතු සැලසෙයි කියන එක පිළිබඳව අපි විශ්වාසයක් තියෙනවා. මේ තොරතුරු කලින් දැනගෙන හිටලත් නමුත් මේ ප්‍රහාරය වළක්වා ගන්නට තමන්ට තිබිච්ච බලතල අනුව ක්‍රියාත්මක නොවෙච්ච නිලධාරීන් පිරිසක් ඉන්නවා. එයින් 2 දෙනෙකුට දැනට උසාවිය විසින් දඬුවම් කර තියෙනවා. තව එහෙම තමන්ගේ වගකීම් පැහැරහැරිය පිරිස ඉන්නවා. එතකොට ඒ අයට විරුද්ධවත් විමර්ශනයන් සිදුවෙමින් පවතී.
1: එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තවදුරටත් ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. නියෝගය නිකුත් කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්. නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන සඳහන් කළේ සිද්ධියට අදාළ මුල් තොරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට වාර්තා කළේ 2019 වසරේ සැප්තැම්බර් මාස 24 වනදා බවයි. 2016 වසරේ එවක රාජ්‍ය ව්‍යවසාය කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවීන්ද්‍ර හේවා විතාරණ කළ පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කළ බව එහි සඳහන්. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට පුළුල් බඳ සහිත එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වූ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව එම මුල් තොරතුරු තුළින් අධිකරණයට දැනුම් දී තිබුණා. නඩුවේ පළමු සැකකරු වශයෙන් නම් කළ කපිල චන්ද්‍රසේන මියගොස් ඇති බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. දෙවන සැකකාරිය වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඇයව අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විවෘත වරෙන්තු නිකුත් කර තිබුණා. තුන්වන සැකකාර ශමීන්ද්‍ර රාජපක්ෂද අධිකරණය මගහැර සිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කර ඇත්තේ අධිකරණය විසින්. මීට අදාළව අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට සම්බන්ධව නඩුකරය ගොනු කර ඇත්තේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ. මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයට අදාළව තම අධිකරණයට පැමිණිල්ල ගොනු කර ඇති බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. දූෂණ විරෝධී පනත සම්මත වීමට පෙර මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනය සිදු කිරීමට අල්ලස් කොමිසමට බලයක් හිමි වූයේ නැහැ. දූෂණ විරෝධී පනත තුළින් එම බලය අල්ලස් කොමිසමට ලැබී ඇති බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. අල්ලස් කොමිසමට තවත් විමර්ශන ආයතනයක් සමග ඒකාබද්ධව විමර්ශන කටයුතු සිදු කිරීමට හැකියාව ලැබී ඇත්තේ දූෂණ විරෝධී පනතේ 61 වන වගන්තියට අනුවයි. සැකකාර නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අල්ලස් කොමිසම ගොනු කළ නඩුකරයට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කළා. එම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සහතිකයක් ඉදිරිපත් කර ඇද්දයන්න පැමිණිල්ල පැහැදිලිව කරුණු දක්වා නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ. එවැනි සහතිකයක් පවතින අවස්ථාවක ඇප නියම කළ හැක්කේ සුවිශේෂී කරුණු ඉදිරිපත් වන අවස්ථාවකදී පමණයි. ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අවස්ථාවක පැමිණිල්ලෙන් පැහැදිලි කිරීම් තුනක් ඉල්ලා සිටින බවයි මහේස්ත්‍රාත්වරයා පැවසුවේ. ඔහු සඳහන් කළේ සිද්ධියට සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය සහ අල්ලස් පනත යටතේ සිදුකරන විමර්ශන ඒකාබද්ධව සිදුකරන්නේද යන්න දැනුම් දෙන ලෙසයි. මෙම අධිකරණයේ පවතින නඩුකරය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කළ යුතුද යන කරුණ පිළිබඳවද දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. නාමල් රාජපක්ෂට එරෙහිව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර ඇති නඩුකරයට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහතිකයක් ඉදිරිපත් කර තිබේද යන්නද මහේස්ත්‍රාත්වරයා විමසීමක් කළා. මේ සම්බන්ධයෙන් ලබන 30 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසයි මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ලට නියෝග කළේ. එම කරුණු ඉදිරිපත් වීමෙන් පසුව මෙම ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර පැවසුවේ සැකකරුට අදාළව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩුවක් පවතින බවයි. ඊට අදාළව සහතිකයක් නිකුත් කර ඇත්තේ අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින්. අධිකරණය විසින් ඉල්ලා සිටින පැහැදිලි කිරීම සම්බන්ධයෙන් තමන් ලිඛිතව කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දැනුම් දුන්නා. මේ අතර වත්මන් ආණ්ඩුවේ වංචා සහ දූෂණවලට ඉදිරි ආණ්ඩුවක් යටතේ පියවර ගන්නා බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක සඳහන් කළේ.
10: අපි බලාපොරොත්තු වෙනවා මේ ආණ්ඩුවේ හොරකම දූෂණය මේ ගල්ලඟුරු වංචාව ඇතුළු ලංකාව ඉතිහාසෙ බැඳුම් කර වංචාව වගේ පස්ගුණයක ගල්ලඟුරු වංචාව ඇතුළු මේ කණ්ඩායමට ඉදිරි ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න.
1: බලශක්ති පිරිවැය යථා තත්ත්වයට පත් කිරීම හා ප්‍රාග්ධන ආයෝජන ක්‍රියාත්මක කිරීම මෙරට සිදු කළ යුතු ප්‍රධාන ආර්ථික ක්‍රියාමාර්ග අතරට අයත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. එහි මෙහෙයුම් ප්‍රධානි එවන් පැපජෝජියෝ මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්. විස්තීරණ ණය පහසුකමේ හත්වන සමාලෝචනය වෙනුවෙන් දූත පිරිස මෙරට සංචාරයක නිරත වුණා. සමාලෝචනය අවසන් කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ එකගතාවකට පැමිණීමට කෙටි කාලීනව අඛණ්ඩ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. ශක්තිමත් මධ්‍ය කාලීන ආදායම් උපාය මාර්ගයක් හා පරිපාලනයක් සංවර්ධනය කළ යුතු බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. සාර්ව ආර්ථික ස්ථාවරත්වයක් ආරක්ෂා කිරීම සඳහා විචක්ෂණශීලී ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ පවත්වා ගත යුතුයි. ආර්ථික ස්ථාවරත්වයේ සිට පරිවර්තනය සඳහා යොමුවීමට ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියේ. එම අරමුදල පෙන්වා දුන්නේ උද්ධමනය 5% ඉලක්කයේ රඳවා ගත යුතු බවයි. මැද පෙරදිග අර්බුදය ගෝලීය වෙළඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ බලපෑමෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩව අවාසි සහගත අවදානම්වලට මුහුණ දීමට සිදුව ඇති බවයි එවන් පැපජෝජියෝ පැවසුවේ. ඔහු පෙන්වා දුන්නේ බදු පදනම පුළුල් කිරීම, බදු නිදහස් කිරීම හා දිරිගැන්වීම් සම්බන්ධයෙන් දැඩි උත්සාහයන් අවශ්‍ය බවයි. ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීම, බදු අනුකූලතාව තවදුරටත් වැඩිදියුණු කරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙහෙයුම් ප්‍රධානියා කියා සිටියේ. උද්ධමන පීඩනය අවම කිරීම සඳහා මිල ස්ථාවරත්වය සහතික කිරීමට මුදල් ප්‍රතිපත්තිය සූදානම් කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කළා. එම අරමුදල පෙන්වා දුන්නේ පිරිවැයට අනුව බලශක්ති මිලකරණය මගින් රාජ්‍ය විවසායන්වලින් ඇතිවන මූල්‍ය අවදානම අවම වන බවයි. මහජන විශ්වාසය වැඩිදියුණු කිරීම සඳහා දූෂණ විරෝධී නීති සම්පාදන රාමුවේ අඛණ්ඩතාව වැදගත් වනු ඇති. මෑතකදී ඉදිරිපත් කළ සංශෝධනවල තෝරාගත් වගන්ති මගින් විනිවිද භාවය සහ වගවීම දුර්වල කළ හැකි බවයි එවන් පැපජෝජියෝ කියා සිටියේ. ස්ථාවරත්වයේ සිට පරිවර්තනයට යොමුවීමට ව්‍යාපාරික පරිසරය පෝෂණය කිරීම හා ආයෝජන ආකර්ෂණයට ප්‍රතිසංස්කරණ අවශ්‍ය වනු ඇති. වෙළඳාම ලිහිල් කිරීම, ව්‍යාපාර සහ කම්කරු රෙගුලාසි නවීකරණය හා ඩිජිටල්කරණය ඊට අයත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් යාපනයේද සංචාරයක නිරත වුණා. කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය සහ

0: අමරිකා ඩොලර් බිලියන 2.6 ලෙස දැක්වුණා. ඇඟලුම් අපනයන ආදායම පහත ගොස් ඇත්තේ 6.76%. තේ අපනයන ආදායම 7.56%කින් පහත ගියා. මීට ගෝලීය වශයෙන් පවතින ගැටලුකාරී තත්ත්ව බලපා ඇති බවයි අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ.
1: ඇගුලුම් ශේෂයේ යම්කිසි අඩුවක් තියෙනවා ගේ වසරට සාපේක්ෂව ඒ අපනයන ශේෂයේදී යම්කිසි අඩුවක් තියෙනවා. කාවේ සමස්ත අපනයන වලින් 30%ක වැඩි ප්‍රමාණයක් නියෝජනය කරන්නේ අපරර. එතකොට ඇඟලුම් ශේෂයේ විශේෂයෙන්ම ගෝලීය වෙළඳපොලේ අපනයන ශේෂයෙන්ද යම්කිසි ඉල්ලුමේ අඩුවීමක් හේතුවෙන් ලෝකෙටම ලංකාවේ සමස්ත තේ අපනයන වලින් 35%ක් නියෝජනය කරන්නේ අපගේ මැද ප්‍රදේශ කලාප රටවල්. එතකොට මේ වෙනකොට එහි ඉල්ලුමේ යම්කිසි අඩුවක් හේතු වෙලා තියෙන විශේෂයෙන්ම ට්‍රාන්ස්පෝර්ටේෂන් ප්‍රශ්නයි කොස්ට් එක වැඩි වීම හරහා ගෝලීය වෙළඳපොලේ තියෙන ඉල්ලුමේ අඩුවීමක් හේතු කොටගෙන අපර ශේෂය අඩුවීමක් ඇමරිකා සජ්ජන පදයෙන් අපිට වාර්තා වෙනවා.
0: 22 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනය ක්‍රමවේදයේ වෙනසක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ විවාදයට එක්වෙමින්.
2: දැන් මොකෙන් මොකටද මේ සිස්ටම් එක චේන්ජ් වෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඒකාධිපතිත්වය, මානව අයිතිවාසිකම් සුරක්ෂා කරන, මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළ ඒ තිබෙන ආයතන පළුදු කරලා තනි පක්ෂයක් රට පාලනය කරන සිස්ටම් චේන්ජ් එක තමයි ඔබ කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඒකාධිපතිත්වය, ඇත්ත වශයෙන්ම ඔබගේ මේ ක්‍රියාවලිය රටේ ව්‍යවස්ථාවේ ඉතිහාසයේ ලියවෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ඝාතකින් හැටියට. ඇත්ත වශයෙන්ම ඔබගේ නම මේ ආණ්ඩුවේ නම, මේ ජනාධිපතිවරයාගේ නම ප්‍රචලිත වේ.
0: ගෝලීය ඉන්ධන මිල ඉහළ යාමේ පූර්ණ පීඩනය ජනතාව වෙත ලබා නොදෙන බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක කියා සිටියේ.
3: අපිට මතකයි තෙල් මිල ඉහළ යද්දී ලෝක වෙළඳපොලේ තෙල් මිල 120%කින් වගේ ප්‍රමාණයකින් ඉහළ ගියා. නමුත් අපේ රටේ දේශීය වෙළඳපොලේ අපි මිල වැඩි කරේ 50%, 45%, 50% අතර ප්‍රමාණයකට. මෙතනින් ඒ සමාගම් වලට දරන්න වන පාඩුව මගවහර ගැනීම සඳහා අපි රුපියල් බිලියන 57ක් සහනාධාර හැටියට ඒ සමාගම් වලට ලබා දීම සඳහා කටයුතු කළා තියෙනවා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඇතුළුව.
0: ප්‍රමිතියෙන් තොර ගල්ලගුරු ආනයිනෙන් රුපියල් බිලියන 12.14 අතර අලාභයක් සිදු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පැවසුවේ.
4: ගල්ලංගුරු වලට මොකද උනේ? ඇමතිතුමාටත් ගෙදර යන්න සිද්ධ වෙච්ච බව අපි කවුරුත් දන්නවා. පාඩුව අති විශාලයි. ඊයේ මුදල් කාර්ක සභාවේදී අපිට දැනුවත් වෙච්ච දේ තමයි ඩිරෙක්ට් ලොස් එක විතරයි. ඒ කියන්නේ විකල්ප විදුලිය ලබා ගැනීම සඳහා රුපියල් බිලියන 8ක් වියදම් වෙලා තියෙනවා. ඒ කියන්නේ බාල කල්ලංගුරු නිසා විකල්ප විදුලිය ගන්න. ඊට වඩා අමතරව ඉන්ඩිරෙක්ට් ලොස් එකක් තියෙනවා තව බිලියන 4ක හෝ 6ක. ඒ කියන්නේ බිලියන 12ක 14ක විතර ලොස් එකක් තියෙනවා. ඔය තමයි ඇත්ත. ඒකට අඩු කරාද? අඩු වුණාද? හොරකම් නැවැත්තුවාද? 130 ගැන කතා කරාද? නෑ.
0: මේ අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු
5: මේ ගල්ලංගුරු ආනයනය කිරීමේදී තමයි නිෂ්ක්‍රියා පරිපාටිය අනුගමනය කළා. ගෙන එන ලද ගල්ලංගුරු වල ඒ යම් ප්‍රමිතියන් ගැන වෙනස් වීම නිසා අපි නිසි ක්‍රමවේදය අනුගමනය කරලා ඒ සැපයුම් කරුගෙන් අදාළ ඒ වන්දි මුදල් අලාභ අය කරගෙන තියෙනවා. අවසාන ඒ සැපයුම් කරුදේ ට්‍රයිඩන් චේම්බර් ලිමිටඩ් වලින් ගෙන ලද නැව් 19කුත් ඊට පසුව ලබාගත්තු අතිරේක නැව් 4කිනුත් අපි අය කරගත්තේන ඩොලර් මිලියන 37.5ක්.
0: ඩීසල් භාවිත කරමින් විදුලිය උත්පාදනය සිදුවන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පැවසුවේ.
4: LNG පැත්ත බලතිනේ අපි ඇහුවා අමාත්‍යාංශ ලේකම්ගෙන්, NSO එකේ සභාපතිගෙන්, ජෙනරේෂන් එකේ පුද්ගලයාගෙන් කීය ගානද ඕගොල්ලෝ LT එකල් එකට ගෙවන්නේ මේ ඒකකයක මිල රුපියල් 85යි අවමය ඕගොල්ලෝ ගන්නෙ. LNG ගේනවා කියලා රුපියල් 20ට LNG ගේනවා කියලා කැබිනට් පේපර් එකේ එක දැම්මේ. මම ඒක තර්ක කරා මෙතනදි. ඉතින් ඒ නිසා ඕවා ඇත්ත නෙමෙයි. මිනිස්සු රවට්ටන්න කියපු බොරු. පුනර්ජනනීය විදුලිය උත්පාදනය කළා කිව්වා තුන්වෙනි ක්‍රමයේ විදුලි බිල අඩු කරන්න. ගිය සතියේ ලේකම්තුමා නියෝගයක් දීලා තියෙනවා අපි රූෆ්ටොප් ගහලා තියෙනවා සෝලා. එතකොට ඒවා නෙට් අකවුන්ටින්, නෙට් මීටරින් සම්පූර්ණයෙන්ම නවත්තලා. ඒ කියන්නේ තමන්ට අවශ්‍ය විදුලිය තමන් ජනනය කරගෙන CB එකෙන් ඒක අඩු කරගෙන ගෙවන්න තිබිච්ච ක්‍රමය තමයි නෙට් අකවුන්ටින් සහ නෙට් මීටරින්. ඒව දන්නේ
0: නැහැ. විදුලි පිරිවැය සම්බන්ධයෙන් සත්‍ය අනාවරණ කළ යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.
4: එමනම් මොකද අද මේ බිලියන් 17 කතාව? මං අහගෙනයි සමහරු කියනවා මේ මැද පෙරදිගේ යුද්ධ නිසා, අනම්මන නිසා මේ සහනාධාරය දුන්නා කියලා. මොනවද මේ කතා කරන්නේ? මේ ටැරිෆ් එක හදන්නේ ගිය කාර්තුවට එහා කාර්තුවේ තිබිච්ච ලාභය පාඩුව සංසන්දනය කළා. එතකොට මේ ටැරිෆ් එක හදන්නේ 2026 පළවෙනි කාර්තුවේ ලාභය හෝ පාඩුව. ඒ කියන්නේ මේ EDL එක වෙන්න කලින්, ඒ කියන්නේ සංශෝධනයට කලින් CB එක කාලේ තිබිච්ච ලෙගසි ලොස් එක. ඒ ලෙගසි

0: පළවෙනි කාර්තුවේ රුපියල් බිලියන 26යි. හැබැයි සහනාධාරයක් දීලා තිබ්බා 180ට යුනිට් අඩු කට්ටියට සැප්තැම්බර් මාසෙ වෙනකම් මාර්තු ඉඳලා මාස 6කට රුපියල් බිලියන 17ක්. ඒකේ රුපියල් බිලියන 8ක් වියදම් වෙලා තියෙනවා. ඊළඟට 9ක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට අවශ්‍ය ප්‍රමාණය බිලියන 17යි. ඒකයි මේ නැතුව මේ යුද්ධ නිසා සහනාධාරයක් ඒ බොරු කතා. එහෙම ගන්නෑ.
1: ශ්‍රේෂ්ඨාධිකරණය විධායකයට යටත් නොවන බව තහවුරු කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා කියා සිටියේ.
2: 49 අරේරක් 2026 දරන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සහ ඒ සමග බැඳුණු අනෙකුත් නඩුවලට අදාළව දී ඇති එම තීන්දුව මගින් මෙරටේ පුරවැසියන්ට මම කියන පණිවිඩය තමයි බලාපොරොත්තු අතාරින්න එපා, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ විශ්වාස කරන විධායකයට යටත් නොවන කොන්ද කෙලින් තියාගන්න පුළුවන් විනිශ්චයකාරවරු මෙරටේ ශ්‍රේෂ්ඨාධිකරණෙත් ඉන්නවා, ඒ වගේම අනෙක් විනිශ්චයකාරවල අනෙක් අධිකරණවල තියෙනවා.
1: ඊට ප්‍රතිචාර දැක්වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි ප්‍රේමචන්ද්‍ර විසින්.
3: අපේ අධිකරණය විසින් ඇත්තටම මෙහෙම අසරණ කරන්න අවශ්‍ය නැහැ ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුරුන්ව. ශ්‍රේෂ්ඨාධිකරණයේ මිනිසුරුන්ව මාධ්‍ය හරහා ඇවිල්ලා ආයියයි තමන් දීපු තීන්දුව පැහැදිලි කරන්නට බෑ ජනතාවට. ඒක නිසා මේ නීතිඥවරු, මන්ත්‍රීවරු වගකීමක් තියෙන්න ඕන.
1: වයඹ බෙංගාල බොක් ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අද රාත්‍රියේ ඉන්දියාවේ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ සහ දකුණු ඔඩීෂා වෙරළතීරය හරහා ගමන් කිරීමට නියමිත බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ගැඹුරු පීඩන අවපාතයේ ඍජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති බවයි. එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරනු ලබනවා. හෙට බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත් වලට මිලිමීටර 100ක වැසි ඇතිවිය හැකි. ගල් සහ මාතර දිස්ත්‍රික්කවලද මිලිමීටර 100ක වැසි අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු මැද පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේත් වැසි ඇතිවිය හැකි. වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවා.
4: පද්ධතිය ඉන්දියානු ගොඩබිම දෙසට ඇතුළුවීමත් සමග ක්‍රමයෙන් අපි දුර්වල වීමක් අපේක්ෂා කරනවා. කෙසේ නමුත් 25 වෙනිදා පවුණ දක්වා මේ පද්ධතිය බලපෑම තවදුරටත් පවතිනවා. ඒ වගේම දිවෙන වටා සහ දිවෙනට ඔබ්බෙන් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශවල තත්ත්වය සැලකුවොත් විශේෂයෙන් අපි මේ වනට දැනුම් දෙලා තියෙන බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ විශේෂයෙන් උතුරු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ දීවර සහ නාවික කටුලින් තවදුරටත් වළකින්න කියන එක නැවත දැනුම් දෙන තුරේ මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වරකින්න කියන එක අපි දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්න කැමැති.
1: ගංගා තුනක් අවදානම් තත්ත්වයේ පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ.
5: දැනට තියෙන ජල මට්ටම් අනුව නිල්වලා ගඟ, ගින්ගඟ සහ කළු ගඟ පහළ ප්‍රදේශ ඇලකිය යුතු අවදානමක තියෙනවා. කළුගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇතම් මේ ප්‍රදේශවල ඇතම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්ම වූ වර්ෂාපතනය ලැබිය හැකි බව තමයි රෝකතනේ තියෙන්නේ. ඒ තත්ත්වයේ යටතේ විශේෂයෙන්ම ගින්ගඟ, නිල්වලා ගඟ, කැලණි ගඟ සහ කළු ගඟ, ඒ වගේම මහවැලි ගඟ ඉහළ ප්‍රදේශ මේ පිළිබඳ සැලකිලිමත් භාවයක් විය යුතු ප්‍රදේශ හැටියට කියන්න පුළුවන්.
1: ආසන පටේ නොමැතිව අධිවේගී ගමන් කළ රියදුරන් සහ මගීන් 727 දෙනෙකු සඳහා දඩ පවරා තිබෙනවා. ඒ පසුගිය 20 වනදා සිට 23 වනදා දක්වා සිදු කළ මෙහෙයුම්වලදී දඩ පනවා ඇති 641 දෙනෙකු රියදුරන් වන අතර 86 දෙනෙකු මගී. පෙරපාසල් ළමුන්ගෙන් 64%ක් දෛනිකව මිනිත්තු 30කට වැඩි ප්‍රමාණයක් දුරකථන සහ ටැප් පරිගණක භාවිත කරන බවට අනාවරණ වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලය සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුනිසෙෆ් සංවිධානය එක්ව සිදු කළ සමීක්ෂණයකින් මේ බව අනාවරණ වූ බවයි. සමීක්ෂණය සිදු කර ඇත්තේ පළාත් 4ක දරුවන් 1000කට වැඩි ප්‍රමාණයක් යොදා ගනිමින්. දරුවන් හට පැය 11කට ආසන්න නිින්දක් අවශ්‍යවද ප්‍රමාණවත් නිින්දක් ඔවුන්ට නොලැබෙන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ.
6: ලංකාවේ 64%ක් ළමුන් ඔය වයසේ ළමුන් ස්ක්‍රීන් ටයිම් එකේ, කියන්නේ මේ ෆෝන් එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් පෑඩ් එක වෙන්න පුළුවන්, ඒ ස්ක්‍රීන් ටයිම් එක දවසට විනාඩි 30කට වැඩි කියන එක. මේක විනාඩි 30කට අඩු විය යුතුයි කියන එක තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවල තියෙන්නේ. ඒ වගේම ළමයින්ගේ 32%ක් පමණ දවසකට පැය 10ක් 11කට වඩා අඩු කාලයක් නිදා ගන්නවා. එතකොට පුරා දරුවෙක් වුණාම නිින්ද පිටත් වැඩි අවශ්‍යයි. එතකොට දිනකට පැය 10ක් 11කට වඩා නිදා ගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා. එතකොට ඒක සැපිරිලා නැහැ.
1: මේෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යාංශ ලේකම්වරයා
7: සියත. International News on Sieta.
1: හමාස් සංවිධානයේ මූල්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සිය ප්‍රහාරයකින් මියගිය බව ඊශ්‍රායලය පවසනවා. මියගොස් ඇත්තේ මහමුද් අබු අල්වාන් නැමැත්තෙක්. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ සටන් විරාමයක් ක්‍රියාත්මක වෙමින් තිබියදී. මෙය නිශ්චිත මෙහෙයුමක් බවයි ඊශ්‍රායල් අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු පැවසුවේ. ඒ සම්බන්ධයෙන් ඔහු බුද්ධිංශ සහ හමුදා වෙත සිය ප්‍රශංසාව පළ කළා. යලි සිරස්තල පාස්කු ප්‍රහාරයේ සිරදඩුවම් නියම වූවන් වැලිකඩට නාමල් යලි රිමාන්ඩ් IMF වෙතින් ආණ්ඩුවට උපදෙසක් වැසි තත්ත්වය අනිද්දා දක්වා ආසන පටි නොපැළඳූ 727කට දඩ සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි මම සප්න වංශික සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට ඔබට සුබරාත්‍රියක්.
7: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: of the town.
1: හැමදාම ලස්සන කන්ටෙන්ට් වලින් අපිව හිනස්සන ජනප්‍රියයි ටීම් එකේ ප්‍රියාගේ, ඒ කියන්නේ චමල්ගේ අද බර්ත්ඩේ එක.
2: Happy birthday චමල්.
3: හැමදාමත් මගේ උපන් දිනේට කලින්ම සුබ පතන්නේ සියත. සියතට ඉතින් බොහොම ස්තුතියි.
4: Happy birthday, happy birthday, happy birthday to
3: ఉదావి
2: ෂෝ එක බලන්නත් ගොඩක් දෙනෙක් ආවා කියලා ආරංචි.
3: විශාල ප්‍රතිචාරයක් ටොරොන්ටෝ, ඔටාවා, වැන්කුව, රෙඩ්ඩිය කියන ෂෝ හතරෙම හොඳ ප්‍රතිචාරයක්, විශාල ප්‍රතිචාරයක් හම්ුණා. ඉතින් ඒ ගැන උඟාවක් සතුටුයි. අපි හැම දිනම එකම වේදිකාවේ දකින්න හොඟ දෙනෙක් ඇවිල්ලා හිටියයි.
0: Talk of the town. Movie එකක් රිලීස් වෙන්නත් කලින් Guinness World Record එකකට ගියොත්
2: අල්ලු අර්ජුන් එක්ක ඇට්ලි එකතු වෙලා හදන අලුත්ම රාකා මූවී එක තමයි මේ විදිහට රෙකෝඩ් එකක් තියලා තියන්නේ.
1: ඒ තමයි එකම වෙලාවක වැඩිම පිරිසක් රියල් ටයිම් මෝෂන් කැප්චර් කරපු රෙකෝඩ් එක.
2: මේ රෙකෝඩ් එක වෙනුවෙන් 37 දෙනෙක් එකම වෙලාවේ මෝෂන් කැප්චර් කරලා තියෙනවා.
1: ඒ අතර අවුරුදු 4ක පුංචි ළමයෙක් ඉඳලා අවුරුදු 70ක කෙනෙක් වෙනකන් ඉඳලා තියෙනවා.
2: මේ වැඩේට කැමරාස් 92ක් යූස් කරලා තියෙනවා.
1: ඉතින් මූවී එක තමයි අපි දැකලවත් නැහැ. හැබැයි රාක දැනටමත් රෙකෝඩ්ස් වලට ගිහින්.
0: Talk of the town.

0: හිත පිරෙන්න සියත.
1: ඔබ නොදන්න මෙඩිසින්.
2: උමත් අසනීපවලට වෙනත් අයගේ බෙහෙත් දීලා තියෙනවද?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණකමගේ සමග.
2: වෛද්‍යරු විදියට අපි දැකලා තියෙන කාරණාවක් තමයි බොහෝ වෙලාවට ඔබට රෝගයක් ඇති වුණාම ඒ රෝග ලක්ෂණම තියෙන වෙනත් කෙනෙකුගේ බෙහෙත් වරක් හෝ දෙවරක් පාවිච්චි කිරීම. මේ තත්ත්වය අපි බොහෝ වෙලාවට දැකලා තියෙනවා ඔබට කැස්ස, උණ, සෙම් ප්‍රතිශා වැනි රෝග ලක්ෂණ තියෙන අවස්ථාවලදී. නමුත් මේක ඉතාම භයානක දෙයක්. වෛද්‍යවරයෙකු රෝගියෙකුට ඖෂධ නිර්දේශ කරන්නේ ඒ රෝගියාටම අනන්‍ය වූ රෝග ඉතිහාසය, රෝග ලක්ෂණ සහ පරීක්ෂණ වාර්තානුවයි. එය කිසිසේත්ම තවත් කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. මෙවැනි තත්ත්වයක් නිසා ඔබට නැති සංකූලතා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඩෙංගු වැනි රෝගී තත්ත්වයක් ඇති විට මෙවැනි දෙයක් කිරීම ඉතාම භයානකයි. කිසි විටකත් මෙවැනි දෙයක් සිදු කරන්න එපා. ඒ බෙහෙත් ඔබගේ පවුලේ කෙනෙකුගේ වුණත් මේ දේවල් කරන්න එපා. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
3: මට බිත්ති රක්ෂණයක් ගන්න බැරිද?
4: බිත්ති? නිවාස රක්ෂණයක්ද සර්?
3: නිවාස කිව්වහම බිත්ති වහලවල ඔක්කොමනේ. මට ඕනේ බිත්ති විතරයි. අපේ බිත්ති වලට හරියාපලයි. වතුර වලට ඔක්කොම සෞත් වෙනවා.
4: සර් ඔකට රක්ෂණයක් නම් තියෙනවා සර්. හැබැයි ඒ බිත්ති එන්නේ වැරදි තැනට. සර් යන්න ඕනේ ඩියුලක්ස් එකට. ගන්න ඕනේ ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්.
5: ඩියුලක්ස් ඇක්වටික් ඩෑම් ප්‍රොටෙක්ට්. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
6: අපස උසස් පෙළින් පසු සැබෑ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂක සමගින් කළමනාකරන පරිගණක ඉංජිනේරු හෝ විද්‍යා ශාස්ත්‍රඥයන්ගේ ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 011544500.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011515 අමතන්න.
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
11: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
12: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
13: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
14: අවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire. දැන් දම්පාටින් ACL Fire Guard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
15: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
16: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
15: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දලමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
17: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
15: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මාගෙතර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
18: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
19: චිත්‍රාන්දින දක්ෂ වයස අවුරුදු 4016 අතර අපේ රටේ වගේම දැනට පිටරටේ ඉන්න පොඩි වීරයන්ට විශේෂ පණිවිඩයක්. රුපියල් 148ට වැඩි තෑගි දෙන කමර්ෂල් බැංකුවේ අරුණලු සිත්තම් චිත්‍ර තරගය. වැඩි විස්තර කමර්ෂල් බැංකුවේ වෙබ් අඩවියෙන්. ඔබේ චිත්‍රය ස්කෑන් කරලා www.arunalusittam.lk වෙබ් අඩවියට අදම අප්ලෝඩ් කරන්න.
5: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගි, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
10: After A-levels, Minds Explore Karana ready the Enroll BSc Honours Psychology Degrees at SLIT. Adama idum karana www.slit.lk. SLIT and HEMAS Adhyapane saha Saukhya Satkare Samuhika Shaktiya.
2: Freelance oba wenwenma nirmanaya kala Combank Digplus account ekin PayPal withdrawals, credit card facility, loans, multi-currency access saha tawat bohu de.
14: Adama combank.lk weta pivisen.
9: Awadath kaagith nivasi palamu rakawarnaya ACL Fireguard Wire. Then dam patin. ACL Fireguard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
20: මෙන්න ප්‍රශ්නය. දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. දෙල්ගමුව විහාරේ, 2. ලංකාතිලක විහාරේ.
21: දෙල්ගමුව විහාරේ.
22: හතවසරින් ගෙනගන්න ඌරු මොක්කෙන් දසන්ත විරාජිත අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
23: යත පොකට් මනි.
22: හෙටත් උදේ 5යි කාලට සියතහන්න.
23: අටයි දශම හතරෙන් ගම්පාට සීයත FM.
24: දැන් වෙලාව රාත්‍රී 7:04.
25: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් ටොයටා වාහනය ගැනද හිතන්නේ? ටොයටා ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම ටොයටා ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

රාත්‍රී 7යි විනාඩි 11යි. විශ්මියවෙත් ඉන්නේ. ජීවිතේ අපිට ඕනෙම අපි හොයන, අපි බලාපොරොත්තු වෙන ඒ ආතරය ගැන කතා කරන්න. මගේ ආතරය විතරක්ම නෙවෙයි. අපිට ඕනේ, මට ඕනේ, මට ඇහෙන්න ඕනේ, මට කතා කරන්න ඕනේ. ඔබ ජීවිතය ගැන හිතනවා වගේම ඔබේ ජීවිතයට මුණ ගැහෙන ආදරය ගැන, ඔබ හිතන විදිහ, ඔබේ ආදරණීය මතක ගැන මේ විදිහට ආදරෙන් කතා කරන්න. ඉතින් සනසීමේ කතා කරන්න පුළුවන්, ආදරෙන් කතා කරන්න පුළුවන් එකම තැන, එකම වෙලාව සියත ආදර එක. මං හරි නේද? ඔයාගේ ජීවිතෙන් අයින් වෙලා යන දේවල් පස්සේ ඒ විදිහට වැඩිය පස්සෙන් පන්නන් යන්න එපා. ඔයාට කොයිතරම් හොඳයි කියලා දැනුණත්, ඔයාට කොයිතරම් ඕනි කියලා හිතුණත්, සමහර ඈත් වෙන දේවල් වලට ඈත් වෙන්න ඉඩ දෙන්න. මොකද ඔයාට කොච්චර හොඳයි, ඔයාට කොච්චර ඕනි කියලා හිතුණත්, මගේ ආදරේ කියලා හිතුණත්, හොයන් යන්න ඕනේ නම් එතන ඇත්තටම ප්‍රැක්ටිකලි මං අහන්නේ ඒ පැත්තෙන් ඇත්තටම ආදරයක් තියෙයිද, උවමනාවක් තියෙයිද, ඔයාව මතක් වෙනව ඇතිද? දෙපැත්තක් තියෙන පුළුවන් නේද? මිනිස්සු ජීවිත පුරාම හොයන්නේ අත්හැරලා නොයන මිනිස්සුන්ව. වචනවලට වටා හතවතින්ම අපි ළඟ රැඳෙන මිනිස්සු. ඔයාට රිදෙද්දිත් අත් නොහරින, ඔයා නිහඬ වෙලා හිටියත් ඔයාව තේරුම් ගන්න, ආදරය වෙනුවෙන් ඉවසන්න දන්න මිනිස්සු. ඉතින් කාලයත් එක්ක ඔයාට උගන්නපු ලොකුම පාඩමක් වෙන්න පුළුවන් ඔයා හොයපු ඒ මිනිස්සු සමහරක් විට හිටියේ ඔයාගේ බලාපොරොත්තු වල විතරයි කියලා, ඔයාගේ හීනවල, ඔයාගේ මනසෙ විතරයි කියලා. සැබෑ ලෝකෙ හම්බ වෙන්නේ ආතරේ ඉල්ලන අය වැටි. ඒත් ඇත්තටම ලැබෙන ආතරේ රැකගන්න දන්න මිනිස්සු, එහෙම මිනිස්සු කොට්ටාසයකුත් ඉන්නෝ, නැතුව නෙවෙයි. හරිද? ඔයාගේ හැම හීනකම ඉන්න එයා වෙනුවෙන්, එයාගේ හැම හීනකම ඉන්න ඔයා වෙනුවෙන් තමයි සියත ආදරය එක තියෙන්නේ. අපි කතා කරමු, පැය දෙකක් තියෙනවනේ. රෑ 9 වෙනකන් මේ විදිහටම ළඟින් ඉමු. මං විශ්මී.

0: ඇත්තකි වහම ඇත්තටම පැත්ත යනවාද.
1: පොරොතුරු නෑ දත්ත නෑ උපාධිධාරීන්ගේ රැකියාවී රහිත භාවය පිළිබඳ
2: සිතුවන්ත වෙනවා. අපට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගන්න තියෙන.
1: අවුරුදු දෙකයි රටට
2: සුබයි කියන
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: සෑම
0: දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: ඉතුරු ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
6: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112700 NIBM The City University The place to be.
7: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
8: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවී. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් කලර් අප් තමයි.
9: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
10: Avance second ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: Avance ticket ටික pay.
12: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
13: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa, documents ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
14: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0712 491 2777
15: සීරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් මෙගා වට්ටම් සාරාස් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 170යි බයිරහා චිකන් මීට් බෝල්ස් ඉතිරි රුපියල් 115යි මම්ස් ජොයි රිෆයින්ඩ් පොල් තෙල් ඉතිරි රුපියල් 490යි සිග්නල් ස්ට්‍රොන්ග් ටී ටූත් පේස්ට් ඉතිරි රුපියල් 115යි කාගිල්ස් ෆුඩ් සිටි
16: අවදත් කාගිල් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර් ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
17: සිංහගිරි තොගල්වසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හියන හැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න
18: රෝස් ගෝල්ඩ් හදන්න රත්රන් වලට එක් කරන ලෝහය වන්නේ 1 තඹ 2 නිකල්
19: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
20: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 152ට දැන්ම WhatsApp කරන්න
21: පොකට් මනි
22: හෙටත් උදේ 5යි කාලට සියතහන්න
21: අනුග්‍රහය
23: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
21: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ආදී මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනාක්‍රමයේ සාමාජිකයෙකි
24: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

රාත්‍රි 7යි විනාඩි 32යි. සමහර බැඳීම් නිහඬයි. ඒත් ඒ බැඳීම් හරිම ගැඹුරුයි. ඇත්ත දේ කතාව. එහෙම නිහඬ බැඳීම් මගේ ජීවිතේ තියනවද? මට හිතුණා අපේ සසි එවලා තියෙන මැසේජ් එකෙන් අපේ පෝස්ට් එක මතක් කරන්න ඕනේ කියලා. ආදරේ කියන්නේ කෙනෙක්ව තදින් අල්ලගෙන තමන් ළඟ තබා ගැනීම නෙවෙයි. ගසකට වතුර දෙනවා වගේම නිදහසත් එක්ක රැකබලා ගැනීමයි. ඇත්ත ආදරේ ළඟදී කෙනෙක් තමන්ව අහිමි කරගන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ හොඳම ස්වරූපය හොයාගෙන හෙමින් හෙමින් පිපෙන්න පටන් ගන්නවා. ආදරේ කියන්නේ අඳුරේ මඟ පෙන්වන පහනක් වගේ. උණුසුමක් දෙනවා, ශක්තියක් දෙනවා. ඒත් කවදාවත් තමන්ගේ ආලෝකයෙන් අනිකාගේ ආලෝකය වසා දමන්නේ නැහැලු. එනිසා ආදරේ කරන්නලු. අයිති කරගන්න නෙවෙයි, වටිනාකමක් වෙන්න. රඳවා ගන්න නෙවෙයි, හදවතට නිදහසේ පිපෙන්න ඉඩ දෙන්න. මතක තියාගන්නලු, කෙනෙක්ගේ ජීවිතයට ඇතුළු වුණාම එයාගේ හදවතට බරක් නොවේ, සැනසීමක් වෙන්න. මොකද ලස්සනම ආදරේ කියන්නේ අපි ළඟ ඉන්න විට හදවතට සැනසීමක් දැනෙන ආදරයයි කියලා තමයි නුවර ඉඳන් අපේ සසි අද සියත ආදර රේඛා විශ්මිට වට්සප් මැසේජ් එකක් එවලා තියෙන්නේ. ඇත්තටම thank you so much සසි. ඔයා මේ වෙලාවේ හනවා කියන්නේ ඒක වචනෙන් කියන්න බැරි සතුටක්. කාලෙකට පස්සේ තමයි ඔයාගේ මැසේජ් එකක් මේ පැත්තට ආවේ නේද? සින්දුවක් අහන්නත් ඕනේ, ආදරෙන් ඉන්නත් ඕනේ, ආදරය ගැන මේ විදිහට කතා කරන්නත් ඕනේ. හැබැයි මේකත් අහගන්නකෝ. පරිණත වූ දිනක වැටවේහි හැමදේම තේරුම් කර දෙන්නට වඩා සමහර වෙලාවට නිහඬව සිටීම කොයිතරම් වටිනවාද කියලා. පරිණත වූ දිනක වැටහෙවි අපි කොයිතරම් පැහැදිලි කළත් තේරුම් ගන්න කැමැති හිතකට වචන දහසක්වත් ප්‍රමාණවත් නොවන බව. එනිසාම කාලයත් සමග වචනාටුවේ නිහඬකම වැඩි වූ දවසක ඔබටත් වැටහෙයි හැම දෙයක්ම තේරුම් කර දීම නොව නිහඬව ඉවත්ව යාමයි සමහර සම්බන්ධතාවල අවසාන පිළිතුරු කියලා. ආදරය එක එක විදිහට නිර්වචනය කරන්න පුළුවන්. ආදරය ගැන හැමදේම කතා කරන්න පුළුවන්. ලියන්න, මං ඉන්නවා ඒව කියවන්න. අහගෙන ඉන්නේ සියත ආදර රේඛා විතරමයි.

0: Learn with Slit, grow with Hemas. Study nursing at Althea. Scholarship saha anivarya rakiya avastha. Adama idum karanna Slit and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
1: Kavadat kaagib nivasi palamu rakavaraneya. ACL Fireguard Wire. Then dampatin. ACL Fireguard Wire. Flame retardant pramithiye purogamiya.
2: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් නැහැ තියෙනවා.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් Prime අපෙන්. දකින හීන ඔබේම කරගන්න. දැන්ම අමතන්න 13:22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
7: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
8: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
9: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
12: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
13: real mapat experience එකකට නල්වත්ත බට
14: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රථය david peeris e mobility වෙතින් 011 4 700 550.
15: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න lolc එකෙන් loan එක ගත්තේ.
16: lolc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
17: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
18: ජාත්‍යන්තරව පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න.

0: ෆ්‍රීලාන්ස් ටිකෙන් ටික පේ.
1: ෆ්‍රීලාන්ස් ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ කොම්බැන්ක් ගිග් ප්ලස් account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi-currency access සහ තවත් බොහෝ දේ.
2: අදම කොම්බැන්ක්.lk වෙත පිවිසෙන්න.
3: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779676767 මිස් කෝල් එකක් දෙන්න.
4: Milan Pasta Dura Pitivala Gune Piri Milan Pasta Obe Pavale Ahara Velata Ekkaragena Obe Daruwa Star Clinic Class
5: Milan Pasta
6: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම් පාටින් ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා
7: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බැහැ Algae, Fungus, Dirt වලට කිසිම chance එකක් නැහැ
8: ගුවන් ටිකට්පත් Visa Pasca Portal වෙන් කිරීම සහ ආකර්ෂණීය Outbound Tour Packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින් 0772227676 BOC Travels
9: කල්පනා බාවෙලා පායලා රැපුරා
10: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට
11: ඔයාට මෙහෙම හිතෙනවා
12: අපි ආයේ හමු නොවෙන
11: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ
10: හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන
11: එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ
10: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
11: සින්දු සියත අනුග්‍රහය
13: දැනෙන්න අඳින්න රිසිසේ
11: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
8: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළදු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
14: වෙන ප්‍රශ්නය දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද 1. දෙල්ගමුව විහාරේ 2. ලංකාතිලක විහාරේ
15: දෙල්ගමුව විහාරේ
8: ස්කූලේ 7 වසරින් ගෙනගන්න ඌරු බොක්කෙන් දසන්ත විරාජිත අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
16: යත පොකට් මනි.
8: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: ತಪ್ಪಿರೆನ್ನ ಸಿಯತ ಸಿಯತ ಪಾತ್ರೆ ವಿಧಾಸ
1: පාස්කු මහා නඩුව 15 දිනක අවුරුදු 260 හිරේ චෝදනා 23270ක් තීන්දුව පිටු 3000යි විත්තිකරුවෝ ආගම් අතර ભેද ඇති කරලා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා මෞලවි වරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දිනකට අදාළ චෝදනාවන් සඳහා වසර 200 සිට 260 දක්වා කාල සීමාවන්ට බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ රාත්‍රියේදී නියම කළා කියලා වාර්තා කළා.
0: සියද පාත්‍රේ විධාස උදේ 7:50ට
2: ඇලුමිනියම් මනේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: හුඟ දෙනෙකුට අපුල උපදවන ඊයා කියලා විසික් කරන දේවල් හරියට හිතලා බලුවොත් ලෝකෙට කොච්චර වැඩක් ගන්න පුළුවන්. ඒක හොඳ ආදර්ශමත් තත්ත්වයක්. දැන් චාලි මායි උනත් දැන් කොච්චරුරත් අපි සැන්ඩියෝ මේ වැඩේ ඇතුලේ තියාගෙන යම් වැඩක් ගන්නවනේ. කොච්චරුරත් මං කියන්නේ අහක දාන්නේ නැන්නේ අපි.
6: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
7: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
10: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
11: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
10: ශ්‍රී ලංකේ රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
11: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
8: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න. ටයිටල් ස්පොන්සර්
12: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වින් ලේඩි, ඔබත් සැනින් දිදුලන්න.
13: එන්චාන්ටර්, the fragrance of French romance.
14: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
15: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
16: දැන්ම දරුවගේ නම්යි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
15: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
17: සියත pocket money.
15: සෙනසුරාදා උදේ 8ට.
18: ඇයි මේ ළමයාට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ? ડોක්ටර් කිව්වා මට බේකරි කෑම කන එක නතර කරන්න කියලා.
19: ඉතින් ළමයා බේකරි එක වැඩ කරද්දි මේ ළමයාට බේකරි කෑම තව තව කන්න හිතෙන්නේ.
18: අපෝ නෑ, මේ පේන්නේ මේවා හදන හැටි දැක්කම බල්ලෙකුට උනක් කන්නේපා වෙනවා.
19: මොකක්?

0: දැන් වෙලාවරාත්‍රිය 8යි විනාඩි 1යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

රාත්‍රියටයි විනාඩි 7යි. දෙයක් කියන්නද අපේ දෙවනි පැය පටන් ගනිතිව. අපි කලින් අහපු සින්දුව තියන්නේ. මට ආයෝන. ඒකේ මේ වචන ටිකට මං හරි ආසයි. සේතිලා යාවි වෙරළේ ලියු සාත්‍රා. ඒ වගේ සේති මැකී යනවා දුකේ මාත්‍රා. කලින් පාස්ට් එකේ අතීතේ ඕනම දෙයක් ඕනම වචනයක් ඔයාට කැමති විදිහට දාගන්න හිතාගන්න. හිතුනනම් වරි වුණානම් තැවුනනම් ඔව් ඒ දේවල් වලින් ගන්න ඕන තේ විතරක් ඔළුවේ තියාගෙන ඉස්සරහට යන්න. ඔළුවට දාගන්න මතක් කරගන්න ඔයා තරම් ආදරණීය කෙනෙක් ශක්තිමත් කෙනෙක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ කියලා. එතකොට අර වෙරළේ ලිව්වා වගේම හැමතේම මැකිලා යයි. දුක බය ඔළුවේ තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර ලැබෙන්න පටන් ගනී. ඔයා රීෆ්‍රෙෂ් වුණොත් ඔයා රීසෙට් කරගත්තොත් ඔයාගේ ඔළුව ගොඩක් දේවල් වෙනස් වෙයි. චුට්ටක් මතක් කරා. නැත්තං ඔයාට අමතක වෙන්න පුළුවන් නේද? ආදරේ ජීවිතේ තියෙන ලස්සනම හැඟීම. ඉතින් ඒ ලස්සන හැඟීම ලැපෙන්න ඕනේ ඔයා වගේ ආදරණීය හිතකටම විතරයි. වේදනාව කියන්නේ ඔයා කෙනෙක්ව අත්හරින එකම නෙවෙයි. ඔයාව තෝරගන්න පුළුවන් තරම් හේතු තිබිලත් ඔයා හැම වතාවකම සමහරක් විට වෙන දෙයක් වෙන කෙනෙක්ව තෝරගත්ත එක. කෙනෙක් මුළු ජීවිතේම ඔයාව කරගනිද්දී ඒ දේව ස්කිප් කරලා ඔයාට ඕන විදිහටම නිහඬ වෙලා හරි අමුතු ඇටිටියුඩ්ස් එක්ක උත්තර දෙන්න හිතින් උත්තර දීලා වැඩක් නැහැ. කතා කරන්න ඕනේ. මේ දේවල් චුට්ටක් චුට්ටක් සරෙන් සරේට මතක් කරන්නේ සමහරක් අයට මේ ආදරය කියන්නේ මොකක්ද කියන එක ටිකක් අමතක වෙන හින්දා. සමහරක් විට සීත ආදරය කහන ඔයාගේ ජීවිතේත් තනියෙන් ප්‍රශ්න කරගන්න තනියෙන් කල්පනා කරන නැත්තං ඔයා ගොඩාක් විශ්වාස කරන යාළුවෙක් එක බෙදාගන්න ඔය වගේ ප්‍රශ්න ඔළුවේ තියෙන්න පුළුවන්, දේවල් හිතෙන්න පුළුවන්. හැබැයි කෙනෙක්ට ආදරය කරන්න ඇත්තටම කැමැත්තක් තියෙන්න ඕනේ. මං කියන්නේ ඇත්තටම ආදරය කරන්න හේතුවක් තියෙන්නම ඕනේද? එන්න අලුත් පැයක් ආදරේ අලුත් විදිහට හිතමු. අලුතෙන් ආදරය කරමු. හේතුවක් නැතුව ආදරය කරමු. මේ අපේ දෙවනි පැය මං විශ්මි.

0: හිත පිරෙන්න සියත ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති.
1: ගල්ලංගුරු වලට මොකද උනේ? ඇමතිතුමාටත් ගෙදර යන්න සිද්ධ වෙච්ච බව අපි කවුරුත් දන්නවා. පාඩු අතිවිශාල. විකල්ප විදුලිය ලබා ගැනීම සඳහා රුපියල් බිලියන 8ක් වියදම් වෙලා තියෙනවා. අමතරව ඉන්ඩිරෙක්ට් ලොස් එකක් තියෙනවා. තව බිලියන 4ක හෝ 6ක. ඒ බිලියන 12ක 14ක විතර ලොස් එකක් තියෙනවා. ඔය තමයි ඇත්ත. ඒකට අඩු කරාද?
2: විශාල වශයෙන් ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගියා. මේ සමස්ත බර රටේ ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කරන්න අපි පහුගිය අප්‍රේල් මැයි ජූනි වගේ කාලවල පීඩණයෙන් බරේ කොටසක් රජයේ ලබාගත්තා වගේ අපි බලනවා මේ මාසයේ අවසානයේදී ඉන්ධන මිල සමාලෝචනය කරලා කටයුතු කරන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
4: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
3: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
5: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
3: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
5: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152ට WhatsApp කරන්න.
3: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
7: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
8: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook by Patrabi Mulya Sagoki Sri Lanka Tanpa Rakshana Yojana Kame Samajikiki
9: Thailand yanne sancharika gamanaanthayak
10: habai adavetti Thailand ke pradhana pele vishwavidyalaya wala Europa vishwavidyalaya wala thiyena hama upadhi paathamalawakma patan arak thiyenawa.
11: Hello, hi, mama Jason. Higher studies solta oya pitaradagada yanne innona nan ekata hariyanne Thailand e mokada ekata loku piyadamak yanne ne ehedi yala lamainta scholarship pawa denawa. Attara mage jeevithaye success une Thailand eta awata passe
12: ithin e widihata Thailand e igena gena Australia awata Britania ta ehema ne තන් ස්විට්සර්ලන්තෙට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
13: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
14: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
15: හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක් ඔබ වෙනුවෙන්ම වෙන්වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.

රාත්‍රි 8යි විනාඩි 26ක් වෙද්දී අනේ මන්දා හිතා ගන්නත් බෑ ජීවිතේ වෙන දේවල් කියන දේවල් ඇහෙන දේවල් ඔව් හැමතේම ආදරේ හැටිලු අපි අපේ මාතෘකාව අද දවසේ සමහර බැඳීම් නිහඬයි ඒත් ගැඹුරුයි අද මං කතා කරන්න පටන් ගත්තේ අන්න එතනයි හැබැයි ඊට කලින්ම අපේ ජගත් එවල තියෙන මැසේජ් එකක් මට ලියපු මැසේජ් එකක් ඉතින් මං කැමති ඔයත් එක්කත් ඒ මැසේජ් එක බෙදා ගන්න මොකද ඔයා කෙනෙක්ට ආදරය කරනවා නම් ගොළු වෙලා ඉඳලා හරියන්නේ නැහැ ටොක්සික් වෙලා ඉඳලා හරියන්නේ නැහැ නිහඬව ඉන්න ඕන තැන් තියෙනවා හැබැයි කතා කරන්න දෙවියෝට කටක් දීලා තියෙන්නේ කතා කරන්නනේ නේද සිනහවේ නාදරේ පුරවා කතා කරනවා මුමුණලා මිහිරි හඬ ඔබේ පරදවන්නට බැහැනේ නාදෙන් වටනලා දිනක පිළිගමි රෝසමල් මාලයක් කෙලවටා පළඳලා මටද විශ්මිය පවිශ්මයක් ඇත්තට රසික සිත් ඇත්ලන් වෙලා බොහොම ස්තුතියි ඇත්තටම ජීවිතේ ඔයා ගොඩක් ආදරේ කරන කෙනෙක් ඔයා ආදරේ කරන කට්ටියට ඔයාව විශ්වාස කරන අයට ඔයාගේ වටිනාකමක් දන්න අයට ආදරේ කරන්න ඒ ආදරේ හිතේ තියාගෙන ඉන්න එපා ආදරේ නම් කියන්න ඕනේ එක ඉන්සිඩන්ට් එකක් එක මතකයක් ඔයා හිතුවේ නැති වුණාට කෙනෙක්ගේ ජීවිතයට එක තරණුවට බරපතලව හීනයක් විදිහට ජීවත් කරවන්න ඒ කෙනාට සතුටෙන් හුස්ම ගන්න උදව් වෙන්න පුළුවන් හරි හරි හරි ඒ ඇති දැන් යන්නේ අපේ මැසේජස් වලට නෙවෙයි කමෙන්ට්ස් වලට ඉවසන්න පුළුවන් තරමක් ඉවසලා හැඟීම් පිරිච්ච පපුවට හරි බැරයි මැණිකලු කමක් නැහැ චුට්ටක් බර වුණාට හිත හය කෙනෙක් ඔයා ඉසුරු එනිසාම බැරිම තැන නුඹට වද දෙන්නේ එයාට සමා වෙන්නලු ලැබෙයි සමාවක් රිතෙන තරමට රිත්තකෙන හැදෙන්නේ නැති තරමට විදුණු හිත ගැඹුර තියාගෙන හිතේ පරිස්සම් කළේ ආදරණීය මතක ඇත්තටම මතක කොච්චර විදිහට කොච්චරක් දුරකට කෙනෙක්ව ජීවත් කරවනවද අනේ මන්දා උත්තරේ දන්නේ ඔයාම තමයි සතුටින් ඉන්න ඕනේ හිනා වෙලා ඉන්න ඕනේ එතකොට ඒ හැම මතකයක්ම ජීවිතේ හිතන්නේ නැති විදිහට ඔයාට ප්ලෙසන් එකක් වෙයි කවුද දන්නේ නේද එන්නකො අපිට පෑ භාගයක් තියෙනවා ආදරය ගැන විතරක් කතා කරන්න

තේරුම හිතත් දන්නවනං ඔයත් දන්නවනං ඇයි ආතරේ නිහඳ කරන්නේ සමහර බැඳීම් අර මං කිව්වා වගේ නිහඳයි ඒත් ගැඹුරුයි නේද වෙලාවත් මතක් කරන්නම් ඉතින් රාත්‍රී 8:32යි

0: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. තව සුදු අරලියා මලකුයි, daffodil මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට apps 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක reload එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: මෙන්න ප්‍රශ්නය. දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. දෙල්ගමුව විහාරේ 2. ලංකාතිලක විහාරේ.
4: දෙල්ගමුව විහාරේ.
5: ස්කෝලේ 7 වසරේ ඉගෙන ගන්න ඌරු බොක්කෙන් දසන්ත විරාජිත අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනී දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනී.
5: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

ගැඹුරු ආතරයක් හරිම නිහඬයි. හරියට මහසાગරය වගේ. ගැඹුරට යන්න යන්න හරිම නිහඬයි. ලක්මාල් සුනේත් තමයි එහෙම කමෙන්ට් එකක් අපිට එවලා තියන්නේ. නිහඬවම ගලන කඳුළු සාක්ෂි දෙයි ආතරේ ගැඹුර ගැන. ඒකත් ඉතින් ඇත්ත කතාවක්. ඒ විදිහට ලියන්නේ කඳුළු උල්පත. හිත රිදෙන වැව් පවසන්න පද ගොතමි. නුඹේ රුව නොදැක ගෙවෙන තවස් දිගු යයි පවසමි. එහෙව් දිගු තවස්වල තනි මකන තැනක ඉඳ හිටක තනි වෙමි. මගේ වේදනා පද කියවන ඔබට ස්තුතියි විශ්මි. ඇත්තටම මැසේජ් එක දැන් කියවුවේ thank you. ඔයාටත් හැමදාම වගේ සියත ආදරය කහන් ඉඳලා මට එවන මේ මැසේජ් එකට. KTH thank you so much. ඔයා හරියටම ගෙස් කරා ඒ පෝස්ට් එකේ කවර් එක. ඉතින් සතුටුයි. සියත හදවත ආදරය කලු. වෙන කයින් දේ වගේ සතුටක් නේද? thank you so much Jagat. හැමදාම අහන සියත ආදරය ක මැසේජ් එකක් දැම්මේ නැති වුණාට අදළු හිතෙන මැසේජ් එකක් දාන්න. ඇත්තටම ලස්සනයිලු ප්‍රෝග්‍රෑම් එක. කලින් මැසේජ් එක මම දැක්ක ඩිලීට් එවරිවන් කළාට thank you සමන්ත ඔයාටත්. හැමදාම පුළුවන් වෙලාවට අහන්න. අහලා හොඳ නරක ආදරය ගැන දැනෙන හිතන දේ හැඟෙන දේ වචන කරලා ඔයාගේම විදිහට මේ පැත්තට එවන්න. thank you. එතකොට යන්න රෙඩි වෙන හින්දානේ මේ ඉක්මනට ඉක්මනට මැසේජස් ටික කියවන්නේ නේද? රුක්ෂාන් ඉන්න වෙනද වගේම මොරටුවේ ඉඳලා අපි වහගෙන thank you Virginia. ඔයත් මොරටුවේ මන් දන්නවා. ප්‍රෝග්‍රෑම් එක ලස්සනට කරනවලු. ආදර රේඛා වාවුලු. ඔයාගේ හිතේ තියෙන ආදරෙත් වාව් ආදරයක් වෙන්න ඕනේ. තේරුණාද? මාත් එක්ක තරහාය එක්ක මම යාළුයි. මට බොරුකාරී කිව්වට කමක් නැහැ. මොකද මම දන්නවා මම බොරුකාරියෙක් නෙවෙයි කියලා. ගොඩක් මිනිස්සු ලෝකෙට පේන හිනා වෙලා ඉන්නවා. ඒත් ඒ හිනාව පිටිපස්සේ කාටවත් නොපෙනෙන කඳුළු තියෙනවා. ඇත්ත කතාවක්. ආදරය කරපු කෙනා ළඟ නැති වුණත් මතකයන් නම් තාමත් ළඟමයිලු. සහතික ඇත්ත. කියන්න බැරි වූ වචන, හිතේ හිර කරගත් හැඟීම් රැට නිහඬව ඇවිල්ලා හදවත රිදවනවා. ගොඩක් ආදර කතා අවසන් වෙන්නේ අමතක කරලා නෙවෙයි, අමතක කරන්න බැරි නිසා නිහඬව ජීවත් වෙන්න පුරුදු වෙලා. ලොවට හොරෙන් හඬන ආදර සිත් මොනතරම් ඇතිද? KTH කෙන් තවත් මැසේජ් එකක්. හැබැයි ඔයාටත් හිතෙන දේවල් ඇති ඕන තරම්. සමහර බැඳීම් වලට නමක්වත් වචනවත් ඕනේ නැහැ. ළඟින් නොසිටියත් හිතට දැනෙනවා නම්, දුරින් හිටියත් මතකේ නැත් වෙන්නේ නැත්නම් ඒ බැඳීම කියන්න බැරි තරම් නිහඬයි. ඒත් හිතට දැනෙන තරම් ගැඹුරුයි. thank you ෂෙනෙත් මී ඔයාගේ මැසේජ් එකටත්. ඉහින් එන්න හෙටත් රෑ හත වෙද්දී ආදරේ කොටක් අරගෙන ආදරේ ගැන විතරක් කතා කරන්න මං එනවා.

අදරෑ වනාවේ හෙටේලි වනාවේ මෙහිරේ යළි හමුවේදෝ අනිවාරයෙන්ම අපි හම්බ වෙනවා. ගිහින් එන්නම් ඔබට සුබ රාත්‍රියක්.

0: Pirenne Sieta. Sieta Patre with Hasa.
1: පාස්කු මහ නඩුව 15 දිනේ කවුරුදු 260 හිරේ චෝදනා 23270ක් තීන්දුව පිටු 3000යි විත්තිකරුවෝ ආගම් අතර ભેද ඇති කරලා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා මෞලවි වරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දිනෙකුට අදාළ චෝදනාවන් සඳහා වසර 200 සිට 260 දක්වා කාල සීමාවන්ට බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ රාත්‍රියේදී නියම කළා කියලා වාර්තා කළා.
0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
2: සියත බිට්වීන් ලේඩි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ශ්‍රී ලංකේ රූ රැජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
2: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026 Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikunada Ratri 10ta Siyata TV Balanna Title Sponsor
4: Obe Samata Digurana Deepthaya Twin Gala Ganna Big Twin Lady Racer Ekata Adama Maru Big Twin Lady Obat Sanin Didulanna
5: Enchanta The fragrance of French romance.
6: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
7: හුඟදෙනෙකුට අපුල උපදවන ඊය කියලා විසික් කරන දේවල් හරියට හිතලා බැලුවොත් ලෝකෙට කොච්චර වැඩක් ගන්න පුළුවන්. ඒක හොඳ ආදර්ශමත් තත්ත්වයක්. දැන් චාලි මායි වුණත් දැන් කොච්චරුණත් අපි සැන්ඩියෝ මේ වැඩේ ඇතුලේ තියාගෙන යම් වැඩක් ගන්නවනේ. කොච්චරුණත් මං කියන්නේ අහක දාන්නේ නැන්නේ අපි.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
10: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
11: ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
12: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
13: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. මොකද මේ වගේ අලුත් ඉන්නවද?
14: මොකද මේ වගේ කියන්නේ?
12: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
15: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
16: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: හිත පිරෙන්න සියත
1: මිස් හොද්ද කූල්ද
2: කූල් මොකද මම හොට්නේ
1: ඒකනම් ඇත්ත මිස් මිස් දැකලා පුරුදුයිත් වගේ
2: වෙන්න බෑ දැකලා පුරුදු නෙවෙයි සමහරට අහලා පුරුදු ඇති
1: අඩේ මිස් සුදු කොච්චි
3: Hot and spicy with Sudu Kochi. Kochi.
0: Moni Siyatama, how was the dekata? Sudu Kochi ta.
1: Miss, miss. Excuse me, miss.
2: No, no, no. Umma nang show time ke de vitarai.
4: Pravurti saha. Pravurti valata eha kiya pravurti.
5: ගල්ලංගුරු වලට මොකද උනේ? ඇමතිතුමාටත් ගෙදර යන්න සිද්ධ වෙච්ච බව අපි කවුරුත් දන්නවා. පාඩුව අතිවිශාල. විකල්ප විදුලිය ලබා ගැනීම සඳහා රුපියල් බිලියන 8ක් වියදම් වෙලා තියෙනවා. අමතරව ඉන්ඩිරෙක්ට් ලොස් එකක් තියෙනවා. තව බිලියන 4ක හෝ 6ක. ඒ බිලියන 12ක 14ක විතර ලොස් එකක් තියෙනවා. ඔය තමයි ඇත්ත. ඒකට අඩු කරාද?
6: විශාල වශයෙන් ලෝක වෙළඳපොලේ මිල ඉහළ ගියා. මේ සමස්ත බර රටේ ඉන්ධන පාරිභෝගිකයාට ලබා දෙන්න කටයුතු කරන්නේ අපි පහුගිය අප්‍රේල් මැයි ජූනි වගේ කාලවල පීඩණයෙන් බරේ කොටසක් රජේ ලබාගත්තා වගේ අපි බලනවා මේ මාසයේ අවසානයේදී ඉන්ධන මිල සමාලෝචනය කරලා කටයුතු කරන්න.
4: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
7: රෝස් ගෝල්ඩ් හදන්න රත්රන් වලට එක් කරන ලෝහය වන්නේ 1 තඹ 2 නිකල්.
8: අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද හරි උත්තර දීලා රුපියල් 5000ම දිනා ගත්තේ ගාලෙන් ඩිස්සිකා සම්ති රණවක.
9: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
8: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරේ 0714 151 151ට දැන්ම WhatsApp කරන්න.
10: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.
11: අනුග්‍රහය
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික.
7: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
8: සියත ටීවී තුලින්
13: 98.2 98.4

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, Number 221, Dharmapala Mavata, Colombo 7.
1: හිනා වෙන්න මෙන්න වෙලාව.
2: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝ පයිලට්, කෝ කෝ පයිලට්.
2: නෑ නෑ, පයිලට්, කෝ පයිලට්, කෝ මේ පයිලට්.
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive
5: අනුග්‍රහය. පොළොවේ රන් ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
12: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
13: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
16: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45%ක් දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine කින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
19: ඕනම කැමක් temperature කරගන්න නියම බත්තල්වත්ත බට
1: real mobility experience එකකට නල්වත්ත බට
11: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 0114700550.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් loan එකක් ගත්තේ.
6: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
0: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
7: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111544500.
2: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
10: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
15: Let's Vietjet.
3: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place He GWM Experience Center within.
14: Didas Pansi Ka Aduma Masika Pari Kye Gata Audio System Meka Karaganna.
8: Avans Again Ona Deyak Adage Vanna Ganna.
16: Avans Ticken Ticka Pay.
5: Freelance Obavinwen Ma Nirmaniya Kala Combank Big Plus Account Ticken PayPal Withdrawals Credit Card Facility Loans Multi currency access සහ තවත් බොහෝ දේ.
13: අදම combank.lk වෙත පිවිසෙන්න.
18: ආවා ආවා, තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
12: වැඩි විස්තර සඳහා 0779 67 67 67 ට මිස් කෝල් එකක් දෙන්න.
1: ස්ටාර්ස් මිලාන් පරශදායි දුවන පිටවල ගුණේ පිරි මිලාන් පාස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක් කරන්න.
2: ස්ටාර්ස් මිලාන් පාස්ටා.
9: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
19: Dulux Aquatic Dam Protect Waturata Lang Wenwat Ba
20: ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
21: ගුවන් ටිකට්පත් මිසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
22: වෙන ප්‍රශ්නය. දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. දෙල්ගමුව විහාරේ 2. ලංකාතිලක විහාරේ.
23: ස්කූලේ හත වසරින් ගෙනගන්න ඌරු මොක්කෙන් දසන්ත විරාජිත අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නවේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
24: යත පොකට් මනි.
25: හෙට උදේ 5යි කාලට සිය තහන්න.

0: பிறன்னு சேத சேத பாத்தரே விதாசா
1: පාස්කු මහ නඩුව 15 දිනක් අවුරුදු 260 හිරේ චෝදනා 23270 ක් තීන්දුව පිටු 3000 විත්තිකරුවෝ ආගම් අතර ભેද ඇති කරලා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා මෞලවි වරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දිනකට අදාළ චෝදනාවන් සඳහා වසර 200 සිට 260 දක්වා කාල සීමාවන්ට බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ රාත්‍රියේදී නියම කළා කියලා වාර්තා කළ
0: සියද පාත්තරේ විදහසා උදේ 7:50ට මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
2: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ශ්‍රී ලංකයේ රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
2: Siyata Big Twin Lady Miss World Sri Lanka 2026 Kirulak Udisa Tarangavadina Ruithyange Sundaratwaya Dasin Dakinna Sikunada Ratri 10ta Siyata TV Balanna Title Sponsor
4: Obe Samata Digurana Deepthaya Twin Gala Ganna Big Twin Lady Racer Ekata Aduma Maru Big Twin Lady Oba Sanin Didulanna
5: Enchanter The fragrance of French romance.
6: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
7: හුඟදෙනෙකුට අපුල උපදවන ඊය කියලා විසිකරන දේවල් හරියට හිතලා බැලුවොත් ලෝකෙට කොච්චර වැඩක් ගන්න පුළුවන්. ඒක හොඳ ආදර්ශමත් තත්ත්වයක්. දැන් චාලි මායි වුණත් දැන් කොච්චරුරත් අපි සැන්ඩිව මේ වැඩේ ඇතුලේ තියාගෙන යම් වැඩක් ගන්නවනේ. කොච්චරුරත් මං කියන්නේ අහක දාන්නේ නැන්නේ අපි.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
9: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
10: අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
12: DHCC නිවාස නැය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
13: ඇයි මේ ළමයාට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ?
14: ડોක්ටර් කිව්වා මට බේකරි යාම කන එක නතර කරන්න කියලා.
13: ඉතින් ළමයා බේකරි එක වැඩ කරද්දි මේ ළමයාට බේකරි යාම තව තව කන්න හිතෙන්නේ.
14: අපෝ නෑ. මේ පේන්නේ මේවා හදන හැටි. දැක්කම බල්ලෙකුට උණක් කන්න එපා වෙනවා.
13: මොකක්?
15: ජින්තු පිටියේ මොබෙනෝ ජින්තු පිටියේ මොබෙනෝ
16: 98.2 98.4

ජීවිතේ පටන් ගත්තේ බොහොම සාමාන්‍ය තැනකින්. ඉතින් මගේ පවුලේ ගත්තොත් අක්කලා 4 දෙනෙක් එක්ක බොහොම සුන්දර වටපිටාවක් එක හැදුණු මම අද වෙනකොට ගොඩ දෙනෙක්ගේ ආදරය ලැබෙනවා මේ වෙද්දි. ඉතින් අද මගේ ජීවිතයත් එක්ක බැඳුණු සහ මගේ ජීවිතේ මේ ආපු ගමනේදී මට සිදු වුණු දේවල් විඳපු දේවල් එක්ක ඒ මතක ඔගලොත් එක බෙදා ගන්න හදන්නේ. ඉතින් රැය 10 ගී 10 එක්ක රැඳෙන මම උදේසින්දුල. එහෙනම් රැය 10යි ගී 10යි වැඩසටහනේ 10 වෙනි ගීතයෙන් අපි පටන් ගන්න යන්නේ. මං හිතන්නේ ආදරය කියන්නේ හැමෝටම සමීප දෙයක්. ආදරේ බොහොම සුන්දර විදිහට විඳින්නනේ අපි කැමති. කිසිම කෙනෙක් කැමති නැහැ ආදරයෙන් පරාද වෙන්න. කිසිම කෙනෙක් කැමති නැහැ ආදරේ විරහ වේදනාවක් විදිහට විඳින්න. වර්තමානයේ හැම විඳින අය ඇති. හැබැයි අපි ගොඩක් කැමති ආදරේ හරි ලස්සනට බෙදා ගන්න. ඒ කියන්නේ මුළු ලෝකෙම තමන් එක්ක මුළු ජීවිත කාලෙම මේ සසර කෙලවර වෙනකන් තමන් එක්ක ගෙවන කෙනෙක් එක්ක ජීවිතය බෙදා ගන්න තමයි අපි කැමති. ඉතින් මේ ගීතය හරිම වැදගත් ගීතයක්. මම හිතන්නේ ආදරයේදී අපි හැම දෙයක්ම බොහොම අවංකව එක හිතින් බෙදා ගන්න පුළුවන් නම් ආදරය කියන එක සාමාන්‍යයෙන් හොඳින් භුක්ති විඳින්න පුළුවන්. ඉතින් ඉරසඳ වැඳලා නෙද්ද කැරලා අත ඔබේ නළලේ තියා දියුරුමක් දෙන්න පුළුවන් ආදරයක් අපිට රැකගෙන යන්න පුළුවන් නම් මම හිතනවා හැම හිත්වලම ප්‍රේමණීය හදවත්වලම ආදරය සදාතනික විදිහට තියාගන්න පුළුවන්. ඉතින් සතර දිගන්තේ සුඳුරු වසන්තේ ඔය මුහුණෙන් දකින ඇස් දෙක වහන්නේ නැතුව ඒරුව විතරක් මැවෙන ආදර කතාවක් හැමෝගෙම හිත්වල රැඳේවා කියලා මේ ගීතේ මම 10 වෙනි ගීතය විතර තෝරගන්නේ. මමත් උපරිම උත්සාහ කරන්නේ ජීවිතේ මේ විදිහට ගෙවන්න. මොන හැලහැප්පීම් ආවත් ජීවිතේ හැම බෙදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ මගේ 10 වෙනි.

0: ගීතායයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මගේ නමවෙනි ගීතය විදිහට මම තෝරගන්නේ මේක මගේ හිතට දැනුණු ගීතයක්. මේක මට ඇත්තටම මට අත්දැකීමක් නෑ මේ සම්බන්ධයෙන්. නමුත් මේක අපි පොඩ්ඩක් හෙමින් හිතලා බලද්දී, අපි ආශ්‍රය කරන සියලු දෙනා, මගේ යාළුවෝ ඔක්කොම බලද්දී, කීප දෙනෙක්ගේ අත්දැකීම් මම අපි එකට කතා කරලා මුසු කරගත්තා. මං හිතන්නේ අහන ඕගොල්ලන්ටත් මේක අත්දැකීමක් වෙලා ඇති. අපිට අපේ කියලා ප්‍රේමයක් තියෙනවා. අපි ඒක රැකගෙන අපි ඉදිරියට යන අතරතුර අපේ හිතවල බැඳුණු තවත් ආදරණීය ප්‍රේම කතා අපිට මතක් වෙනවා නොවෙනවා වගේ තැනක රැඳෙනවා. ඒක අපි හැමෝටම අපේ හිතට තට්ටු කරලා ඇහුවොත් දැනේවි. අන්සතු ඔබ වෙත මගේ හිත බැඳිලා, ඔබ ගැන මතකය හිත තුල රැඳිලා. මතකයක් කියන එකක් අපිට කොහොමත් අමතක කරන්න බෑ. එහෙම කරන්න උත්සාහ කරත් ඒක සැරෙන් සැරේ අපේ හිත තුල දලුලාල එළියට එනවා. ඉතින් අපිට ලොවට රහස පෙම්බඳින්නත් බෑ. ඒ වගේම අපේ මතකය අපේ හිතින් අමතක කරන්නත් බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? දෙලොවක් අතර අපි හිර වෙනවා. දෙලොවක් අතර අපි තනි වෙනවා. ජීවිතේ අපි මේ වෙනකොට අභියෝග ගොඩක් ඇති. අපිට ජීවත් කරන්න අපේ දරුවෝ ඉන්නවා. අපිට ජීවත් කරන්න අපේ අම්මලා තාත්තලා ඉන්නවා. මේ වගකීම් එක්ක අපිට අපේ කියලා ජීවිතයක් මේ වෙනකොට නැති වෙලා ඇති. හැබැයි එක තැනකදී අපි විඳපු ජීවිතේ මෙන්න මේ ගීතෙන් කියවෙනවා. මට හිතෙනවා මේක මටත් සමීපයි කියලා. මම හිතනවා ඔයගොල්ලන්ටත් එහෙම සමීප ඇති. හැබැයි ජීවිතේ ගෙවෙනකොට, ජීවිතේ අපි ඉදිරියට යද්දී, මේ සියල්ල අමතක කරලා මේවා මතකයක් බවට විතරක් පත් කරගෙන අපිට යන්න වෙනවා. එහෙනම් ඔයගොල්ලොත් මේක අහලා බලන්න. මෙහෙම අත්දැකීමක් තියෙන්නත් පුළුවන්. එහෙම නැති වුණා කියලා හිතලා බලන්න.
1: අංක 9

0: හිත පිරෙන්න සියත. රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මීළඟ ගීතය මම තෝරගන්නේ මං හිතන්නේ අපේ ජීවිතයේ වටිනාම පිය අපි ජීවත් වෙන්නෙම ඇය නිසා. කියන්නේ ආදරණීය මෑණියන් ඔබේත් මගේත් මුළු ලෝකෙම අපි දකින්නේ අපේ මෑණියන් නිසා. මගේ ජීවිතේ නම් ගොඩාක් සමීපයි. මොකද මගේ මෑණියන් මාත් එක්ක මේ ගෙවන ජීවිතේ අවුරුදු 17කට පෙර ඇය ලොකු රෝගාතුර තත්ත්වයකට පත් වුණා. එතනින් පස්සේ ඇගේ ජීවිතයට අලුත් ජීවයක් දෙන්න මට පුළුවන් වුණා. ඉතින් එදා ඉඳන් ඇය පුදුම විදිහට මාත් එක්ක ලෙන්ගතුව මේ අවුරුදු 17ක් පුරාවට ගෙවපු කාලය මම පොඩි කාලේ ඉඳන් මේ වෙනකම් හිටපු කාලයට වඩා සෑහෙන වෙනස්. ඉතින් මට ඒක අලුත් අත්දැකීමක්. අම්මා කෙනෙක් විදිහට අපිට කිරිපොවල හදලා වඩලා අපිව සන්තෝෂෙන් තියලා ඇය වෙනුවෙන් මට උපකාරයක් කරන්න පුළුවන් වෙලා දැන් ඇය පෙරලා අපිට ඒකට සූති කරද්දි දැනෙන හැඟීමක් මං හිතන්නේ මාරම එකක්. ඒ නිසා අපේ ජීවිතයේ තියෙන තාක් අපි ණයගති කියලා කිව්වට ඒක ප්‍රායෝගිකව ඉටු කරන්න පුළුවන් වෙච්ච පුතෙක් විදිහට මට හරිම සතුටුයි. ඒ නිසා මේ ගීතය මම තෝරගන්නේ අපේ ආදරණීය අම්මා වෙනුවෙන්. ඇය කොයිතරම් අපි වෙනුවෙන් කැප වුණාද, කොයිතරම් අපි වෙනුවෙන් දුක් මහන්සි වුණාද කියලා වචනෙන් කියන්න බෑ. ඉතින් මගේ ආදරණීය අම්මට මම කියන්නේ මේ මගේ ජීවිතයේ තියෙන තාක් මට ඔබේ සුවඳ හැමදාම දැනේ. එහෙනම් මගේ අටවෙනි ගීතය ආදරයේ උල්පතු අම්මා.

0: විමසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
1: අම්ම ගැන කතා කරලා ඉවර වෙනකොටම මහා පවුරක් වගේ මාත් එක්ක පිටිපස්සෙන් හැම වෙලේම ඉන්න තාත්තා හැමදාම යා කොයි වෙලෙත් කතා කරන්නේ නැහැ. කතාව අඩුවෙන් තමයි. එයා කතා කරේ නැහැ, හැමතිස්සෙම වැඩ තමා කළේ. මහා පවුරක් විදිහට අපේ පිටිපස්සෙන් හැම වෙලේම හිටගෙන හැම දෙයක්ම බලාගෙන අපිව පරිස්සම් කරපු තාත්තා මං හිතන්නේ ජීවිතේ අපි දිනනකම් හැම මොහොතකම නිහඬව බලා හිටපු චරිතය බවට පත් වුණා. ඉතින් මගේ තාත්තත් එහෙමයි. මගේ ගෙදර අපිට තිබුණා බස් දෙක තුනක් වැඩ කරන පාරේ දුවන බස්. ඉතින් මට මතකයි හැමදාම උදේ ආයනවා හත වෙද්දී. උදේ 7:30 වෙද්දී එළියට ගිහිල්ලා රෑ 10:00 11:00 එන්නේ හරිම මහන්සි. ඒ අත්දැකීම මන් දන්නේ මාරම එකක්. කොයි වෙලාවත් එයා ගෙදර නැහැ. හැබැයි අපිට ඒක තේරුණේ නැහැ. අපි අම්මට කියන්නේ මේ තාත්තා කොයි වෙලෙත් ගෙදර නැහැ නේ අනේ කියලා තමයි. හැබැයි අපිට තේරුණා මේ ගෙදර නැති වෙන්නේ අපිට කන්න බොන්න හැම දෙයකටම පුදුම මහන්සියකින් එයා මේ පොඩ පොඩ එකතු කරන්නේ අපේ ජීවිත ගොඩනගන්න නේද කියලා. මට අක්කලා 4 දෙනෙක් ඉන්නවා ගෙදර. 4 දෙනාම කැම්පස් ගියා. ඒගොල්ලන්ට වියදම් කරන්න ඕනේ තාත්තා. එතකොට මම පවුලේ ඇතුලේ සියලු දේවල් ටික ඔක්කොම බලනවා. වියන පියන සුද්ධ පවිත්‍ර කරන දේවල් තාත්තට ඒවා කිසි දෙයක් බලන්න වෙලාවක් නැහැ. එයාට එකම අරමුණයි තිබ්බේ මෙයාලට කොහොම හරි මම මේ මුදලින් ශක්තියක් වෙන්න ඕනි කියන එක මං හිතන්නේ. එතකොට අපිට අර හැංගීම් බෙදා ගන්න වෙලාවක් නැතුව යන ඒ මිකට ඉන්න කණ්ඩ බොන්න සමහරලාවට මට මතකතරමට එක මේසෙ කෑම ගත්ත දවසන නැතුවම ඇති. ඒ වෙලාවක් නැහැ. ඒ කියන්නේ වෙලාවක් නැහැ තාත්තා එනකොට අපි නිදි. උදේ අපි හැරෙනකොට තාත්තා වැඩට ගිහිල්ලා. ඒ වගේ අතීතයක් තිබුණේ. ඉතින් ඒ නිසා වගකීමක් ඇති දරුවන් සහ දෙයක් තේරෙන දරුවන් ගොඩනගන්න සමාජය ගැන අවබෝධයක් තියෙන දරුවන් ගොඩනගන්න තාත්තලා ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් මම මේ ගීතේ තෝරගන්නේ පියාණනි මන් නැවත උපන්නොත්. මේ අපාර වූ මහ සංසාරේ ඔබෙම පුතු වෙන්න. හැබැයි ඒ කාලෙදී ඔයදී කාර්ය බහුල වෙන්නේ නැතුව අපිත් එක්ක ජීවිතේ ගන්න පුළුවන් විදියට අපි හදාගමු තාත්තේ. එතකොට අපිට යාළුවෝ වගේ කාලය ගෙවන්න පුළුවන්. මට හිතෙනවා ඔයාව අපිට මිස් වුණා කියලා. අපිට හිතෙනවා අපිට අක්කලන්ට හිතෙනවා ඔයත් එක්ක කාලය ගෙවුණා මදි කියලා. හැබැයි දැන් අපිත් එක්ක තාත්තා බොහොම ලස්සනට සැදැසුවේ විඳිමින් ඉන්නවා. ඉතින් අපි ඒ කාලය මිස් වෙච්ච කාලය ඇත් එක්ක දැන් සිංදු කියලා ලස්සනට ඉනාවෙලා මේ මොහොත ගෙවනවා. ඉතින් මගේ ජීවිතේ ආයමත් හම්බුනොත් මම ඔයාට වැඩ කරන්න දෙන්නේ නැහැ. මම මෙරකන්.

0: Сията. රැදායයි
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.

මීළඟ ගීතය හයවෙනි ගීත විදිහට මම තෝරගන්නේ මගේ ජීවිතයේ අලුත් පිටුවක් නැත්තම් මගේ ජීවිතයේ අලුත් වෙච්ච තැන මේක තමයි කියලා මට හිතෙනවා. හේතුව තමයි මම රියැලිටි තරඟයකට සහභාගී වුණා. ඒකෙදි පළවෙනි ගීතය විදිහට මට මේක ගයන්න උනේ හරිම අහම්බෙන්. අපි හැමෝගෙම ජීවිතවල ඔහොම අහම්බෙන් සිදුවෙච්ච තැන් ඇති. හැබැයි ඒකෙන් තමයි අපි ජීවිතය පටන් ගන්න තියෙන්නේ. මම හිතන්නේ ඒක හැමෝටම ලස්සන මතකයක් වෙනවා. කොහමරි රියැලිටි තරඟාවලියේ 30,000ක 30,000ක් විතර තරඟකරුවෝ හිටියා. ඒ අතරතුර මමත් ඔකට සහභාගී වෙන්න ආයුධුම් කරලා තිබ්බා. ඉතින් ගිහිල්ලා කොහොමරි මම අවසානයේ රියැලිටි තරඟයට පළවෙනි පරීක්ෂණයකට මුහුණ දෙන්න යනකොට තරඟේ ඉවරයි. තරඟේ ඉවර වෙලා දැන් යනකොට කිව්වා තරඟේ ඉවරයි. ඔයාට දැන් කියන්න හම්බෙන්නේ නැහැ ඉතින් කියලා. මම ඒත් කෝනේ ප්ලීස් මට පොඩ්ඩක් කියන්න දෙන්න පුළුවන්ද මේ පොඩි වැඩකට ඉස්සර මම ඔය පෙරහැරවල් කටින වයහම් බෙර ගහන්න යනවා ඩාන්ස් කරන්න. ඒ කියන්නේ අපේ පවුල් පසුබිම නර්තන පසුබිමක්. කොහොමරි ඒ වගේ වැඩකට ගිහිල්ලා දුවගෙන බෙර කිට් එකත් බෑග් එකේ. මම කොහොමද වැඩකට ගිහිල්ලා එන්නේ එහෙමයි කියලා මම හිතුවද මාව දාන එකක් නැහැ කියලාත් මගේ හිතත් කිව්වා. ඉතින් අනේ අයියෝ අපරාධය අප්පා කියලා කියද්දි ඔන්න පොඩි ජාහක් එහෙනම් පොඩ්ඩක් ඉන්නකෝ කියලා මට පොඩි අවස්ථාවක් ලැබුණා. මම ඒකට ගිහිල්ලා කියපු ගීතය තමයි මම මේ තෝරගන්නේ. මම හිතන්නේ ඕගොල්ලන්ගෙත් ඇති ජීවිතේ එනම් මේ විදි අවස්ථාවක් නැතත් ජීවිතේ වටිනම තැනකදී ඔයාට ඇහුණු ගීතයක්, ඔයාව වෙනස් කරපු ගීතයක්, ඔයාට දැනෙන්න පටන් ගත්ත ජීවිතය නැත්තම් ජීවිතේ අලුතෙන් අලුත් මාවතකට ගෙනිච්ච ගීතයක් ඇති. ඉතින් මේ ගීතය දෛව යෝගයකින් නොවේ කියන ගීතය. මේ ගීතයේ තියෙන පදවැල් මේක හා සම්බන්ධ නැහැ. හැබැයි මේ කතාව මට මාර මාව හදපු මාගේ ජීවිතය අලුතෙන් පටන් ගත්ත තැන. ඉතින් මාව රියැලිටි තරඟේ ඔන්න පළවෙනි එකෙන්ම තේරුණා කියලා මේකෙදි මට කිව්වා. දැන් පස්සේ අධීරෙන් අධීර මම ඉදිරියටම ආවා. රටක් ලෝකයක් ආදරය කරන කෙනෙක් බවට මටපත් වෙන්න පුළුවන් වුණා. ඔබගේ හැමෝගේම ආදරය ලබන්න පුළුවන් වුණා. ඉතින් ඒක ලැබුණේ මේ ගීතය නිසා දු කියලාත් මට පොඩි තියනවා නිකන් ලස්සන මතකයක්. මේ දෛවයෝගිකින් නොවේ.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: රෑ දහය ගීත හයයි මේ ලස්සන වැඩසටහනේ. මම දැන් ගීත පහක් දැන් අපි අපේ හැඟීම් එක බෙදාගත්තා. අපි කතා කරා, තව ගීත පහක් අපිට අහන්න තියෙනවා. දැන් තෝරගන්නේ විශේෂ ගීතයක්. මොකද මම ගායකයෙක් විදිහට මට හිතුණා මේ ගී 10 ඇතුලේ මගේ ගීතයකුත් ඔයගොල්ලන්ට දෙන්න ඕනේ. සහ මේ ගීතය මටත් වඩා මම හිතනවා මේක අහගෙන ඉන්න ඔයගොල්ලන්ගේ අත්දැකීමක් වෙයි. හැමෝටම මෙහෙම මතකයක් තියෙන්න පුළුවන්. මටත් තියෙනවා මේ වගේ මතකයක්. මේ ගීතය ඇත්තටම හරිම ජීවිතයට ලෙන්ගතු ගීතයක්, සහ අපේ ජීවිතයේ පරණ මතක අවුස්සන මතක අලුතින් ලියන ගීතයක් බවට පත් වෙනවා. අපි හැමෝටම තියෙන පාසල් කාලේ ලස්සන සුන්දර අත්දැකීම්. ඒ නිසා මේ ගීතය වචනයක් වචනයක් ගානේ, වචන පේලියක් පේලියක් ගානේ හොඳට අහන්න. මං හිතන්නේ ඇසට කඳුලක් එන පිරිස මේ ගීතය හරහා වැඩි වේවි. මොකද අපි හැමදාම බලාපොරොත්තු වෙන්නේ ඕනම කෙනෙකුට ආදරණීය විදියට සලකන්න. අපි ආදරය බෙදා ගන්න හරි කැමති, ආදරයෙන් පෙරදුනොත් බොහොම ගෞරවණීය විදියට අපි සමුදෙන්න කැමති. හිතට සමහර වෙලාවට දුකක්, කනගාටුවක්, වේදනාවක්, තරහක් එනවා වෙන්න පුළුවන්. හැබැයි අපි කැමති කෙනෙකුට කමන්නේ, ඔයාට හොඳ නම් ඔයා ඕක කරන්නනේ, කමන්නේ කියලා සමුදෙන්න හිතට එකඟව හොන්න, එකඟව නැතුව අපි කැමති. මෙන්න මේ ගීතයත් එහෙමයි. මං හිතන්නේ සමහර තැන්වලදී අපි එකට ගිය තැන්, අපි එකට ඇසුරු කරපු කට්ටිය වෙනත් විදියකට අපිට ජීවිතේ හමු වෙන්න පුළුවන්. අතර මගකදී හමු වුණේ ඇයි මතක අලුතින් ලියන්න කියලා කියන්නේ ඒකයි. සමහර ආදර කතා තියෙනවා, ඒ ආදරය කරපු විදියට කොහොමද අනේ මග ඇරුණේ කියලා හිතෙනවා. ඒ කරපු ආදරේ හැටියට මෙහෙම වෙන්න හිතන්නවත් බෑ, විශ්වාස කරන්නවත් බෑ කියලාත් මේකේ තැනක කියනවා. කොහොම වුණත් අවසානයේ අපිට හරි අතහැරුණු හිත්වල, ලස්සන හිත්වල මතකත් එක්ක අතහැරුණු හිත්වලත් ප්‍රේමේ ශේෂ වූ තැන් තියෙනවා. ඒ ශේෂ වුණු මතකයන් එක්ක මේ ජීවිතේ අපි ලස්සනට ගෙවමු. ඒක තමයි මගේ ප්‍රාර්ථනාව මේක අහන්න.

0: කොහේ හරි ඉඳන් නුඹ එවි කියලා මග බලන් ඉන්න හිතනවා. ඒත් මන් දන්නවා පරණ ලෙංගතුකම් හොයාගෙන ආපහු එන්න බෑ කියලා. ඉතින් ගෙවුණු අතීතය මන් නුඹේ නමට ලියා නිම කළත් හිතේ ගැඹුරුම තැනක පරිස්සමට අතටත් නුඹ ඉන්නවා. රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: මීළඟට අපි අහන්න යන්නේ මගේ ගීත ගොන්නේ හතරවෙනි ගීතය. මේ ගීතය හරිම නැවුම් ගීතයක් විදිහට මම දකින්නේ. සහ මම මේක හිතට සමීප කරගන්නේ අර මානසික නිදහස වෙනුවෙන් අපි ආදරය විඳින මිනිස්සු විදිහට අපිට දැනෙන ගීතයක් විදිහට මම මේක මගේ ගීත ගොන්නට එකතු කරගන්නවා. මේකේ තියෙන ඔය ඇස් කතා කරනවා මගේ දිහා බලබලා හිරිමල් හිතේ නැවතිලා ඉන්නටම දිවිපුරා හදවත ඉතිරි ඉතිරි ගලනමි හැඟුමද ආදරේ. ආදරේ එක ජීවත් වෙන කවුද දෙයියනේ අකමැති. ආදරේ කියන්නේම අපේ ජීවිතේ තමයි. ජීවිතේ ගෙවෙන්නේම ආදරේ නිසා තමයි. ආදරේ විවිධ තැන් තියෙනවා. අපි දරුවොත් එක්ක කරන ආදරේ, අපි අපේ ප්‍රේමය බෙදා ගන්නකොට, අපේ පාර්ශව කරුවෙක් විදිහට අපිට ආදරය කරන අපේම කෙනා ලැබුණාම ඒ ආදරේ වෙනස් වෙනවා. ඊට පස්සේ අපි අම්මලා තාත්තලාත් එක්ක කරන ආදරේ, සහෝදරයොත් එක්ක කරන ආදරේ, මේ ආදරේ විවිධ ප්‍රභේදයන් තියෙනවා. හැබැයි අපි ජීවිතේ බෙදා ගන්න අපේ ප්‍රේමාන්විතය අපිට හම්බුනෙන් පස්සේ එයාගේ ඇස් කතා කරනවා වගේ තමයි අපිට දැනෙන්නේ. එයා හුස්ම ගන්නකොට අපි හුස්ම ගන්නවා වගේ අපිට දැනෙනවා. හරි. ඒ නිසා ප්‍රේමයේදී මං හිතන්නේ පිරිමි හැමෝම කියනවානේ ප්‍රේමයේදී ගෑනු තමයි හරි ඉස්සරහින් ඉන්නේ, ඒගොල්ලන්ට වේදනාව දැනෙනවා වැඩි කියලා. මට හිතෙන්නේ නම් නැහැ. පිරිමි තමයි ප්‍රේමේ විරාව හොඳින්ම අඳුරන්නේ. ඒගොල්ලන්ට ප්‍රේමයක් දැනුනොත් ආයෙ දැනුනම තමයි. මං හිතන්නේ ජීවිතේ අපි ආසාවෙන් මේ ලෝකෙට එන්නෙම, ආසාවෙන් මේ ලෝකෙ ජීවත් වෙන්නෙම අවසානයේ ලස්සනට මේ ජීවිතයෙන් සමුගන්න හිතාගෙන. ඒ අතරතුර කාලය තුළදී අපි හැමෝම කැමති බොහොම ලස්සනට අපේ මේ සුන්දර කාලය ගෙවෙනවට. ඒ නිසා කෙනෙක්ගේ ඇස් කතා කරනකොට, කෙනෙක්ගේ හැඟීම් එක්ක අපි ගනුදෙනු කරනකොට අපිට අපි ජීවත් වෙනවා කියලා තේරෙනවා. ඉතින් මේ ගීතය මට ස්පෙෂලි මගේ වයිෆ් මතක් වෙන්නේ, හොඳ මගේ ආදරණීය බිරිඳ. ඉතින් අපි දෙන්නගේ හැඟීම්, අපි දෙන්න හිතන විදිහ, අපි දෙන්න ජීවිතේ ඉදිරියට යන විදිහ මට මේ ගීතයත් එක්ක ගොඩක් දැනෙනවා. අහලා බලන්න.
1: අංක

0: සියත දෙවයින පුරා රැදායයි කීදායයි
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා

0: එතකොට මගේ ආදරණීය පුතාට දැන් අවුරුදු 5ක් වෙනවාගේ නම වර්ණ විබු. වර්ණ එනකොට අපි හිතන් හිටියේ කමන්නේ කව කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් අපේ ජීවිතේ යන කෙනානේ කියලා. මට මුලින්ම වයිෆ් කිව්වහම මේ ඔන්න මම ප්‍රෙග්නන්ට් කියලා කිව්වම මම එකපාරටම බය වුණා. බය වුණේ මාර වගකීමක්නේ. දැන් මෙතන ඉඳන් අපි වැඩේ පටන් ගන්න එපා. ඒ කියන්නේ අපේ අම්මලා අපි වහදපු විදිහට වඩා අපි යාලා ගැන අවධානයෙන් අවබෝධයෙන් ආදරෙන් බොහොම ඇහැක් වගේ පරිස්සම් කරන්න ඕනේ කියන වගකීම මට එදෙන්දි දැනෙන්න ගත්තා. මම හිතන්නේ අහගෙන ඉන්න ඕගොල්ලන්ටත් එහෙමම ඇති. දරුවෙක් කියන්නේ අපේ ජීවිතේට එන වගකීමක් වටිනාකමක්. ඒක ආදරයකට පෙරලා ගන්න එක ඉතින් එක එක්කෙනාගේ විදිහට අපිට පුළුවන් කරගන්න. මොකද සමහර පවුල් වල මුදල් මෙයාටින් ශක්තියක් නැතිවට ආදරය අතින් ඉතාම පෝසත්. සමහර පවුල් වල තියෙනවා මුදල් මෙයාටින් ඉතා ශක්තිමත් ආදරයෙන් ඉතාම දුප්පත්. මං හිතන්නේ ඉතින් දරුවෝ කියන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ සල්ලි නෙමෙයි. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ආදරය. ඉතින් සුදු ඇත්පව් එක්කෙන ගීතේ මම තෝරගන්නේ මගේ ආදරණීය පුතා වෙනුවෙන්. ඔයා අපේ ජීවිතේට වාසනාව ගිනාවා. අපිට පුළුවන් උපරිම විදිහට අපි වාත් එක්ක ආදරය බෙදා ගන්නවා. අපිට පුළුවන් උපරිම විදිහත් එක්ක අපි වාත් එක්ක ගුණධර්ම බෙදා ගන්නවා. අපිට පුළුවන් උපරිම විදිහට අපි වාට මේ සමාජය ගැන කියලා දෙනවා. සල්ලි තිබුණත් නැතත් පුතේ ජීවිතයේ කවදාහරි තැනකට ගිහිල්ලා අවසාන මොහොතදී ආපස්ස හැරලා බලද්දී රටට හොඳ පුතෙක්, බොහොම ගුණධර්ම දන්න පුතෙක්, හැමෝටම ආදරය බෙදන්න පුළුවන් පුතෙක් වෙනවා නම් ඒ ඇති කියන එක තමයි මගේ ප්‍රාර්ථනාව. ඉතින් මේක අහන ඔයාලටත් ඒ වගේම මගේ ආදරණීය පුතාටත් ලස්සන සින්දුවක් වෙයි.
1: අංක 3

0: පිරෙන්න සියත රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: දෙවැනි ගීතයට දන්නෙම නැතුව ඇවිල්ලා තියෙන්නේ, වෙලාව ගියා දන්නෙත් නැහැ. මේ ගීතය මගේ හිතේ බලාපොරොත්තු වෙච්ච නැති පද රචනාවක් එක්ක මට දැනුණු ගීතයක්. මේ ගීතේ පදපේලි කීපයක් තියෙනවා, ගොඩක් හිතට කතා කරපු. ඒක වෙන්න හේතුව මෙහෙමයි. අපි දැකලා තියෙනවා රටේ සමාජයේ ආදර කතා, දෙදරායන ආදර කතාත් දැකලා තියෙනවා, ඉතා හොඳින් ගෙවන ආදර කතාත් දැකලා තියෙනවා. ඕක එක පදපේලියක් තියෙනවා, කියන්නේ මතක පැන් පොදක් අරගෙන ඔබේ හිතටම හින්න කියලා. හරිද? මතක පැන් පොදක්. අපි සාමාන්‍යයෙන් පැන් කියලා ගන්නෙ නිකන් අර පිරිත් පැන් වගේ, ඕ වගේ නිකන් අර කාලයක් නේද? ඒක හරි වටිනාකමක් තියනවානේ. මතක පැන් කියන්නේ ඒ කියන්නේ සුන්දර මතක ගොන්නක් එක්ක තිබිච්ච ඒ මතක ටිකක් අරගෙන වර්ණයෙන් අමතක වේගන යනවනම්මාව ඒ ටිකක් ඉහලා ඔයා හැරිලා බලන්න වගේ එකක් තමයි මට මේකෙන් දැනෙන්නේ. ඒ නිසා මට මාර විදිහට දැනෙන්න ගත්ත අපිටත් සමහර වෙලාවට පෞල් ප්‍රශ්න ඇති වෙනවා. වෙලාවල් ඕන තරම් තියෙනවා ඕනම ගෙදරක. අනේ ඇති දැන් මේ මොනාද මේ කියන්නේ අප්පා කියලා හිතන වෙලාවල් තියෙනවා. අන්න ඒ වෙලාවට අර මතක පැන් පොඩ්ඩක් අරගෙන හිතට හියපු ගමන් ආය දෙයනේ කියලා ඒ අසනීපේ හොඳ වෙනවා. මම හිතන්නේ ඕගොල්ලන්ටත් එහෙම ඇති. ඉතින් මේ ගීතේ හරි ලස්සන ගීතයක්. අපේ දිනෝ ශාධිකාරි කෙනෙක් ඉදම මේක ලියලා තියෙන්නේ. මගේ කලින් ගීතය ලිව්වෙත් එයා. ඒකින්ද මතක අලුතින් ලියන්න කියන එකත්. ඉතින් ඒක ඉතින් අපි ආදුර බොහෝමයි දරාගෙන අපිවම හිතේ ගැඹුරුම තැනක ලිව්වා මගේ ප්‍රේමය නුඹට. ඉතින් මේ ආපු ගමනේ ඉතුරු ටිකත් ඔය විදිහට මේ යමු කියලා මගේ ආදරණීය බිරිඳට මම මේක අපිකම පූජා කරනවා කියලානේ. අපි මම එයාට පිරිනමනවා. අපි මේ ආපු ටික මෙහෙම යන් ඔයාටත් මොකක් හරි අමතක නැතනක් තිබුණොත් ඔයත් එහෙම පිරිත්ෙන් ටිකක් කියලා මතක් කරගන්න. මොකද මේක මට විතරක් තියෙනවක කියවන්නේ නෙවෙයි. ආදරය කියන්නේ අපි ආදරය කරද්දී ආදරවන්තය විදිහට ගෙවුණු කාලයට වඩා විවාහයෙන් පස්සේ අපිට වගකීමක් එනවා. මට හිතනවා මගේ අත්දැකීම අනු ආදරය අපිට දෙකට බෙදා ගන්න වෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ හරි මැද තැනකට ගන්න වෙනවා. ඒ තැනකට අරගෙන අපි දෙන්නම බොහොම ලෙංගතුව සුහදව යන ගමනක් ඉදිරියට ගියොත් එහෙම, අවබෝධයෙන් ගමනක් ගියොත් එහෙම අපිට පුළුවන් ජීවිතේ ලස්සන තැනක, උස් තැනක ගිහිල්ලා ජීවිතේ නවතින්. අන්න ඒක තමයි අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඉතින් මතක පැන් හැම වෙලෙම මතක අතේ තියාගෙන ඉන්න. ඕගොල්ලොත් එහෙම මතක තියාගන්න. එතකොට කවදාවත් නින්දට යන්නේ නැහැ. හැම වෙලෙම අවදියෙන් ආදරය කරන්න පුළුවන්.
3: අංක 2

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම ජනප්‍රිය ගායන ශිල්පී උදේෂ් ඉන්දුලා.
2: එහෙනම් අපි රෑදායගී දාය වැඩසටහනේ පෑයක කාලයක් ඉවර වේගෙන යන අන්තිම මොහොතේ ඉන්නේ. මේ අපි අහන්න යන්නේ පළවෙනි ගීතේ. මම හිතන්නේ මගේ ගීත ගොන්නේ මේ ගීතය නම් අපි කතා කරපු ගීතවලට වඩා සෑහෙන වෙනස්. නන්දා මාලිනියන් ගායන, සුනිල් ආරියරත්නයන් විසින් ගීපද රචනා කරපු එච්.එම්. ජයවර්ධන කියන අපේ අතිවිශිෂ්ට කලාකරුවන් කීප දෙනෙක්ගේ සුසංයෝගයකින් හැදුණු ගීතයක් මේක. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි, පාරිශුද්ධයයි, සුරම්යයි. මේ ගීතය මං හිතන්නේ මගේ හිතට ගොඩක් දැනෙන්නේ මේකේ වචනවල තියෙන අර්ථ රසයත්, ඒ වගේම මේකේ අදාලා තියෙන මෙලඩි එක නැත්තම් සංගීත තනුව මට මාර ලෙන්ගතුයි. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි කියන එක මේ ගීතේ. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළියසේ අචින්ත්‍යයි, පාරිශුද්ධයයි, සුරම්යයි. අපි හැමෝම ප්‍රේමයකින් බලාපොරොත්තු වෙන්නේ මං හිතන්නේ මෙන්න මේ ටික තමයි. පාරිශුද්ධත්වයේ සුරම්ම බව, අචින්ත්‍ය බව, හරි මේක රාගෙන් තොර වෙන්න ඕනි කියන එක තමයි පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ. ප්‍රේමයක් තියෙන්න පුළුවන්ද රාගෙන් තොරව කියන එකත් මට නම් ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් මෙහෙමයි, ඇත්තටම ප්‍රේම කරන්නේ රාගයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි සමහර අය. සමහර අය ප්‍රේමයෙන් මුසපත් වෙන්නේ ප්‍රේමය ඇතුලේ රාගයක් තියෙන්න පුළුවන්. හැබැයි ඉතින් ප්‍රේමය කියන්නේම රාගය නෙමෙයි. තරම ප්‍රේමය ඇතුලේ ඊට වඩා සෑහෙන වටිනාකමක්, ප්‍රේමය ඇතුලේ සෑහෙන තීරුම් ගැනීමක්, ප්‍රේමය ඇතුලේ එකිනෙකා අතර ගෞරවයක්, ප්‍රේමය ඇතුලේ ජීවිතය දකින මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒක තමයි මේ ගීතයෙන් කියන්නේ. ප්‍රභාමත්තු වතමඩල ඇත තවුස් දහනක නිශ්චලත්වය. ඉච්චරට මේ වචන වැඳුනේ කොහොමද කියලා මට හිතා ගන්නවත් බැරි තරම්. නයන යුග්මේ රැඳී ඇත්තේ භාවනාවක කාන්තියයි. එනිසා ප්‍රේමය කියන එක වචනයකට සීමා නොවි, ආදරය කියන එක වචනයකට සීමා නොවි, ජීවිතය බෙදාගන්න තමන්ගේ ඇත්තටම ප්‍රියම්බිකාව නැත්තම් තමන්ගේ ආදරවන්තිය නැත්තම් තමන්ගේ ආදරවන්තයා ජීවත් වෙනා වගේම තමන්ගේ ජීවිතයටත් වටිනාකමක් දෙන්න ඕනේ කියන තැනක අපි ඉන්න ඕනේ කියන එක තමයි මගේ මතය සහ මම හිතන විදිහ. ඉතින් මෙවන් ශාන්තියක් නිකන් අර නිකන් භාවනාවක් වගේ ප්‍රේමයක් ලබා දෙන්න පුළුවන් නම් මං හිතන්නේ අපි ජීවත් වෙනවා කියලා අපිට දැනේවි. ඉතින් ඒක තමයි හැමෝගෙම බලාපොරොත්තුව. ඉතින් වර්තමානයේ නම් අපි සමාජලට එහෙම දකින අවස්ථා අඩුයි. ප්‍රේමය කියන්නේ විටෙක ඉතා සුන්දරයි, වචන හොවමාරුවකින් පස්සේ ඒක ඉතා කටුකයි. ජීවිතේ මේ හිටපු කෙනාද දැන් මේ ඊළඟ විනාඩියේ ඉන්නේ කියලා අපිට හිතන තරමට වර්තමානයේ ප්‍රේම කතා සෑහෙන්න ගැටුම්කාරී තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. මං හිතන්නේ අපේ තරුණ පිරිස අතර, තරුණ අයගේ මං හිතන්නේ මේ දැන් තියෙන සෝෂල් මීඩියා මේවත් එක්ක ඒගොල්ලන්ගේ මනස විකෘති වෙලා තියෙනවා ගොඩක් වෙලාවට අපි දකින විදිහට. මං කියන්නේ ඉතින් ප්‍රේමය කියන්නේ ඇත්තටම පාරිශුද්ධ අනන්ත බොහොම භාවනාවක් වගේ දෙයක්. ඒක ඇත්තට ප්‍රේම කරන අය දන්න. ඉතින් වැදෑයගේ බහැයි වැඩසටහන ආරාධනාකට ස්තුතියි. මේ මගේ පළවෙනි ගීතය. මේ ගීතය අහන්න ප්‍රේමය ඇත්තට ඇති සැටියෙන් විඳින හැමෝටම මේක උපහාරයක් වේවා. ඔබට සුබ රාත්‍රියක්.

0: හිත පිරෙන්න සියත.
1: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
2: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 2 0.7 1 2 3 4 2 7 7
4: Miss, hot the cool the
2: cool. මොකද මම හොට් නේ.
4: ඒක නෙ ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු ඉත් වගේ
2: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
5: Oh my god.
4: ඔඩේ මිස් සුදු කොච්චි.
6: Hot and spicy with sudu kochi. Kochi.
0: Moni siyatama havasa dekata. Sudu kochi ta.
4: Miss, miss. Excuse me, miss.
2: No, no, no. Umma nang show time ke de vitarai.
7: Siyata. Teli de paya. Alut kalavakata teli natya pelak balanna.
8: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ
7: සර්. දකින හින පිනින මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
9: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
10: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලු ටිකක්.
7: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
2: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.
0: 98.2 98.4

0: මෙහෙම චිල්ලකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන. දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියොතය. අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ. චන්දාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
3: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළදු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: වෙන ප්‍රශ්නය. දළදාව සැඟ වූ කුරහන් ගල තිබුණේ කුමන විහාරයේද? 1. දෙල්ගමුව විහාරේ. 2. ලංකාතිලක විහාරේ.
5: දෙල්ගමුව විහාරේ.
3: හතවසරින් ගෙනගන්න ඌරු මොක්කෙන් දසන්ත විරාජිත අද පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් නම් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
3: හෙටත් උදේ 5යි කාලට සිය තහන්න.

0: Tire în sietă. Sietă patere with Hasa.
1: පාස්කු මහ නඩුව 15 දිනේ කවුරුදු 260 හිරේ චෝදනා 23270ක් තීන්දුව පිටු 3000යි විත්තිකරුවෝ ආගම් අතර ભેද ඇති කරලා චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙලා මෞලවි වරුන් ඇතුළු විත්තිකරුවන් 24 දෙනාගෙන් විත්තිකරුවන් 15 දිනකට අදාළ චෝදනාවන් සඳහා වසර 200 සිට 260 දක්වා කාල සීමාවන්ට බරපතල වැඩ ඇතිව සිර දඬුවම් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඊයේ රාත්‍රියේදී නියම කළා කියලා වාර්තා කළා.
0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
2: සියත බික්ටවීන් ලේටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
3: ශ්‍රී ලංකේ රූ රැජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
2: Theatre Big Twin Lady Miss World Sri Lanka 2026.
4: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
5: Title sponsor.
6: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: Enchanter. The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.

0: ගෙදරින් හැමදේටම සල්ලිල්ලන්න ඕනෙද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇතිවෙන්න පොකට් මනී දෙන්න.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
0: ප්‍රශ්න 4යි රුපියල් 5000.
2: යප පොකට් මනී.
0: සෙනසුරාදා උදේ 8ට.
3: ඇයි මේ ළමයාට බේකරි එකම රස්සාවකට එන්න හිතුනේ? ડોක්ටර් කිව්වා මට බේකරි යාම කන එක නතර කරන්න කියලා.
4: ඉතින් ළමයා බේකරි එක වැඩ කරද්දි මේ ළමයාට බේකරි යාම තව තව කන්න හිතෙන්නේ.
3: අපෝ නෑ, මේ පේන්න මේවා හදන හැටි දැක්කම බල්ලෙකුට උණක් කන්නේ පා වෙනවා.
4: මොකක්?
5: ජින්තු පිටියේ මොවෙනෝ, ජින්තු පිටියේ මොවෙනෝ.
6: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

සදහම් සියත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි

சதகம் சீர்த்த බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත්

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

රාහු අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ගාථාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

පැමුණු රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්හි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසාගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරුවලින් ආරක්ෂාවීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: විනාඩි විසි තුනයිද දැන් වෙලා ඔහු විසි තුනයි දැන් වෙලාව හරි අපි නැකතට වෙලාව කියනවාගුඩමෝනි
2: මාශීගුඩමෝනි නිශාන්
1: දෙන්න නැකත කියලා කියන්නේ හොඳ වෙලාවනේ
2: අනිවාර්යෙන්ම
1: හැබැයි ඔබ විශ්වාස කරනවා නම් මේ තමයි හොඳ වෙලාව කියලා ඒ තරම් හොඳ නැකතක්
2: මොකද මේ මොහොත ආපහු අපේ ජීවිතේට එන්නේ නැහැ ඒ නිසා මේ තමයි හොඳම වෙලාව
1: මේ තමයි හොඳම වෙලාව ඒ වගේම ඔබ ඉලක්ක අභියෝගවලට ඉස්සරහට යනකොට අනිවාර්යෙන්ම ජීවිතේ එක දෙයක් කරන්න ඕනේ ඉලක්කයක් කියන්නේ ටිකක් දුර ගමනක්නේ හැබැයි ඒ දුර ගමන දුරයි දුරයි කියලා හිතුවත් කවදාවත් යන්න වෙන්නේ නැහැ හැබැයි හිතන්න පුළුවන් නම් මේ ගමන මම යනවා ඒ ගමන යන්න මම අද පියවර 10ක් ඉස්සරහට යනවා දන්නේ නැතුව දවසින් දවස ඔබේ දවසට අදාළ දේ කළොත් ඒ වැඩේ සම්පූර්ණ කළොත් ඒ පුංචි පියවර තිබ්බොත් ඔබේ අභියෝගය දුර නැහැ
2: අනිවාර්යයෙන් මේ නිසා අද ජීවිතේ ලොකුම ලොකු පියවරක් තියන්න කියලා ඔන්න ඔබට මතක් කරනවා
1: ඉතින් අද පොඩ්ඩෝ හතර දෙනෙක් අම්මා කෙනෙක් ලෑස්තිලා ඉන්නවා පොකට් මනී දෙන්න අපි ලෑස්ති ප්‍රශ්න අහන්න ඔබ ලෑස්ති උත්තර දෙන්න එනං උදේ 7 වෙනකන් ticket මහගෙන ඉන්න.
2: නම්බර් එකක් මතක් කරන්න 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක.
1: මනිෂාන්.
2: මම ආශි.